මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත් මේ පින් බරවුත ඇසන ඔබේසිත් අවදි කරන්නේ. නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
1: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූර ගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
2: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
1: නේත්‍රාලෝක වෙසක්
2: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
1: උත්තම ධාතු වන්දනාව
2: වෙසක් තොරණ
1: පහන් කෝඩෝ
2: සදැහැගී
1: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
2: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
1: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
2: කලතේ පුතු පුතට එක්වන්න 0777 66 70 66 අංකය අමතන්න.
3: බැති බර දායකත්වය
4: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 0112-863-363 076-716-3672. මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝදා නේත්‍රාලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික කූරගල රාජ මහා විහාරස්ථානයේදී. එහිදී ඔබට මෙහිපිට පැවැත්වෙන අසදිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රී යර්ථේ අසමසම සර්වඥතා මහා ඥාන පූජාව දකින්නට ඒ පූජාවෙහි යෙදෙන්නට හැකියාව තිබෙනවා. වෙසක් පුර පසළොස්වක පොහෝදා රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු මේ දුර්ලභ පින්කමට ඔබට සහභාගී වෙන්නට හැකි. පූජනීය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ විසිනුයි මෙවරත් මේ අසමසම සර්වඥතා මහාඥාන පූජාව පැවැත්වෙන්නේ. සහභාගී වන ඔබට ඉතාම වටිනා ග්‍රන්ථයක් නොමිලේම ලබා ගන්නටත් හැකියාව තිබෙන බව අපි මතක් කරන්න ඕනේ. නෙතෙෆෙම් රේඩියෝ ඔස්සේ සජීවීව මේ පින්කම ශ්‍රවණය කරන්න පුළුවන් බවත් අපි මතක් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක සහ ලෞතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ පින්කම දකින්නටත් පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කූරගල රාජමහා විහාරයට.
5: Wake up. Saturday hormones. Alpha Studio.
6: Davasata moona karana vitamins. Alpha Studio.
5: Yes. Yes. Energy morning vibe ekak ekka davasama suba karaganna.
6: Ratema daruwanke dakshata ekka satutin davasa patan ganna.
7: Good morning.
5: Satya davaswala udaye 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
1: ලෝ තිලක සම්බුදු තෙමකුල සැතැයින් සමරන්නට
2: නේත්‍රාලෝක වෙසක්
1: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
2: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
1: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
2: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
1: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
2: රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
1: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
2: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-70-66 අංකය අමතන්න
1: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
3: බැති බරදායකත්වය
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
1: දැයි නැන පහන් දැල්වුම මා ෆස්ට ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
0: මේ පින් බර උදෑසන ඔබේ සිත් අවදි කරන්නේ නොවිනස් අධිවේගයක් සුපිරිම ස්මෙලියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ. කවදත් අලුත් කාගේ

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. අද ලස්සන උදෑසනක ඔබේ නිවහනට මම එන්නේ සංවිධානන් වහන්සේගේ වදන් රැගෙනයි. මෙන්න උන්වහන්සේ අද ඔබට අපූරු කතාවක් කියනවා. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. අප සංවිධානන් වහන්සේගේ ප්‍රේමය අපරිමිතයි. ඒ ප්‍රේමය ඉහ වාගිය ප්‍රේමයක්. ඉමක් කොනක් නිමක් නැතුව ගලා හැලෙන ප්‍රේමයක්. මේ ප්‍රේමයට කොන්දේසි විරහිතයි. ඔබත් උන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරෙත් නම් පිරෙන ප්‍රේමයෙන් ඔබ ඔබේ ප්‍රේමය තව කෙනෙකුට දක්වනවා නම් ඔබේ ජීවිතය තුළ සංවිධානන් වහන්සේ ජීවමාන වෙන්න පටන් ගන්නවා. ආදරයෙන් ආදරයට ආදරය කරන්න තීන්දුවක් ගන්න. ආදරයෙන් ආදරයට ආදරය කරනකොට සංවිධානන් වහන්සේ කිව්ව විදිහට ඔබේ ජීවිතය ඔබේ මුළු මහත් ජීවිතය තව කෙනෙකු වෙනුවෙන් දෙන්න ඔබගත්තු තීන්දුව ක්‍රියාත්මක වෙනවා. අපි වෙනුවෙන් නෙමෙයි මහ පොළොවේ ඇවිදින්නේ. අපි ඇවිදින්නේ අනුන් වෙනුවෙන්. අනුන් වෙනුවෙන් ඇවිදින හැම පියවරකම අපි දෙන්නේ කොන්දේසි විරහිතව අපෙන් නික්මෙන ආදරය. ඒ ආදරයෙන් පිරෙන්න සංවිධානන් වහන්සේ අද දවසේ හමුවෙන හැම මිනිසෙක් තුළම ගැහණියක් තුළම ඔබට අවස්ථාව දෙනවා. එබැවින් ඔබට ඔබව අමතක වෙනතුරු ආදරයෙන් ආදරයට ආදරය කරන්න සමිඳුන්ගේ නාමයෙන් පෙරට එන්න. ඔබට ජෙසු පිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, නෙත් FM අහන මා ආදරණීය මාගේ සහෝදරියනි, අද දින අපි කතා කරන්නේ මද සිනහ පෑම ගැන. මේ මද සිනහ කියන එක අරාබියෙන් අපි කියන ඉස්ලාම් ධර්මයේ කියනවා තබස්සුම් කියලා. තබස්සුම් කියන මද සිනහව මගින් අනිත් අයට අපි ආදරය දක්වන්නට පුළුවන්. ඒ වගේම අපගේ ඒ සහෝදර සහෝදරියන්ට අපි සතුටක් ලබා දෙන්නට පුළුවන්. අපගේ දිනය මේ තබස්සුම් කියන මද සිනහව මගින් දෙමව්පියන්, තමන්ගේ මව, තාත්තා, සහෝදර සහෝදරියන්, ඒ වගේම ළමයින්ත් එක්ක ඒ මද සිනහවත් සමගම අපි ආරම්භ කළ යුතුයි. හේතුව නබිතුමාණන් කිව්වා මද සිනහ පෑම දානයක් කියලා නබිතුමාණන් කිව්වා. එතකොට අපිට ලොකු මුදල් වියදම් කරලා දානයක් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් කට්ටිය කරන්නට හැකි. නමුත් මේ සිනහව මද සිනහව මගින් අපිට ඒ දානය කිරීමේ පින ලැබෙනවා. එනිසා අපි සෑම කෙනෙක් සමගම මුණ ගැහෙන අපේ සෑම සහෝදර සහෝදරියන් සමගම ඒ මද සිනහ පෑම අපි වගකීමක් බවට පත් වී තිබෙනවා. සරල බසින් කතා කරනවා වගේම හැම කෙනෙකුටම ආදරය දක්වනවා වගේම අපි ඕනෑම තැනකට ගියා නම් අපි පිළිගන්නට සිනාමුණු මුසින් පිළිගන්නට අයත් ඉන්නවා. අපිත් ඒ වගේ අපේ මද සිනහ පෑම මගින් අපගේ සහෝදරයන් එක්ක කතා කෙරුවොත් අපිට පුළුවන්කමක් ලැබෙනවා සෑම කෙනෙක්ගේම හදවත දිනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මේ මද සිනහ මගින් ඒ දානය කළ පින ලබා ගැනීමට දෙවියන් අපිට වාග්ය ලබා දෙත්වා.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: ZFM Alpha Studio with Cosini and Lehansa.
1: Good morning. Udehaya vinadi pahai velava.
2: Very good morning, Kasuniya ki.
1: Very, very good morning. Itin setalatik punchi vahipudya kek. Api adat sikurada davasa patangan nai hadanne. Tedas sisi hai, mei visi nava veneda.
2: Hari, mei maase tonni varavena langai.
1: Vesak, Vesak. Vesak maase kele ki waham, api ar Vesak preethe nitrila yanavane.
2: Ara api kiyane buddha alambana preethe kiyala.
1: Ekane. Iting Lehansa, mang wedi katha mukutu aging ahane nahe. Habai mang katha deka ko aging ahano. Paare yana vahana nawattala. නිකං කෑම දෙන එකම රට මොකද්ද බලෙන් නවත්තන්නේ එන්න එන්න එන්න කියලා අත දාලා එහෙම නවත්තන්නේ අර කොඩිය බෞද්ධ කොඩිය ඔසවල එහෙම තමයි නවත්තන්නේ එහෙම දෙන එකම රට මොකක්ද
2: අපේ රට ශ්‍රී ලංකාව
1: වෙසක් කාලෙට යන හැම තැනම තියෙන්නේ මොනවද
2: දන්සල් තියෙනවා වෙසක් කූඩු තියෙනවා තොරන් තියෙනවා මේ හැම දෙම තියෙනවා
1: ඉතින් මේ දානය අපිට පුරුදු කරලා තියෙනවා හැම ආගමකම බුදු දහමේ එන මේ දානය දන් දීම කොච්චර ලස්සනද මං හිතනවා ලෙහන්සා අද දවස ඒ වගේම මේ දැන් වෙසක් කාලේ අපිට අපි ගැන හිතන්න මට මම ගැන කියව ගන්න ඒ දානය කියන වචනෙම හොඳටම ඇති නේද
2: අනිවාරෙන් ඔයා කොච්චර පින්වන්ත වෙන්න ඕනෙද මේ වගේ උතුම් භූමියක ඉපදෙන්න
1: ඒකනේ ඉතින් පින්සාර වේවා පින්සාර වේවා මේ සින්දුව අහන්නකෝ මෙන්න මේ ඇහෙන සින්දුව වගේම ඔයාගේ ජීවිතයම සරු කරගන්නකෝ

0: ආයුබෝ වේවා ආයුබෝ වේවා අස්වහදුර වෙන්න ඕන කටවහදුර වෙන්න ඕන
1: අනිවාර්යෙන් කළු කපුට අසුදු වෙනතුරු මෝල් ගහේ දල් වෙනතුරු ඒ විදිහටම හැමදේම වෙන්න ඕනේ
0: ඒකනේ ඒකනේ හිතින් ඒ වගේ හරිම ලස්සන සිතුවිලි හරිම ලස්සන විශ්වීය ආශිර්වාදයක් තමයි නැත FM Alpha Studio එකෙන් හැම දවසකම ඔයාට ලැබෙන්නේ
1: ඒකනේ ආය වෙන මොන කතාද ඔයා බ්ලෙස්ඩ් කියලා කියන්න
0: ඒ සින්දුව මං හිතන්නේ අද වෙන්න ඇති සමහර කෙනෙක් මුලින්ම අහන්න ඇත්තේ ලෙහන්සත් එහෙමනේ
1: ඔව් හරියටම මම වගේ
0: දැන් මම ලෙහන්සට තව සර්ප්‍රයිස් එකක් දෙනවා ඔය සින්දුව හරිම ලස්සනට ලියපු කෙනාව මම තව පැයකින් ඔයාට මෙතනට ගෙන්නලා දෙනවා හිතාගන්න පුළුවන් වෙයි කවුද කියලා දැන් ඔය ඇල්ගෝ ටවුන් එකට එනවනේ අපේ නොවා ඊළඟට හවස උදේ 7ට හරි නොවා තමයි ඔය සින්දුව ලියලා තියෙන්නේ අපේ නොවන් ලියනගේ හා ඉතින් මම මේ වෙලාවේ ඒකත් කිව්වා මොකද ඇත්තටම මේ වගේ සින්දුව අපිට සාමාන්‍යයෙන් අහන්න ලැබෙන්නේ නැහැනේ අහන්නේ නැහැනේ මම මේ සින්දුව ඇහුවාම හිතුව කොච්චර ලස්සන දෙයක්ද මේ විශ්වයටම ආශිර්වාදයක් නේද මේ අරගෙන එන්නේ කියලා ඉතින් ඒක අපි හැමෝම බෙදා ගන්න ඕනනේ නේ
1: ඒකනේ යනි
0: දැන් අපි දානේ ගැන කිව්වා වෙසක් කාලෙට අපි මේ කතා කරන දානය අපි හැමෝම කරන්න කැමති එකම දේ දානය කුච්චර දේවල් අපි සංවිධානය කරනවාද තොරණ පහන් කූඩු ඒ කියන්නේ වෙසක් කූඩු තව එක එක දේවල් නිර්මාණශීලී දේවල් භක්ති ගීත හැම තැනකම හැම ඉස්කෝලේකම හැම පෙරපාසලකම වගේ තියෙනවා දැන් ගොඩක් සිල් සමාදන් වීමේ කටයුතු එහෙම මේ දවස්වල ඉස්කෝලවල තිබ්බ අපි කිව්වා මතකයිනේ ඉතින් එහෙම අපි කැමති ඕගොල්ලන්ගේ වෙසක් කලාප දන්සල් තියෙනවා නම් ඒව ගැන කියන්න එහෙම අපිට එවලත් තියෙනවා අපි ඉස්සරහට ඒව ගැන කියමු ඉතින් ලෙහන් දැන් මේ බුදුදහම කියන දානය දන් දීම ඒ කාලේ රජවරු වන්දනාකරුවන්ගේ කුසගින්න බඩගින්න නිවන්න තමයි පටන් අරගෙන තියෙන්නේ. කියන්නේ දැන් වන්දනාකරෝ එනවනේ වන්දනාමාන කටයුතු වලට දුර බැහැර ඉඳලා ඒ කාලේ මේ වගේ හොඳ සැප පහසුකම් තිබුණ නැහැනේ. ප්‍රවාහන පහසුකම් එහෙම ලොකෝට තිබුණ නැහැනේ. ඉතින් එතකොට ඒගොල්ලෝ කිලෝමීටර් ගානක් පයින් තමයි ඇවිදගෙන යන්නේ. ඉතින් එහෙම පයින් ඇවිදගෙන ගියාම කොච්චර බඩගිනිද? මහන්සිද? තිබහද? අන්න ඒක නිවන්න තමයි රජවරු ඒ කාලේ වන්දනාකරුවන්ට පහසුවක් විදිහට මේව සංවිධානය කරේ. හැබැයි දැන් මේ අපි දකින මේ සංස්කෘතිය පටන් අරගෙන තියෙන්නේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව. මේ දකින සංස්කෘතිය හරි දන්සල් දීමේ සංස්කෘතිය. ඒ කියන්නේ සංස්කෘතික අරගලයක් විදිහට තමයි ඒක පටන් අරගෙන තියෙන්නේ හේතුව වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍යෝ මේ වෙසක් පොහොය යටපත් කරානේ. හරි අපි ඒ කාලේ යටත් වෙලා ඉන්නකොට හැබැයි ආපහු 1885 දී ආයෙත් මේක රජයේ නිවාඩු දිනයක් බවට පත් වුණා. කොහොම හරි වෙසක් පොහොය කියන එක. දැන් හෙට අනිද්දා අපි මේ සමරන වෙසක්. ඉතින් මේ සංස්කෘතික උරුමය අපි සමරන්නේ පාරවල් පුරාම මේ වගේ ලස්සනට විශාල දන්සල් කුටි පටන් අරගෙනනේ. දැන් බලන්න කොච්චර තියනවද. ඒ කාලේ මේවා තිබුණේ සාම්ප්‍රදායික විදිහට බත් වෑංජන තමයි. හැබැයි දැන් කොහොමද?
1: දැන් තියෙන අයිස්ක්‍රීම් මඤ්ඤොක්ක අචාරු
0: ෆ්‍රයිඩ් රයිස් වෙනකම් මේක දැන් දියුණු වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒව හරි ෂෝක්. ඒව විඳින්න ඕන. තනතුරු නැතිව මම දැකලා තියෙනවා. ආයි තරාතිරමක් නැතුව හැමෝම කියන්නේ දන්සල් වඳිනවා කියලානේ. ඉතින් ඒ තරමටම ඒක හරි පූජනීයයි. ඒ තරමටම ඒක හරි භක්තිවන්තයි. හරි ආදරණීයයි, ගෞරවණීයයි. ඉතින් මේව නේද අපි ලෝකෙට අරගෙන යන්න ඕනේ. අපි ළඟ තියාගන්න ඕනේ.
1: ඒ ලස්සන මතක අපිට කවදා හරි අනාගතයේදී කියන්න පුළුවන් වෙයි නේද කසුණියක්කි?
0: අපි වයසට ගියාම. ඉතින් ඒ නිසා මේ වෙසක් කාලේ අපි අපිට පුළුවන් විදිහට අපේ වෙසක් අපි සමරමු. ඉතින් ඒකනේ ඔයාට කූරගලට එන්න කියලාත් කියන්නේ. ඔන්න අපේ කණ්ඩායම් දෙකක් මේ වෙනකොට පිටත් වුණා. එක කණ්ඩායමක් කලින්ම පිටත් වෙලා තියෙනවා. අපේ අනිත් කණ්ඩායම දර්ශන, සමීර, වරුණ, අමිල, මහේෂ් තව ඉන්නවා ටීම් එකේ ගොඩක්. දිල්ෂාන් ඔය ඔක්කොම ඔන්න අද උදේම අපි දෙන්න එනකොට පිටත් වෙනවා කූරගලට නේද? වෙස්සක් සමරන්න.

0: මසේජස් ඇවිත් තියෙනවා කසුනයක්කි එයාලගේ ස්කෝලවල මොන්ඩිසාරිවල තියෙන වෙසක් කලාප ගැන. ඉතිං ඔයාලත් ඉක්මටික්මට අපිට මසේජස් සෙවන්න. එතකොට අපිට පුළුවන් ඔක්කොට මැහැනේ ගැන කියන්න.
1: හරි බිඳයි හත්සේකුළ හයි අනුපහයි අනුපහයි අනුපහ. උදේ හයයි විනාඩි දහන් නවයයි.
2: NetFM Alpha Studio with Kasuni and Lehansa.
3: සංසාර ජීවිතයේ පින්සාර සිතුවිල්ල ජීවිතයේ නිවන් මඟ පසක් කරලයි.
4: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
5: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
6: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර ගුවන් දූපත පිම්බීම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
7: ඇසීම අඩුත චැනල් දායක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777776710.
8: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: මම ගාල්ලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දලු

0: Kalinena Simsuande Butukuna Mumunana Vesatku Danaya
1: Pujya Vatrakumure Dhammaratana Himiyange Anushasakatwe
0: Netra Loka Vesak
1: Visak Pohoda Sweta Puja Pinkammalava
0: Uttama Dhatu Vandanava
1: Visak Torana
0: Pahan Kodo
1: Sedhegi
0: Pin Sitin Pratipatti Pujavanhi Yedi Sedhesitin Amisa Puja Deka Kusaldam Vadannata
1: Kuragala Netraloka Visak Kalapaya
0: Visak Pohoda Api Ayat Kuragalayamo
2: ගලතේ පුතු පුතට එක්වන්න 0.77767676 අංකය අමතන්න
3: බැති බර දායකත්වය
4: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්නේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල් නෙත් අමතන්න 0.11 2 8 3 6 0.76 7 16 2 6 2
5: FM 95 FM 94.8 Net FM
6: Net FM Alpha Studio with Cousini and Lehansa

0: ලස්සනයිනේ.
1: හරිම ලස්සනයි.
0: ඒ වයිබ් එක අරගෙන තමයි අපි මේ යන්නේ. ඉතින් ඒ නිසා සති අන්තයේ වයිබ් එක තියාගන්න.
1: ඔව්, ඊට පස්සේ ඊළඟ සතිය ගැන බය වෙන දෙයක් නෑ නිකස්සුණියක්කි. අපි දෙන්න ඉන්නවනේ. දැන් මේ අර වීකෙන්ඩ්ස් වල ඔයා ඉතින් අර චුට්ටක් ඔයා බලා ගන්න ඕනේ.
0: ඇයි අනේ, ඉතින් අපි ඉන්න ඕනේ වීකෙන්ඩ් එකේ කූරගල ඉඳලා මේ සතිය.
1: ඔවුනේ, මට ඒක අමතක වුණා.
0: ඒකනේ අමතක කරන්න එපා ඔන්න ඔයා වගේ අනිත් අය නම්. හරි, දැන් මොකද අපි කරන්නේ?
1: දැන් අපි කිව්වනේ වෙසක් කලාප ඔයාලා හදපු වෙසක් කූඩු එහෙම අපිට එවන්න කියලා. ඉතින් චූටි චූටි බබාල වගේම ලොකු ලොකු බබාලත් අපිට එවලා තියෙනවා. ලස්සනම ලස්සනට වෙසක් කූඩු හදලා තියෙනවා. ඒ කියන්නේ කසුණියක්කි, ඒව දැක්කම අර ආයේ වෙසක් වයිබ් එක ගන්න වෙනම තොරම් බලන්න යන්න ඕනේ. තොරණක් මගේ ඇස් ඉස්සරහා ගැහුවා වගේ. ඒ තරම්ම ලස්සනයි. අපිට එවලා තියෙනවා කසුණි නෙන්දේ මේ බලන්න මම මෙහෙම හැදුවා කියලා.
0: එවලා මෙහෙමයි බබාලා, මට දැන් බලන්න පුළුවන් වෙන්නේ ලෙහන්ස ගියාම.
1: හැබැයි මෙහෙමයි මං එයාලට දැම්ම හරිම ලස්සනයි බබා කියලා. එතකොට ඉතින් එයාලා හිතන්නේ කසුණියක්කි දැම්ම කියලා. තම
0: හරි, මම බලනවා ලෙහන්ස ගියාම මට බලන්න වෙන්නේ. මොකද ලෙහන්සයි එක දැන් ආක්‍රමණය කරගෙන ඉන්නේ. හරි, ඉතින් අවසක් කලාප දන්සල් තොරණ මේ හැමදේම මේ දවස්වල අපි දකින්න කැමතිම යන්න කැමතිම තැන්නේ. ඉතින් ඔන්න අපිට එවල තියෙන අය අතරින් මුලින්ම මම කියන පන්නේ පිටිය පැත්තේ වෙසක් කලාපයක් ගැන. හරි, මේ වෙසක් කලාපය ගැන ඇල්ෆා ස්ටුඩියෝ එකටම කියන්න ඕනි කියලා විස්තර එවල තියෙන්නේ ලූව කොලේජ් පන්නේ පිටිය පහ ශ්‍රේණිය ඉගෙන ගන්න ටෝනල් අබේරන්න චූටි පුතා. හරි, ශිෂ්‍යත්වයට ලෑස්ති වෙනවා. ටෝනල් පුතාගේ පන්තියේ ඉදිරිපත් කරන පටාචාර ජාතකය කියලත් අපිට කියලා තියෙනවා. ඒ කියන්නේ ටෝනල් පුතාලගේ පන්තිය කරන්නේ පටාචාර ජාතකය. හරි, ඉතින් ටෝනල් කියලා තියෙනවා ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් මට මේක හැමෝටම ඇහෙන්න කියන්න ඕන කියලා. ඔන්න ටෝනල් අපි හැමෝටම ඇහෙන්න ඕගලන්ගේ ලෝ වෛශාඛ්‍ය මංගල්‍යය ගැන තමයි මේ ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් කිව්වේ. වෙසක් කලාපෙදී මේ වගේ හැමතැනම තියෙනවා.
1: අන්න ඒ වගේ හැමතැනම කියලා තියෙන ඒවා මං චුට්ටක් කියන්නම් කසුණියක්කි. අපිට එවලා තියෙනවා තල්ගහවත්ත කනිටු විද්‍යාලේ, එතකොට දික්පිටිගල කනිෂ්ඨ විද්‍යාලේ, කන්තලේ සිද්ධාර්ථ විද්‍යාලේ, පොල්හේන්ගොඩ මධ්‍ය විද්‍යාලය, හලාවත ලිටල් කිඩ්ස් පෙරපාසල, මේ වගේ ගොඩක් තැන්වල වෙසක් කලාප තියෙනවා. ඔන්න මේ දැන් අපිට තව හම්බුණා
0: දහම්පාසලේ
1: අමුණු දෝව ශ්‍රී සරණංකර දහම්පාසලේ වෙසක් කලාපය හෙට ආරම්භ වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරන්න කියලා අපිට මෙසේජ් කරලා තියෙනවා. ඉතින් ඔයාලා යන්න ඒ තැන්වලට ගිහින් ඒ වෙසක් අසිරිය ඔයාලගේ ජීවිතයට ලබා ගන්න.
0: ඒ වගේම තව එවල තියෙන මාස් හෝල්ඩින්ස් කම්පැනි වෙසක් කූඩු කලාපයක් තියෙනවා. වෙසක් කලාපයක් තියෙනවා අද විවෘත කරනවා. අඩි 53ක වෙසක් කූඩුවක් තියෙනවලු. මරණේ අටි 53ක වෙසක් කූඩුවක් එතන තියෙනවා. ඔන්න ඒ ගැනත් කියලා තියෙනවා. ඒ වගේම බියගම අපනයන සැකසුම් කලාපයේත් දන්සලක් තියෙනවා. එතන ළඟම දන්සලකුත් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම භුක්ති විඳින්න භුක්ති විඳින්න ඒ කාලෙට ඒ ලැබෙන දේවල් වල වයිබ් එක අපි අපේම කරගත්තේ නැත්තම් හනේ හපුයි අප රාදේ කියලා හිතෙනවා. එහෙම කරගන්න එපා ඒ නිසා.

0: Hot FM Alpha Studio with Cosmi and Lehansa.
1: දැන් බර්ත්ඩේ කේක් කපන්න අමතක වෙලාද? කවදාකවත් ඒක අමතක වෙන්නේ නැහැ. හැබැයි කසුනියා කි අපිට දැන් බර්ත්ඩේ විෂස් වලට වඩා චූටි බබාලා සිල් ගත්තේව.
2: තිබ්බ
1: තින්ද පාත චාරික ඔක්කොම ඉන්විටේෂන්ස් අපිට එවනවා. Thank you invite කරාට අපි දෙන්නම්කෝ.
2: අනේ ඔව් දැන් මෙහෙමයි ඔය ඔක්කොටම අපි දෙන්නට යන්න බැරි වෙයි. හැබැයි පුළු පුළුවන් ඒවට අපි දෙන්න කොහොම කොහොම හරි එන්නන්නේ.
1: ඔව්
2: බර්ත්ඩේ විෂස් තියෙනවා නම් ඒවත් එවන්. මේ අතරේ අපි බර්ත්ඩේ කේක් එකක් කොහොම හරි කපමු. උදේ 6යි විනාඩි 33යි.
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් එත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3872
4: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
5: තැඹිලි තෙල් කොකුම් පොතු සුදු හඳුන් පෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
6: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන කේඩී රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. කේඩී රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්. 077 406 43 97.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට
1: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
2: NetFM Alpha Studio with Kasumi and Lehansa.
1: අලවත ස්වර්ණ ජයන්ති බාලිකා විද්‍යාලය 15 වෙනි උපන්දිනය සමරනවා. එයා කියනවා, අම්මයි තාත්තයි හැමෝම මට ලොකු සර්ප්‍රයිස් එකක් දුන්න, ලොකු වෙසක් කූඩුවක් හදලා දුන්න කියලා. යාවත් දකින්න නැතුව කොහොමද හැදුවේ ඇත්තටම? ඉතින් සුබ උපන්දිනයක් වේවා දෝනි.
3: ඊට පස්සේ ඔන්න 57 වෙනි උපන්දිනය සමරන මගේ අම්මා මල්ලිකාට සුබ පතනවා දුව දෙව්මිනි. ඊට පස්සේ අද ගාලිමදුවෙහි විද්‍යාලෝක විද්‍යාලයේ 7 වසර ඉගෙන ගන්න විහඳ දුල්නෙත් පුතාට සුබම සුබ උපන්දිනයක් පවුලේ කට්ටිය ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ ඔන්නේ මම පින් කරගෙනම ඉන්නවා කසුණියකි. බොරු ගමුවේ දිනිති චමත්කා ලොකු දුවට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයකට ආශිර්වාදනවා.
1: ඒ අතරේ මම දකිනවා, දැන් මට ලාවට මේ පැත්තට පේනවා රතු පාට වෙසක් කූඩු වගේ තිබ්බනේ. රතු පාටට ලස්සන පාට වෙසක් කූඩු වල ෆොටෝස් ඒ හදන විදිය අපිට එවලා තියෙනවා. ඉතින් හරිම අගේ හොඳේ.

0: අදත් ඔයා වැඩට යනවා නේද? දැන් ඩ්‍රයිව් කරන ගමන් වෙන්න ඕන. නැත්තම් සමහර විට ගෙදර ඉන්නත් පුළුවන් ලෙහස වගේ කට්ටිය නේද?
1: ඔව්.
0: ගෙදර ඉඳලා අපි වහනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඉන්න තැනක ඉඳලා පරිස්සමෙන් තමන්ගේ වැඩ ටික කරගන්න ඕන. ඉතින් ටිකක් හිනා වෙන්නකෝ.

0: සෙනහා පපා ටිකිරිනගා. ටිකටික වෙලාව යන්නවා දැන් ඉතින් අපිට යන්නත් ඕනේ.
1: ඕනේ ඊට පස්සේ අපි ආයෙ සඳුදා හම්බෙමුකෝ.
0: සතියන්තය ලස්සනට ගත කරන්න, වෙසක් සිරිය උපරිමයම විඳින්න බලන්න පුළු පුළුවන් විදියට, පුළුවන් තැනක ඉඳගෙන වෙසක් සිරිය විඳින්න. ගෙදර හිටියත් අපිට වෙසක් සිරිය විඳින්න පුළුවන්. දැන් ලෙහන්සා, වෙසක් බලනවා කියන්නේ මොකක්ද?
1: වෙසක් බලනවා,
0: වෙසක් බලන්න යනවා කියලා යනවනේ.
1: ඔව්.
0: මොනවද ඉතින් බලන්නේ?
1: දැන් පවුලි කට්ටියත් එක්ක ඔය ලස්සනට හදලා තියෙන තොරන්, එතකොට දන්සල් වඳින්න, ඒව නේද?
0: අපි සාමාන්‍යයෙන් කියනවනේ වෙසක් බලන්න ආවා, අපි වෙසක් බලන්න ගියේ කියලා. වෙසක් බලන්න ගියාද? එහෙමනේ සාමාන්‍යයෙන් කියන්නේ. ඔව්, අපි වෙසක් බලන්න යනවා. ඒ සිරිය අපි භුක්ති විඳිනවා. ඒ වගේම ඔයා වෙසක් බලන අතරේ කල්පනා කළා තියෙනවද, අර තොරණේ ලයිට් ටික නිවි නිවි පත්තු වෙනකොට, ඒ තොරණේ ජාතක කතාව අහනකොට අපේ ජීවිතත් එහෙම වෙනව නේද කියලා?
1: ඔව්, මට ඒක හිතිලා තියෙනවා. කසුණියක් එහම කිව්වම තමයි මට මතක් වුනේ. දැන් අර ඕකේ අපි පිටත බැලුවට ඊට වඩා ගැඹුරු තේරුමක් ඇතුලේ තියෙනවා නේද?
0: වෙසක් කූඩුවක් කියලා කියන්නේ කොච්චර ලස්සන දෙයක්ද, කොච්චර ලස්සන ආලෝකයක්ද. ඒත් ඒකේ තියෙන එකම පාටද සුදු පාටම වෙසක් කූඩුද තියෙන්නේ, රතු පාටම වෙසක් කූඩුද තියෙන්නේ?
1: නෑ නෑ, පාට පාට ලස්සන වෙසක් කූඩු තියෙන.
0: ඔව්, තොරණත් එහෙමයි, එකම තොරණද හැම තැනම තියෙන්නේ. කතා ගොඩක්, කතා ගොඩක තමයි අපි මේ ඉන්නේ නේ.
1: ඒ වගේම කසුණියක්කි, දැන් වෙසක් කාලෙට මට හිතුන දෙයක් තමයි කට්ටියගේ කියන්නේ තරුණ අයියලා අක්කලා ඕන එකනේ චූටි ළමයින්ගෙම අර අපි කියන්නේ නිර්මාණාත්මක සිතවිලි හරියට වර්ධනය වෙනවා. මම දැකලා තියෙනවා අපිට සමහර වෙලාවට හිතා ගන්නවත් බැරි විදිහට නිර්මාණ කරලා තියෙනවා. ඉතින් අපි අර වෙසක් බලන්න යනවා කියලා යනවනේ, එතකොට අපි ඒ කරන්නේ යාලගේ නිර්මාණ අගය කරන එක. අර කැටයම් ලස්සන්ට කපලා, ඒ කියන්නේ එහෙම කිසිම මැෂින් එකක උදව් වෙනුත් නෙමෙයි, එයාලගේ අතින්ම. ඉතින් මං හරි ආසයි එහෙම අයගේ නිර්මාණශීලීත්වය අගය කරන්න. ඉතින් ඔයත් එහෙම ගිහිල්ලා එයාලට පුළුවන් විදියට උදව් කරන්න එයාලගේ හැකියාව අගයන්න.
0: ඕ, ඉතින් දැන් තව දෙයක් තියෙනවා උතන. ගමේ හැමෝම සමහර වෙලාවට එකට එකතු වෙන්නේ දන්සලේදී. වෙසක් කූඩු බලන්න ගියාම, ඔය අපි කියන වෙසක් බලන්න ගියාම, පවුල් හැමෝම සමහර වෙලාවට එකට යන්නේ වෙසක් බලන්න තමයි. අපි හිතමුකෝ දැන් අපි වැඩ කරන තැන, අපේ රාජකාරී කරන තැන, දැන් අපේ ආයතනේ, එතනත් සමහර වෙලාවට හැමෝම එකතු වෙලා පුළුවන් විදිහට දන්සලක් දෙනවා. හැමෝම එකතු වෙන තැනක් කොච්චර දේවල් අලුත් වෙනවදනේ. වෙසක් බලනකොට ඔයාගේ හිතත් බලන්න. වෙසක් බලනවා කියලා කියන්නේ හිත බලන එක තමයි. ඉතින් වෙසක් බලනකොට ලස්සන්ට හිතත් බලලා ලස්සන කරගන්නකෝ. ගිහින් එන්නම් එහෙනම්. මම කසුනි.
1: මම ලෙහන්සා.
0: සුබ පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.

0: அன்பா எஃப்எம் அலுஹாதராய் தாஷ்மகாட்டா நெட் எஃப்எம் வேலாவ ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: උදැසන 6 විනාඩි 45

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ. අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. TravelNet.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet තමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
3: ආයුබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාවල. ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ද සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
3: දන්සල් සංවිධායකයින්ට විශේෂ දැනුම් දීමක්. ඉන්ධන මිල සංශෝධනය ගැන අලුත්ම ආරංචිය. මධ්‍යම අධිවේගයේ තුන්වන අධියරේ වැඩ අද ආරම්භයි. රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම්. තාවකාලික සටන් විරාමයකට ඇමරිකාව සහ ඉරානය එකඟතාවක ට්‍රම්ප්ගේ අනුමැතිය එනතෙක් බලා
0: සිටී. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්
3: වෙසක්පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයිනපුරා සංවිධාන කෙරෙන දන්සැල් 15,000කට ආසන්න සංඛ්‍යාවක් සඳහා මේ වන විට ලියාපදිංචි ලබා දී අවසන් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ දන්සැල් ලියාපදිංචිය සඳහා තවදුරටත් අවස්ථාව හිමිවන බවයි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මේ වන විට බෝවන රෝග කිහිපයක් පිළිබඳ වාර්තා වන බැවින් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දන්සැල් පවත්වන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්ද කළා. වෙසක් සතිය නිමිත්තෙන් Net News සකස් කළ විශේෂාංග මාලාව යටතේ අද සොයා බැලෙන්නේ මෙරට පහන්කෝඩු ඉතිහාසය සහ වර්තමාන අභියෝග පිළිබඳවයි.
4: මේ පාර වෙසක්කකට ඔබ කූඩු හැදුවද? එහෙම නැත්නම් පාරේ එළලා තියෙන කූඩුවක් සල්ලි වලට ගත්තද? ඉස්සර ගෙදර වැඩි හිටියෝ පොඩි හිටියෝත් එක්ක ගිහිල්ලා උණපට කපාගෙන ඇවිල්ලා පළලා සුද්ධ කරලා කම්බි වලින් එකට ගැට ගහලා පාප්ප වලින් අලවලා ලස්සනට ගෙදර හෝ ගහක පොල් තෙල් පහනක් හෝ ඉටිපන්දමක් දැල්වලා පත්තු කරපු ඒ වෙසක් පහන් කූඩුව අද පාරෙන් සල්ලි වලට අරගෙන ඇවිල්ලා ලයිට් එකක් දාලා පත්තු කරන තැනට පත් වෙලා ඒ වෙසක් කූඩුවේ ඔබ නොදත් කතාවයි මේ. ශ්‍රී ලංකාවේ වෙසක් කූඩු නිර්මාණ ඉතිහාසය දෙස බැලීමේදී එය ඈත අතීතයේ සිටම පැවතෙන්නක් කියලා ඉතිහාසය සඳහන්. මුල් කාලයේදී උණබට, වැල් සහ සව් කඩදාසි භාවිතයෙන් ඉතා සරල මට්ටමින් නිවෙස්වල ඉදිවූ වෙසක් කූඩුව පසුකාලීනව මහා පරිමාණ නිර්මාණ ශිල්පීන් දක්වා වර්ධනය වුණා. විශේෂයෙන්ම අටපට්ටම්, නෙළුම් පොහොට්ටු, තාරකා වැනි සාම්ප්‍රදායික කූඩු වලින් ඇනපි මේ කලාව අද වන විට විවිධ සංකීර්ණ හැඩතල සහ කැරකෙන වෙසක් කූඩු දක්වාම විකාශනය වී අවසන්. ශ්‍රී ලංකා වෙසක් සැරසිලි ඉතිහාසයේ දැවැන්ත වෙසක් පහන් කූඩු නිර්මාණය වන්නේ විවිධ රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, එවැගේම ප්‍රදේශවාසීන් එක්ව කොළඹ බේරවැව ආශ්‍රිතව බෞද්ධාලෝක වෙසක් කලාපයේ සහ තොටලඟ වැනි ප්‍රදේශවල ඉදිකරනු ලබන මහා වෙසක් පහන් කූඩු සහ වෙසක් කලාප ආශ්‍රිතවයි. අඩි 56ට ඉක්මවන උසින් යුත් උප කුඩු සිය ගණනකින් වට වූ බුදු සිරිතේ හෝ ජාතක කතා පුවත් නිරූපණය කරන මෙවැනි දැවැන්ත වෙසක් කුඩු නැරඹීමට අතීතයේ සිටම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹ නගරයට ඇදහිනවා. නමුත් අද වන විට මේ දැවැන්ත වෙසක් පහන් කූඩු කැරකෙන කූඩු කොළඹට පමණක් නොවේ රටේ වෙනත් ප්‍රදේශවලත් තරුණයන්ගේ දායකත්වයෙන් ඉදිවන අයුරු අපට දැකගත හැකි. වෙසක් කූඩු සැකසීම කියන්නේ වෙසක් සමයේ මෙරට ක්‍රියාත්මක වන තවත් එක් ප්‍රධාන දේශීය ස්වයං කර්මාන්තයක්. වෙසක් උදාවීමට මාස කිහිපයකට පෙර සිටම ගම්මාන මට්ටමින් උණබට කැපීම, සැකිලි සෑදීම් වගේම සව් කඩදාසි ඇලවීම හරහා පවුල් රැසක සිය ජීවනෝපාය සරි කරගන්නවා. ගෙදර පහන් කූඩුවක් හදනවා වගේම පාර එළලා තියෙන පහන් කූඩුවක් සල්ලි වලට ගත්තාම තවත් කෙනෙක්ගේ ජීවිතයක් ආලෝකමත් වෙනවා. කොහොම වෙතත් වර්තමානයේ වන විට මේ සාම්ප්‍රදායික වෙසක් කූඩු කර්මාන්තයට දැඩි අභියෝග රසක් එල්ල වෙලා අවසන්. පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් සව් කඩදාසි, ගම්, ඝන කඩදාසි, වයර් වගේ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා කූඩුවක් නිර්මාණය කිරීමේ පිරිවැයත් තුන් හතර ගුණයකින් වැඩි වෙලා. තවත් පැත්තකින් චීනයෙන් ආනයනය කරනු ලබන ලාභදායි ප්ලාස්ටික් වෙසක් කූඩු සහ සූදානම් කළ එම නැත්නම් රෙඩිමේඩ් කූඩු වෙළඳපොළ ආක්‍රමණය කර තිබීම නිසා අපේ රටේ දෑතේ ශ්‍රමය නිදිවන සාම්ප්‍රදායික කූඩු වලට ඇති ඉල්ලුම බෙහෙවින් අඩුවෙමින් පවතිනවා. මෙලෙස ප්ලාස්ටික් භාවිතය ඉහළ යාම පරිසරයටද දැඩි තර්ජනයක් එල්ල කර අවසන්. සව් කටදාසේ කූඩුවක් තුළ දැල්වෙන මැටි පහනකින් මුළු වෙසක් කූඩුවම දැවී අළුවී යන අයුරු දකින බෞද්ධයා එයින් ජීවිතයේ අනිත්‍යතාවය මැනවින් වටහා ගන්නවා. ප්ලාස්ටික් සහ ඩිජිටල්කරණය හමුවේ අපින් ගිලිහී යනේ සම්ප්‍රදාය වෙසක් කූඩුවේ අරුත සහ දේශීය කර්මාන්තය රැක ගැනීම අපි සැමගේ සමාජ වගකීමක්. පරිසර හිතකාමී වෙසක් කූඩුව ආලෝකයෙන් ඔබේ නිවස වගේම ආධ්‍යාත්මයත් ආලෝකමත් වේවා.
3: වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් නෙත් FM රේඩියෝව සංවිධානය කරනු ලබන නේත්‍රාලෝක වෙසක් කලාපය හා ශ්වේත පූජා වැඩසටහන හෙට සහ අනිද්දා දෙදින බලන්ගොඩ කූරගල රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නෙත් FM රේඩියෝවේ ආගමික වැඩසටහන් අංශයේ නියෝජ්‍ය කළමනාකරු දර්ශන බණ්ඩාර.
5: අයිබෝවන්, උතුම් ත්‍රිමංගල්‍ය ඉතාමත්ම ගෞරවයෙන් සදහැතියෙන් සිහිපත් කිරීම සඳහා නෙත් FM රේඩියෝව 2026 වර්ෂයේ සංවිධානය කරන නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවරත් අභිමානවත් ආකාරයෙන් පැවැත්වෙනවා බලංගොඩ ඓතිහාසික කූරගල පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන. ඉතින් හෙට දවසේදී අපි උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ශ්වේත පූජා වැඩසටහන ආරම්භ කරනවා. ලංකාවේ ඉන්න චිර ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් එක් දිනක් තුල වැඩිම වේලා වැඩමවා සිද්ධ කරන සජීවී වැඩසටහන සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ කූරගල පුණ්‍ය භූමියේදී රාත්‍රී 9 දක්වා. ඉතින් අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ, අතිපූජනීය වල්පොළ ගෞතම ස්වාමින් වහන්සේ, අතිපූජනීය මහබලන් කුලමේ ගුණරත්න ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ඒ වෙනුවෙන් වැඩමවනවා. රාත්‍රී 10ට ඔබට පුළුවන් කමක් තිබෙනවා සනරාමර රාත්‍රිය උතුම් වැඩසටහන සජීවීව කූරගල දම්සභා මණ්ඩපයේදී ආරම්භ වෙනවා. ඉතින් මේ සනරාමර රාත්‍රිය සමගින් එක්කාසු වන සියලු දෙනාට නොමිලේ පොතක් ලබා දෙන්න සම සම්බුදුරජාණන් වහන්සේගේ අසම සම ඥාන සියයකින් සමන්විත වූ මේ ඥාන පූජාව සිද්ධ කරන මොහොතේ ඔබට මේ පොත නොමිලේ ලබා දෙන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා මේ කණ්ඩායම. එනිසා අපි ආරාධනා කරනවා වෙසක් පුර පසළොස්වක පොහෝදා මේ මාසේ 30 වනදා 31 වනදා කියන දෙදින පුරාවට එන්න කියලා කූරගල පුණ්‍ය භූමියට ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වජ ධාතුන් වහන්සේ, මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ සහ ආමිස කලාපයේදී වෙසක් තොරණ, පහන් කෝඩු, සදහැගී, දන්සල් මේ සියල්ලම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ සිළු දේ සමගින් අත්වල් බැඳගන්න පැමිණෙන්න කියලා අපි ආරාධනා කරනවා කූරගල පුණ්‍ය භූමියට. ඒ වගේම අපි කසාගල ප්ලාන්ටේෂන් ආයතනයත් ගෞරවයෙන් සිහිපත් කරනවා නේත්‍රාලෝක වෙසක් කලාපය ලස්සන කරන්න, හැඩ කරන්න දක්වන අනුග්‍රාහක දායකත්වය වෙනුවෙන්.
3: මේ අතර සම්බුදු තෙමගුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ඔබ සංවිධානය කරන නිර්මාණ හෝ පින්කම් පිළිබඳ ලෝකයටම කියන්න net news සූදානම්. ඒ අනුව මේ විහාරස්ථානයේ, පාසලේ, ආයතනයේ හෝ ගමේ සංවිධානය කෙරෙන වෙසක් පින්කම් පිළිබඳවත් නිර්මාණ පිළිබඳවත් අපට දැනුම් දෙන්න 0777-677-1042 අංකයට ඡායාරූප සහ වීඩියෝ දර්ශනද සහිතව අදාළ විස්තර WhatsApp පණිවිඩයක් ලෙස යොමු කළ හැකි. එම අංකය නැවතත් 0777-677-1042. ඔබ විසින් එවනු ලබන ඡායාරූප සහ වීඩියෝ සහිතව ඔබේ වෙසක් නිර්මාණයේ හොප්පින්කම පිළිබඳ net news YouTube නාලිකාවේහි සහ net news Facebook පිටුවේහි සුදුසු පරිදි පළකිරීමට අප කටයුතු කරනු ලබනවා. ලෝක වෙළඳපළ තුළ ඉන්ධන මිල ගණන් දෛනික වෙනස් වීම මත මෙරට ඉන්ධන මිලෙහි අඩුවීමක් හෝ වැඩිවීමක් සිදු විය හැකිද යන්න මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. කෙසේ වෙතත් රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ.
6: ඉන්ධන මිල සංශෝධනය කියන එක අපි සාමාන්‍යයෙන් හැමතැනම මතකම බලනවා. නමුත් අපි සාමාන්‍යයෙන් මිල වෙනසක් නොවුනත් නොවුණු බව ප්‍රකාශයට පත් කරනවා. ඒක සාමාන්‍ය වෙන දෙයක්. නමුත් මේ වෙන විට විශේෂ සාකච්ඡාවක් නැහැ. විශේෂ මිල වැඩි කිරීමක් හෝ එමත්නම් ලොකු මිල වැඩි කිරීමක් වගේ කිසිම දෙයක් මේ වෙනකොට එහෙම සාකච්ඡාවක් නැහැ. එහෙම සාකච්ඡාවක් තියෙන්නේ පැත්තනම හෙටදී මේ තමයි වෙන සාකච්ඡා කරන්නේ. ඒ වුණාට මේ වෙනකොට අපිට කලින් තිබුණ විදිහේ ගැටලුවක් ඇත්තෙත් නැහැ. මොකද මේ වෙනකොට ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල 4 වෙනි මාසයේ මාසයකට සහ තුන්වෙනි මාසයකට සාපේක්ෂව අඩු වෙලා තියෙනවා. ඉන්ධන මිල නිද්දට කලින් තත්ත්වයට පහළ බහලා නැහැ. නමුත් අර හතරවෙනි මාසය සහ තුන්වෙනි මාස අගට දිච්ච තත්ත්වයට සාපේක්ෂව පල්ලයට ඇවිල්ලා තියෙනවා.
3: මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වන අදියර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ගලගෙදර බඹරගහ හන්දියෙන් ආරම්භ වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තෙවන අදියර ක්‍රියාත්මක වන්නේ රඹුක්කන සිට ගලගෙදර දක්වායි. මෙම ඉදිකිරීම සඳහා සුදුසුකම් සහිත දේශීය කොන්ත්‍රාත්කරුවන් අතර තරඟකාරී ප්‍රසම්පාදනය හරහා රජයේ මුදල් භාවිත කරමින් කොන්ත්‍රාත් පැකේජ 7ක් යටතේ ලන්සු කැඳවා තිබුණා. කිලෝමීටර 19ක් මෙම අදියරේදී ඉදිකිරෙන බවයි මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘති භාර ඉංජිනේරු SB විජේකෝන් මහතා පැවසුවේ. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 112ක්. මෙරට විවිධ අපරාධවලට සම්බන්ධ වී විදේශගතව සැඟව සිටින රතු නිවේදන නිකුත් කර ඇති අපරාධකරුවන් 89 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින බව පොලිසිය පවසනවා. ඒ සඳහා විදේශ රටවල් සමග සාකච්ඡා කරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉරානයේ අතර තාවකාලික සටන් විරාමයක් සඳහා අවබෝධතාවකට එළඹ ඇති බව විදේශ මාධ්‍ය පවසනවා. ඒ දින 60ක කාල සීමාවක් සඳහායි. කෙසේ වෙතත් මෙම තාවකාලික එකඟතාව සාර්ථක කර ගැනීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවසන් අනුමැතිය හිමිවිය යුතු බවයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. Net News නිමාව දවස මෙද වාර්තා කරන්නේ දහවල් 12ට. එතෙක් පැයෙන් පැය මේ පැයේ රටතොට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න net news.lk අපගේ වෙබ් අඩවියට.
0: Net News ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-7872 FM 95 FM 94.8 Net FM
2: Tilo tilaka sambutu temakula satahin samarannata
0: Netraloka Vesak
2: Poojaniya Vathura Kumbure Dhammaratana Himiyange Anushasakatwen Kurugana Rajamaha Vihara Pinbimedi
0: Vesak Pohoda Udayasana 6ට Ashtanga Seelaya Samadanwa දවස පුරා පිළිවෙත් පුරන්නට
2: උදෑසන 8ට ධර්මදේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
0: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
2: රාත්‍රී 7 සිට ධර්මදේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
0: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
2: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
0: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
2: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු.
0: බැති බරදායකත්වය සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
7: Good morning. දැන් වෙලා උදේ 7:00.

0: Lift FM Algo Town.
1: Brought to you by
2: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
3: Melva Box Bar Wala Nama Ganakama Mimma Gahala Tiyana Nisa Vishwasayen Ganna Puluwa Rawattannat Ba Melva Eka Lankawa Eka
4: Lankama BYD Pradarshanagarayata Pivisa Rajya Sevaka Obe BYD Wahanaya Adama Wen Karawa Ganna වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න.
5: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag එකක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.
6: Prime Kalura. අභිමානවත් කළුතරෙන් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. Prime Lands. සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
7: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
8: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-7178 WhatsApp කරන්න.
9: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
10: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: ඇසීම අටුත Channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777776710.

0: good morning වෙලා උදේ 7යි විනාඩි 6යි අද ඔයගොල්ලෝ සර්ප්‍රයිස් කරන්න හදන්නේ
1: ඔව්
0: මම හැමදාම සර්ප්‍රයිස් වෙනවා
2: කියලා ඒකනේ
3: ඔයා හිතන්නේ නෝ අපි සර්ප්‍රයිස් වෙනවා කියලා කමන්නේ
1: අපි මේ සද්ද නැතුව බලන් හිටියේ ඒකයි
0: සෝබකීර්
3: ඒ කොයි ලෝකෙන්ද
0: පොඩක් ගෙස් කරන්න බලන්න කොයි
3: පැත්තෙන්ද පර්සියන්
0: හරියට
1: පර්සියන්
0: පර්සියන් වලින් good morning කියන්නේ සෝබකීර් කියලා
3: සෝබකීර් කියලා
1: සෝබකීර් ඒගොල්ලෝ ඉරානේ කට්ටියත් එතකොට එහෙමනේ කියනවා ඇත්ත.
3: ඔව්. ඔව්. ඒගොල්ලෝ පර්සියාවනේ නේද? ඒගොල්ලෝ අපිටත් ගොඩක් නැකම් කියනවා. දැන් සීගිරිය එහෙම හදන්න මේ සීගිරියේ චාර්බක් කියලා කියන්නේ හතරස් උද්‍යාන ක්‍රමය මේ පර්සියාවෙත් තියෙනවනේ.
0: ආහ්.
3: ඉතින් සීගිරියේ තියෙන්නේ ඒ වගේ හතරස් උද්‍යාන ක්‍රමය. දැන් අපි සීගිරිය උඩින් බැලුවොත්
0: රයිට්
3: මේ මොනවාද අර ජල උද්‍යානය. පොකුණු හතරක් හරියටම තියෙනවා.
1: තියෙනවා.
3: ඊළඟට ශිලා උද්‍යානය ගත්තත් එහෙමයි. ඉතින් පර්සියාවේ එහෙමයි. අපි සීගිරි ගැන වෙනම දවසක් කතා කරමු. හැබැයි මට හිතුණා අද අපි නොසලකා හරින පුංචි දෙයක තියෙන ලොකු කතාවක් කියන්න.
1: පුංචි දෙයක ලොකු කතාවක්.
3: දැන් ලෝකයේ පේපර්ලස් වෙමින් යන්නේ.
0: ඔව්.
3: නේද? දැන් මේ දවස්වල සාරා අපි දෙන්නට පුදුම අධ්‍යයන ඇචි දෙන්නේ මේ යාගේ තීසීස් එකට මාතෘකාවක් ඔය
1: ඔය ඔය
0: මේ ඔය ප්‍රසිද්ධ මාධ්‍ය කියන්නේ ලෙක්චර් අහගෙන ඉතියත්
3: වැඩේ දෙන්නේ අපි දෙන මාතෘකා මේ තීසීස් හැටියට කරොත් ඊළඟට ඔක්ස්ෆර්ඩ් වලින් හරි කේම්බ්‍රිජ් වලින් හරි මේ මොනවාද
0: සුපර්වයිසර්ස්ලා
3: අරන්ගෙන යනවා ඒව බලන්න. එහෙම පොඩි ප්‍රශ්නයක් වෙනවා.
1: තියෙනවා.
3: ඒකින්ද අපි ඒව පොඩ්ඩක් වළක්වාගෙන නේද? පොඩ්ඩක් ඩවුන් කරලා තමයි අපි මාතෘකා දුන්නේ.
0: සර්බාල කරලා
3: මේ යකාගේ හැටියට විමාන දෙන්න ඕනේ නේද? විශ්වවිද්‍යාලය හැටියට තීසස් එක දෙන්න ඕනේ.
0: එහෙම පා මුත් කියන්න බා අපි කැම්පස් එකට.
3: ඉතින් කෙසේ හෝ මේ දැන් ඔය මේ අපේ අධ්‍යාපනයේට ලෝකයේ දියුණුවට මේ කඩදාසි සැහැන මොනවාද ප්‍රයෝගිතාවයක් කළානේ සැහැන ලොකු දෙයක් කළා.
0: ඔව්.
3: ඒකම දැන් ඔයා දැන් ඔයාට ඔය සම්ප්‍රතිශාව තියෙනවානේ. ඔව්. ඒකට ප්‍රතිකර්මයක් හැටියට ඔයා දැන් මේ මොහොතේත් පාවිච්චි කරන කඩදාසිනේ.
0: කඩදාසියක්.
3: ඒකනේ ලියන කියන තැන්වල ඉඳලා පිරිසිදු වීමේ තැන දක්වාම නේද?
0: ඔව්.
3: කඩදාසි පාවිච්චි වෙනවනේ. පොත්වල විතරක් නෙමෙයි කඩදාසිවල තියෙන ටොයිලට් වල තියෙන කඩදාසි.
1: ඔව්.
3: ඉතින් කෙසේ හෝ දැන් ඔය කඩදාසි ගොනු දැන් කාර්මික යුගයේ පටන් ගත්තාන් පස්සේ ලෝකයේ ඔය නිකන් ගොවි දනක් බතක් කරගෙන ඉන්න කාලේ ඕවා පුස්කොළ කවුරු හරි අකුරු දන්න එක්කෙනෙක් දෙන්නේ පුස්කොළවල ලිව්වා පැපරස් කොළවල ලිව්වා. ඊට පස්සේ ලෝකයේ මිනිස්සු අකුරු දනගත්තාන් පස්සේ ලියන්න ගත්තානේ.
1: ගත්තානේ.
3: ඔව්. ඉතින් ඔහොම ලියාගෙන යනකොට කාර්මික යුගයේ ආවම දැන් මේවැ ගනුදෙනු වෙන්න ගත්තා. ඒව ලෙජර් තියන්න ඕන වුණා. ඊට පස්සේ ලිපි ලේඛන එහාට ගියා. අපිට ඕනේ හාල් නැවක්. කියලා අපි යවන්න ඕනේ ලියුමක්. හරි ඕගොල්ලෝ දෙන්න අඹ නැව් දෙකක්.
1: කියලා
3: හාල් වෙනුවට. ඉතින් එහෙම එහෙම හුවමාරනට ලිපි ලේඛන වැඩි වුණා. ඉතින් ඕක එක කොලයක ලියන්නත් බෑ. කොල රෝල් කරලා යන යුගේ නිමා වෙලා ඒවත් ඇල්නවා පොඩි වෙනවා. ඊට පස්සේ කොල එක උඩ තියලා දැන් මේවා අමුණන්නේ කොහොමද? එතකොට කරේ සමහර කට්ටිය නූල් බඳින්න ගත්තා. සමහර තාමත් නූල් බඳින්න සීන් එක තියෙනවා. මේ මං කියන්නේ අර කොලෝ එකට කරන්න
1: බයින් කරන්න.
3: බයින් කරන්න නූල් බඳින්න ගත්තා. ඊළඟට ඔය මහන ඉන්දි කටු පාවිච්චි කරන්න ගත්තා. දැන් කොමර මේව අමුණන්න පෑනේ. ඉතින් ඔහොම කරගෙන කරගෙන යනකොට බ්‍රිතාන්‍යයේ ජෙම් මැනුෆැක්චරින් කම්පැනි.
1: ජෙම්.
3: ඔව්. ජෙම් කොහොමද මොනවද මැනික්නේ මතක් වෙන්නේ? කොහරේ සමහරලාට මේ මොකක් හරි ඒ හාදයාගේ ඒ කියන්නේ අයිතිකාරයාගේ නම වෙන්නද ජෙම් මැනුෆැක්චරින් කම්පැනි කියන එක හැදුවා. ඒකට උපක්‍රමයක්. දැන් අර ඇල්පෙනි තියම ගැහුවම ටික කාලයක් යනකොට මලකඩ කනවා. එතනත් ඊට පස්සේ කොලේ ඉරෙන්න ගන්නවා. කොහමද ඔක විදිනවනේ කොලේ ඇතුළට හිල් කරනවනේ. ඉතින් ඒවැම් මේවැම් සමහරට අකුරු තියෙන තැන්වල හිල් වෙලා ඊට පස්සේ අකුරු ගියව ගන්නන්න බෑ. ජල ජංජාලයයි. ඊට පස්සේ අවසානයේදී මේකට විසඳුමක් හැටියට කම්බියක් දෙපාරක් නමලා කොල එකට තියාගන්න පුළුවන් පොඩි ගැජමැටික් එකක් හැදුවා.
0: Right.
3: ඔව් මේගොල්ලෝ මේකට කිව්වා ජෙම් পেපර් ක්ලිප් කියලා.
0: Right.
3: හරිද? ඕක ඔහොම ඊට පස්සේ වැඩේ නැගලා ගියා. මිනිස්සු ඕවා ගන්න ගත්තා. 1899 දී. දැන් මේක මුලින්ම හැදුවේ 90 නේ. 90 ඉඳන් අවුරුදු 9ක් මේක දෙයියනේ කියලා මේ කම්පැනි හදා ඉන්නකොට දැන් එන ඉල්ලුම හැටියට සැපයුම දී ගන්න බැරි වුණා. විලියම් මෙඩ්බ්‍රුක් මිලියම් මෙල්බ්‍රුක් කියලා මහත්තෙක් එයා 1899 දී මේකට හැදුව මැෂින් එක. සට සට ගාලා පේපර් ග්‍රිප් හැදෙන එයා පේටන්ට් එක ගත්ත 1899 දී. මේ හැබැයි යොහාන් වෝල කියලා කෙනෙකුත් 1899 දී ජර්මන් වලින් මේ වගේ එකක් හැදුවා. මේ එයා මේකට කියන්න ගත්ත ලූප් එක කියලා. මොකද ලූප් වෙලානේ තියෙන්නේ, වට දෙකක් කරකිලානේ තියෙන්නේ. හැබැයි එයාට පේටන්ට් එක හම්බුන්නේ නැහැ. එයා මං හිතන්නේ කොහෙන් හරි මේක කොහොම හරි ජර්මනියට යන්න ඇති නේ අවුරුදු 9ක් තිස්සේ. ඇයි යන්නේ බ්‍රිතාන්‍යෙන් දැන් ජර්මනියට පයින් ගෙනිච්චත් පේපර් ක්ලිප් එක ගෙනියන්න පුළුවන්නේ. අනිත් එක කඩදාසි එහාට මෙයාට හුවමාරු වෙන්න නැද්ද? ජර්මනියත් එක්ක බ්‍රිතාන්‍යෙ කොච්චර ගනුදෙනු කරන්න නැද්ද?
1: මේ කොපියක්.
3: ඔව් කොපි කරන්න ගත්තා. මේ වැඩේ හරි ගියේ නැහැ. හැබැයි ඔක්කොටම කරින් මේ දැන් මේ 1899 නේ මේ මේකට මේ පේටන්ට් එක අරගෙන තිබුණේ අර විලියම් බෙල්බ්‍රුක් කියන මහත්තයක් මේ මැෂින් එකක් හදලා. අර ජෙම් කම්පැනි එක එයා පේන් මොනවද ගන්න ගියේ නැහැ. හැබැයි මෙතෙන්දී ඉදිරිපත් වුණා 1867 දී සැමුවෙල් බී ෆේ කියලා කෙනෙක් අර ජෙම් කම්පැනි හදන්න කලින් මෙන්න බලේ මේකට පේන්ට් එක අරගෙන. හරිද? කොහොම හරි එයා මං හිතන්නේ අකාලේ මිය ගිහිල්ලා තියෙනවා. අවසානයේදී ජෙම් කම්පැනිය තමයි මේක ලෝක මේ පුරා ව්‍යාප්ත කරේ. ජෙම් ක්ලිප් කියලා තමයි ලෝකේ මේ අපිට පුංචි කාලේ මතකයි ජෙම් ක්ලිප් එකක් එන්න කියලා. ඒ කියන්නේ එච්චර කාලයක් ඒක භාවිතයට ආවා. ඉතින් හැබැයි දැන් පේපර් ක්ලිප් එක මේ ඒක තමයි ලස්සනම වැඩේ. මේ පේපර් ක්ලිප් එක දැන් නොදකපු කෙනෙක් නැහැ නේ. අමකනා වගේ දැකලා තියෙන අමකනා වගේ පාවිච්චි කරනවා. ජෙම් කම්පැනි විතරක් නෙමෙයි දැන් ලෝකේ පුරා මම හිතන්නේ චීන කම්පැනි ගොඩක් ජෙම් කම්පැනිට වැඩිය
1: පේපර් ක්ලිප්
3: වලින් මේ හරි හම්බු කරගන්නවා. ඉතින් ලෝකේ මේ පේපර් ක්ලිප් එකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන මේ කඩදාසි එකතු කරනවට වැඩිය දැන් වෙන වෙන ප්‍රයෝජන මේ ගන්න පෙළඹිලා තිනවා. එකක් තමයි මේ දුරකථනවල සිම් කාඩ් අයින් කරන්න. ප්‍රධාන වශයෙන් දැන් පාවිච්චි වෙන්නේ මේ පේපර් ක්ලිප් එක. සමහරවිට හදිස්සියේ බුක් මාක් එකක් තියාගන්න. ඒ විතරක් නෙමෙයි කුඩා ඇන තද කරන්න. අර මල් ස්ක්‍රූ පැන නෙමෙයි අනිත් අර එක ධාරයේ තියෙන එක. ෆ්ලැට් එක දාලා ඉවරලා පුළුවන්. අනිත් එක යතුරු කැරලි එකට එකතු කරලා තියන්න. ඒකටත් පුළුවන්. මේ ඒ විතරක් නෙමෙයි දැන් අර දැන් අපි දැන් මෙතනත් කම්පියුටර් එකේ මේ වයර් එහෙට මෙහෙට ගිහිල්ලාන තියෙන්නේ. ඔය ඔක්කොම එකතු කරලා පේපර් ක්ලිප් එකක් වටේ කරකවල ඉවරලා. එතකොටනම් හරි මිලින්ද අහගෙන නැති ඉන්නේ ඇවිල්ලා පේපර් ක්ලිප් එකක් හොතන්න. ඉතින් ඊළඟට මේ සෙලෝ ටේප් හොයාගන්න බැරි වෙච්ච ලාවට යම් දේවල් අලවන්න. ඒ විතරක් නෙමෙයි ලස්සනම වැඩේ ලෝකේ මේ වැඩියෙන්ම කඩදාසි එකතු කරනවට පස්සේ පේපර් ක්ලිප් එක පාවිච්චි වෙන්නේ මොකටද දන්නවද?
1: මොනවාද?
3: කලිසම්වලට.
0: කලිසම්වලට.
3: ඒක තමයි පුදුම දේ. ලංකාවේ වැඩියෙන් මේක ප්‍රචලිත නැති වුණත් එකක් තමයි වාටිය ලිහුනම මේ සුද්දෝ කලිසමට පේපර් ක්ලිප් ගහගෙන යනවා. ඊළඟට zip එකක් ගන්නම. අර zip එකේ lock එක.
1: lock එකට දාලා.
3: ඔව්. ඒ කියන්නේ lock එක පල්ලෙහාට එනවනේ ඔටෝ. එතකොට අර zip එකේ උඩ තියෙනවනේ සිදුරක්. ඒ හදලම තියෙන එහෙම කොක්කක් දාන්නලු.
1: දාන්නලු. අලොක් වෙන්න.
3: ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ අපි සමහරවිට දන්නේ නැහැ නේ කලිසම් වල තියෙන. දැන් අපි අර ඩෙනිම් කලිසම් වල තියෙන මේ කාසි සාක්කුව ගැන ගොඩක් අය දන්නේ. ඒක ලස්සනට තියන් ඉන්නවා කියලා නිතන්නේ. ඒවා තියෙන්නේ මාරු කාසි දාන්න. එතකොට අර zip එකේ හැම zip එකෙන් බලන්න උඩ තියෙනවා පුංචි සිඳුරක්. ඒකේ කරන්නේ අර පේපර් ක්ලිප් එකක් ඒ zip එක ඇතුලෙන් දාලා උඩට zip එක උස්සලා ඩෙනිමේ හරි මොකේ හරි තියෙනවනේ බොත්තමක්. මේ කියන්නේ ප්‍රධාන බොත්තම. ප්‍රධාන බොත්තම ඇතුළට පේපර් ක්ලිප් එක දාන්න පුළුවන් විදිහට තමයි පේපර් ක්ලිප් හදලා තියෙන්නේ.
1: හරි
0: හරි.
3: දැන් තේරුණා? පැහැදිලි නේද? ඔන්න zip එක ගන්නොත් මේ පැත්තට දාන්න බා zip එක මාරු කරගන්න. එතකන් කල්සන් අඳින්න නැතුව ඉන්න.
1: ඒ
3: කියන්නේ zip එකේ අර මුදුනේ බලන්න හොඳ සිඳුරක් තියෙනවා. ඒ සිඳුර ඇතුලෙන් දාන්න පේපර් ක්ලිප් එක. දාලිවල්ලා zip එක උස්සන්න උඩට. zip එක ඉස්සුවම මේ පේපර් ක්ලිප් එකේ තියෙනවනේ ලොකු මේ කියන්නේ සාමාන්‍ය බොත්තමක් ඔබන්න පුළුවන් සිඳුරක් තියෙනවනේ. ඒක ඇතුළට බොත්තම දාලා බොත්තම දාගන්න ආයේ අර සිප් එක මේ කියන්නේ අර ලොක් එක තියෙනවට වැඩිය සිප් එක ෂුවර් පල්ලෙහාට එන්නේ. ඉතින් ජාමේ බේරගන්නත් මාතුරුන්ට නෝනවරුන්ට පේපර් ක්ලිප් එක හේතු වෙලා තියෙනවා. ඉතින් මං ඒ කිව්වේ මේ අපි සමහර ලාවට පේපර් ක්ලිප් ඒවා මේවා නොසලකා හරින එච්චර කොච්චර පුඩා දේවල් වුණත් ලෝකයේ ලොකු විප්ලවයක් කරන්න හිතන්න කොළ හුලගේ ගිහිල්ලා ඩොකියුමන්ට්ස් වල උතුරු දකුණු මාරු වෙලා ලෝකේ කොච්චර ප්‍රශ්න ඇති වෙන්න තිබ්බද පේපර් ක්ලිප් එක තිබුණ
1: නැත්නම්
3: නේද හිතලා බලන්න. කොළ ගොඩවල් එහෙම ගිහිල්ලා නේද විවාහ සාධක ගාවට මරණ සාධක ගිහිල්ලා මරණ සාධක ගාවට ඩිවෝස් සාධක ගිහිල්ලා හිතන්න කො එන්න තිබිච්ච ජංජාල. හැබැයි ඒ ඔක්කොම ජෙම් කම්පැනි විසින් 1890 දී පේපර් ක්ලිප් එක හදලා ඒක නිරාවරණය කළා. ඉතින් අද තමයි ලෝකේ පේපර් ක්ලිප් දිනේ.
1: අන්තිමටදී අපි දැනගන්නවා කියලා.
0: හරි එහෙනම් ඔගොල්ලත් තියෙන පේපර් ක්ලිප් වේ
3: නාස්ති කරන්න බෑ.
1: පොඩ්ඩක් අද දැන් ඔෆිස් එකට ගියාට පස්සේ පේපර් ක්ලිප් එක දිහා පොඩ්ඩක් ගෞරවයෙන් බලන්න.
3: අතට අරන් බලන්න. ස්තුති කරන්න පේපර් ක්ලිප් එකට.
1: ඔව්. ඉතින් හරි එහෙනම් කට්ටිය ස්තුති කරන්න පේපර් ක්ලිප් එකට ඔෆිස් එකට ගිය ගම. ඔන්න අපි පටන් ගන්නවා එහෙනම් අපේ ඇල්ගෝ ටවුන් එක. මතක් කරන්න දෙනවා අද අපේ DJ නයිට් එකක්
3: තියෙනවා. තියෙනවා. අපේ ක්ලිප් ගොඩක් තියෙනවා. ඔව්. නේද?
1: ක්ලිප් කරගන්න දේවල් ගොඩක් තියෙනවා මේ පැය තුනම. ඒ දේවල් එකින් එක අපි ක්ලිප් කරගෙන යමු.

0: FM අනුපහ 94.8 Net FM දිවයින පුරා
1: උදේ 7යි විනාඩි 21යි දැන්.
2: කොහෙන්ද මේ JBL එක?
3: කීල්ස් එකෙන්
4: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න, Nexus app එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, ස්පින් කරන්න, win කරන්න. කොන්දේසි සම්ියම යන දාලවේ.
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අධාලවේ.
6: හැමෝම බහගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි
7: මල්ලි. ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
6: කිරි, තේ, සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
7: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
6: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
8: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරිතේ
9: සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
10: BYD Sealion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Sealion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112-125-125.
11: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
12: චුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112-200.
13: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
0: FM 95 FM 94.8 Net FM Net FM Algo

0: දෙහතයි විනාඩි 28යි ඇල්ගටාම වෙලාව.
1: ඒන්නේ මේක තමයි හොඳම වෙලාව මේක මතක් කරන්න. හරිද? මොකක්ද දන්නද දැන් මතක් කරන්න යන්නේ අපි. ඔයා Kills Nexus app එක ඩවුන්ලෝඩ් කරගත්තු කෙනෙක් නම්.
0: Right.
1: ඩවුන්ලෝඩ් කරගෙන රෙජිස්ටර් වෙලා ඉන්න කෙනෙක් නම්. දැන් ඔයාට ඇවිල්ලා ඇති මැසේජ් එකක්. SMS එකක් ඇවිල්ලා ඇති.
2: කොබන්
1: බලන්න ඇවිල්ලා තියෙනවද කියලා ඇලර්ට් එක. එන්න ඕන. මොකද මට ආවා.
2: එනේ ඇවිල්ලා තින්නේ. 7:19 ට ඇවිල්ලා තින්නේ.
1: ඇවිල්ලා තියනානේ.
2: Hello
1: exciting rewards.
2: Rewards are waiting for you. On the Kills Nexus app.
1: අන්න ඒක. දැක්කනේ.
2: Update now to enjoy the all new spend and win experience කියලා දාලා තියෙනවා.
1: අන්න දැන් ඔයාලට
2: ඇවිල්ලා මේ
1: අර ඇවිල්ලා
2: දී ඉල්සෙගෙම පදිංචි වෙලා ඉන්න කෙනාට ඇවිල්ලා
1: ඔයාලා වෙනසක් කරලාද බං
0: මම බැලුවේ මේ මට එන්නේ නැතු ඕගොල්ලන්ට ඇවිල්ලාද කියලා මට ඇවිල්ලා
2: හරිම අසාධාරණ ලෝකයක් නෙමෙයි උනා නන්නේ
0: මට ඇවිල්ලා තියෙන්නේ 7:09ට මම ප්‍රයොරිටි
2: ඔයාලට ඇවිල්ලා තින් කීයද
1: 7:09ට මට ඇවිල්ලා තියෙන්නේ 7:02ට
2: එනව නේද
0: මිත්‍රයල් හැමතැනම මිත්‍රයල්
2: ඒක තමයි නේ
1: පාවාදීම් හැමතැනම සිද්ධ වෙනවා නෑ මේ දැන් ඔක්කොට මේ මැසේජ් එක ඇවිල්ලා ඇති ඔයා Kills Nexus app එක ඩවුන්ලෝඩ් කරගෙන රෙජිස්ටර් වුණ කෙනෙක් නම්
0: ඊට
1: කලින් අපි කිව්වනවා ඩවුන්ලෝඩ් කරගන්න Play Store එකේ තියෙනවා App Store එකේ තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ ඩවුන්ලෝඩ් කරගෙන QR
2: මේ ඔහොම ඉන්න මේ වාහන මේ drive කරන කට්ටිය මේ
1: ඔව් කලබල වෙලා දැන් ඩවුන්ලෝඩ් කරන්න එපා
2: නෑ ඩවුන්ලෝඩ් කරන්න අර අපි කිව්ව SMS එක ෆෝන් එකේ බලන්න යන්න එපා
1: මේ
2: ඔව් වාහන drive කරන්න නැතුව ඉන්න අය මේ signal light එකේ ඉන්නකම shape එකේ බලුවට කමන්නේ
1: නෑ කමන්නේ
2: ඔව් නැත්නම් ඕක බලන්න ගිහිල්ලා
1: ඔව් නැත්නම් තව ප්‍රශ්න
2: ඔව් ඊළඟට අර පොලිසියට දැනුම් දෙන app එක තමයි දාගන්නේ
1: හරි ඉතින් Kills Nexus spin and win ඔන්න දැන් පටන් අරගෙන තියෙනවා
0: right
1: spin and win ඔයාට ස්පින් කරලා අරක කරකවල ජයග්‍රහණ අවස්ථාව උදා කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.
2: අර කලින් තිබ්බේ drop මොකද්ද?
1: Ticket and drop.
2: එහෙම යුගලපද තමයි යන්නේ.
1: Ticket and drop it කරන කට්ටියරුණත් මේක valid. ඒගොල්ලන්ටත් මේක පුළුවන්.
0: ඔව් ස්පින් කරන්න නම් ticket and drop it කරන්න
1: ඕන. ඉතින් මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔයා ලංකාවේ ඕනම Kills store එකට ගියාට පස්සේ
0: right.
1: ඔයා ඕන කරන දේවල් ගන්නවානේ. අපි කියවනේ Kills නිෂ්පාදන දැන් තියෙනවා 360කට වැඩි ප්‍රමාණයක් Kills නමින්ම. ඒ විතරක් නෙමෙයි තව ගොඩාක් දේවල් choices තියෙනවා. අප බේකරි එකට යනවා වෙන්න පුළුවන්, pharmacy එකට වෙන්න පුළුවන්, ඕන තැනකට යනවානේ. ගිහිල්ලා Kills එකෙන් මේ දේවල් මිලදී ගත්තට පස්සේ ඔයා යනවා account එකට. අපි මීට කලින් ඔයාට කිව්වා Kills Nexus app එක open කරලා QR code එක ඔයා scan කරාට පස්සේ
0: right.
1: ඔයාට ජයග්‍රහණ අවස්ථා හම්බ වෙනවා සෑහෙන ප්‍රමාණයක් කියලා.
0: ඕකේ.
1: දැන් වැඩේ ඊට වඩා ඇඩ්වාන්ස් වෙලා තියෙනවා.
0: රයිට්.
1: දැන් ඔයාට ආයේ බලාගෙන ඉන්න ඕනේ නැහැ. ඒ වෙලෙම ඔයාට කරකවන්න හම්බ වෙනවා ස්පින් වීල් එකක්.
0: රයිට්.
1: ඔයාගේ වාසනාව උරගා බලන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි කරන්න ඕන.
0: ඔයාගේ
1: බිල් එක. ඔයාගේ බිල් එක රුපියල් 3000 කෝ ඊට වැඩි නම් ඔයා අනිවාර්යයෙන්ම කවුන්ටර් එකට ගිහිල්ලා ස්කෑන් කරනවානේ. ඔයාගේ ඇප් එකෙන් ඔයාගේ QR code එක ස්කෑන් කර ගන්නවා. ඒක ස්කෑන් කරාට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාගේ බිල් එක 3000 හෝ ඊට වැඩි නම් ඔයාට එනවා ස්පින් වීල් එකක්. ඇප් එකේම තමයි මේක ඉන්නේ. හරිද? ආය වෙන කොහෙවත් නැහැ. වාගේ අතේ තියෙන ෆෝන් එකේම ඇප් එක කරකවන්න පුළුවන්. ආය කාටවත් මුකුත් කියන්නත් බෑ. හොරගරා බොරුගරා කියන්න බෑ. ඔයාගේ ෆෝන් එකේ තමයි ඇප් එක
0: තියෙන්නේ.
1: හරිද? එතකොට ඇප් එක ඇතුළේ තමයි ස්පින් වීල් එක තියෙන්නේ.
0: හා ඊට
1: පස්සේ ස්පින් වීල් එක ඔයාට කරකවන්න තමයි තියෙන්නේ.
0: ඕකේ.
1: කරකවලා එක තැනක ඇවිල්ලා නවතිනවා.
0: හරි.
1: ඒ නවතින තැන ඔයාට exciting prices තියෙනවා.
0: Yes.
1: ඒ කියන්නේ ඔයාට හිතා ගන්න බැරි තෑගි ගොඩාක් තියෙනවා. ඒ මොනවද කියලා මම කියන්නම්. බලන්නකෝ ඔයා නිකන් මේක කරගවල බලන්නකෝ ගිහිල්ලා.
0: ඔව්.
1: රුපියල් 3000ට වැඩනම් ඔයාගේ බිල් එක. ඔයාට මේක මාර chance එකක්. MacBook Neo. ඔන්න ඔයාට හම්බෙන තෑගි. MacBook එකක් හම්බෙනවා. Samsung Galaxy. අලුත්ම බ්‍රෑන්ඩ් එක අලුත්ම ෆෝන් එක හම්බෙනවා
0: අලුත්ම
1: වර්ෂන් එක ඊට පස්සේ එයාර් ෆ්‍රයර්ස් හම්බෙනවා JBL ස්පීකර්ස් හම්බෙනවා ඊට පස්සේ JBL වයර්ලස් හෙඩ්ෆෝන්ස් හම්බෙනවා ඒ විතරක් නෙමෙයි හොටෙල් වවුචර්ස් හම්බෙනවා ඒ වගේම තමයි ෂොපින් වවුචර්ස් වගේම තවත් බොහෝ දේ ඔයාට මේ මොහොතේම තෑගි විදියට හම්බ වෙනවා පොඩි දේවල් ටිකක් කරන්න තියෙන්නේ ඔයා දන්නවනේ Kills Nexus app එක අනිවාර්යෙන්ම මගේ ෆෝන් එකේ තියෙනවා ඉස්සෙල්ලාම app එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන
0: app
1: එක නැති කට්ටියට ඔය අපි උදේ ගියපු මැසේජ් එක ඇලර්ට් එක ඇවිල්ලා නැහැ තියෙන කට්ටියට ඇවිල්ලා තියෙනවා තියෙන කට්ටියට තියෙන්නේ කෙලින්ම දැන් Kills එකට යන්න
0: right
1: තම app එක නැති කට්ටියට තියෙන ඉස්සෙල්ලාම app එක ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරගෙන ආ යන්න ඕන ඔයාට ළඟම තියෙන Kills එකට Kills store එකට
0: ගිහිල්ලා
1: ඔයාගේ බිල් එක 3000ට වැඩි නම් ඔයාගේ QR code එක ස්කෑන් කරගත්තු ගමන් මේ ස්පින් වීල් එකේ නෝ ඊට පස්සේ තින් ඔයාට තියෙන මේක කරකවල බලන්න විතරයි
0: right
1: හැබැයි physically කෙලින්ම කීල් ස්ටෝ එකට යන කට්ටියට විතරයි මේක තියෙන්නේ. ඔන්ලයින් පර්චේස් කරන කට්ටියට මේ chance එක නැහැ.
0: එහෙම
1: ඔන්ලයින් කරන්න දෙන්න බෑ. මොකද ගිහිල්ලා තමයි කරකවලා බලන්න ඕනේ. එතන ඉඳලා හැංගීම එන්නේ එතකොට. ගේම් එකේ ඉන්නවා කියලා.
0: Competition
1: එකනේ. දැන් හිතන්නකො කවුන්ටර්ස් තියෙනවා නම් 3ක් 4ක් 3 4ෙම කට්ටිය එක දිගට ස්පින් වීල් කරකෝ
0: ඉන්නවා. ඔව්.
1: සමහර අයට නැති වෙන්න පුළුවන් තැනක. සමහර අයට අනිවාර්යයෙන්ම හම් වෙන්න පුළුවන් ප්‍රයිස් එකක්. ඒක හින්දා මෙතනට ආවිසිකලි යන්න ඕන අනිවාර්යයෙන්ම. ලංකා පුරා තියෙන ඕනම කීල් ස්ටෝ එකකට ගිහිල්ලා වාට පුළුවන් මේ ස්පින් වීල් එක කරකවලා ස්පින් ඇන් වින් කරන්න.
0: ඕකේ. හරි. දැන් මතක් කරන්න ඕන ඇති.
1: දැන්
0: මේ විදියට
1: ස්පින් කර කර අතරේ.
0: ඔව්. ස්පින් කර කර ඉන්න අතරේ වාට ස්පින් කරන්න සල්ලි තියෙන්න ඕනේනේ.
1: ඔව්නේ.
0: 3000කට වඩා බඩු ගන්න සල්ලි තියෙන්න ඕනේ.
1: තියෙන්න ඕනේ. එහෙනම් ඔයා මොකද කරන්නේ?
0: එතකොට ඔයාලා හොඳ ජොබ් එකක් තියෙන්න ඕනේ.
1: ජොබ් එකක් තියෙන්න ඕනේ. ඉස්සල්ලාම මොන දේ කරන්නත් ජොබ් එකක් තියෙන්න ඕන. ජොබ් එකක් හොයාගන්නවා නම් ඔයා හරිම තැනට යන්න ඕන.
0: යන්න ඕනේ සදාහරිතලා ළඟට.
1: සදාහරිත. ඔව් සදාහරිත ප්ලාන්ටේෂන් මේ වෙනකොට ඔයාට රැකියා අවස්ථා ලොකු ප්‍රමාණයක් අරගෙන අවිල්ලා තියෙනවා.
0: රයිට්.
1: ලොකු රේන්ජ් එක රැකියා ප්‍රමාණයක් තියෙනවා. කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාජික අධිකාරී තනතුර වෙනකන්
0: වාර
1: තනතුරු ගණනාවක් තියෙනවා එදුම් කරන්න පුළුවන් try කරලා බලන්න පුළුවන්
0: ඉතින්
1: මේක විශේෂත්වය තමයි අපි හැම්බෙලේම වාට කියනවා ශේෂ්ත්‍රය ඉහෙළම වැටුප්පාට හම්බෙනවා දිරි දීමනාවන් හම්බෙනවා කොමිස් අතිකාල දීමනා බෝනස් විදේශ සංචාර හම්බෙනවා ඊට පස්සේ ශිෂ්‍යත්ව හම්බෙනවා මේ හැමදේම ඔයා වෙනුවෙන් තමයි තියෙන්නේ
0: ඉතින්
1: gedara ඉන්න කෙනෙක් නම් මේ වෙලාවේ නැත්තං ඔයාගේ උපාධියෙන් ඔයා මේ කරන රස්සාව ගැන වාට ඒ හැටි සතුටක් නැත්තම් මට මීට වඩා දෙයක් කරන්න පුළුවන් ස්කිල් එකක් තියෙනවා හැකියාවක් තියෙනවා කියලා වාට හිතෙනවා නම් ඒ වගේම තමයි ඔයා අර්ධකාලීන රැකියාවක් part time job එකක් හොයන කෙනෙක් නම් කැම්පස් එක ඉගෙන ගන්න ගමන් මට job එකක් කරන්න තිබ්බනම් හොඳයි කියලා හිතන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා ඔයාගේ CV එක මෙන්න මේ නම්බෙකට යවන්න 076 441-1648 0-7-441-1648 කියන නම්බෙකට යවන්න පුළුවන්. ඒකෙම ඔයාට වැඩි විස්තරත් දැනගන්න පුළුවන් ටෙස් මැසේජ් එකක් දාලා. එහෙමත් නැත්නම් තියෙනවා මේ ඊමේල් එකක්. ඊමේල් එකටත් ඔයාට පුළුවන් ඔයාගේ CV එක යවන්න. careers@sadaharita.com careers@sadaharita.com careers@sadaharita.com කියන ඊමේල් එකටත්
0: ඔයාට
1: පුළුවන් ඔයාගේ CV එක යවන්න. ඉතින් සදාකාලිකව ජීවිතේ විඳින්න. ඔයාලට පුළුවන් සදාහරිතත් එක්ක එකතු වෙන්න, එකතු වෙලා ඔයාගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න.
0: රයිට්. දැන් ওই විදිහට පොඩ පොඩ දියුණු වෙච්ච කට්ටිය දැන් අපි එක එක ලෙවල්ස් තියනවානේ ඇති දියුණු වෙන.
1: ඒතර
0: එක එක ලෙවල්ස් වලට අදාළ එක එක ඩ්‍රීම්ස්
1: තියනවා.
0: නේ. දැන් ටිකක් ඔය ලැඩර් එකේ පොඩක් උඩින් ඉන්න කට්ටියට දැන් හිතනවා ඇති අර අපි මේ දාස් ටිකේ මතක් කරපු පෝට් සිටි එකේ ප්‍රයිම් ලගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක තියෙන්නේ.
1: ඔව්.
0: ඒකෙන් අපාර්ට්මන්ට් එකක් ගත්තනම් දැන් අයිඩියල්. හොඳයි. ඒ
1: කියන්නේ මේ ඔයා කියන්නේ ප්‍රයිම් මෙල්වා. අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන ප්‍රයිම් ගෲප් එකේ වැඩ. පෝට් සිටි එකේ තමයි වැඩේ සිද්ධ වෙන්නේ.
0: රයිට්.
1: අපි කියවන කලින් මරිනා බේක කියලා කියන්නේ පෝට් සිටි එකේ තියෙන හොඳම තැන. අර ලස්සන පාලමක් තියෙන හරි අයිකොනික් පාලමක් අපිට ඒක මතකයිනේ. අපි හැමෝම උකට කාලයක් ගියානේ. තාමත් කට්ටිය යන අවස්ථ එහෙම ජොගින් කරන්න එපා කියලා දැන් බෝඩ් එකක් ගාලාම තියෙනවා. මොකද උගොඩ මේ කට්ටිය දිව වැඩි.
0: වැඩි
1: වුණා. හරිද? ඉතින් ඒ තරම් අයිකොනික් ලෑන්ඩ්මාක් එකක්.
0: ඉතින්
1: ඒක පේන මානෙම. එක පැත්තකින් ඉන්දියානු සාගරය, අනිත් පැත්තෙන් අපි කිව්වා මේ කොළඹ තියෙන ස්කයි ලයින් එක දැවැන්තම ගොඩනැගිලි සමූහය පේන
0: අර
1: ගෝල්ෆ් ෆේස් ග්‍රීන් එක පේන
0: ඒ
1: ඔක්කොම වටපිටාවේ බොහොම සුන්දරව පේන තැනක ඔයාට ඔයාගේ අපාර්ට්මන්ට් එක දැන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඉතින්
1: මේ වෙනකොට වැඩේ පටන් අරන් තියෙනවා. ඔයාට රිසර්වේෂන්ස් දාන්න පුළුවන්.
0: මොකද
1: සාරා මේක හදලා ඉවර වෙද්දි සමහර විට මේ අපාර්ට්මන්ට්ස් වල වටිනාකම ඔයා මිලදී ගත්තු ඒ මුදලට වඩා සෑහෙන්න වැඩි වෙන්න පුළුවන්.
0: වැඩි
1: වෙන්න පුළුවන් නෙමෙයි වැඩි වෙනවා.
0: මොකද
1: මේ වෙනකොටත් පෝට් සිටි එක කියන්නේ දවැන්ත ආයෝජන සංඛ්‍යාවක් ගලාගෙන යන තැනක්. ව්‍යාපාර වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේම හවුසින් ප්‍රොජෙක්ට්ස් වෙන්න පුළුවන්. ඉස්සරහට එනවා. එතකොට හැබැයි ඒගොල්ලෝ ආවට මේ වෙනකොටත් හොඳම තැන. ප්‍රයිම් ගෲප් එක වෙන් කරගෙන ඉවරයි. ඒකයි අපි කිව්වේ මරිනා බේ එක ගැන.
0: මරිනා
1: බේකේ තමයි මේ අලුත්ම ප්‍රොජෙක්ට් එක මේ වෙනකොටත් ගොඩනැගෙමින් පවතින්නේ.
0: ඉතින්
1: ඔයාට පුළුවන් මේක හදන්නේ ග්ලෝබල් මාකට් එකට.
0: ලෝකේ
1: ඉන්න දවැන්ත ඉන්ට ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක තමයි මේක හදන්නේ.
0: රයිට්.
1: ඉතින් ඔයත් බලාපොරොත්තු වෙනවා නම් ඔයා ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්.
0: ඔයාට
1: ව්‍යාපාර තියනවා වෙන්න පුළුවන්.
0: සමහර
1: විට ඔයා කොළඹ ඇවිල්ලා රැදෙන කෙනෙක් වෙන්න පුළුවන් ව්‍යාපාර කටයුතු වලට. හැබැයි ඔයාගේ ව්‍යාපාර තියෙන පොඩ්ඩක් කොළඹින් බාහිරව වෙන්න පුළුවන්. එතකොට ඔයාට අපාර්ට්මන්ට් එකක් තියෙන එක කොච්චර හොඳයිද?
0: සහ
1: මේ වගේ තැනකින් මේ වගේ මේ ආර්ථිකයක් වෙනුවෙන්ම ගොඩනගෙන තැනකින් තියෙන එක කොච්චර හොඳයිද?
0: ඉතින්
1: ඒක නිසා තමයි අපි ඔයාට මතක් කරන්නේ ප්‍රයිම් මෙල්වා අපාර්ට්මන්ට් එක ගැන, මේ රෙසිඩන්ට් එක ගැන.
0: දැන්
1: ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ පාර්ට්මන්ට් එක වෙන් කරගන්න. කොල්ලක් දාන්න ප්‍රයිම් ගෲප් එකට මෙන්න මේ නම් එකෙන් 0115 242 242 242 242 242.
0: රයිට්. ඔය ඔක්කොම සෙල්ලම් දාන්න ආචි හොඳට සේව් කරන්න පුරුද්දක් තියෙන්න ඕනේ.
1: තියෙන්න ඕනනේ.
0: අපි හැමදාම කියනා වගේ මේ හිතන හිතන තැන්වල නෙමෙයි වගකීමෙන් යුතුව ඔයාගේ සල්ලි ටික බලා ගන්න. ඒකට නිසි වටිනාකමක් දෙන තැනක සල්ලි ටික දෙන්න ඕනේ. ඒ වගේ තැනක් අපි දන්නවද?
1: එහෙම තැනක් තියෙනවා. අපි හැමෝම දන්න තැනක් තියෙනවා. අවුරුදු 55ක් දශක 5ක් පුරාවට අපි දන්න තැනක් ඒ තමයි LB Finance කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ අලුත්ම සේවින account එක තමයි LB Premier Saving කියලා කියන්නේ. LB Premier Saving account එක දැන් ට ඕනම LB Finance ශාඛාවකින් ආරම්භ කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්.
1: ඩොකියුමන්ට්ස් ලොකු ප්‍රමාණයක් ඕනේ නැහැ. ලිමිටඩ් ඩොකියුමන්ට්ස් ඕනේ. පැය භාගයක් යන්නෙත් නැහැ. විනාඩි 15කින් විතර ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ account එක open කරගන්න.
0: ඔකේ.
1: ඒ විතරක් නෙමෙයි LB SIM app එක. ඔයාලට Play Store එකෙන් නැත්නම් App Store එකෙන් download කරගන්න පුළුවන්. එතකොට SIM app එක through ඔයාට ඔයාගේ account එක අපි කියවනේ දැන් saving account එකක් මේ කියලා. ඒක manage කරන්න, ඒක through transactions කරන්න, ඕන දෙයක් bills ගෙවන්න, මේ ඕන දෙයක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි වැදගත්ම දේ අපි කියුවේ නේ.
0: ඒ මොකද්ද?
1: ඒ තමයි මේ සේවින් account එකට LB Premier Saving account එකට ඔයාට 107ක interest rate එකක් හම්බ වෙනවා. පොලියක් හම්බ වෙනවා. ඉතින් 107ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉතුරු කිරීමේ ගිණුමකට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් විදිහේ interest rate එකක් නෙමෙයි, පොලියක් නෙමෙයි. හැබැයි ඔන්න LB Finance ලා දශක 5ක විශ්වාසයත් එක්ක ඔයාට ඒ 107 පොලිය අනුපාතයට saving account එකක් අරගෙන අවිල්ල තිනවා. ඒ තමයි LB Premier Saving කියලා කියන්නේ.
0: රයිට්. ඒ නිසා LB එකට යන්න වාගේ සල්ලි ටික පරිස්සමෙන් වගකීමෙන් බලා ගන්න කට්ටියකට දෙන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Cinderella Wage Mannan Inne Mama Bel Ganna Kavurut Tanaka
2: Ape Daruan Apata Wada Idirien Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: උදේ 7යි විනාඩි 43යි දැන්.
4: ප්‍රයිම් කලුරා අභිමානවත් කලුතරෙන් ස්විමින් පූල්, ජිම්, ඉන්ඩෝ ක්‍රිකට්, කිඩ්ස් ප්ලේ ඒරියා සමගින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් කලුරා අනුත්වන කලුතරෙන් අභිමානවත් ජීවන රටාවක්. රුපියල් මිලියන 19 සිට කලුතර නගර සීමාවෙන් ප්‍රයිම් කලුරා අදම කතා කරන්න. හතුනයි විසිලකට ප්‍රයිම් ලෑන්ස්
5: අලු තැන කටුම මෙලා කසා කළ ග්‍රීන් සුප ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව ආරම්භල ගනී මුල ගම්පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසා කළ ප්ලාන්ටේෂන් 071-892-1767 කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසිය අදාළ වේ.
7: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක Swiss Tech Slim Line.
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. Speed, budget, usage, lifestyle. ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G Connection. හැම අතින්ම සෙට්.
10: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
11: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
12: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසිය අදාළ වේ.
13: සංදි සෝයට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවර්තින සංදි සෝය උදා කර ගන්න 0810-97-399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM.
1: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණිකයුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777777610.
2: දැන් හැමෝම ගන්න KD Rice Lead 125 petrol bike එක මිල රුපියල් 796500යි. ලක්ෂක ඩිස්කවුන්ට් එකක්. මුල් ලීසින් වාරික තුන අපි ගෙවනවා. තොගවසන් වෙනතර පමණයි. KD Rice Motor Company Private Limited 0777 406 43 97.
3: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් ඉන්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
2: අලුතෙන කාටම මිලක අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගලේ මුල ගම්පොළ. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: බොක්ස් බාර් නම් වෙළඳපළේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
8: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0776 716 3672.
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
0: Net FM Algo.

0: උදේ 7යි විනාඩි 52යි අල්ගොටාමෙ වෙලාව. දැන් අපි යන්න හදන හොට දන්නවද ඇති?
1: කොහෙටද යන්නේ?
0: ඉක්මනට යනවා ස්විස් ටෙක් එක පැත්තට.
1: අහහ. යන්න බෑ.
0: පණිවිඩයක් කියන්න තියෙනවා.
1: යන්න බෑ.
0: දැන් ඔයගොල්ලන්ගේ ගෙදර ඔයගොල්ලෝ හදන ගමන් නම් තියෙන්නේ. එහෙම නැත්නම් ඔෆිස් ස්පේස් එකක් හදන ගමන් නම් තියෙන්නේ. ගෙදර රිනොවේට් කරනවා නම් ඔන්න දැන් ඔයගොල්ලන්ට පුළුවන් ලී වෙනුවට, වුඩ් වෙනුවට ඇලුමිනියම් දාන්න.
1: ඇලුමිනියම්.
0: ඔව්. මොකද දන්නවද? දැන් මොඩර්න් කන්සෙප්ට්ස් එකකට අනුව ආකිටෙක්චර්, මොඩර්න් ආකිටෙක්චර් අනුව ඇලුමිනියම් වලින් තමයි අර රිච් ලුක් එක, මොඩර්න් ලුක් එක
1: එන්නේ.
0: ඔව්. ඊතර ලයිට් ඕගොල්ලන්ට වැඩිපුර ගන්න පුළුවන් ගෙදරට, වෙන්ටිලේෂන් වැඩිපුර ගන්න පුළුවන්. එතකොට අර අඩු වියදමකින් ලක්ෂරි ලුක් එකක් තියෙන ගෙදරක් ඔයාට හදාගන්න පුළුවන්.
1: ඔව්.
0: හරිද? දැන් මේ ඇලුමිනියම් ගන්න ඕන කොහින්ද දන්නවද?
1: කොහෙන්ද ගන්න ඕන?
0: ස්විස් ටෙක් ඇලුමිනියම් ලගින්. මොකද දන්නවද? ඔයාට යන වියදමින් යම් කිසි ගාණක් ඔයාගේ අතට ආයි හම්බෙනවා.
1: ඒ කොහොමද ඒක වෙන්නේ?
0: මොකද ඒගොල්ලෝ කෑෂ් බෑක් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා.
1: ආ, කෑෂ් බෑක් එකනේ. සිස්ටෙක් ලගේ.
0: සිස්ටෙක් ලගේ කෑෂ් බෑක් එක අපි හැමදාම මතක් කරනවා වගේ. ඔයාට පුළුවන් ඔයාගේ ගෙදරට යන ඇලුමිනියම් ප්‍රමාණය ස්විස්ටෙක් ඇලුමිනියම් වලින් දාලා කොටේෂන් එකක් ගන්න ඔයාගේ ෆැබ්‍රිකේටර් එකෙන්. ඒක WhatsApp කරන්න පුළුවන් 076-780-7000 කියන WhatsApp නම්බර් එකට. 076-780-7000.
1: හරි.
0: ඊට පස්සේ මොකද වෙන්නේ ආදි?
1: ඊට පස්සේ තමයි වැඩේ පටන් ගන්නෙ. දැන් මේ විදිහට ඔයා WhatsApp කරාට පස්සේ ඒගොල්ලෝ ඒක කන්ෆර්ම් කරගන්නවා. කන්ෆර්ම් කරගෙන ඉවරුණාට පස්සේ ඔයාට තියෙන ඉතින් වැඩේ කම්ප්ලීට් කරන්න, ඉන්ස්ටෝල් කරලා ඉවර කරන්න. කියන්නේ ඔයාගේ ඊපු විදිහට සොයිස්ටෙක් ඇලුමිනියම් නිෂ්පාදන ටික දාලා ඔයාගේ ගේ වෙන්න පුළුවන්, ඔෆිස් එක වෙන්න පුළුවන් හදලා ඉවර කරන්න. ඉවර කරලා ආයෙ කෝල් එකක් දාන්න සොයිස්ටෙක්ලට වැඩේ කම්ප්ලීට් කියලා.
0: වැඩේ ඉවරයි කියලා.
1: එතකොට ඒගොල්ලන් කට්ටියක් ඇවිල්ලා බලනවා. ඒගොල්ලන් ටෙක්නිකල් ටීම් එකක් ඇවිල්ලා ඔයා කොටේෂන් එකත් එක්ක ගලපලා ඔක්කොම හරියට සිද්ධ වෙලා තියෙනවද කියලා බලලා ඒ වෙලේම ඔයාට කෑෂ් බෑක් එකක් දෙනවා රුපියල් මිලියන 2.5ක උපරිමයකට යටත්ව. ඉතින් ලොකු වැඩ කරන්න ඕනේ නැහැ. පොඩි වැඩක් කරත් ඔයාට මේ කෑෂ් බෑක් එක හම්බෙනවා. කෑෂ් බෑක් එක විතරක් නෙමෙයි, ඔයා ගත්ත සියලුම සොයිස්ටෙක් ඇලුමිනියම් නිෂ්පාදන වලට අවුරුදු 30ක වොරන්ටි එකක් වගේම ජීවිත කාලය පුරාවටම ආෆ්ටර් සේල් සර්විස් එකකුත් හම්බ වෙනවා.
0: රයිට්. ජූනි 30ට කලින් කොටේෂන් යවන්න මතක තියාගන්න.
1: ඔව්. හරි. දැන් ඒ වගේම තමයි මතක් කරන්න ඕන තව දෙයක් තියෙනවා ඊළඟ පැයට යන්න කලින්. මේක මේ අපේ රාජ්‍ය සේවකෙන්ට. ඔන්න දැන් ඔයගොල්ලන්ට පුළුවන් BYD එකක් ගන්න. යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට යන්න කලින් පුළුවන් කෝල් එකක් දෙන්න 0112-125-125 නම්බරකින්, 0112-125-125 නම්බරකින් කෝල් එකක් දීලා ළඟම තියෙන මේ BYD ප්‍රදර්ශනාගාරයට යන්න. මොකද ඔයාට දැන් පුළුවන් ඕනම BYD වාහනයක්, ඕනම මාදිලියේ BYD වාහනයක් මාසෙට රුපියල් 68,000ක් ගෙවලා ගෙදර අරගෙන යන්න. ඒක ආයේ ඔයාට හිතාගන්න බැරි විදිහේ chance එකක්. එතකොට දැන් මාසික වාරිකේ රුපියල් 68,000ක් වෙනවා විතරක් නෙමෙයි, පළවෙනි සර්විසස් පහ ඔයාට නොමිලේ හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාට ලංකා බැංකුවත් එක්ක ලෝන් එකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකත් BYD එක කතා කරලා දෙනවා ඒ වෙලේම. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් හරහා ඔයාට හම්බ වෙනවා රක්ෂණාවරණයක් වාහනයට. ඒ වගේමයි හෝම් චාර්ජින් යුනිට් එක හම්බ වෙනවා. ඒ විතරකුත් නෙමෙයි වාහනේ රෙජිස්ට්‍රේෂන් එකත් ඔයාට කරලා දෙනවා. හැබැයි මේ ඔක්කොම ඔයා රාජ්‍ය සේවකයෙක් නම් විතරයි. ඉතින් රාජ්‍ය සේවක මහතුන් මහත්මී
0: අනිවාර්යයෙන්ම
1: ඔයාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ඔයාගේ BYD එක තෝරගන්න කියලා මතක් කරමු.
0: රයිට්. මං අද උදේ එද්දී අපේ ටීම් එක, අපේ ස්ටාෆ් එකේ කට්ටිය
1: පල්ලෙහා
0: ඉන්නවා රෙඩි පිට. කොහියන්න දන්නවද?
1: කොහෙද?
0: කූරගල යනවා.
1: ආ, කූරගල යනවා. කූරගල යනවනේ. අවුනේ හෙට අපි වෙසක් සමරන්නේ කූරගල ඉදන්. ඉතින් FM 94.95 වට පුළුවන් දවස පුරාවටම ශ්වේත පූජා ආගමික වැඩසටහන් සමග සම්බන්ධ වෙන්න, උදෑසන සිල් සමාදන් වීමේ සිට රාත්‍රිය පුරාවටම ඔයාට සියලු වැඩසටහන් අපි සජීවීව අරගෙන එනවා. ඒ විතරක් නෙමෙයි, අපිත් එක්ක කූරගල යන්නෙන්නත් පුළුවන්. ඉතින් කූරගලවට ඉන්න, ඊට පස්සේ කූරගල අපිත් එක්ක එකතු වෙලා මේ ආමි සහ ප්‍රතිපත්ති පූජා වලට සහභාගී වෙන්න කැමති ඔයාට අපි ආරාධනා කරනවා එන්න කියලා. විශේෂයෙන් මතක් කරන්න ඕන, දැන් අපි කිව්වනේ හෙට උදේ 6ට සිල් සමාදන් වීමෙන් ආරම්භ වෙලා සියලු කටයුතු ආගමික වතාවත් සජීවීව අපි ලෝකේ පුරාම ඔබත් එක්ක බෙදා හරිනවා කියලා. ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා මතක් කරන්න. ඒ තමයි පොය දවසේ රෑ, ඒ කියන්නේ හෙට රෑ 10 ඉඳලා පහුවෙනිදා උදේ 6 වෙනකන් ලෞතුරු අරණ සනරාමන රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වෙනවා. ඒ වගේමයි කූරගල අපේ නේත්‍රාලෝක වෙසක් කලාපයේ ක්‍රියාත්මක වෙනවා දවස පුරාවටම, දවස් දෙක පුරාවටම. ඉතින් තොරම් බලන්න, කූඩු බලන්න, පවුලේ හැමෝම එක්ක එන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ විතරක් නෙමේ, කූරගල උත්තම ධාතුන් වහන්සේලා වන්දනා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේමයි ඒ ධාතුන් වහන්සේලාට බුද්ධ පූජාව පුදකරන්න පුළුවන් හැකියාවත් ඔබට තියෙනවා. ඉතින් ඒ සඳහා කල් වේලා වෙන් කරගන්න මෙන්න මේ නම්බරකින් රංජිත් මහත්මයාට කතා කරන්න පුළුවන්කම තියෙනවා. 0877-66-76-60 0877-66-66. ඉතින් කසාගල ප්ලාන්ටේෂන් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහකත්වය බැතිබර දායකත්වයත් එක්ක තමයි අපි මේ පාර මේ විදියට කූරගල ඉදලා අපේ වෙසක් අරගෙන ඉන්නේ.
0: රයිට්. අද ෆ්‍රයිඩේ නේ අන්ටි, අද සිකුරාදා. කට්ටිය පොඩ්ඩක් රිලැක්ස් එකේ ගෙදර යන දවස.
1: දවස.
0: අද හොඳ
2: දැන් වෙසක් කූඩුවේ මාද හදන
1: හදන
0: හදන
2: හදන හදන
1: දැන් පටක් දැන් හැබැයි පරක්කුයි කමන්නේ
2: නැහැ. කමන්නේ නැති දැන් හෙට හවසටනේ වෙසක් කූඩු ගොඩක් වෙලාවට එල්ලන්නේ.
1: ඔය අද බම දැක්ක වැඩට එද්දි අපේ කොල්ලෝ ටිකක් ඔය ගමේ පැත්තේ එන ලොකු කූඩු උස්සගෙන යනවා.
0: රයිට්.
1: දැන් කොහේ යනවා?
2: මම අපි කියන්න ඕනේ දැන් සමහරලාවට ඔබට වෙසක් කූඩුවක් හදන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. හැබැයි හදන්න පුළුවන් නම් තමන්ගේ ගෙදර අයත් එක්ක
1: හදන්න.
2: මේ අටපට්ටමක් හරි ඒ හදන්නේ. ඒ හදන එකේ තියෙන ආනිශංශ වෙනම එකක්.
1: වෙනම එකක්.
2: නේද?
1: අනිවාර්යයෙන්.
2: මේ හදලා තමන්ම හදලා පත්තු කරනකොට මේ දැනෙන දේ වෙනම එකක්. හැබැයි හදිසියවත් එහෙම හදන්න බැරි වුණොත් හදපු අය මේ අර එහෙම මෙහෙම ගෙනාපු ඒවා නෙමෙයි. එක එක රටවල් වලින් ගෙනාපු ඒවා නෙමෙයි. අපේ රටේ මිනිස්සු කීයක් හරි හොයාගන්න වෙසක් කූඩු හදලා පාරවල් ලයිනේ තියන් විකුණනවානේ. අන්න ඒගොල්ලන්ගෙන් ගන්න.
1: ඔව්.
2: මොකද ඒගොල්ලන්ටත් වෙසක් සමරන්න ඔබ පින්කමක් මේ නැත්තම් ඔය රෙඩිමේඩ් ඒවා මේවා තැන් තැන් වල තියෙන වෙසක් කූඩු අරන් ඇවිල්ලා එල්ලුවම හරිම ඒකාකාරීනේ. ඔක්කොම නේ එකම විදිහනේ. එක වගේනේ. ඉතින් ඒකෙන් දා ඔබ පළවෙනි දේ ඔබ හදන්න වෙසක් කූඩු. වෙසක් කූඩු හදලා ඉවරලා කූරගලත් එන්න.
1: ඔව්.
2: නේද?
1: අනිවාර්යෙන්ම.
2: ඔව් අනිවාර්යෙන්ම කූරගලත් එන්න. ඒකම හදිස්සියවත් මොනෑම් හේතුවකට හරි වෙසක් කූඩුවක් හදන්න බැරි වුණොත් ඔය චීනෙන් එහෙම මෙහෙන් උස්සන්ගෙන වෙසක් කූඩු
1: නැතුව
2: අපේ කොල්ලෙක් කෙල්ලෙක් හදලා කීයක් හරි හොයාගෙන මැච් එකක් ගහන්න දරන උත්සාහයට මේ පුළුවන් නම් Facebook post එකකුත් දාලා මෙන්න මෙතන තියෙනවා මේ කූඩු බැටව් එක්කම
1: කියලා.
2: මේ ඔබට පුළුවන් උදව්වක් වෙන්න.
1: උදව්වක් කරන්න. හරි ඉතින් එහෙනම් වෙසක් කූඩුත් ගන්න කියලා අපි කට්ටියට මතක් කරනවා.
0: රයිට්. මං කියන්න හැදුවේ Friday night නේද? අද noodles එකක් හදාගන්න ඕගොල්ලෝ. මොකද අද සාමාන්‍ය relax එකේ හොඳ meal එකක් හදාගන්න දවස. noodles හදාගනිදී අමතක අමතක කරන්න එපා විජේ නූඩල්ස් ගන්න. මොකද බෙරි නොවී හදාගන්න, බෙරි නොවී කන්න විජේ ප්‍රොඩක්ට්ස්ම පාවිච්චි කරන්න.

0: பேய் ரட்டத்தோட ஒப்ப வித்தகின என்னே
1: எஸ் ஃபோர்ச்சூன் சாய்
2: அலுத் மரசுகுண அபி வைப் எக்கட்டு செட் வெலா
3: கேமதிம வித்தியாக்கட்ட ஓ நேம வெலாவக்க மே ஃபோர்ச்சூன் சாய்
0: நெட் நியூஸ் மீ பேய் ரட்டத்தோட பேயன் பேய் அலுத்வன அலுத் பேய் விமசுமா
4: අයිබෝන් මේ පැයේ රටතොට සමගින් මම කසුනේ. බදුරුලිය තුඹගල්ල කන්ද කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ අයිස් මද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. අයිස් මද්‍රව්‍ය තොගයක් රැගෙන කිසියම් පුද්ගලයෙකු එම කැලෑබද ප්‍රදේශයට පැමිණෙන බවට බදුරුලිය පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සිදු කළ විශේෂ මෙහෙයුමකදී එම අයිස් මද්‍රව්‍ය තොගය සොයාගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එහිදී කළු පැහැති ගමන් බෑගයක තිබී අයිස් මද්‍රව්‍ය කුඩා පැකට් 60ක් සොයාගෙන තිබෙනවා. එම අයිස් මද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 5 මාරකට ආසන්න බවයි පැවසෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි බදුරුලිය පොලිසිය සඳහන් කළේ.
5: තමාට සරණ තමාම පමණි කොතෙක් බාහිරින් සහනය පැතුවද අවසානයේ ඒ උදාවන්නේ තමා විසින්ම තමාගේ සිත සාදා ගැනීමෙනි.
6: දම් සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
7: අමෘතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
8: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමෘතා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැනෝම් කර 10ක වට්ටමක් දිනා ගන්න. 0710 297 299 0710 297 299

0: උදේ 8යි විනාඩි 10යි ඇල්ගොටාම වෙලාව අපි දෙවනි පැයේ වැඩ ටික තමයි පටන් ගන්න හදන්නේ.
1: ඔව් දැන් මේ මොකක්ද දන්නවද කියන්න ඕන?
0: මොකද්ද?
1: EV vehicle එකක් කියලා කියන්නේ
0: මේ
1: වෙනකොට ගොඩක් අයගේ EV vehicle එකක් කියන්න electronic vehicle එකක් කියන්නේ EV තමයි.
0: EV තමයි. හරිද? ඒක EV vehicle
1: නේ. EV EV වෙනවා එතකොට. හරිද? දැන් මේ වෙනකොට ලෝකේ හැම රටක්ම වගේ ටික ටික අපි හැම වෙලේම කියන දේ තමයි මේ පුනර්ජනනීය බලශක්තියට මාරු වෙන ගමන් convert වෙන ගමන් ඉන්නේ.
2: අර මේ ඊයේද පෙරේද නැව් වලින් එනවනේ හෙන බැටරි සෙට් එකක්.
1: ලොකු බැටරි සෙට් එකක්
2: ගන්න. බැටරි දොන්ත සයිස් බැටරි. ඈ ඒවා ඉස්සෙල්ලාම ගාල්ල මාතර පැත්තේ.
1: ආහ
2: කොහොමත් මේ චාර්ජ් එක අඩු පැත්තේ වල
1: නේද? චාර්ජ් එක ඒ පැත්තේනේ අර ඒ පැත්තෙන් දාලා චාර්ජ් කරවන්න යන්නේ.
0: ඇත්තද?
2: නැත්නම් ගාල්ල මාතර පැත්තේම නේද?
1: ඔව් ඒකනේ නැත්තම් මේ පැත්තේ තුරුවනේ.
2: ගාල්ල මාතරට තමයි අපි දන්න විදිහට ඒවා හයි කරන්න යන්නේ. ඊට පස්සේ කොළඹ වටේ එහෙම බැටරි පැක් හයි කරනවා. විශේෂයෙන් මේ සූර්ය බලශක්තිය ගබඩා කරගන්න විදිහක් නැහැනේ. මේ නැත්තම් අර මොකද්ද සනී සන්ඩේ ඉෆෙක්ට් එක එනවනේ.
1: ඔව්.
2: ඉර පායන ඉරිදා.
0: ඔව්.
2: ඉෆෙක්ට් එක මේ සූර්ය බලශක්තියට ඇවිල්ලා ඊට පස්සේ SMS එනවා. උදේ 10 ඉඳන් හවස 2 වෙනකන් ඔබේ සූර්ය බල පද්ධතිය අක්‍රීය කර තබන්න කියලා SMS එන්න ගන්නවා. නැත්නම් විදුලි මණ්ඩලෙන් ඇවිල්ලා ඕෆ් කරලා යනවා. ඉතින් ඔය ජංජාලේ නේව කරන්න තමයි මේ එහෙම කරන්නේ. ඉතින් ඒකේ අනාගතේ මොකද්ද ආචි?
1: අන්න ඒකයි
2: අපි කියන්නේ.
1: කෙලින්ම
2: ඕවා EV vehicle වලට තමයි සම්බන්ධ
1: වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපිට දැන් මෙච්චර කල් ඔයනවා කියපු ප්‍රශ්නේ අපිට තිබ්බනේ. ඒ කියන්නේ සෝලර් පැනල්ස් තිබ්බ හැබැයි මේ ඉලෙක්ට්‍රිසිටි එක මේ හදාගන්න නිෂ්පාදනය කරගන්න විදුලිය අපිට ස්ටෝ කරගන්න තැනක් තිබුණේ
2: නැහැ. ස්ටෝ කරගන්න තැනක් තිබුණේ
1: නැහැ.
2: මම හිතන්නේ මේ රජයට ස්තුතිවන්ත වෙන්න ඕනේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දෙකක් හදනකොට. ඊට වැඩිය වැදගත් ප්‍රධාන නගරවල බැටරි පැක් කියන එක කියලා දැන් හඳුනගෙන තියෙනවා. අවසානයේදී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික අපි ප්‍රයෝජනට ගන්නකොට
1: ඒවැ
2: මොනවා හරි ග්‍රවුන්ඩ් මොනවා හරි දාලා නියන් ක්‍රීඩා සංකීර්ණ වෙන්නේ ලොකුයිනේ. මේ බම්බල පිටියේ මේ හන්දියට වැඩිය ලොකුයි එක තෙල් ටැංකියක්. ඒව ඇත්තට වතුර පුරවල පීනන්න තියෙන පීනුම් දඩක් වගේ ආදන්න පුළුවන්. වෙන වෙන ප්‍රයෝජන මොකද තෙල් වලින් වැඩක් නැතු වෙනවා තව ටික දවසක් යනකොට.
1: ඉතින් EV ඉලෙක්ට්‍රික් වෙහිකල් කියන එකත් මේ වෙනකොට ලොකු ඉල්ලුමක් තියෙන දෙයක් බවට ලෝකේ පත් වෙලා තියෙනවා. ඒ නිසාම ලෝකේ ඉන්න මේ දැවැන්ත මෝටර රථ සමාගම් EV වෙහිකල් එකක් කොහොම හරි හදන්න තීරණය කළා තියෙනවා.
2: මේ තෙල් වලින් දුවන වාහන හදන සමාගම්. දැන් බලන්නකෝ මේ ලංකාවේ මේ පෙට්‍රල් ගහලා දුවන බයික් සමාගම් දැන් කීයක් EV බයික් හදනවද?
1: EV බයික් හදනවද? ඔව්.
2: ගෙන්නනවද කියලා?
1: ගෙන්නනවද?
2: දන්නවා වැඩේ ජෝන් බාස් ස්ටෑන්ඩ් යන්නේ කියලා.
1: ඒ කියන්නේ මාකට් එක යන්නේ කොහාටද? ලෝකේ අනාගතයේදී යන්නේ කොහාටද? මාකට් එකක් නෙමෙයි මේක මේ ලෝකේ මුළු අපි කියන්නේ මේ ජීවන රටාවම වෙනස් වෙන දෙයක් EV කියලා කියන්නේ.
2: සහ මේ අර කතාව මේ කවුද මාක්ස් නේද කිව්වේ? මේ හැමදේම පවතින්නේ හිරුගේ රැස් වලින් සහ මවගේ කිරි වලින් කියලා.
1: ගෝකි.
2: සමහන් ගෝර් ගෝර් ගෝර් ගෝර් කියෝ. මැක්සින් ගෝර් මොනවද නෝද කියලා බන්නේ කිව්වේ. ඉෂාව එක්කෙනෙක් ළඟින් යන මේ නමක් කියලා වල මැක්සින් ගෝර් කියන කිව්වේ. මේ මොනවද හැම දෙයක්ම මවගේ කිරි වලින් සහ හිරුගේ රැස් වලින් කියලා වැඩේ ඇත්ත වේගනේ එන්නේ කොල්ල.
1: ඇත්ත වේගනේ එන්නේ. හිරු කිරණෙන් තමයි ඉස්සරහට ඔක්කොම දේවල් තීරණය වෙන්නේ යන්නේ. කොහොම හරි ඉතින් අර නුවා මේ කිව්වා වගේම තමයි මේ වෙනකොට ওই නිසාම ලෝකේ දෙවන්ත මෝටර රථ සමාගම්. සමහර වෙලට මේ දැන් අපි BYD එක වෙන මෝටර රථ සසඳනවා කියලා හිතයි. ඒ කියන්නේ මේක කම්පීට් එකක් නෑ BYD. මේ වෙනම මාකට් එකක් BYD වෙනම මාකට් එකට ටච් කරලා ඉන්නේ. ඒකත් අපි කියන්න ඕන. දැන් අපි දන්නවනේ Ferrari වගේ sport cars මේ ලෝකේ high standard වල පදින වාහනනේ. ඒගොල්ලෝ EV design කරන්න පටන් අරගෙන තියෙනවා.
2: design කළා පාප්පාන්සරක් දුන්න බදලා බලන්න කියලා ඊයේ පෙරේද ගිහිල්ලා නේ.
1: ඔව්. ඒගොල්ලෝ දීලා දැන් ඕක ගැන ලොකු කතාවක් ලෝකේ යනවා. මේ design එක සාර්ථක නැහැ.
0: right.
1: මිනිස්සු සාර්ථක නැහැ. ඒ කියන්නේ මේ පෙනුම විශේෂ දැන් Ferrari කිව්වට පස්සේ ලෝකේ මේ sports car නේ. වෙන vibe දෙයක් නේ. ඔව්. අර Mr. Bean එමත් පදින්නේ Ferrari එකක් නේ. ඉතින් ඒක නිසා හැබැයි මේ EV වලට EV industry එකට කට්ටියෙද්දී කට්ටිය හරි කලබල වෙලා තියෙනවා. ඇයි මේ මෙච්චර කලබලෙන් මේ වගේ design එකක් මේ වගේ model එකක් එළියට දැම්මේ කියලා අහලා තියෙනවා. එතකොට දැන් මේ විදිහට Ferrari ලට වෙද්දී අනිත් පැත්තේ Lamborghini කට්ටිය මොකද දන්නවද කරලා තියෙන්නේ? හදන්න ගියේ EV එක නවත්තලා තියෙනවා. මොකද අපි එළියට දැම්මොත් ලොකු කතාවක් අහගන්න වෙනවා කියලා හදිස්සි.
2: සමහර එළියට දැම්ම නැති ලැම්බෝගිනි සමහර තැන්වල තියෙනවා.
1: තියෙනවා තියෙනවා. ඒ වෙන ලැම්බෝගිනි. කොහමද දැන් මෙච්චර කල් මේ ඉන්ධන වලින් දුවන වාහන හදපු කට්ටිය ඔන්න එළියට අරගෙන ඇවිල්ලා තියෙනවා EV එකක් ඒගොල්ලන්ගේ. අනිවාර්යයෙන්ම ඒගොල්ලන් EV එකක් කොහමරි මේ අවුරුද්දේ දානවා කියන එකෙන් තමයි ෆෙරාරිලත් හිටියේ. ඔන්න දැම්ම. දැන් ඒක ඩිසයින් එක ගැන එච්චර කට්ටිය පැහැදීමකට පත් වෙලා නැහැ. දොස් කියලා තියෙනවා, බැනලා තියෙනවා, චෝදනා කරලා තියෙනවා
2: මේ කාරණේ. ආ ඉරෙන් බියරෙන් තමයි පාප්පාන්සටත් මේ පෙන්නලා උන්වහන්සේලා දාගෙන රවුමක් ගියේ.
1: රවුමක් ගියේ. ඔව්. එතකොට අර පොඩ්ඩක් ප්‍රසාදය බැලන්ස් කරගන්න පුළුවන්නේ.
2: මේ දැන් ඉන්න මේ පාප්පමා මේ වාහන වලට සෑහෙන ප්‍රියතාවයක්
1: දක්වන කෙනෙක්. ඉතින් ඒ හේතුවත් හේතුවක් වෙන්නේ නැති. කොහොම හරි අපිට පේන දේ තමයි මේ මෙච්චර EV වලට කට්ටිය උනන්දු වෙන්න මෙච්චර කාලයක් පුරාවට ඉන්ධන වලින් මේ දහවණේ වෙන වාහන හදපු අය, මැනුෆැක්චර් කරපු අය ඇයි මෙච්චර EV මාකට් එකට යන්න හදන්නේ? ඇයි මේ බලෙන් හරි EV එකක් අදලා මාකට් එකට දාන්න හදන්නේ කියන එකට හේතු හොයාගෙන යද්දී අපිට හම්බෙන්න වෙන කවුරුත් නෙමෙයි. කවුද? BYD. මොකද BYD මේ වෙනකොට මුළු ලෝකෙම ආක්‍රමණය කරන හැටි ඒගොල්ලන්ට පේන්න දෙනවා. BYD සහ Ferrari කියන්නේ මාකට් දෙකක්. ඒක අදාළ නැහැ. හැබැයි දැන් තේරෙනවානේ මේ මාකට් එකක් ලෝකෙ මෙතනට තියෙනවා කියලා.
2: කියන්නේ මේ EY කියන බාස්කට් එක
1: ගන්න. අන්න හරි. EV කියන බාස්කට් එක.
2: EY නෙමෙයි EV කියන බාස්කට් එක ගන්න.
1: ඔව්. ඒකට කොච්චර මේ ඩිමාන්ඩ් එකක්, කොච්චර කැමැත්ත සහ කොච්චර වේගයෙන් ලෝකයේ වෙළඳපොළ අල්ල ගන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියලා ඒගොල්ලෝ දකින නිසා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ගේ අර ලෙවල් එකේ අයටත් EV ම අරගෙන දෙන්න. ඉතින් කොහමරි එක සාර්ථක නැහැ. ඉතින් BYD මේ වැඩේ සාර්ථකව ලෝකේ පුරා කරගෙන යනවා. ඉතින් ඔන්න දැන් BYD ලංකාවෙත් තියෙනවා. අපි වහට අල්ගෝ ටවුන් පටන් ගත්ත කාලේ දැම්මයි BYD ගැන කිව්වේ. ඊටත් කලින් ඉඳන් අපි BYD ගැන වහට කිව්වේ. ඉතින් ඔන්න දැන් අපේ රාජ්‍ය සේවකයන්ට පුළුවන්කම තියෙනවා BYD එකක් මිලදී ගන්න. මාසික වාරිකයේ විදිහට රුපියල් 68,000 වට ගෙවන්න
0: තියෙනවා.
1: 68,000 ගෙවල වට පුළුවන් වාගේ BYD එක ගෙදර අරගෙන යන්න. BYD Atto 1 එක ලෝවස්ම ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන මිලින් අඩුම BYD මොඩල් එක. ඊට පස්සේ BYD Seal එක තියෙනවා, BYD Dolphin එක තියෙනවා, BYD Atto 1 එක තියෙනවා, BYD Atto 3 එක තියෙනවා. ඒ වගේම තමයි BYD Shark 6 එක තියෙනවා, pickup එක, cab එක. ඉතින් මේ ඕන වාහනයක් දැන් වාට පුළුවන්කම තියෙනවා මිලදී ගන්න. යන්න වාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට රාජ්‍ය සේවකයන්ට අර කිව්වා වගේ මාසික වාරිකයේ විදිහට රුපියල් 68,000 ගෙවල වාහනේ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි කියන්න ඕන තව දෙයක් තියෙනවා. දැන් 68,000 මාසික වාරිකයක් විතරක් නෙමෙයි හම්බ වෙන්නේ.
0: ඔයාට
1: තව ගොඩක් දේවල් තියෙනවා. සර කියන බාන දෙක තුන.
0: මුල් සර්විස් පහ නොමිලේ හම්බ වෙනවා. සාමාන්‍යයෙන් එච්චර සර්විස් ගණක් නොමිලේ හම්බෙන්නේ නැහැ. හැබැයි ඔයා රාජ්‍ය සේවකෙක් නම් ඔයාට සර්විස් පහක් නොමිලේ හම්බ වෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා ලංකා බැංකුව විසින් විශේෂ ලීසින් වාරික සැලසුමක් හදලා දෙනවාට. ඒ කියන්නේ වාට යම් කිසි ගාණක් ගෙවලා ඉතුරු ටික ගෙවාගෙන යන්න
1: විදිහට
0: ලේසියට හදලා
1: දෙනවා.
0: ඊට පස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් විසින් විශේෂ රක්ෂණාවරණයක් හදලා දෙනවා. ඊට පස්සේ වාහන ලියාපදිංචිය නොමිලේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වැදගත්ම දේ හෝම් චාර්ජර් එක ඔයාට නොමිලේ හම්බෙනවා. ඒක නැතුව මුකුත් කරන්න බෑ.
1: මුකුත් කරන්න බෑ. මොකද EV නේ. චාර්ජ් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. බැටරියෙන් තමයි ඔක්කොම කතාව යන්නේ. ඒක හින්දා ඉතින් ඔයාට හෝම් චාර්ජර් යුනිට් එකත් නොමිලේම
0: හම්බෙනවා.
1: රෙජිස්ට්‍රේෂන් එකත් නොමිලේම හම්බෙනවා. ඉතින් අර සාර කියපු හැමදේම ඔයාට හම්බ වෙනවා. ඉතින් රාජ්‍ය සේවකයන් ඔන්න ඔයාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට යන්න. යන්න කලින් වැඩි විස්තර දැනගන්න ඕන නම් කෝල් එකක් දෙන්න 011 125 125 කියන නම්බෙකට. මොකද මේ වෙනකොට ලෝකයේ අනාගතය වෙලා තියෙන්නේ EV vehicles.
0: ඕකේ. හරි. දැන් ওই විදිහට BYD එකක් ගන්න ගමන් මම අචි කියන්නම තුකුණා. අපි ඩිසයින් ගැන කතා කරන්නේ EV වල නේද?
1: ඔව්.
0: BYD වල ඩිසයින් ගැන හැම වරි වෙන දෙයක් නෑ. අර මාර් ලස්සන
1: ඩිසයින්. ඔව්. ඒ කියන්නේ මේ ඇත්තටම සාර මේ BYD ලා මේ වෙනකොට ලෝකේ නැත්තම් මේ අපි කියන ඔටෝමොබයිල් මාකට් එකේ ඉස්සරහට එන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ඩිසයින් එක. ඒගොල්ලන්ගේ ඩිසයින් එක හරිම ස්පෝර්ටි ලුක් එකක්, ස්මාර්ට් ලුක් එකක්. අපිට සාමාන්‍යයෙන් මේ EV vehicle එක ඉස්සර තිබ්බ ඔය toy car පෙනුම නැහැ. ඒක තමයි හේතුව වෙලා තියෙන්නේ. දැන් Ferrari වලට ඇවිල්ලා තියෙන චෝදනාවත් ඒකම තමයි. ඒක racing car එකක්. ඒක racing කියන්නේ වෙනම market එකකට නේද හදන්නේ. එතකොට ඒකේ තියෙන අර අපි කියන්නේ නිකන් racing car එකක් දැක්කම පොඩි තියෙන්න බෑ නිකන් ගතියක්.
0: Ferrari ලගෙන් බලාපොරොත්තු වෙන දේ
1: බලාපොරොත්තු පොඩි භයානක ගතියක් තියෙනනේ. අන්න ඒක නැති කරලා තියෙනවා. ඉතින් ඒක නැති කරන්න එපා කියලා තමයි ලෝකේ පුරාම ඉන්න කට්ටිය ඉල්ලලා තියෙන්නේ. මොකද මොන දෙයකටත් වඩා අපි වාහනයක් ගන්න ගියාම design එක ගැන හිතනවා. ඉතින් BYD ලා මේ විදිහට සාර්ථක වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ design එක මුළු ලෝකෙම මේ ලොකු අවධානයක් දිනාගත්තු නිසා.
2: වාහනයක් ගන්න ගියාම නෙමෙයි ඉතින් ඕන දෙයක් ගන්න
1: ගියාම design එක බලනවා.
2: ඒවා බින්දු බලනවා
0: නේ. නෑ පොඩ්ඩක් ඉන්නකෝ. තව තියෙනවා. මං කියන්න හැදුවේ අපේ ගෙදර මේ ආච්චිලා දැන් සාමාන්‍ය අපිට ඉන්නවනේ ආච්චිල දෙන්නයි සීයල දෙන්නයි ඉන්නවනේ පවුලක. අපේ ගෙදර ඔය හතර දෙනාම හිටියා. හරිද? දැන් ජීවතුන් අතර ඉන්නේ අපේ තාත්තගේ අම්මා විතරයි, එක ආච්චි කෙනෙක් විතරයි. අපේ අම්මගේ තාත්තට තිබ්බා මේ ඇසීමේ දුර්වලතාවය. හරිද? එයා ඉතින් විෂන් කියා හියරින් සොලියුෂන්ස් ගැන ඒ දවසට දැනගෙන හිටියේ නැහැ. එයාට තිබ්බ ඒ හියරින් ඒඩ් එක හරියට වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක දාගෙන හිටියත් වැඩක් නැහැ. දැන් මට හිතෙනවා ඉතින් එයාව එක්කගෙන යන්න තිබ්බනම් කියලා. දැන් ඉතින් එයා නැහැනේ. ඒ නිසා ඕගොල්ලෝ හැම රිග්‍රෙට් වෙන්නේ නැතුව අදම ඔයාගේ ගෙදර හැම
2: ඔව් මේ වෙසක් දවස්වල අපි කිව්වේ නේද?
1: ඔව් ඒක තමයි.
2: මේ වෙසක් වලටත් ගොඩාක් විෂන් කියා හියර් සොලියුෂන් හියරින් සොලියුෂන් මේ තැන් ඇරලා තියෙන්නේ. අපි දුරකථන අංකය කියන්න මේ කතා කරලා කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන මේ යන්න වෙසක් දවසේ ඇත්තටම ලොකු පිංකමක්
1: ඒක අනිවාර්යෙන්ම.

0: 30ක් ලංකාව පුරාම තියෙනවා.
1: ඒ
0: ඕන තැනකට වාට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අර සාරා කිව්වා වගේ රිග්‍රෙට් වෙන්න එපා. ඒ කියන්නේ පසුතැවෙන්න තියාගන්න එපා. මොකද මේ ඉස්සර අපිට ඇත්තට මේ තාක්ෂණයන් තිබ්බේ නැහැ නේ ලෝකේ. ලංකාවට අවිල්ල තිබ්බෙත් නැහැ. ලංකාවට ගේන්න කවුරුත් හිටියෙත් නැහැ. හැබැයි ඔන්න දැන් විෂන් කියා හියරින් සොලියුෂන් ලෝකේ තියෙන නවීනතම තාක්ෂණය ලංකාවට අරගෙන අවිල්ල තියෙනවා. වාට ලෝකේ තියෙන දියුණුම තාක්ෂණයන් වලින් වාගේ හියරින් ටෙස්ට් එක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඒගොල්ල අපිත් එක්ක කිව්වා මේ භාවිතා කරන හියරින් ඒඩ් එක 10 channel hearing aid එකේ විශේෂත්වය මේක AI powered එකක්. අර අපි කිව්වනේ noise cancel කරලා වාට ඒ වෙලේ ඇහෙන්න ඕන මේ ශබ්දයට විතරක් වැඩි අවධානමක් දීලා වාට ඇහෙන්න සලස්වන්න පුළුවන් හැකියාව මේ device එකට තියෙනවා. ඒ වගේම තමයි මේ devices වල programming, calibrate කරන ඒවා, maintenance මේ දේවලුත් ජීවිත කාලය පුරාම වාට නොමිලේම ඒගොල්ලෝ කරලා දෙනවා. ඉතින් අවුරුදු 50ට වැඩි හිටි කෙනෙක් ඉන්නවා නම් ඔයගලන් ගෙදර දැන් හෙට වෙසක් දවසනේ අපි මේ වගේ පින් අතේ වැඩවලට ගොඩක් කැමතියිනේ. ඉතින් තරුණ දරුවෝ ගෙදර ඉන්න වාගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. නැත්තම් වාගේ මාමා කෙනෙක්, නැන්දා කෙනෙක්, සීයා කෙනෙක්, ආච්චි කෙනෙක්, නැත්තම් දන්න කෙනෙක් වෙන්න ඕනෙත් නෑ. ඕනම වැඩිහිටි කෙනෙක්ව ළඟම තියෙන විෂන් කියා හියරින් සොලියුෂන් ශාඛාවට එක්කගෙන යන්න. එයාලගේ හියරින් ටෙස්ට් එක නොමිලේම ඒ වෙලාවෙම කරගන්න පුළුවන් හැකියාව එතකොට හම්බ වෙනවා.

0: FM Anu Paha, FM Anu Hatırai Taşmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: උදේ 8:26යි දැන්. Hey yo, yummy and I'm at
4: anytime set when a flavor delicate padamak. Well I may get a then one. වසකල කිරි ෆන් එක පිරි එල කිරි කිරි.
3: ආ කොහෙන්ද මේ JBL එක?
2: කීල්ස් එකෙන්.
5: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin

0: win කරන්න win කරන්න. කොන්දේසි සනියම නදලවේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
2: ෂෙනාලි, ලී වගේද ස්විස් ටෙක් ඇලුමිනියම්. ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටර්ට් හයිලි රෙකමන්ඩ් කරා.
1: ලව්ලි. ඊට පස්සේ සහෙලි
2: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා. කැෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියක් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
3: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
4: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112-125-125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
5: අම්මි කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමේට.
1: නෑනි, එයා ලොකු ළමෙක්.
5: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
1: එයා හිටියේ අවබේරගන්න කුමාර එක්කෙනකන් නේද?
5: මන්නම් ඉන්නේ අවබේරගන්න කවුරුත් තැනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
7: විෂන් කියා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී මේ 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක ආක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කන්නාඩි, අව් කන්නාඩි සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-283-585.
8: අලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට බදමට විජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක.
9: එදා රොඩක් සම්බලගෙන් වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට.
7: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
10: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
11: මෙල්වා එක ලංකාවේ එක.
12: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.
13: 2026 LPL අධිපත්‍ය දරන්නට ශක්තිමත්ම සංචිතය ගොඩනගන්නේ කවුද? 2026 ලංකා ප්‍රීමියර් ලීග්හි ක්‍රීඩකයන් කෙටුම්පත් කිරීම. ජූනි මාස පළමු වන දින 5:30 සිට සජීවීව. SLT Mobitel PO TV සහ PO Mobile ඔස්සේ. 2026 LPL නිල මාධ්‍ය විකාශන සහකරු SLT Mobitel PO TV.

0: உதயாட்டாய் வினாடி திஸ் தேகாய் அல்கோட்டாமே விலாவு தென் அட்டி ඔගුලන්ට තියෙනවා
1: මොනවද තියෙන්නේ අපිට
0: වගා කරලා ඉන්වෙස්ට් කරන්න ඔප්ෂන් එක
2: වගාව කියන්නේ කොහොමද ඉන්වෙස්ට්මන්ට්
0: එක අනිවාර්යෙන්
1: ඒකනේ ඒ ඇත්ත කතාවක් ඈ ඒ කියන්නේ වගා කරනවා කියන්නේ අපි අපිට කරගන්න ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්
0: යස්
2: අපිට කරන්න වෙලාවක් නැත්තම් ඔන්න
1: අන්න
2: හරි වෙන ඔව් මුලින්ම කසාගල කට්ටිය උනත් කියන්නේ
1: ඔව්
2: උඹේ ගෙදර මිරිස් කහක් කරේ වගා කරන්න කියලා නේද රංජිත් පීරිස් මහත්තයා ඇවිල්ලා
1: කිව්වේ අව එහෙම තැනකින් පටන් ගන්න කියලා තමයි කිව්වේ. ඉතින් එහෙමයි කියලා දැන් අපිට ලොකුවට වගා කටයුතු කරගෙන යන්න හැකියාවක් නැහැ. හැබැයි ඉතින් ඒ වගේ වගාවන් වල අපිට ඔන්න දැන් පුළුවන් අපේ ආයෝජනය කරන්න. අපි ගාව තියෙන මුදල් ඒ වගේ වගා කටයුත්තක ආයෝජනය කරලා අපිට පුළුවන් ප්‍රතිලාභ ලබා ගන්න. ඉතින් අසාගල ප්ලාන්ටේෂන් තමයි මේ වැඩේ අරගෙන ඉන්නේ. මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. දැන් ඒගොල්ලන්ගේ වගාවන් ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ පළාත් දිස්ත්‍රික් ආවරණය කරමින් තියෙනවා. ඒ පැතිවල දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන විදිහට. දැන් ගාල්ලට යද්දී මේ කුරුදු තියෙනවා.
0: කුරුදුනේ.
1: ඊට පස්සේ අඹ, ඊට පස්සේ තේ වගේ වගාවන් තියෙනවා මාතලේට එහෙම යද්දී. ඊට පස්සේ නයිමිරිස් වගාවන් තියෙනවා පොළොන්නරුවට යද්දී.
0: ඊට
1: පස්සේ ඔය බෙල් පෙපර් වගාවන් මේ මධ්‍යම කඳුකරේ දේශගුණයට ගැළපෙන විදිහට වගා කරලා තියෙනවා. මේවා එකයි ආයට වගා කරපු දවැන්ත වගා බිම්. ඉතින් මේ වගා බිම් වල ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා ඔයාගේ ආයෝජනය කරන්න. අපි දැන් කියවනේ දැන් ඔයාට එහෙම පොඩි හිතෙන්න පුළුවන් නේද මං ආයෝජනය කරාම කොහොමද මේ වගාවන් වලින් මට ආය ප්‍රතිලාභයක් ලැබෙන්නේ
0: කියලා. යස්.
1: ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි සාරා. ඒ කියන්නේ මේ වගාවන් වල වගා කරලා ඒ ලබා ගන්න පළදාව ඒගොල්ලෝ යවනවා ලෝකයේ තියෙන අංක එකේ වෙළඳ පොළවල් වල. මැද පෙරදිග චීනය ලොකුම වෙළඳ පොළක් මේ වෙනකොට තියෙන. ඇමරිකාව ඒ වගේම ලොකු වෙළඳ පොළක්. ඊට පස්සේ බටහිර යුරෝපය. දැන් ඒ විතරක් නෙමෙයි මේ මෑතකදී කසාගල ප්ලාන්ටේෂන් අවබෝධතා ගිවිසුම් මත්සන් කරා ජපානයත් එක්ක. දැන් ජපානෙටත් යනවා.
2: කුළුබඩු විශේෂයෙන්.
1: කුළුබඩු විශේෂයෙන්ම යනවා.
2: කුළුදු
1: ඔව් ඒ වගේ දේවල් යනවා කුළුබඩු යනවා ඒ වගේම තමයි ඒගොල්ලන්ගෙන් තාක්ෂණය ගත්තා ජපාන් තාක්ෂණය ගත්තා මේනවා වැලියු ඇඩ් කරන්න
2: ඒ කියන්නේ නිකම්ම නෙමෙයි
1: නිකම්ම නෙමෙයි තව එක එක කැටයන් දාලා තමයි යවන්නේ එතකොට
2: දැන් මිරිස් ගත්තොත් එහෙම චීනෙට යනකොට ඔය චිලි පේස්ට් ආවේ එහෙන්නේ
1: එහෙන්නේ
2: නේද මේ චීනෙන් ආවා ඊට පස්සේ ජපානේ චිලි පේස්ට් තියෙනවා ඉතින් එතකොට ඒක නිකම් මිරිස් නෙමෙයි චිලි පේස්ට් එක හැදලා යවනකොට එතකොට අපේ රටේ විනාකිරි පාවිච්චි වෙනවා මේ විනාකිරි අපේ ස්වාභාවික පොල් වලින් ගන්න විනාකිරි පාවිච්චි වෙනවා එතකොට අපේ ලේවාය වල ලුණු පාවිච්චි
1: වෙනවා
2: ඊළඟට අර කසාගල්ල වවන නයිමිරිස් පාවිච්චි
1: වෙනවා
2: නේද එතකොට ලංකාවේ මේ වීදුරු බෝතල් කර්මාන්තයට එතනින් ආදායමක් ලැබෙනවා
1: පැකේජින් එකට
2: ඔව් පැකේජින් එකට ඉතින් බලන්න කොච්චර සමස්තේම මේකට කැටි
1: වෙනවද කියලා සහ
2: කොච්චර හැබැයි ඔබේ පුංචි ආයෝජනේ
1: ඔව් පුංචි ආයෝජනයක් සහ කොච්චර රැකියා ප්‍රමාණයක් ඒ කියන්නේ මේව හදන්න දැන් ෆැක්ටරිස් අලුතෙන් දාන්න ඕනේ එතකොට ඒවයි රැකියා අවස්ථා අලුතෙන් එනවා ඉතින් මේක ලොකු වැඩක් ඒ වගේම තමයි රටේ එක්ස්පෝර්ට් එකට රටේ අපනයන ආර්ථිකයට ලොකු ශක්තියක් ඉතින් ඒකේ ඒ දවැන්ත ව්‍යාපෘතියේ හවුල්කරුවෙක් වෙන්න ඔයාටත් පුළුවන් කසාගල ප්ලාන්ටේෂන් එක මේ විදිහට ඒ වගා කටයුතු ආයෝජනය කිරීම හරහා ඉතින් ඔන්න ඔයාටත් මතක් කරනවා ඔයාට පුළුවන් ඔයාගේ මූල්‍යමය ආයෝජනය කරන්න ඒ ආයෝජන එක එක ප්ලෑන්ස් වලින් තියෙනවා සාරා අඩුම එක ඔයාට ලක්ෂයෙන් විතර පටන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා එතනින් එහාට තව ප්ලෑන්ස් ගොඩාක් තියෙනවා ඉතින් ඒ ගැන වැඩි විස්තර දැනගන්න මම හිතන්නේ නම්බර් එකක් තියෙනවා අපි නම්බර් එකත් මතක් කරමු ඒකෙන් පුළුවන් ඔයාට කසාගල ප්ලාන්ටේෂන් එකට කෝල් එකක් දෙන්න
0: රයිට් 0712817767 කසාගල ප්ලාන්ටේෂන්ස් ලගේ නම්බර් එක ඔයාට කෝල් එකක් දීලා මේ ලොකු ඇඩේට අත ගන්න පුළුවන්.
1: ඔව්. ඔයා කොතනින්ද පටන් ගන්න කියලා ක්ලියර් කරගන්න පුළුවන් කෝල් එකක් දීලා.
0: ගන්න පුළුවන්. රයිට්. ඒ වගේම මතක් කරන්න ඕනේ ආචි. දැන් ඔයාලා ජොබ් එකක් හොය හොය හිටියනම්.
1: ඔව්.
0: එහෙම නැත්නම් ඉන්න ජොබ් එකේ ඔයා සැටිස්ෆයිඩ් නැත්නම්. එහෙම නැත්නම් ඩිග්‍රී එකක් කරන ගමන් හිතනවා නම් අම්මලා තාත්තලාට බරක් වෙන්නේ නැතුව පාර්ට් ටයිම් එකක් කරලා මම මගේ වියදම හොයා ගන්නවා.
1: හොයා ගන්නවා කියලා.
0: එහෙම හිතන කෙනෙක් නම් ඔන්න සදාහරිත
1: ඔව්
0: ගෙනල්ලා තියෙනවා ඔයගලන්ට ජොබ් ඔපචුනිටීස් ගොඩක් ඔයාට පුළුවන් අප්ලයි කරන්න
1: අප්ලයි
0: කරලා අර නිකන් ජොබ් එකක් විතරක් නෙමෙයි ඒකේ තව ගොඩක් දේවල් තියෙනවා
1: ඔව් ඒ කියන්නේ මේ වටිනාකම් ගොඩක් එකතු වෙනවා ඒ කියන්නේ ඔයා රැකියාවක් කරනවා ඔයා අලුත් දෙයක් ඉගෙන ගන්නවා ස්කිල් එකක් හදා ගන්නවා කියන එක ඔයාට දැනෙන තැනක් තමයි සදාහරිත කියලා කියන්නේ ඉතින් ඔන්න කාර්යාල කාර්ය සහායක තනතුර ඉදලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් තනතුරු ලොකු රේන්ජ් එක ප්‍රමාණයකට ඔයාට අයදුම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් ඔයාගේ අධ්‍යාපනයේ වෘත්තීය අධ්‍යක්ෂීම් පුහුණු වීම මේ වගේ ලොකු දේවල් ප්‍රමාණයක් ඔයාට ඒ ඇතුලේ ලැබෙනවා
0: ඔයා
1: තේරුණොත් ඔයාට ඔයා ඉන්න පෝස්ට් එකට අදාළව ඔයාට ඉගෙන ගන්න පුළුවන් හැකියාව තියෙනවා තවදුරටත් ඒ වෙනුවෙන් ශිෂ්‍යත්ව ඔයාට ලැබෙනවා ඒ වෙනුවෙන් ඔයාට විදේශ සංචාර ලැබෙනවා පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න
0: ඊට
1: පස්සේ තව ඔයාගේ සුදුසුකම් ඉහළ නම් ඔයා ගන්න අවස්ථාව ලැබෙනවා ඒ විතරක් නෙමෙයි ශ්‍රේෂ්ඨ ඉහළම වැටුප් හම්බ වෙනවා ඊට පස්සේ කමිෂන් හම්බ වෙනවා අතිකාල දීමනාව නෝටි බෝනස් මේ හැමදේම ඔයාට හම්බ වෙනවා. ඒ හම්බ වෙන ගමන් අපි කියන්නේ මූල්‍යමය වටිනාකම විතරක් නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා ඔයාගේ රැකියාවට වටිනාකම හොඳ අගයක්, ඔයා ඉගෙනගත්තු දේට වටිනාකමක් ලැබෙන තැනක් තමයි සදාහරිත කියලා කියන්නේ. ඉතින් උසස් පෙළ පාසලම මේ වෙනකොට ඉන්න කට්ටියට උසස් පෙළ සමතුන්ට අපේ ඒ වගේම තමයි උපාධියක් අරගෙන රැකියාවක් කරනවා. හැබැයි තාම ඔයාට එච්චර තෘප්තිමත් නැහැ ඔයා කරන රැකියාවක. ඒත් ප්‍රශ්නයක් නෑ. ඔයාටත් මේකට ඇප්ලයි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. උපාධිය අරගෙන ගෙදර ඉන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම මෙතනට ඇප්ලයි කරන්න ඕනෙමයි. ඒ වගේම තමයි ඔයා උපාධියක් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම්, ඒ කියන්නේ කැම්පස් එකක ඉන්න කෙනෙක් නම් ඉගෙන ගන්න ගමන් නම් තාම ඉන්නේ. ඔයාට ඔයාගේ ලෙක්චර්ස් ටික, assignment ටික, thesis ටික ඔක්කොම බැලන්ස් කරගෙන part time කරන්න පුළුවන් job opportunities පවා මෙතන තියෙනවා. අර්ධකාලීන රැකියාව අවස්ථා තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඔයාට වැඩි විස්තර දැනගන්න ඕන නම් මෙන්න මේ number එකට text message එකක් දාන්න, WhatsApp through දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ CV එක කෙලින්ම මේ number එකට send කරන්න WhatsApp through. මෙන්න මේක තමයි number එක 076 41 1648 0761 441 1648. එහෙමත් නැත්නම් තියෙනවා මේල් එකක්, ඊමේල් එකක්. ඔයාට පුළුවන් ඔයාගේ CV එක කෙලින්ම ඊමේල් කරලා යවන්න careers@sadaharita.com careers@sadaharita.com careers@sadaharita.com.
0: ඔකේ,
1: හරි. ඔන්න ওই විදිහට තමයි වාට සදාහරිතත් එක්ක එකතු වෙලා වාගේ වෘත්තීය ගමන් මඟ ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වෙන්නේ.
0: රයිට්. දැන් අපි මේ ඉන්වෙස්ට්මන්ට් ගැන මතක් කරනවා, ජොබ්ස් ගැන මතක් කරනවා. මේ ඔක්කොම අපි හසල් එකගෙන ඉන්නේ හච්චි පොඩ්ඩක්. අපි දැන් ඊට කතා කරා රැට් රේස් එකගෙන ඉන්නේ පොඩ්ඩක්. මේක දුවනවා දුවනවා. මේක නවත්තන්නත් බෑ. නැවතුවොත් අපිට සල්ලි හොයන්න බෑ. එතකොට
1: නවත්තන්න කැමති, හැබැයි නවත්තන්න බෑ.
0: නවත්තන්න බෑ. ඉතින් මේ දුවන දිවිල්ලේ අපිට එනවා පොඩි පොඩි ඔළුවේ කැක්කුම්. ඒ පැත්තේ අමාරු. ඉතින් ඒ වගේම තමයි
1: පුළුවන් දුරකින් වා තියාගන්න ඕන මෙල්ඩෝල් කාඩ් එකක්. මෙල්ඩෝල් කියලා කියන්නේ වාගේ ওই තියෙන ඇගේ පතේ රුදාව, ඔළුවේ කැක්කුම්, ඊට පස්සේ උණ, හිසරදේ, මේ දේවල් වලට තියෙන හොඳ විසඳුමක්. ඉතින් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගන්නකම් ඔයාට වාගේ දවසේ වැඩ කටයුතු ටික සතුටෙන් උද්‍යෝගයෙන් ප්‍රබෝධවත් කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM. Velava oba veta gena enne.
1: Rapunzel wage man nang inne. Mawa bera gana kawuruth enakam.
2: Ape daruwan apata wada idirin. Itin age kathawa liyanna, ayata ida harinna. Commercial credit.
3: Deyatai vinadi 43 ay dan.
4: Prime Kalora. අභිමානවත් කළුතරින් swimming pool, gym, indoor cricket, kids play area සමගින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වන්න. Prime Kalora. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක්. රුපියල් මිලියන 19 සිට කළුතර නගර සීමාවෙන්. Prime Kalora. අතම කතා කරන්න. 13:22ට. Prime Lands.
5: Yes, fortune soy.
6: Alut marasuguna api vibe ekata set vela.
7: Kamathima vidiyakata o nama velawaka me fortune soy.
1: Man Rapunzel dunana konde kapala janela geta gahala eka dige bimata bahina. Peera ganna kawruth enakam balan inne ne.
2: Ape daruwan apata wada idirin. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
8: සීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
9: ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 අමතන්න.
10: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
11: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
12: යහතුන වඩන අපේ රස විජේ.
11: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
13: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
14: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-77 WhatsApp කරන්න.
15: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
16: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
17: Keels within that nobata fedi itiriyak. Watawala 3 gram 400ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත කොකෝ නයිස් බිස්කට් gram 380ක් සඳහා 130ක වට්ටමක්. ඔබත් අදම Keels Nexus app එක download කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න. කොන්දේසි සයිතයි.
18: ඇයි sugar කියලා මූණෙන්නගෙන සෙවන කල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කල ආයුර්වේද 0447 31 33 540.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. Travel Net.
1: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. Travel Net අමතන්න 0112-863-363 0776-716-3672.
2: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිපර දායකත්වය මාතර ෆ්‍රීලන්.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනි.
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112-200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
6: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමකට ගෙන යනු ලබයි.
2: දැයි නැන පහන් දැල්වුම Master Guide ප්‍රකාශකයෝ වෙතින්.
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිම සෙට්.
8: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
9: ඒයි
8: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
9: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
8: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
11: කොහෙන්ද මේ JBL එක?
12: කීල්ස් එකෙන්
13: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සම්නියමෙන් අදලවේ.
14: අක්මා විතල් fatty liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.47 31 33 540.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: Algo Town.

0: වෙලාව 8:53 අල්ගොටාවමේ දැන් අටි.
1: ඔව් දැන් කීල්ස් එකට ගිහිල්ලා මොනවද කරන්න තියෙන්නේ?
0: මං කියන්නේ ඇත්තට මගේ කීල්ස් වාර ගන්න දැන් සීග්‍රේන් වැඩි කරන්න වෙලා
1: තියෙනවා. වැඩි කරන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම.
0: මොකද ස්පින් කරලා දිනන්න දැන් chance එකක් දීලා තියෙනවා කීල්ස් එකෙන්.
1: ඔව් ස්පින් ඇන් වින් කරන්න තමයි දැන් ඔයාලට තියෙන්නේ. කෙලින්ම ඔයාගේ app එක කීල්ස් නෙක්සස් app එක download කරගන්න. download කරගෙන නැත්නම් මෙච්චර කාලයක් අපි කියලා download කරගෙන නැත්නම්
0: මේක ලොකු වැරද්දක් කරලා තියෙනවා.
1: ලොකු වැරද්දක්. ලොකු වැරද්දක්. හරි දුකයි. මෙච්චර කියලා තැයි නොකරයි.
0: ඇයි අපිට අහුන් කරන්නේ?
1: ඇයි අපිට පිටුපෑයි? එහෙම කරන්න එපා. download කරගන්න පුළුවන් යන්න app store එකට යන්න නැත්නම් play store එකට යන්න ඔයාලට පුළුවන් easily app එක ඩවුන්ලෝඩ් කරගෙන රෙජිස්ටර් වෙන ලොකු process එකක් නෑ.
0: Okay.
1: ඉතින් ඩවුන්ලෝඩ් කරගත්තු කට්ටිය ඔයගලන්ට සමහර වෙලාවට අප්ඩේට් එකක් ඇවිල්ලා ඇති. ඒ කියන්නේ ඔයා මේ මැනුවල් අප්ඩේට් වෙන්න නම් දාලා තියෙන ඔටෝ අප්ඩේට් දාලා නැත්නම් අනිවාර්යයෙන්ම app එකට ගියාට පස්සේ අප්ඩේට් කරන්න කියලා ඉල්ලනවා. අප්ඩේට් එක දෙන්න. එතකොට අප්ඩේට් වුණාට පස්සේ තමයි මේ අලුත්ම ෆීචර්ස් ටික ඔයාලට try කරලා බලන්න පුළුවන් වෙන්නේ. නැත්නම් සමහර අය දැන් app එක වැඩ කරන්නේ නැහැ කියලා හිතන්න පුළුවන් නෑ. ඒ අප්ඩේට් නැතුව අප්ඩේට් කරගන්න ඔටෝ අප්ඩේට් දාලා නැත්නම් කට්ටිය දන්නවා ෆෝන් පාවිච්චි කරනකොට මේවා අපි මේ
2: හරි
1: මෙච්චරයි කරන්න තියෙනවාට මේ දැන් ඔයා යනවනේ කේල්ස් එකට ගියාට පස්සේ app එක download කරන් යන්න.
0: app
1: එක තියෙන අයට ආයෙත් download කරන්න දෙයක් නැහැ.
0: ඔයා
1: ගිහිල්ලා ඔයාගේ bill එක රුපියල් 3000ක් හරි ඊට වැඩි වුණොත් හරි ඔයාට පුළුවන්කම තියෙනවා මේ wheel එක spin කරන්න join වෙන්න.
0: okay.
1: ඒ කියන්නේ කෙලිම cash එකට ගියා scan කරා QR එක ඔයාගේ app එකේ තියෙන. එතකොට ඔයාගේ app එකෙන් පෙන්නවා spin wheel එක.
0: ඊට
1: පස්සේ තියෙනවා ඒක කරකවන්න. කරකවුවට පස්සේ ඔයාට tag දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් MacBook එකක් ඔයාට දිනා ගන්න පුළුවන් MacBook Neo එකක්. ඒ වගේම තමයි Samsung Galaxy. අලුත්ම මොඩල් එක වර්ධිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා ෆෝන් එක ලේටස්ට් මොඩල් එක.
0: ඒ
1: වගේම තමයි එයා ෆ්‍රයර්ස් ඊට පස්සේ JBL ස්පීකර්ස් ඊට පස්සේ JBL වයර්ලස් හෙඩ්ෆෝන්ස් ඒ වගේම තමයි හෝටල් වවුචර්ස් ෂොපින් වවුචර්ස් මේ වගේ ලොකු ප්‍රමාණයක තැගි ඔයා වෙනුවෙන් මේ වෙනකොටත් සෞදානම් වෙලා තියෙන්නේ. ඉතින් මේක ගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම කීල් ස්ටෝර් එකට යන්න ඕන. ඔන්ලයින් පර්චේස් කරා කියලා ඔයාට මේක හම්බෙන්නේ නැහැ. ඔයා යන්න ඕනේ ගිහිල්ලා ඔයාට ඕන කරන දේවල් අරගෙන කැෂියර් එකෙන් QR එක ස්කෑන් කරාට පස්සේ
0: ඔයාගේ
1: බිල් එක 3000ක් හරි 3000ට වැඩි වුණොත් හරි තමයි ඔයාට මේ wheel එක spin කරන්න chance එක හම්බෙන්නේ. එහෙම spin කරොත් තමයි අපි අර කියපු තෑගි වාට දිනා ගන්න පුළුවන් වෙන්නේ.
0: right. ඒ නිසා kills එකට යන්න දැන් pick it and drop it කළා. ඊට පස්සේ spin කළා. තව නොගලන්ට දිනන්න chance එකක් තියෙනවා.
1: තියෙනවා.
0: right. දැන් kills එකට යන අතරේ මතක් කරන්න ඕනේ හිට වෙසක්. අපි සාමාන්‍ය වෙසක් වෙනකන් ගොඩක් බලන් ඉන්න පොඩි ළමයි ලොකු ළමයි ඔක්කොම ඔගොල්ලෝ ෆ්‍රී නම් ඔගලන්ට පුළුවන් අපිත් එක කූරගල යන්න එන්න. එහෙම නැත්නම් ගෙදර ඉඳගෙනත් කූරගල වෙන වැඩ ටික ඔක්කොම අපේ channel එකෙන් අහගෙන ඉන්නත් පුළුවන්.
1: ඔව් සියලුම ආගමික වතාවත් ඔයාලට සජීවීව සවන් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා FM 94.8 95 හෙට දවස පුරාම වෙසක් පොය දවස පුරාම. ඉතින් මතක් කරන්න ඕන පූජනීය මාතර මහින්ද හාමුදුරුවෝ ඊට පස්සේ වල්පොල ගෞතම හාමුදුරුවෝ කුට්ටිගොල මේ ප්‍රේමාලංකාර අපේ හාමුදුරුවෝ ඒ වගේම තමයි පූජ්‍යපාද මොළමුරේ සුජාත හාමුදුරුවෝ ඊට පස්සේ පූජ්‍යපාද භගවන්තලාවේ රාහුල හාමුදුරුවෝ පූජ්‍යපාද මහබුලන් කුලමේ ගුණරත්න හාමුදුරුවෝ මේ ස්වාමීන් වහන්සේලා සියලු දෙනා හෙට සහ අනිද්දා කියන දවස් දෙක පුරාවටම සියලු ධර්ම දේශනාවන් වලට සහභාගී වෙනවා. ඉතින් ඒවට ඔයාලට අපිත් එක්ක සවන් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එනතත් අපි මතක් කරනවා අපිත් එක්ක යන්න එන්න. එන්න කූරගලට එන්න කියලා අපි ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන්. ඉතින් ඒ විතරක් නෙමෙයි මතක් කරන්න ඕන දැන් හෙට පොය දවසනේ. හෙට රෑ 10 ඉඳන් පහුවෙනිදා උදේ 6 වෙනකන් ලෞතුරු වරණ සනරාමර රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වෙනවා. ඒකටත් සවන් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් නේත්‍රාලෝක වෙසක් කලාපය කූරගල පැවැත්වෙනවා. වෙසක් තොරන්, වෙසක් කූඩු මේ හැමදේම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කෝරගල උත්තම ධාතු වන්දනාවත් පැවැත්වෙනවා. ධාතුන් වහන්සේලා වෙනුවෙන් බුද්ධ පූජාව ඔයාලට පූජා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ සඳහා කල් වේලාවෙන් කරගන්න වැඩි විස්තර දැනගන්න ඔයා රංජිත් මහත්මයාට කතා කරන්න මෙන්න මේ නම්බර් එකෙන් 0777-6676-66 0777-6676-66 එහෙනම් ඉතින් මේ වෙසක් පොයටත් අපි ආයේ කූරගල යමු.
0: කූරගල යමු. හරි අපි ඊළඟ පැයට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයාට දැන් LB වෙතින් ගෙනල්ලා තියෙනවා පුදුම හතක්. වාගේ සේවිංස් account එකක් LB Premier Savings වලින් ඕපන් කරොත්
1: ඕපන් කරන්න පුළුවන්.
0: ඔයාට 107ක පොලියක් හම්බ වෙනවා.
1: ඔව් LB Premier Saving account එක ඔයාට 107ක පොලිය අනුපාතයකට ලංකාවේ මෙච්චර කාලයක් saving account එකකට හම්බුනේ නැති විදිහ interest rate එකක් ඔයාට හම්බ වෙනවා. ඉතින් බොහොම පහසුවෙන් පටන් ගන්න පුළුවන් යන්න ළඟම තියෙන LB Finance ශාඛාවට. ගිහිල්ලා ඔයාට පුළුවන් මේ account එක ඕපන් කරන්න. ඒ වගේම තමයි LB Sim app එක download කරගන්න. ලංකාවේ ලෝකේ ඕනම තැනක ඉඳලා ඕනම වෙලාවක ඔයාට පුළුවන් මේ app එක through ඔයාගේ LB Premier Saving account එකේ තියෙන මුදල් එහෙට මෙහෙට මාරු කරන්න, bill ගෙවන්න, මේ ඕන දෙයකට use කරන්න. ඉතින් වැදගත්ම දේ තමයි LB Finance ලගේ පුදුමහත 107ක පොලිය අනුපාතයක් එක්ක තමයි මේ saving account එක එන්නේ.

0: Net News. Miipei rototota. Oba vetagina inne.
1: Yes, fortune soy.
2: Alut marasuguna api vibe ekata set vela.
3: Kamathima vidiyakata onama velawaka. Me fortune soy.
0: Net News. Miipei rototota. Payan pay alutwana. Alut pay dibasuma.
4: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම කසුනේ. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නෝරෙලිය දිස්ත්‍රික්කවලත් අද දිනේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව පළාතේ සහම්පාර මඩකලපෝ දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පසරු එකින් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර 30 40 අතර තරමක සුළං ඇතිවිය හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. මෙලගනෙත් නිවුස් පෙරවරු 10ට.
0: නෙත් නිවුස් මීපේ රටතොට. ඇවිත් යන්නට මේ සංසාර ගමනේ අතරමඟ හමුවන සියල්ලන්ම සතුටින් තැබීමට උත්සාහ දරන්න. ඒ ඔබේ සතුට වේ කොතැනකදී හෝ ඔබටම හමුවනු ඇත.
5: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
6: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
7: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැනොම් කර 10%ක වට්ටමක් දිනා ගන්න. 0710 297 299 0710 297 299.

0: உதய் நாமையாய் வினாடி நாமையாய் அல்கட்டாமே
1: அப்ப என்ன பறக்குனே தன்னது ஒகுல தன்னது அப்ப என்ன பறக்குனே கேல
0: ஐ
1: மே அப்பே சாரா டிவி சீரிஸ் ஆகன கதா கர கர ஹிட்டியே මේ මං කිව්වා ඉතින් ඕක අපිට විතරක් නෙමෙයි මේ රට්ටුන්ටත් ඇහෙන්න කියන්න කියලා. කිව්වම බෑ කියනවා. එහෙම රසවින්දනයේ සාරා අංග ගන්න එපා. අපි කියන්නේ ඒක බෙදා ගන්න ඕන. මම නම් එහෙමනේ. දැන් මට තියෙනවා එහෙම පොඩි මේ ලෙඩක්. මූවි එකක් බැලුවට පස්සේ ඒ මූවි එක මට ඒක අල්ලලා ගියොත් අනිත් අයට පුටුවක තියලා ගැට ගහලා හරි පෙන්වන්න ඕන. එහෙම එකක් තියෙනවා. සින්දුවක් ඇහුවොත් ඒ සින්දුව මට අල්ලලා ගියොත් අනිත් අයට බලෙන් හරි අහන්න දෙන්න ඕන. එහෙම තමයි. ඒව කලාව බෙදා ගන්නවා
0: ඒ වුණාට අර අපි ස්ට්‍රෙස් එකේ ඉන්න ලාග අපි හිත නිදහස් වෙන්න බලන්න જાතිය හොඳ ටීවී සීරීස් එකක් ඕෆ් කැම්පස් කියලා හරිද
1: මොකද ස්ටෝරිය
0: ස්ටෝරිය එකේ තියෙන්නේ කැම්පස් එක මියුසික් කරන ගර්ල් කෙනෙකුයි හොකී ප්ලේ කරන බෝයි කෙනෙකුගේ කතාවක් මේ ඒකේ තියෙන්නේ ඒක ගොඩක් ප්‍රසිද්ධුනේ අයි දන්නවද දැන් මේ අපේ ගෑනු ළමයි අතර කතා වෙනවනේ දැන් ඉන්න පිරිමි ළමයි එක්තරා ස්ටෑන්ඩඩ් එකකට නැහැ කියලා එක එක විදිහයි කියලා ඒක කියන්නේ men written by a woman කියන්නේ ඒ කතාව මුලින් තියෙන පොතක ඒ පොත ලියලා තියෙන කාන්තාවක් ඉතින් ඒ කතාවේ ඒ කැරක්ටරිස්ටික්ස් ඒ කොල්ලගේ බෝයිගේ ඉතින් ඉතින් ඒ ගෑනු කෙනෙක් හිතන විදිහටනේ ලියවිලා තියෙන්නේ ඉතින් පර්ෆෙක්ට් බෝයි කෙනෙක් ගැන තමයි ඒක කියන්නේ
1: ඒ ගෑනු කෙනෙක් ලියපු හින්දා තමයි බෝයි පර්ෆෙක්ට් කියලා ඒ පැත්තෙන් බැලලා ලියවම් පර්ෆෙක්ට් එතකොට අපිට සෑහෙන අසාධාරණයි අපි ගැන කවුරුත් ලියන්න නැහැ
0: නේද නෑ කියන්නේ ඕගොල්ලන්ට ඔයගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් තරහ යනවා නම් මම හිතා ගන්න බැරි නම් මොකද්ද මේ වෙන්නේ කියලා පොඩ්ඩයි ඒක බලන්න අර ඒකේ ඉන්න ක්වොලිටීස් ටික තමයි ඔය හොයන ඇස්ටි
1: ගන්න දැන් අර මේවා
2: කිව්වා ඒක අනිත් පැත්ත වෙනවා නම්
1: ඒකනේ
0: නෑ ඒක අනිත් ඇත්තටම අනිත් පැත්තත් ඒකේ බලන්න ඒ ගෑනු ළමයා හරිම සපෝටිව් අර මේ මේ තරහ ගින් කෑ ගහන ජාති ගෑනු ළමෙක් නෙමෙයි ඉන්නේ හරිම කාම් හැබැයි රණ්ඩුත් වෙන අර බැලන්ස් එකේ යන හරි ලස්සන කතාවක් ඉතින් ඒක බලන්න මං කියන්නේ කතා නැත්නම් අපරාධේ
1: වැඩක් නෑ බලන්න කලින් අපි හොයා ගන්න ඕනේ කවුරු හරි අපි ගැන ලියන්න
0: කියලා මං ලියන්නම්
1: අත අපි ලියන්න ඕනේ ගෑනු ළමයි ගැන එතකොට අපිට ඕන විදිය ඒගොල්ලෝ දැනගන්නවානේ. දැන් අර වා කියපු මේ මොනාද මර දැන් වා කියුවේ මේ ස්ටෑන්ඩඩ්ස් තියෙන්න ඕනේ කියලා මොනාද ස්ටෑන්ඩඩ්ස්?
0: ස්ටෑන්ඩඩ්ස්. එකක් තේරුම් ගැනීමේ හැකියාව.
1: Understanding.
0: Understanding කියන්නේ ඉතින්
1: අහගන්න මේ පිරිමි ළමයි රටේ ලෝකේ ඉන්න.
0: ඇහුම්කම් දීම. හරිද? එතකොට විශ්වාසය.
2: කොහමද ඉතින් පිරිමින්ට හැමදාම ඇහුම්කම්
1: දීම තමයි කරනවානේ.
2: වෙන මොකුත් කරන්න බෑ.
1: අපි කතා කරනවා
2: මේ මේ මිෂන් එක හියරින් සොලියුෂන් වලට වැඩිපුරම පිරිමිලු එන්නේ.
1: එන්නේ ඇහුම්කම් දීලම.
0: නෑ නෑ ඒක තමයි මම දැන් කියන්නේ. දැන් අපේ ලෙක්චරර් කෙනෙකුත් කියනවා මං ඇහු එයා කියනවා මේ ඔගොල්ලෝ කොහමද මට පෑය දෙකක් අහන් ඉන්නේ මාව අපිකෝ අපි අහන් ඉන්නවා ඒ වුණාට මං දන්නේ නැහැ නේ ඔගොල්ලෝ සිහියෙන් අහන් ඉන්නවද නැද්ද කියලා අපිත් කියන්නේ කොල්ලෝ සිහියෙන් අහන් ඉන්න ඕනේ නිකම් මේ අර කත කත ගාදී ආව් හා කීකේ නෙමෙයි ඇත්තටම කොන්වර්සේෂන් එකේ ඉන්න
1: ඕනේ කතාව ඉන්න ඕනේ
0: ඔව් ඒ වගේම තමයි මේල් ඊගෝ කියන්නේ මේල් ඊගෝ එක ගොඩක් පෙන්වන කතාවක් ඒක. ඒකෙන් ඇත්තන එක පිළිගන්නවනේ මේ දෙන්න මේල් ඊගෝ කියලා එයා තියනවානේ. ඒ වුණාට අවශ්‍ය තැනදී මේල් ඊගෝ එක අයින් කරලා එයාගේ අර බේබිෂ් ගති එහෙම නැත්නම් සාමාන්‍ය හියුමන් ක්වොලිටීස් ඉස්සරහට ගේන කතාවක් තමයි තියෙන්නේ. හරිම ලස්සන කතාවක්. ඔයාලා ස්ට්‍රෙස් එකේ ඉන්නවා නම් නිකන් අර ඔළුව ව්‍යාකූල වෙලා නම් පොඩක් බලන්න.
2: ඕවා බලන වැඩිය ස්ට්‍රෙස් එකේ ඉන්නවා නම් හොඳම වැඩේ තමයි net fm ටිකක් පොඩ්ඩක් වැඩිපුරහ සද්ද වැඩි කරන්න. ස්ට්‍රෙස් හොයාගන්නවත් බැරි වෙනවා.
1: අනිවාර්යෙන්ම. ඉතින්
2: අපේ එක එක්කෙනා ලියපු කතා බලන්න නැතුව මෙන්න මේ net fm අහගෙන ඉඳා
1: නෝ ඕක බැලුවොත් අපිට ප්‍රශ්නයක් එනවා. මම දන්නේ නෑ විදියට. හරි කමන්නේ. මම try කරලා බලන්න මේ නිවාඩුවක් හම්බුන වෙලාවක වෙලාවක් තියෙන වෙලාවක
0: බලන්න.
1: ඔව්. දැන් මේ ඔයා කිව්වනේ ඔය මේ
0: අහුම්කම්
1: දෙන එක ගැනනේ. ඒක කියන්නේ මම එක දවසකුත් කිව්වනේ අර්ථ දෙකක් තියෙනවානේ. අපි අහන් ඉන්නවා කියලයි ඇහෙනවා කියන්නේ දෙකක්.
0: දෙකක් අනිවාර්යයි.
1: ඔයාව කියන්නේ අහන් ඉන්න කියලා.
0: අහන් ඉන්න කියලා.
1: ඇහෙන විදියට ඉන්න එපා කියලා. ගොඩක් කාලට අපි කරන්නේ ඇහෙන විදියට ඉන්නවානේ. ඒ කියන්නේ කතාව අපිට ඒ තරම්ම නීරසයි. සමහර අය ඉන්නවා ඒගොල්ලන්ට අහුම්කම් දෙන්න ඕන. අහන් ඉන්නත් කැමති. හැබැයි ඒගොල්ලන්ට ඇහෙන්නේ නැහැ. ඒ ශ්‍රවණ පරාසයන් වල නැහැ. සමහර වෙලාවට තියෙනවා අපේ ශ්‍රවණ පරාසයන් ටික ටික අපිට නොදැනීම අඩු වෙලා යනවා අපි දන්නේ නැහැ.
0: ඕකේ.
1: ඉතින් ඒ නිසා තමයි අපි ඔයාට මතක් කරන්නේ vision care hearing solution එකට යන්න කියලා.
0: Right.
1: ඔයාට ළඟම තියෙන vision care hearing solution එකට යන්න. කිහිල්ල ලෝකයේ තියෙන නවීනතම තාක්ෂණයෙන් දැන් ඔයාට පුළුවන්කම තියෙනවා hearing test එකක් නොමිලේම කරගන්න. හරිද? ඉතින් හියරින් ටෙස්ට් එක කරාට පස්සෙ ඔයාට හියරින් ඒඩ්ස් ඕන නම් ඒ ප්‍රතිකාර ඕන නම් ඒ දේවලුත් ලැබෙනවා, ඒ උපදෙස් ලැබෙනවා, ඒ හැමදේම ලැබෙනවා. විශේෂම දේ තමයි දැන් තරුණ ඔයාට දැන් ගෙදර ඉන්න තරුණ ඔයාට පුළුවන්කම තියෙනවා හියරින් ඒන්ජල් කෙනෙක් වෙන්න. ඔයාට තියෙනවා ආගේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්, එකගෙන යන්න. එකගෙන යන්න ඕන විෂන් කියා හියරින් සොලියුෂන් ශාඛාවට. හැබැයි යාළගේ අවුරුදු 50ට වැඩි වෙන්නත් ඕන. එහෙම ගියාට පස්සේ යාළගේ හියරින් ටෙස්ට් එක නොමිලේම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් හියරින් ටෙස්ට් එක කරන අතරතුර ඔයාට පුළුවන්කම තියෙනවා ඒගොල්ලන්ගේ තියෙනවා ලස්සන බෑක්ඩ්‍රොප්ස් ටිකක්. ඒවා තියෙන අර දේව දූතයෙක් වගේ තටු. ඒන්ජල් වින්ග්ස් තියෙන ඒවා වසුබිමෙන් තියලා ඔයාට ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. ඒ ෆොටෝස් අරගෙන ඔයාට තියෙන කෙලිම අප්ලෝඩ් කරන්න වෙන කොහෙවත් නෙමෙයි, ඔයාගේ සෝෂල් මීඩියා අකවුන්ට්ස් වල අප්ලෝඩ් කරලා ඔයාට තියෙන විෂන් කිය හියරින් සොලියුෂන් ලගේ පේජ් එක ටැග් කරන්න. ටැග් කරාට පස්සේ ඔයාට EV බයික් එකක් දිනා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් ඔයා එක වැඩිහිටි එක්කෙනෙක් එක්කගෙන ගියොත්, ඒ කියන්නේ එක්කෙනෙක්ට ඔයා හියරින් ඒන්ජල් කෙනෙක් වුණොත් ඔයාට එක එන්ට්‍රි එකක් ලැබෙනවා. ඊට වඩා වැඩි පිරිසක් එක්කගෙන ගියොත් ඔයාට හියරින් ඒ කියන්නේ ඔයා මේ විෂන් කිය හියරින් සොලියුෂන් එකට වැඩිපුර පිරිසක් එක්කගෙන ගියොත් ඔයාට පුළුවන්කම ලැබෙනවා වැඩි එන්ට්‍රිස් ප්‍රමාණයක් මේ තරගයේ වෙනුවෙන් ලබා ගන්න.
0: රයිට්. ඒ නිසා අදම දැන් වෙසක් එකක් එනවා. ඒකත් එක්ක ඔයාට හිතනවා නම් හොඳ දෙයක්
1: කරන්න ඕනේ කියලා.
0: මේ යන්න එක
1: දෙන්න. පින්කට වැඩක් කරන්න ඕනේ කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ඔයා යන්න විෂන් කිය හියරින් සොලියුෂන් එකට. ඉතින් අපි අර කිව්වේ ඒකයි. ඔයා අඳුරන කෙනෙක් අම්මා තාත්තා වෙන්න ඕනෙම නැහැ. ඔයා දන්න අඳුනන පාරේ ඔයාට නිතර හම්බෙන මාමා කෙනෙක් නැන්ද කෙනෙක් ඉන්නවා නම් ඔන්නවට පුළුවන්කම තියෙනවා එක්කගෙන යන්න.
0: Right, okay.
2: ඒත් මේ විෂන් කියා මේ හියරින් සොලියුෂන් මේ page එකට ගියේ සෑහෙන ප්‍රමාණයක් එහෙම ටැග්ස් වෙලා තියෙනවා.
1: ටැග් වෙලා තියෙනවා නේ. ඉතින් ඔයාටත් පුළුවන්කම තියෙනවා එහෙම ටැග් කරන්න. ඉතින් එහෙම ටැග් කරලා EV bike එකක් දිනා ගන්න. හැබැයි EV bike එකට කලින් ඔයාට තියෙන වැදගත්ම දේ තමයි, වටිනාම දේ තමයි විෂන් කියා හියරින් සොලියුෂන් එකෙන් ලෝකයේ තියෙන නවීනතම තාක්ෂණයෙන් ඔයාගේ ශ්‍රවණ මට්ටම check කරගන්න එක.
0: Right. දැන් අපි එදා ඒගොල්ලෝ ආවහම ඇහුවා මේ ඇයි මේ EV bike එකක් දෙන්නේ, ඇයි මේ competition එකක් තියෙන්නේ කියලා. ඒගොල්ලෝ කිව්වා හොඳ දෙයක් කරාම අපි සලකන්න ඕනේනේ.
1: අන්න හරි. return එකක්
0: තියෙන්න ඕනේ. return එකක් දෙන්න ඕනේ. ඒ වගේ දෙයකට තමයි ඒගොල්ලෝ competition එක තියෙන්නේ, හදලා තියෙන්නේ. ඒක නිසා එකන් යන වාගේ ගෙදර ඉන්න වැඩි හිටියෙක් එම් නැදන් දන්න කෙනෙක් vision care hearing solutions වලට. ඊට පස්සේ අචි යන්න ඕන තව තැනක් තියෙනවා.
1: ඔව්. ඒ යන්න ඕනවා කලුතරට.
0: කලුතරට අපි පොසේම ගෙවල් පැත්තේ යනවා දන්නේ
1: නෑ නේද? ආ යනවා නම් ඒ පැත්තේ නේ.
0: ඔව් අපිට මේකට ඔළුව දාගෙන යන්න තිබ්බා.
1: ආ අපි දෙන්නට යන්න තිබ්බා ඇත්තටම. මේ දැන් කලුරක ගැන තමයි අපි මේ වාට කියන්නේ. කලුර තියෙන්නේ කලුතර.
0: රයිට්.
1: ඉතින් කලුතර කියන නගරය ගැන අපි වාට කියලා තියෙනවා. කලුතර කියන්නේ නගරයක් නෙමෙයි, කලුතර කියන්නේ දිස්ත්‍රික්කයක්.
0: දිස්ත්‍රික්කයක්.
1: කලුතර කියන්නේ දිස්ත්‍රික්කයක් නෙමෙයි, කලුතර කියන්නේ සංස්කෘතියක්.
0: සංස්කෘතිය. ඕ මයි ගොඩ්.
1: කල්චර්. කලුතර ඉන්න අය, කලුතර ගිය අය, ලගින් ගිය අය දන්නවා කලුතර කොහේ තරම් මේ ලස්සන පැත්තක්ද කියලා. ඉතින් ලංකාවේ අනාගත ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙන්න නියමිතයි කලුතර. මොකද මේ බස්නාහිර පළාතම නුවා එක නගරයක් විදිහට අපි මේ හදන්න සලසම්
2: කරානේ.
1: ඔව් මෙගා සිටි එකක් විදිහට මේ සලකන්නේ.
2: මෙගාපොලිස්.
1: මෙගාපොලිස් සිටි එකක්
2: ඉතින්. මෙගාපොලිස් කිව්වම මේ ඒ අමාත් ඒ කියන්නේ ඒ කාලේ හිටපු ඒ පැත්තෙම දේශපාලඥයෙක් නැන්කො ලොකු පොලිසිය
1: ලොකු පොලිසියක්. එහෙම ගන්න නෙමෙයි.
2: ඔය මට තේ චම්පි කරනවක මහත්මයන් නෙමෙයි මෙගාපොලිස් අමාත්‍යංශය දුන්නේ.
1: දුන්නේ.
2: එතකොට ඒ පිළේ මේ කෙනෙක් නැන්කො කොළඹට ලොකු පොලිසිය
1: ලොකු පොලිසියක් දාන්න යන්නේ කියලා. ලොකු පොලිසියක් නෙමෙයි ලොකු නගරයක් හදන්න කොළඹ ගම්පහ ඊට පස්සේ කලුතර මේ සියලු නගර යා කරමින් ඉතින් ලෝකයේ අනාගතයේ යන්නේ එතනට. ඉතින් කලුතර කියන්නේ තේ විදිහටම රටේ ආර්ථිකයේ ප්‍රමුඛ ස්ථානය ලැබෙන නගරයක්. ඉතින් ඒ වගේ නගරයකින් නාගරික පරිසරයේ ඒ වගේම තමයි අපි අර බලාපොරොත්තු වෙන ග්‍රාමීය සුන්දරත්වය නිෂ්කලංක බව තියෙන තැනක් තමයි කලුරා කියලා කියන්නේ. දැන් මේ කලුරා ප්‍රොජෙක්ට් එකේ බ්ලොක්ස් විදියට තමයි මේ ගෙවල් තියෙන්නේ. ඔයාට ඕන නම් තනි තට්ටුවේ ගෙවල් තියෙනවා, තට්ටු දෙකේ ගෙවල් තියෙනවා. ඊට පස්සේ A B C D E F වෙනකන් මේ බ්ලොක්ස් කැටගරි කරලා තියෙනවා. ඔයාගේ අවශ්‍යතාවය යනවා ඔයාට තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා. රුපියල් මිලියන 19.5 ඉඳලා ඉහළට ඔයාට පුළුවන් ඔයාගේ බ්ලොක් එක වෙන් කරගන්න, ඔයාගේ ගෙදර වෙන් කරගන්න. ඉතින් කෝල් එකක් දෙන්න අපි කියන්නම් හොට්ලයින් නම්බර් එක. හොට්ලයින් එක තමයි 13 22 13 22 හොට්ලයින් එකෙන් ඔයාට පුළුවන් කෝල් එකක් දෙන්න. ඒ වගේම තමයි යන්න www.primelands.lk වෙබ්සයිට් එකට. ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් අපි මේ කියන කලුරා ප්‍රොජෙක්ට් එක ගැන වැඩි විස්තර දැනගන්න. ඒට අදාළ පින්තූර තියෙනවා, animations, model, 3D models මේ හැමදේම තියෙනවා. ඒවත් බලලා අපි මේ chatbot කෙනෙක් ඉන්නවා. එයාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් ඔයාලට තියෙන. යන්න ඉස්සලම සයිට් එකට ගිහිල්ලා බලලා කරලා ඊට පස්සේ 13 22 කෝල් එකක් දෙන්න Primelands ලට.
2: පර්සිපොලිස් ගැන මතක් කරාම මේ පර්සිපොලිස් තියෙන ඉරානයේනේ. ඩේරියස් අධිරාජ්‍ය නේද ගොඩනැගුවේ මේ මොකක්ද දන්න ඉරානයේ තත්ත්වේ නේද?
1: අනේ මන්ද අපි පොඩ්ඩක් හොයලා බලන්න.
2: ඔය මේ මෙගාපොලිස් කියන එක ආවේ ඒ පැත්තෙන්.
1: ඒ පැත්තෙන් අපි මේ ඉරානය අමතක කළා.
2: ඔව් ඒක තමයි.
1: නෑ අමතක නෙමෙයි බලනවා. අපෝ අප්ඩේට් එකේ ඉන්නේ දැන්. හැමදාම ඉරානය ගැන කියනවා.
2: නෑ ඉරානය විතරක්.
1: ඕ. නෑ තව ටවුන් තියෙනවා.
2: අපි ට්‍රම්ප් කියලා හිතයි කට්ටිය. අපි ට්‍රම්ප් ගේ සෙට් එකක් කියලා හිතයි.
1: හිතයි. ඉතින් ඒකින්ද
2: ට්‍රම්ප්ට තරම් අපිට ඉරානයට උමනාවක්
1: නැහැ. ඉතින් අපි බලමු ඉරානයේ කොහොම හරි අපි තවමත් අපි ගෙවන දා යුද්ධ තත්ත්වයන් තියෙනවා. අපි බලමු මේවා කොහොමද ඉස්සරහට විසඳෙන්නේ, සහාය බලපෑම කොහොමද අපිට දැනෙන්නේ කියලා.

0: FM Anu Paha, FM Anu Hatarai Dajumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: ඔදෙනම යයි විනාඩි 23යි දැන්.
4: සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්. සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානීය 23 වන වසර මෙසේ සමරමු.
3: කොහෙන්ද මේ JBL එක?
5: කීල්ස් එකෙන්
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසිස් නියම නදලවේ.
7: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් handle කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slimline door සහ window series එක Swiss Tech Slimline.
8: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
9: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. Speed, budget, usage, lifestyle ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
3: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
10: හැබැයි අම්ෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
11: කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්ෘතා.
12: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න.
13: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
14: මෙල්වා එක ලංකාවේ එක.
15: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
16: අව SW තරංගා කුමාරි චර්ම රෝගියක් කියලා අවුරුදු 10ක් විතර හඳුක් ඉන්න. හැම තැනින්ම බේත් ගත්තයි සනීප වුණා. ડોක්ටර් ගෙන ආරංචි කරා පිටින්ට ගිහින් එතන බේත් වලින් මට හොඳටම හඳුනා. මට ජීවිතේ පවා එපා වෙලා තිබුණේ ડોක්ටර් සා තමයි ජීවත් වෙලා ඉන්නේ. තේන ડોක්ටර් මේ පිට දෙවියෙක් වගේ.
15: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
0: Net FM DJ Night at the Ran Novator.

0: උදේනාමයයි විනාඩි 30යි අල්ගොතාම වෙලාව.
1: හරි මේ සතියේට අපි තව විනාඩි 30යි.
0: ඔයක
1: ඉන්නේ. ඔව් විනාඩි 30යි ඉන්නේ.
0: විනාඩි 30යි ඉන්නේ.
1: අද සිකුරාදා සිකුරාදා දවසේ තව විනාඩි 30යි ඉතුරු වෙලා තියෙන්නේ.
0: Yes.
1: ඉතින් මතක් කරන්න ඕන අපේ DJ මහා සංග්‍රාමය අද පැවැත්වෙනවා. හරියටම රෑ 9ට වැඩේ පටන් ගන්නවා.
0: Okay.
1: 9 ඉඳන් 12 වෙනකන් යනවා. අපි කියන්නේ දැන් මේ පාර වාට ඔන්න වාගේ මනාපය පළ කරන්න පුළුවන්.
0: ඒ
1: කියන්නේ කවුද DJ එක ලස්සන ටර්ම් ප්ලේ කරේ? කවුද හොඳටම වැඩේ කරේ කියලා වාට පුළුවන්කම තියෙනවා වාගේ වෝට් එක දෙන්න.
0: Right.
1: මොකද මේ පාර දෙන්නෙක් කෙනා DJ සංග්‍රාමයක්නේ. බැටල් එකක් වෙන්නේ නැහැ තනියම. පාළු ගෙයි වළම් බිඳින්න බෑ. අද එහෙම බිදලා හරියන්නේ
0: නැහැ. මේ මාර කතා ඔයා. ඔයෙන්ද ඔයෙන්ද වඩ.
1: එහෙම බිදලා හරියන්නේ නැහැ. ඒකින්ද අපි පාළු නැතුව වලන් තියනවා.
0: දෙන්න තියෙන
1: දෙන්නක ගෙන්නලා තියෙන්නේ. අපේ DJ අංජු
0: එනවා
1: රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින්.
0: ඕකේ.
1: ඊට පස්සේ DJ ෆ්ලෑෂ් එනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින්.
0: එතකොට
1: රත්නපුර, මිනිපුර වගේම අනුරාධපුර තමයි කරටකර අදරෑ 9 ඉඳන් 12 වෙනකන් DJ එක ප්ලේ කරන්නේ. දෙන්නම ප්ලේ කරනවා. සංග්‍රාමයක්, බැටල් එකක්.
0: අපි
1: කියවනේ වලන් ටික ලෑස්ති. දැන් දෙන්නට තියෙන්නේ බිඳ ගන්න. මොකද ගේ පාළු නැහැ.
0: මුල්
1: රටම අහගෙන ඉන්නේ. FM 94.8 95. ඒ වගේම තමයි අපේ net FM Facebook page එකෙන් කට්ටිය online stream එක
0: බලනවා.
1: අපි වහගෙන ඉන්නවා. ඉතින් අපි බලමුනේ අපි දෙන්නත් බලමු. මම බලමු ඔයා මොන පැත්ත ගනීද මන් දන්නේ නැහැ. රත්නපුර ගනීද අනුරාධපුර ගනීද කියලා.
0: අපි දෙපැත්තට බෙදලා අපි දෙන්නත් vote
1: කරමු. ඒ කියන්නේ බෙදෙන්න තියෙනවා නම් මොන හරි කමන්නේ.
0: රණ්ඩු වෙන්න තියෙනවා.
1: රණ්ඩු වෙන්න තියෙනවා නම් මොන හරි කමන්නේ. හරි එහෙනම් ඉතින් කට්ටිය අනිවාර්යෙන්ම රෑ 9 වෙද්දි
0: අපේ
1: DJ night එකට set වෙන්න. DJ අසා තව ටිකකින් හතර වටේට එමාමම තව විස්තර කියයි වට.
0: නෝ. තව විස්තර කියයි. අපිට කියන්නේ තව විස්තර තියෙනවනේ.
1: මොනක් තියෙන්නේ?
0: විනාඩි 30 ඇතුළත තව කියන්න කතා බොහෝයි.
1: ඉස්සෙල්ලා මාට කියන්න ඕන අලුතෙන්ම ගයක් හදනවා නම්
0: අලුතෙන්ම
1: ව්‍යාපාරික ස්ථානයක් හදනවා නම් වදාන්න ඕනේ ඇලුමිනියම් නිෂ්පාදන. ඒ ඇලුමිනියම් නිෂ්පාදන
0: Swiss
1: Tech-ම වෙන්න ඕන.
0: හරි ඔයා මගේ හිත කියවනවා ඇති.
1: Swiss Tech-ම වෙන්න ඕන.
0: ඉතින්
1: Swiss Tech ඇලුමිනියම් නිෂ්පාදන මේ වෙනකොට ඔයාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා ලංකාවේ.
0: ඉතින්
1: විශේෂත්වය තමයි ඔයා මේ modern vibe එකේ ගයක්.
0: නැත්නම්
1: office space එකක් හදන්න බලාපොරොත්තු වෙනවා නම්
0: ඔයාට
1: තියෙන හොඳම solution එක තමයි අපි මේ කියන Swiss Tech ඇලුමිනියම් කියලා කියන්නේ. ඉතින් ප්‍රමිතිය, කල්පවැත්ම, ඒ වගේම තමයි cost effectiveness එක.
0: අන්න
1: ඒ තමයි මේ කියන්නේ මේ පිරිවැය.
0: වියදම
1: හරිම අඩුයි. අඩු පිරිවැය වැකින් වාට පුළුවන්කම තියෙනවා දීර්ඝ කාලයක් පවතින ශක්තිමත් ඇලුමිනියම් නිෂ්පාදන ලබා ගන්න Swiss Tech නිවසින්.
0: ඉතින්
1: දැන් Swiss Tech ලා ඔන්න වාට cash back opportunity එකක් අරගෙන ආවිල්ලා තියෙනවා.
0: වාට
1: කරන්න තියෙන්නේ මෙච්චරයි. වා දැන් ඔයගේ හදනවා වෙන්න පුළුවන්, renovate කරනවා වෙන්න පුළුවන්. හදනවා වෙන්න පුළුවන්, renovate කරනවා. අර මෙහෙම එක
0: ප්‍රශ්න
1: නේ දෙකක් ප්‍රශ්න.
0: හදනවා කියන්නේ අලුතෙන්ම හදනවා.
1: අලුතෙන්ම හදනවා. මුල ඉදලා. ඒ කියන්නේ ගැලින්ම අර foundation.
0: Foundation
1: දාගෙන ගේ හදාගෙන යන උඩට.
0: Foundation.
1: හරි. Foundation.
0: සම
1: බේසම වගේ බවුන්ඩේසම හරි
0: අන්න හරි කොමාරි
1: එහෙනම් ඒ කියන්නේ 10 දෙනෙක් බවුන්ඩේසම කියන තැන එක්කෙනෙක් ඉන්නවා නම් ෆවුන්ඩේෂන් නේ කියන ඔය කැපෙනවා ඒ ඔය ඒ කට්ටිය හරියන්නේ
0: හරියන්නේ
1: ඒක නිසා තමයි අපි බවුන්ඩේසම කියලා කිව්වේ අර දැන් ෆවුන්ඩේෂන් එක දාගෙන ආවිල ඒ කියන්නේ අලුතෙන්ම ගයක් හදනවා නේද
0: හදනවා
1: හරි ඊටසර රිනොවේට් කරනවා කියන්නේ තියෙන එක අලුත් කරනවා
0: අලුත් කරනවා
1: අන්න මේ දෙකටම වට පුළුවන්කම තියෙනවා Swiss Tech ඇලුමිනියම් නිෂ්පාදන භාවිතා කරන්න විශේෂත්වය තමයි cash back එක වට කරන්න තියෙන වාගේ ඉන්නවනේ ෆැබ්‍රිකේටර් ඩයක කතා කරලා හදාගන්න පොඩි කොටේෂන් එකක්
0: මෙච්චර
1: Swiss Tech ඇලුමිනියම් ජනෙල් දොරවල් උළුහව ඊට පස්සේ pantry cupboard sliding doors ප්‍රමාණයක් මට යනවා කියලා කොටේෂන් එකක් හදාගන්න.
0: Right.
1: ඊට පස්සේ කොටේෂන් එක සාරා මේ දැන් කියන නම්බෙකට වාට WhatsApp message එකක් විදියට දාන්න තියෙන. ඒ කියන්නේ document එකක් හරි photo එකක් හරි විදියට send කරන්න තියෙන.
0: Okay. 076 780 7000 කියන WhatsApp number එකට ජුනි 30ට කලින් ඔයාලගේ quotation එක යවන්න.
1: යවන්න තමයි තියෙන්නේ. ඉතින් යවලා ඔයාගේ වැඩ ටික කරගෙන යන්න. ජුනි 30ට කලින් ඔයා quotation එක විතරයි යවන්න ඕනේ.
0: ඔයාගේ
1: වැඩේ ඉවර කරන්න. එහෙම ඉතින් දේවල් හදලා ඉවර කරන්න බෑනේ ජුනි වෙද්දි.
0: අපිත් බැනුන් අහනවා මාසින් කොහොමද දේවල් හදන්නේ.
1: එහෙම හදන්න බෑනවා quotation එක යවන්න. ඊට පස්සේ ඔයා වැඩේ complete කරනවානේ. වැඩේ complete කරාට පස්සේ
0: ඒ
1: මතුයම් දිනේදී
0: ඔයාලා
1: තියෙන්නේ කලින් මායි Swiss Tech එකට කෝල් එකක් දෙන්න.
0: කෝල්
1: එකක් දීලා අපේ වැඩේ කම්ප්ලීට් කරලා තියෙනවා. ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න කියලා කියනවා.
0: ඒගොල්ලෝ
1: ඇවිල්ලා බලනවා. ඒගොල්ලන් ඉන්නවා ටෙක්නිකල් ටීම් එකක් ලංකාවේ ඕනම තැනකට ඇවිල්ලා ඒගොල්ලෝ බලනවා. බලලා ඔයා කොටේෂන් එකක් හදුවානි. කොටේෂන් එකේ විදියට වැඩේ සිද්ධ වෙලා තියෙනවා නම් Swiss Tech ඇලුමිනියම් නම් දාලා තියෙන්නේ. සමහර වෙලාවට කොටේෂන් එකට වඩා යන්නත් පුළුවන් වැඩේ ඉවර වෙද්දි.
0: එහෙම
1: වෙන්නත් පුළුවන්. ඒ ඔක්කොම ඇඩ්ජස්ට් කරලා ඒකට ගැළපෙන විදියට ඒ වෙලෙම
0: ඔයාගේ
1: account එකට cash back එක transfer කරනවා. ආයෙ දවසක්වත් පරක්කු කරන්නේ නැහැ.
0: ඒ
1: විතරක් නෙමෙයි ඔයා මිලදී ගත්තු සියලුම Swiss Tech ඇලුමිනියම් නිෂ්පාදන වලට අවුරුදු 30ක වොරන්ටි එකක් හම්බෙනවා. එතනින් නවතින්නෙත් නෑ. වාට ජීවිත කාලය පුරාවටම
0: after
1: sale service එකකුත් හම්බ වෙනවා.
0: Right. ඔයාට දැන් එක එක levels වලින් එක එක මොනවද කියන්නේ ranges වලින් ranges තුනකින් තියෙනවා ඔයාට Swiss එක aluminum, classic, superior, premium. එතකොට ඔයාගේ budget එක මොකක් වුණත් ඔයාට option එකක් Swiss එක ළඟ තියෙනවා. ඊට කලින් ඔයාට පුළුවන් ඒගොල්ලන්ගේ නාවල නාරහෙන් පිට රෝඩ් එකේ තියෙන Swiss Tech Design Studio එකට යන්න. ඊළ පොඩි රවුමක් දාලා පොඩි අදහසක් අරගෙනම වැඩේට අත ගහන්න පුළුවන්.
1: පුළුවන්කම තියෙනවා.
0: ඔව්. ඔයාට විශ්වාසය නැත්නම් ඒ කියන්නේ ඇලුමිනියම් ගැන විශ්වාසය නැත්නම් මොන වගේ දෙන්නේ කියලා එතනට ගිහින් පොඩක් බලන්න.
1: ඒ කියන්නේ මේ විශ්වාසයටත් වඩා සාර ඔයාට අදහසක් නැත්නම් නිකන් මේ ෆිනිෂින් එක මොන වගේ වෙයිද කියලා.
0: අන්න හරි. අලුත් concept එකක් නේ.
1: අන්න හරි. අලුත් concept එකක් නිසා ඒක හින්දා ඔයාට පුළුවන් නාවල තියෙන මේ Swiss Tech ලගේ ඇලුමිනියම් ස්ටුඩියෝ එකට යන්න. ගිහිල්ලා පුළුවන් ඔයාට බලා ගන්න. ඉතින් ඔයාට ටෙක්ස්චර් එක ඒ කියන්නේ නිකන් වුඩන් විදියට ලී විදියට ඕන නම් ඇලුමිනියම් හැබැයි ලී පෙනුමක් එන්න. ඒත් ඔයාට
0: අවුට්පුට් එක ලී.
1: අන්න හරි. ඒත් ඔයාට සොලියුෂන් තියෙනවා. ඉතින් යන්න නාවල තියෙන යාලගේ ඩිසයින් ස්ටුඩියෝ එකට.
0: රයිට්. දැන් අචි මතක් කරාද DJ නයිට් එක කියලා?
1: ඔව්.
0: අද අනිතගේ ප්‍රොඩක්ට් ස්පෙෂල් කියන්නේ දැන් හෙට සෙනසුරාදා වැඩ කරන කට්ටි සමහර අය ඉන්නවනේ.
1: ඉන්නවනේ.
0: ඒගොල්ලන්ට හෙටත් නිවාඩු ඇති. ඒතකොට වැඩිපුර පිරිසකට අද මේ චිල් එකේ රිලැක්ස් එකේ ගෙදර ඉන්න පුළුවන් රෑ. DJ නයිට් එක අහන ගමන් නිකන් ඔක රේඩියෝ එක දාගෙන ඉන්නේ නෑනේ. ඔය යාළුවෝ කීප දෙනෙක් එන්න කියනවා. නැත්නම් ගෙදර කට්ටිය ඔක්කොම එකතු වෙනවා. ඔය එකතු වුණාම හදා ගන්න විජේ නූඩ්ල්ස් ලගින් මික්ස් නූඩ්ල්ස් එකක් හරි. වා මික්ස් කන්න නැත්නම් වෙජිටබල් නූඩ්ල්ස් එකක් හරි. හදාගෙන ඒක රස විඳින ගමන් ඩීජේ නයිට් එක අහන්න තියනවනම්
1: ආයෙත් මොනවදනේ කට්ටි එකම සෙට් වෙලා විජේ රහ රස බලන ගමන් ඔයාට පුළුවන් අපේ ඩීජේ නයිට් එක අහන්න. ඉතින් විජේ කියලා කියන්නේ අවුරුදු 30ක විශ්වාසය. අපි දශක 3ක් පුරාවට දන්න නමක්. අපි විතරක් නෙමෙයි ලංකාවෙන් එහා ගොඩාක් රටවල් වල ඇහෙන දකින නමක් තමයි විජේ කියලා කියන්නේ. ඉතින් විජේ ප්‍රොඩක්ට්ස් මිලදී ගණිත අපි ඔයාලට මතක් කරනවා WP ලාංඡනයේ බලලම ගන්න කියලා.
0: හරි. විජේ ගන්න යන්න ඕන තව තැනක් තියෙනවා.
1: විජේ කොහෙන්ද ගන්න පුළුවන් කියලා වට ප්‍රශ්නයක් එනවා.
0: විජේ ගන්න පුළුවන් ඕන තැනක.
1: ඕන තැනක. සුපර් මාකට්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය රිටේල් ෂොප් වෙන්න පුළුවන්. අය ගමේ තියෙන කඩේ වෙන්න පුළුවන්.
0: සිල්ලර
1: කඩයක් වෙන්න පුළුවන්. ළඟම තියෙන ගිහිල්ලා වට ගන්න පුළුවන්. හැබැයි මෙතනත් විශේෂයෙන්ම ගන්න පුළුවන් තැනක් ඒ තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ. ඉතින් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගියාට පස්සේ වට ඕන කරන දේවල් ඇති තරම් තියෙනවා. මේ වෙනකොට ලංකා පුරාම යාලගේ අලුත්ම අවුට්ලට්ස් පටන් ගන්න ගමන් තියෙන්නේ. ඉතින් දැනට තැන් 6ක ස්ථීර වශයෙන්ම තියෙනවා. ඒ තැන් 6න් අලුතෙන්ම ආපු තැන තමයි ගම්පල. ඊට පස්සේ ගණේ මුල්ල කියන්නේ නාරම්මලක් තියෙනවා. ඒ වගේම තමයි මුල් ඒරියාවේ තියෙනවා. ඒ වගේම තමයි තව තැනක් තියෙනවා අතුරුගිරි.
0: ඒ
1: වගේම තමයි මාතලේ තියෙනවා. ඉතින් මේ තැන් 6න් ඕනම තැනකට යන්න පුළුවන්. ඔයාලට වෙළඳ පොලේ මිලට වඩා අඩුවෙන් ඔයාලට ඕන කරන අත්‍යවශ්‍ය භාණ්ඩ grocery items මිලදී ගන්න

0: FM, Anu Hatarai, Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: උදේ නාමය විනාඩි 42යි දැන්
4: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
5: Non-stop remix remake ekata happena DJ blast eka
6: anga galene inna kumariye
7: reni alagende
4: pena singa radio ithihase prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatana DJ attack show eka
5: Net FM DJ Night Face to Face Attack Show Attack Show 3ට මුහුණ තරඟ වදින පළමු DJ සංග්‍රාමය රත්නපුර දිස්ත්‍රික්කය DJ Anju අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash ඔබේ මනාපයින් ඔබේ දිස්ත්‍රික්කය ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න Net FM DJ Night Face to Face Attack Show Adoran Naveta
8: Brought to you by
3: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සවිකිරීම උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953
9: Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011-437-1250
10: Keels within then ඔබට වැඩි ඉතිරියක් වටවල තේ ග්‍රෑම් 400ක් සඳහා 125ක වට්ටමක් උස්වත්ත කොකෝ නයිස් බිස්කට් ග්‍රෑම් 380ක් සඳහා 130ක වට්ටමක් ඔබත් අදම Keels Nexus app එක ඩවුන්ලෝඩ් කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න කොන්දේසි සයිතයි
11: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
12: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
13: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
14: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර ගුවන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
15: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
16: සංක දිනය ශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්විකා සේනාරත්න අමීෂ මිනෝල්
15: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
16: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
17: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් අසකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
18: 2026 LPL අධිපත්‍ය දරන්නට ශක්තිමත්ම සංචිතය ගොඩනගන්නේ කවුද 2026 ලංකා ප්‍රීමියර් ලීග්හි ක්‍රීඩකයන් කිතුම්පත් කිරීම ජූනි මාස පළමු වන දින පස්වරු 2:30 සිට සජීවීව SLT Mobitel PO TV සහ PO Mobile ඔස්සේ 2026 LPL නිල මාධ්‍ය විකාශන සාකරු SLT Mobitel PO TV

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Meltol Hisaratya Una Sempratishava Angapata Vedanava Apahasudina Sadaha Ikman Sahanaya Meltol Paracetamol Visheshayaki
1: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
2: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
3: ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
4: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
5: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0776 780 718 WhatsApp කරන්න.
6: වෙනස්ම රසය වෙනස්ම විදියට වෙජ ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
8: අපමණ පිනකට මග පාදන මේ මිහිපිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
9: අසම සම සර්වඥතා මහාඥාන පූජාව
8: මෛතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරගල රජ මහා විහාරස්ථානයේදී
9: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සාසම්බන්ධ වේ ඔබත් අපරිමේය සැපයකට මඟ පාදා ගන්න.
8: මෙහෙවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ.
9: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නෙත්‍යෆේ මොස්සේ සජීවීව.
8: සමගාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: FM Algo Town
2: brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Athuragiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
4: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
5: Melwa eka Lankawa eka
6: Lankamba BYD pradarshanagareta pibisa rajya sevaka obe BYD wahanaya adama wen karawa ganna වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න.
7: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag එකක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.
8: Prime Kalura. අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. Prime Lands. සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
9: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
10: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-718 WhatsApp කරන්න.
11: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
12: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
13: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට. Vision Kia Hearing Solutions. අමතන්න 0777776710.
1: FM Algo

0: උදේනාමයි විනාඩි 53යි අල්ගටම වෙලාව අපි තුන් දෙනාට මේ සතියේ යන්න වෙලාව හරි
1: යන්න කලින් අපි ඔයාලට මතක් කරන්න ඕන BYD ගැන
0: රයිට්
1: මොකද අපේ රාජසේවකෙන්ට දැන් පුළුවන්කම තියෙනවා BYD එකත් බොහොම පහසුවෙන් වාගේ කරගන්න ඉතින් මාසික වාර්කයේ විදිහට රුපියල් 68000ක් ගෙවලා ඔයාලට පුළුවන් වාගේ BYD එක ගෙදර අරගෙන යන්න ඉතින් BYD ඕනම මාදිලියක වාහනයක් ඔයාලට මේ විදිහට මිල දී ගන්න පුළුවන් හැකියාව තියෙනවා
0: ඉතින්
1: විශේෂම කියන්න ඕනේ වාහනය ගත්තට පස්සේ වාහනේ පළවෙනි සේවා වාර පහ පළවෙනි සර්විසස් පහ මාඩ නොමිලේ කරගන්න පුළුවන්
0: ඒ
1: වගේම තමයි වාහනය ගන්න ඕනේ කරන ලෝන් එක තියෙනවා නම්
0: ඔයාලට
1: ඒක ලංකා බැංකුවත් එක්ක දාගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ පහසුකම් සලසලා තියෙනවා
0: ඒ
1: වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක ඔයාලට රක්ෂණ ආවරණයක් ලැබෙනවා ඒ වගේමයි ඔයාලට වාහනේ හෝම් චාර්ජින් යුනිට් එකක් නොමිලේ හම්බෙනවා
0: ඊට
1: පස්සේ වාහනේ රෙජිස්ට්‍රේෂන් එකක්
0: ඔයාලට
1: නොමිලේම කරගන්න පුළුවන් වෙනවා
0: රයිට් ඒක නිසා යන්න BYD එකට නම්බර් එකක් තියෙනවා 0112125125 කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගෙනම යන්න පුළුවන් ඊට පස්සේ යන්න කලින්
1: මතක් කරන්න ඕනේ. වැදගත්ම දෙයක් තියෙනවා. ඔය පාස්සන තැන් මේ සතියන්තේ පාස්සන්න එහෙම ඉන්නවන් නම් ඒවා ගැලවෙන්නේ නැති වෙන්න පාස්ස ගන්න ඕනේ.
0: ඔව් දැන් පාස්සන වැඩ වෙනවා ඉතින් මේ දවස්වල
1: කොහොමද? තියෙනවා අනිවාර්යෙන්. වෙසක් කූඩු ඉඳන් කොච්චර තියෙනවද?
2: තොරන්
1: තොරන් අවු පාස්සන වැඩ සෑහෙන්න තියෙනවනේ.
2: ඉතින් අරගෙන කූඩු.
1: ඔව්. ඉතින් ඒවා. ඒ කියන්නේ වැල්ඩින් වැඩ කරනවා නම් ඔය අනිවාර්යෙන්ම මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූරම තමයි දාන්න ඕන. මොකද SLS සහතිකයත් එක්ක SLS ප්‍රමිතියත් එක්ක ජාත්‍යන්තරව ඒ අවශ්‍ය කරන මිනුම් වලට එන ඉලෙක්ට්‍රෝඩ කූරක් තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ඉතින් මේ සතියන්තේ සාහල දවසේ අපි දන්නවා වෙසක් වලට කූඩු හදනවා.
0: ඒ වගේ
1: දේවල් වලට ඕන වෙනවා පාස්සන්න. ඉතින් ඒ නැතත් ඔයාගේ ගයක් වෙන්න පුළුවන් වෙනත් ඕනම ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් ඉදි කරනවා නම් අමතක කරන්න එපා මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ වලින්ම පෑසුම් කටයුතු කරන්න. ඉතින් එහෙනම් අපි යනවා යන්න කලින් ආයෙ මතක් කරනවා අද තමයි රෑ.
0: අද රෑ.
1: නමයට DJ නයිට් එක තියෙනවා. DJ
2: රෝවල් දෙකක් මෙපුරේදී මුණ ගැහෙනවා
1: අන්න හරි පුරවල් දෙකක් එනවා අපේ පුරේට ඉතින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් DJ අංජු වෙනවා ඊට පස්සේ DJ ෆ්ලෑෂ් එනවා අනුරාධපුර දිස්ත්‍රික්කේ නියෝජනය කරමින් රත්නපුර සහ අනුරාධපුර අද රෑ නාමයට
0: බැටල්
1: එක පටන් ගන්නවා ඉතින් ඔයාලට පුළුවන් FM 94.8 95න් අපි වහගෙන ඉන්න සජීවීව
0: ඒ
1: වගේම තමයි ඔයාලට සජීවීව අපිව බලන්නත් පුළුවන් අපේ
0: net FM
1: Facebook live එකෙන් එහෙනම් ඉතින් අපි යනවා අපි ආයෙන්නේ ලබන
0: සතියේ
1: ඔව් හරි එහෙනම් ඉතින් මේ සතියේ පරිස්සමෙන් ගත කරන්න
0: අලුත් මාසයකින් එන්නේ
1: හැමෝටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
0: එහෙනම්
1: අපි ගිහිල්ලා එන්න මම ආචි.
0: මම සාරා.
3: මම නුවා.

0: Net News. Miipei rototota. Oba vetagina enne.
1: Yes, fortune soy.
2: Alut marasuguna api vibe ekata set vela.
3: Kamathima vidiyakata onama velawaka. Me fortune soy.
0: Net News. Miipei rototota. Payan pay alutwana. Alut pay vibasuma.
4: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම මනෝජ්. උඩවලව පහනඩුව ප්‍රදේශයේදී ගංජා තොගයක් සමග ගව සොරකමකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ඇඹිලිපිටියේ කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී. එහිදී ගංජා කිලෝ 26 ග්‍රෑම් 770ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලෙබැද්ද සහ තනමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව් දෙනෙක්. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා උඩවලව පොලිස් ස්ථානය වෙත බහර දී තිබෙනවා. මේ අතර අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේ එක් සැකකරුවෙකු පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා උඩවලව පොලිස් ස්ථානය මගින් විමර්ශන ක්‍රියාත්මකයි. මිලඟ net news පෙරවරු 11ට.
0: net news මීපේ රටතොට.
5: දෙයින් නැන පහන් දල්වන සදහම් සිටිවිල්ල.
6: ඔබ කුපිත වීම තවෙකෙකුගේ පරමාර්ථය නම් ඊට හසුනවන්න. වෛරයෙන් වෛරය නොව අවෛරයෙන්ම වෛරය සංසිඳේ. නොපමාව කුසල් දහම් පියදෙන්න.
5: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ.
7: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
8: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.
10: සම්බි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399
5: නැතෙම් දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
11: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලසම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
10: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
12: සෙලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437

ගුල් පිටින් හවුල යහන්න ජනි එක දේ තුනු මාවත දේ තුනු මාවත.

ගුඩ් මෝනිං, වෙලාවුදේ 10යි විනාඩි 8යි. අපි පටන් ගන්න හදන්නේ ඔයාට සුපුරුදු දේදුණු මාවතේ වැඩ කටයුතු ටික. අද හරියටම කිව්වොතින් එහෙම මේ මාසේ 29 වෙනිදා මේ මාසේ අවසන් වෙන්න තව තියෙන්නේ එක සතියන්තයක් විතරයි. ඒ කියන්නේ හෙටයි අනිද්දායි දවස් දෙක විතරයි. අද සිකුරාදා දවස. ගොඩ දෙනෙක් සමහර විට අද ලෙඩ නිවාඩු දාලා ගෙදර ඉන්නවා වෙන්නත් පුළුවන්. මොකද ඊයේ දවසත් පොඩි නිවාඩුවක් හම්බුණා ගොඩ දෙනෙකුට, සමහර දෙනෙකුට. ඊට පස්සේ හෙටයි අනිද්දායි දවස් දෙක කොහොමත් සතියන්තය හන්ද නිවාඩු. අද දවස ලෙඩ නිවාඩුවක් දැම්මනම් එහෙම දීර්ඝ සතියන්තයක්. හරි, ඔය කොහොම වුණත් දේදුරු මාවතෙන් ඔයා කැමතිම සින්දු ටික දවල් එක වෙනකන් දෙන්න බලාගෙන තමයි ජනියා ඇවිල්ලා ඉන්නේ. ඒ අතරේ මතක් කරන්න ඕනි, දැන් ඉතින් වෙසක් පුර පසළොස්වක පොහොය හෙට දවසට යෙදිලා තියෙන හන්දා. ඒ වෙනුවෙන් තමයි මුළු ලංකාව පුරාම ඉන්න අපේ ආදරණීයයන් එකතු වෙලා වැඩ කටයුතු කරන ගමන් ඉන්නේ. සමහර විට වෙසක් කූඩු අලවනවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගෙදර අර බල්බ් වැල් ටිකක් දාලා සරසනවා වෙන්න පුළුවන්. ගමේ තියෙන වෙසක් කලාපයට වැඩ කටයුතු ටික කරන්න එකතු වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. කොල්ලෝ ටික කෙල්ලෝ ටික හැමෝම දන්සල් සංවිධානය කරනවා වෙන්න පුළුවන්. ඒ අතරේ නෙතෙෆෙම් අපි සංවිධානය කරන නේත්‍රාලෝක වෙසක් පින්කම් මාලාව හෙට දවසේ ඉඳන් අපි පවත්වන්න සූදානමින් ඉන්නවා කූරගල පින්බිමේදී. ඒ නෙතෙෆෙම් අපේ නේත්‍රාලෝක වෙසක් කලාපය ගැන මතක් කිරීම. දැන් ඔයාගේ ගමේ තියෙනවා ඇතිනේ, ඔයාගේ ප්‍රදේශයේ තියෙනවා ඇතිනේ ඔගොල්ලෝ සංවිධානය කරන වෙසක් කලාප. අන්න ඒව ගැන විස්තර කියන්න, රටටම කියන්න නෙතෙෆෙම් අපි අද සූදානම් වෙන්නේ. දවල් එක වෙන්න කලින් ඔයාගේ වෙසක් කලාපය ගැන, ඔයාලගේ ගමේ සංවිධානය කරලා තියෙන, පන්සලේ සංවිධානය කරලා තියෙන වෙසක් කලාපය ගැන විස්තර ජනියට කිව්වොතින් එහෙම මං සූදානම් ඉන්නවා රටටම ඒ ගැන කියන්න. අද ෆේස්බුක් පෝස්ට් එකත් ඒ ගැන තමයි මම දාලා තියෙන්නේ. අන්න අපේ Net FM Facebook fan page එකට ඔයාට ඒ ගැන විස්තර කමෙන්ට් කරන්න පුළුවන්. මම සූදානම් මේ ගැන විස්තර කියන්න. කෝල් කරනකොට, WhatsApp messages දානකොට පුරුදු විදිහටම ඒ අතරේ ඔයා කියන්න ඕනි වාගේ වෙසක් කලාපයන් ගැන විස්තර. මම ලෑස්ති රටටම කියන්න. දවල් එකට කලින් මේ වැතරෙන්න Net FM Facebook fan page එකට යන්න, page එක follow කරන ගමන් post එකට comment එකක් දාන්න. කෝල් කරන්න 01112553 63 ට, WhatsApp message එකක් දාන්න 01119595 95. දවල් එක වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා. මම ජනී.

දැන් ඉතින් වෙසක් කාලේ කියලා කියන්නේ ගමේ ඉන්න කොල්ලෝ සෙට් එක එකතු වෙලා ගමේ පන්සලට ගිහිල්ලා පන්සලේ වෙසක් කූඩු හදලා ওই වැඩ ටික වෙන කාලේනේ ඉතින් පන්සලේ විතරක් නෙමෙයි ගමේ යවට වට පිටාවේ තියෙන පාරවල්වල ගෙවල්වල ඔය හැම තැනම වෙසක් සැරසිලි කරන අතරේ අපේ යාල්කා යාළුවෝ කට්ටියම කාර්යබහුල වෙලා ඉන්නවා ඇත්ත වෙසක් පොහේට සූදානම් වෙන අතරේ ඒකට මං කියනවා කියලා කිව්වනේ රටටම කට්ටියමට කමෙන්ට් කරලා තියෙනවා ඒ අතරේ අපිට WhatsApp messages එවලා තියෙනවා ඒකන මතක් කරන්න ඕනි දැන් ওই ගොඩාක් වෙලාවට කොල්ල කුරුට්ටෝ කරන දෙයක් තමයි උණගස් එහෙම කපා ගන්න ඕනි වෙච්ච ගමන් අහල බහල අතහැරලා දාලා තියෙන ඉඩමකට යනවා ඒ ඉඩමේ තියෙන කුරු මේ උණගස් ටික ඔක්කොම කපා ගන්නවා ටට්ටක් ගාලා වෙසක් කුරු ටික බෙන්දලා අරගන්නවා හැබැයි ඉතින් මෙහෙමයි ඔය ඉඩම් වල ඉතින් නිකම් බොරුවට කැලෑවට වැවෙන්න දෙන්නේ නැතුව ඔයින් සල්ලි හොයා ගන්න ඔයාට chance එකක් තියෙනවා කියලා මතක් කරන්න ඕනි කොහොමද මේ දේවල් කරන්නේ ඒකට තමයි මම මේ වාට මතක් කරන්න හදන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දැන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්න ඔයාගේ ඉඩමේ වගා කරන්න අවශ්‍ය කරන උපදෙස් ටික විතරක් දීලා නවතින්නේ නැතුව ඒ වෙනුවෙන් ඔයාට අවශ්‍ය කරන උපකරණ ටික, කෘෂි උපකරණ ටික, ඊට පස්සේ පොහොර වර්ග ටික ඔය හැම දෙම ඔයාට ලබා දෙන්නේ. එහෙම යාළුවෙක් ඉතින් මේ වගේ කාලෙක කොහේ හම්බ වෙන්නේ? ඔයා වගා කරන්නේ පේරණං ඒ පේර වගාවේ ඵලදාවත් හොඳ මිලකට මිල දී ගන්න. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්න. පේර වගා කරන කට්ටියනේ දැන් ඔය පේර ඵලදාව විකුණ ගන්න ගියාම තියෙන අමාරු 0111437150 සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට දැන්ම කෝල් එකක් දෙන්න. ඒ අතරේ මතක් කරන්න ඕනි මේ දවස්වල වෙසක් බලන්න යනකොට සමහර විට ඔයාට පේන්නේ ඒ ලයිට් නිකන් බොඳ වෙලාවයි. සමහර විට ඒ ඇස්වල මොකක් හරි ප්‍රශ්නයක් හන්දද දන්නේ නැත්නේ. කෝකටත් හොඳයි වාගේ ඇස් පරීක්ෂා කරගන්න. S2 වගේ බලා ගන්න කෙනෙක් තමයි විෂන් කෙයා කියලා කියන්නේ. විෂන් කෙයා නවතම ශාඛාව දැන් කඩුවෙල නගරයේදී විවෘත වෙලා තියෙනවා කියලා ඔයා දන්නවනේ. විෂන් කෙයා ශාඛාවකට යනවා කියලා කියන්නේ ඔයාට අවශ්‍ය කරන උසස්ම තත්වයේ අක්ෂි සේවාවන් හැම දෙයක්ම විෂන් කෙයා හරහා ලබා ගන්න පුළුවන් කියන එක. උසස්ම තත්වයේ ඇස් කණ්ණාඩි, හවු කණ්ණාඩි, සිවි කාච මේ හැම දෙයක්ම අරගන්න අපි යන්නේ විෂන් කෙයා එකටනේ. විෂන් කෙයා කියලා කියන්නේ ඔයාගේ S2ත් ඒගොල්ලන්ගේ S2 වගේ බලා ගන්න කණ්ඩායම. දැන් ඉතින් කඩුවෙලාවට ඉන්න අයට එහෙ මෙහෙ දුවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විෂන් කෙයා නවතම ශාඛාව කඩුවෙල නගරේ විවෘත වෙලා තියෙන හන්ද. නම්බර 511 කොළඹ පාර කඩුවෙල කියන ලිපිනයේදී තමයි විෂන් කෙයා නවතම ශාඛාව විවෘත වුණේ. රයිට් මේ සින්දුවට යන්න කලින් මම ටග් ගාලා මතක් කරන්නද අපිට Facebook post එකට comment දාලා තියෙන කට්ටියගේ comments ටිකක්. කොහෙද දන්නවද මුලින්ම යන්නේ පොඩ්ඩක් ඉන්න post එකට comment ගොඩාක් වැටිගෙන වැටිගෙන යනවා මම මේ මුල ඉඳන් comment දාලා තියෙන කට්ටිය තමයි හොයාගන්න හදන්නේ. රයිට් මම මුලින්ම යන්න හදන්නේ හරියටම කිව්වොතින් එහෙම ශ්‍රී සුරම්‍යාරාම පුරාණ විහාරස්ථානයේ සංවිධානය කරලා තියෙන වෙසක් කලාපය කොහෙද තියෙන්නේ කියලා නම් කියලා නෑ කොහොම හරි හෙට දවසේ හවස 6 ඉඳන් බැතිගී සරණියක් ඔබ වෙනුවෙන් පවත්වන්න සූදානම් කියලා අපිට පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා තිනු අපේ ඉන්ද්‍රාණි කොස්තා. ඊළඟට වෙසක් කලාපයක් තියෙනවා හරියටම කිව්වොතින් එහෙම මේ ඌව වෙල්ලස්ස වෙසක් කලාපය. වදුල්ල නගරයට ගියාට පස්සේ තමයි මේ වෙසක් කලාපයත් එක්ක 29:30-31 ඒ කියන්නේ අද පටන් ගන්නවා වැඩි. තොරණ දන්සල් වෙසක් කෝඩු තරඟ පොත් දන්සල් භක්ති ගීත තරඟ මේ හැම දෙයක්ම වෙසක් කලාපයක තියෙන්න ඕනි හැම දෙයක්ම මේ ඌව වෙල්ලස්ස වෙසක් කලාපයේ පැවැත්වෙනවා කියලා අපිට පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා තිනවා අපේ ඉෂාරා කරුණාරත්. ඒ අතරේ මං යනවා යටියන්තොට පැත්තට ගිහිල්ලා ඉන්න. යටියන්තොට ඉඳන් අපි තුෂාර බෝයි කෝල් එකක් ගත්තා. ටයිටැනික් සැලොන් එකේ ඉඳන් කට්ටිය අපි වහගෙන ඉන්නේ. ටිරෝන් ඉන්නවා, චන්ද්‍රා ඉන්නවා, මාස්ටර් ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. කිතුල් කොටේ සිට අපේ ප්‍රේමසිරි අයියත් කතා කරා. අම්මා ඉන්නවා ගුණවති, දිනෝෂා, ගණේෂා, චමිලා, නීගිරනිඳු, බිම්සර්. කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. පොළොන්නරුවේ ඉඳන් අපේ රමණිත් කතා කරා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: ඉතා ආකර්ශනය ප්‍රතිලාප සදාතනික විශ්වාසය සමකින් සදාහරිත ප්‍රාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
1: ඇයි ශුගර් කියන මූණෙන්නකන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-31-33-540.
2: නේත්‍රාලෝක වෙසක්.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: කවදත් අලුතු කාගෙත් නෙත්.
2: මේ හස්බන්ඩ්.
3: මොකද වයි?
2: දව දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
3: දන්නව.
2: මොකද්ද?
3: මගේ ඔළුව.
2: තමුන් හිතාගෙන ඉන්න එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
4: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
3: අද සිකුරාදා. අද රෑ තමයි රෑ. නැතෆම් ඩීජේ නයිට් ප්ලේ වෙනකන් බලාගෙන ඉන්නේ රෑ 9 ඉඳන් 12 වෙනකන් හැම සිකුරාද දවසකම ඔයා. දැන් මේ පාර ඩීජේ නයිට් එකට අලුත් අත්දැකීමක් කරගෙන ඇවිල්ලා. නැතෆම් අපේ ඩීජේ ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ එකේ පළවෙනි ඩීජේ සංග්‍රාමය. අද දවසේ ඔයාලට අහන්න පුළුවන් රෑ 9 ඉඳන් 12 වෙනකන් අපේ අසා එක්ක. ඔයාගේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න අද දවසේදී රෑ 9 ඉඳන් 12 වෙනකන් එකතු වෙන්න පුළුවන්. හරියටම ගිවෝතින් රත්නපුර දිස්ත්‍රික්කයේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තමයි අද දවසේ ඩීජේස් ලපේ කරන්නේ. රත්නපුරේ පැත්තෙන් එන අපේ ඩීජේ අංජු, ඊට පස්සේ අනුරාධපුරේ පැත්තෙන් එන අපේ ඩීජේ ෆ්ලෑෂ්. රෑ 9 ඉඳන් එකම සොමියක් තමයි ඉදි. ඒකනත් මතක් කරන අතරේ අපිට වෙසක් කලාප පිළිබඳව විස්තර මං එවන්න කියලා කිව්වනේ. කටි එවනවා. ඉතින් මං ඒ ටික කියන්න ඕනේ. මං යන්න හදන්නේ කිරුළපණ පැත්තට ගිහිල්ලා ඉන්න. කිරුළපණ සිරි ඇලන් මැතිනියා රාමේ පැවැත්වෙන මහා පහන් කෝඩු ප්‍රදර්ශනය සහ දන්සල් පිළිබඳව මට විස්තර ඉවල තියෙනවා. ඉතින් මේ 30 වෙනිදා, 31 වෙනිදා සහ ජුනි 1 වෙනිදා තමයි කිරුළපණ ඇලන් මැතිනියා රාමේදී මේ පින්කම් මාලාව සිද්ධ වෙන්නේ කියලා අපිට විස්තර ඉවල තියෙනවා. ඒ වගේම දන්සල් ගැනත් විස්තර ඉවල තියෙනවා. ඉතින් දන්සල් ගැන විස්තර කියනකොට මට මතක් වුණේ අපේ ගින්දර හැන්දෑවෙන් අද ලෑස්ති වෙලා ඉන්න ඔයාගේ ප්‍රදේශයේ තියෙන දන්සල් ගැන විස්තර රටටම ගියන්. ඒක හන්ද හවස 1 ඉඳන් 4 වෙනකන් ගින්දර හැන්දෑවත් අහන්න. දැම්මට එවන්න උගොල්ලන්ගේ ගමේ තියෙන වෙසක් කලාප පිළිබඳ විස්තර. දැන් Facebook post එක පැත්තට තමයි මම යන්න හදන්නේ ටග් ගාලා. ඒ යන්න හදනකොටම කොහෙටද මම මුලින්ම යන්නේ? විද්‍යාලෝක වෙසක් කලාපයේ පැවැත්වෙනවා කියලා අපිට WhatsApp message එකක් නෙවෙයි Facebook post එකට comment එකක් දාලා තිනවා. අපේ චරිත් මල්ලි comment එක දාලා කියනවා මේ 30 වෙනිදායි 31 වෙනිදායි දවස් දෙක පුරාම විද්‍යාලෝක වෙසක් කලාපයේ පැවැත්වෙනවා කියලා. හරියටම කිව්වොතින් එහෙම විද්‍යාලෝක විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ තමයි මේක සංවිධානය කරලා තියෙන්නේ. දවස් දෙක පුරාම දන්සල් තියෙනවා, කෙටි චිත්‍රපට ප්‍රදර්ශන තියෙනවා, භක්ති ගීත වැඩසටහන් තියෙනවා, වෙසක් කෝඩු තරඟ තියෙනවා, වැඩ ගොඩක් තියෙනවා කියලා තමයි විස්තරය කියලා වෙලා තියෙන්නේ. කට්ටිය ගැන මතක් කරන්නම් ඊට පස්සේ. රයිට්, මං යනවා WhatsApp එක පැත්තට. ජනි, මල්ලි, අපි තින්නවා බෙලිගස්සන්දි, ඇහැලියගොඩ බෙලිගස්සන්දි රශ්මික මෝටර්ස් එකේ කට්ටිය තමයි අපිට මැසේජ් එක දාලා තින්නේ. අද මුලින්ම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අයියේ දේ දුන්න පායනකම් බලාගෙන හිටියේ. නෙතහන හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්නකෝ. අපේ ගන්තුන ඉන්න කෞශල්‍ය තමයි මැසේජ් එක දාලා තින්නේ. කෞශල්‍යා ටෙක්ස්ට් ඇන් ටේලර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. ඊළඟට තංගල්ලේ සිට අප්සරා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අප්සරා, ඔයාව එකතු කරගන්නම්. ඊළඟට ගුඩ් මෝර්නින් ජනි අයියේ, අද අපි කඩල දන්සලක් දෙනවා. අදත් දෙනවද? මේ ඇවිල්ලා පින්නවල ඇත්තතුරු සෙවණ ගාව ඉඳන් අපිට එතන ඇත්තතුරු සෙවණේ වැඩ කරන අපේ නුවන් මල්ලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ හරිය තමයි දන්සල දෙනවා කියන්නේ. ඔන්න යන්න පුළුවන් කට්ටියට. මෙදා පොරේ මෙදා පාර වෙසක් තියෙන්නේ මාතර තමයි ඉතින්. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා දෙනවා අකුරැස්සේ යෂෝ. දේදුණු මාවත අහන්න ආවේ දවස් දෙකකින්ලු. හරිම නරක ළමෙක්. එක්සෑම් එකක් තිබිලා ගෙල්ලට පහුගිය දවස් දෙකේ. එක්සෑම් එක හොඳට කරාද? ගොඩක් ආදරෙන් අපේ අශෝවත් මේ සින්දුවට එකතු කරගන්න ගමන් ඔයාට මතක් කරනවා 0711 95 95 95 අපිට WhatsApp කරන්න, Facebook post එක තියෙනවා comment කරන්න, 0112 55 33 63 කෝල් කරන්න. ඔය කතා කරන, message කරන

අපි ඒ කාලේ ඉඳන් ගොඩක් ආසාවෙන් කන්න පුළුවන් කන්න ආසාවෙන් බලන් ඉන්න කෑමක් තමයි මේ කොස්සර කළු පොල් මාළුව කියලා කියන්නේ. අර කොස්සර ටික තලලා කරලා අරගෙන ඕකට පොල් ටික පුච්චලා දාලා සැරට හදලා අරගත්තට පස්සේ රස කියලා ඉවර කරන්න බෑ. ගෑවිච්ච තැන කන්න පුළුවන් කොස්සර කළු පොල් මාළු. හැබැයි ඉතින් දැන් ඕවා හදන්න ගියාට පස්සේ සෑහෙන කරදරයක් විඳින්න වෙනවා. කොස්සට එකතු කරන්න ඕනේ, ඔය ටික තලන්න ඕනේ, ඊට පස්සේ තම්බන්න ඕනේ. වැඩ කීයක් කරන්න. හැබැයි ඉතින් දැන් ඔයාට ෆ්‍රීලන්ස් සෝයා මීට් වෙතින් එන කොස්සට කළු පොල් රසති සෝයා මීට් එක ඒ එක්ස්පීරියන්ස් එක ඒ විදිහටම අරගන්න පුළුවන් කියලා මතක් කරන්න. ෆ්‍රීලන් කියලා කියන්නේ අවුරුදු 40ක් පුරාම අපිත් එක්ක හිටපු ආයතනයක් හන්දා. ඒ අපේ පරණ රස ඒ විදිහටම අරගෙන ඉන්නේ ඒගොල්ලෝ දන්නවා. අපේ අම්මලා ඊට පස්සේ අපේ ආච්චි අම්මලා පවා විශ්වාසයෙන් පාවිච්චි කරේ ෆ්‍රීලන් නිෂ්පාදනනේ. දැන් ඉතින් ෆ්‍රීලන් වෙතින් එන කොස්සට කළු පොල් රසති සෝයා මීට් එක ඔයා නගරේ හිටියත් කිසිම අඩුපාඩුවක් නැතුව අර ඒ කාලේ ගාපු කොස්සට කළු පොල් මාළුවේ රහවලන්න පුළුවන්. ඒ අතරේ වාට ෆ්‍රීලන් සෝයා මීට් නම් අරගන්නේ මාසෙකටම ඇතිවෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගි මල්ලක් ඔයාගේ කරගන්නත් අවස්ථාව තියෙනවා. කරන්න තියෙන්නේ ෆ්‍රීලන් සෝයා මීට් හිස් දවටන තුනක් ජුනි මාසේ 30 වෙනිදාට කලින් තැපැල් පෙට්ටිය පහ මාතර කියන ලිපිනෙන් ෆ්‍රීලන් ආයතනයට යවන එක විතරයි. ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්න ඔයා වෙනුවෙන් එවන්න ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගි මල්ල. මේක මාස දෙක තුනකට උනත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් තරමේ ලොකු තෑගි මල්ලක් තමයි එන්නේ. ඒ අතරේ මතක් කරන්න ඕනි ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. ලෙඩක් දුකක් වුණ වෙලාවට අපේ ගාව ඉන්න කට්ටිය තමයි හොඳම යාළුවෝ කියලා කියන්නේ. සමහර වෙලාවට දෙවි කෙනෙක් වගේ පිහිට වෙන කට්ටිය ඒ අතර ඉන්නවනේ. එහෙම කෙනෙක් තමයි කමල් බන්දුල වීරප්පිරුම වෙද මහත්තයා කියලා කියන්නේ. ඔය ලෙඩ දුක් හඳ මානසිකව වැටලා ඉන්න ගොඩ දෙනෙක් එතුමගේ ප්‍රතිකාරත් එක්ක සුවය ලැබලා බොහොම හොඳින් දැන් වැඩ කටයුතු ටික කරගෙන යනවා. ලංකාව වටේම ඉන්න කට්ටිය සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන්නේ කමල් බන්දුල වීරප්පිරුම වෙදමහත්තයා කවදාවත් ඒ විශ්වාසය කඩ කරලා නැති හන්ද. කමල් බන්දුල වීරප්පිරුම වෙදමහත්තයා කියලා කියන්නේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුව කරන්න බෑ කියලා අනිත් පැත්තට හරෝල යවපු ගොඩාක් රෝගීන් සෙවනගල කිරිබන්නාර බෝගහාන්දී තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට ගිහිල්ලා ඒ ප්‍රතිකාර ටික අරගත්තට පස්සේ එහෙම ලඩක් තිබුණාද කියලා හිතාගන්නවත් බැරි වෙන ගානට සුවපත් වෙලා තියෙනවා. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරෙන්න ඉතිරි හැම දවසක්ම සෙවනගල කිරිබන්නාර බෝගහාන්දී තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ඔබ වෙනුවෙන් විවෘතයි. 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540 දැන්ම කෝල් එකක් දීලා වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. WhatsApp messages ටිකක් කියවන්න තමයි හදන්නේ. මෙන්න මෙන්න මෙන්න Siri විජයාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන විසක් කලාපයක් සහ දන්සල් ටිකක් ගැන විස්තර අපිට එවලා තියෙනවා. සංවිධානය කරන්නේ Siri විජය දහම් පාසල්. වැඩේ තියෙන්නේ මේක තියෙන්නේ කොහෙද කියලා අපිට කියලා නැහනේ. මැසේජ් එක නම් මට දාලා තියෙන්නේ අපේ චංචලා. චංචලා ඉන්නේ කොහෙද කියලාත් කියලා නැති හන්දා මට හරියට හොයාගන්න බෑ මේ දන්සල් සහ වෙසක් කලාප පැවැත්වෙන්නේ කොහෙද කියලා. ඕගොල්ලෝ වෙසක් කලාප ගැන පෝස්ටර්ස් ඊට පස්සේ මට එවන ෆොටෝස් එවනකොට මතක ඇතුව ඒවා තියෙන්නේ කොහෙද කියලාත් මට මැසේජ් එකක් හරි කමෙන්ට් එකක් හරි දාලා කියන්න. නැත්තම් ඉතින් මම දන්නේ නැහැනේ කොහෙද මේවා තියෙන්නේ කියලා. ඊළඟට ජනි අයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්න ඒ වගේම තමයි අපේ වෙසක් කලාපය ගැනත් කියන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා කෙනෙක්. මෙයා ඇවිල්ලා මං හිතන්නේ මදුෂා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මේක ඇවිල්ලා තියෙන්නේ හරියටම කිව්වොත් බොල්ලෑගල පැත්තේ. දන්සලක් සහ රීෆ්‍රෙෂර්ස් දන්සල කියලා තමයි දාලා තියෙන්නේ නම. දන්සල් ගැන විස්තර ඉතින් අපේ ගින්දරි කියනවා කියලා මම කිව්වනේ. නමුත් දැන් කියන්න හොඳේ බොල්ලෑගල තියෙනවා කියලා තමයි තියෙන්නේ හවස 3 ඉඳන් මැයි 29 වෙනිදා. ඒ කියන්නේ නේද අපිටත් යන්න පුළුවන් දන්නේ නැහැ නේ. හරි ඊට පස්සේ මම ටට්ටක් ගාලා මතක් කරන්න හදන්නේ මේ පැත්තට සින්දු අහන්න එකතු වෙන්න බලාගෙන ඉන්න කට්ටියව. හයි ජනි ගුඩ් මෝර්නින්. මාත් දේදුනුමාව තහන ගමන් ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න අපිටත්. කළුවක් ගල ඉඳන් අපේ නිලංගි තමයි මැසේජ් එක දාලා තින්නේ. නිලංගි මං ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තිනවා කිරිබත් ගොඩ ඉඳන් නිලෝකා බොතේජු. හරිම ලේසි එයාගේ මැසේජ් එක දාලා තියෙන විදිහෙන් අපිට නම් ටික කියන්න බොහොම හොඳට අර ස්පේසස් තියලා අපිට ලේසියෙන් කියව ගන්න පුළුවන් විදිහට මැසේජ් එක දාලා දෙන්න. ජනි ගුඩ් මෝර්නින්. අද නම් ගොඩක් බිසි දවසක්. ඒත් ඔයාව හගෙන වැඩ කරන ගමන් ඉන්නේ. හස්බන්ඩ් ගාමිණීවයි ෂානි ෆැෂන් නෙවෙයි ගානි ෆැෂන් එකේ වැඩ කරන හැමෝමයි
අවිස්සාවේල්ලේ බොතේජු ෆැමිලිය එකේ හැමෝමයි ගල්නායව ෆැමිලිය එකේ හස්බන්ඩ්ගේ ගල්නායව ෆැමිලිය එකේ හැමෝමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි අපිට නිලූකා කිරුබත් ගොඩ ඉඳන් මැසේජ් එකක් දාලා කියන්නේ. නිගම්බ වලට යන්න හදන්නේ මීගමුවට ධනංජය බණ්ඩාර අපිට මැසේජ් එකක් දාලා තිනවා මීගමුවේ සෙන් ඇන්තනිස් රෝඩ් එකේ ඉඳන්. ගුඩ් මෝර්නින් ජනිත් මල්ලි, මීගමුවට වහිනවා. අපිට නම් වහින්නේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා කියනවා. දංකටුවේ ශ්‍රී සුමංගල මාවතේ ගෙදර ඉන්න ඒගොල්ලන්ගේ අම්මවයි පවුලේ හැමෝමයි තාදරෙන් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. දුලානි අපිට මහරගම ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: FM 95 94.8 Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව 10යි විනාඩි 43යි.
3: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එක.
4: Non-stop remix remake ekata happena DJ blast eka
5: anga galene inna kumariye
3: radio itihase prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatana DJ attack show eka
4: Net FM DJ Night Face to Face Attack Show Attack Show 3ට මුහුණ තරඟ වදින පළමු DJ සංග්‍රාමය රත්නපුර දිස්ත්‍රික්කය DJ Anju අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash ඔබේ මනාපයින් ඔබේ දිස්ත්‍රික්කය ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න Net FM DJ Night Face to Face Attack Show Adoran Novator
6: Brought to you by
7: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953
8: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-7676-10
9: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
10: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට Vijaya Green Tea
9: ප්‍රබෝධමත් ජීවිතයකට Vijaya Black Tea
10: ඔබගේ ජීවිත කාලයත් එක්ක කරන Vijaya Green Tea Bag සහ Black Tea Bag
9: නොවිනස්වන රසවත්ම රසය
10: Vijaya Green Tea සහ Black Tea
9: Vijaya Products අපේ රසය රටේ සැමට
11: එක එක දේවල් වලට සිත් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්
12: විරැකියාවට තිත තබමින් හැකියාවට රැකියා ලබා දෙන සදා හරිත ප්ලාන්ටේෂන් ඔබේ සිතැඟි පරිදි රැකියාවකට මෙන්න අවස්ථාව එන්න අනාගත සුරක්ෂිතතාවයෙන් සැදුණු සදා හරිත ප්ලාන්ටේෂන් වෙත සුදුසුකම් සපිරි ඔබ වෙනුවෙන් රැකියා රැසක් අප අතේ ජීවිතය ජයගන්න තීරණය ඔබ අතේ
7: වට්සප් කරන්න 076-441-1648 ඊමේල් කරන්න careers@sadaharita.com සදාහරිත සමග බැඳෙන්න
13: ඔබට යහපත් වන යමක් තවත් කෙනෙකුට අයහපතක් විය හැකිය. එබැවින් වඩාත් යහපත් දේ පමනක් කරන්න.
7: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
14: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0-47-31-33-540
15: 2026 LPL අධිපත්‍ය දරන්නට ශක්තිමත්ම සංචිතය ගොඩනගන්නේ කවුද? 2026 ලංකා ප්‍රීමියර් ලීග්හි ක්‍රීඩකයන් කෙටුම්පත් කිරීම. ජූනි මාස පළමු වන දින පස්වරු 2:30 සිට සජීවීව. SLT Mobitel Pio TV සහ Pio Mobile ඔස්සේ. 2026 LPL නිල මාධ්‍ය විකාශන සහකරු SLT Mobitel Pio TV.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
16: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
17: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
2: වෙලාව 10:47
18: මේ වයිෆ්
19: මොකද හස්බන්ඩ්
18: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මොරුංග පතෝල වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ අයියලා
19: අයියේ
18: රිස්ක් එක වැඩිනේ
19: ඒ කිව්වේ
18: ඔය රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
19: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලා?
20: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ පිළ ඔරු මලක් නම්
18: පොගුම් මනි මනි නලදී නලදී පාවල්
6: ප්‍රශ්න නැතුව අහන්න.

මේ දවස්වල වැඩඇරිලා ගෙදර යන්නකොට හිම නැත්තම් පාරතොට ඇවිදින්න ගියාට පස්සේ හන්දිවල ටවුන් වල පාරවල් දෙපැත්තේ හැම තැනම වගේ දකින්න හම්බ වෙනවා. මේ වෙසක් පොහොය නිමිත්තෙන් ප්‍රදර්ශනයට සූදානම් ඉන්න වෙසක් කූඩු බොහොම දැවැන්තව සහ ආකර්ෂණීය විදිහට නිර්මාණය වෙනවා. මදැන් බෞද්ධාලෝක මාවත පැත්තෙන් එනකොට ඒ පැත්තේ බෞද්ධාලෝක වෙසක් කලාපයේ වෙනුවෙන් සෑහෙන වෙසක් කූඩු ප්‍රමාණයක් නිර්මාණය වෙනවා මම දැක්ක. එහෙම වෙසක් කූඩු නිර්මාණය කරන එකත් සෑහෙන ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඔය වගේම තමයි ඉතින් ඔයාගේ ගෙදර හදනවා කියන වැඩේ. ඔයාගේ හීනයක් විදිහට තියෙනවා නම් ගයක් ඕකට දාන්න පුළුවන් ඔක්කොම සෙල්ලම් ටික දාලා කොහොම හරි ලස්සන ගයක් හදාගන්නනේ අපි ප්ලෑන් කරන්නේ. හැබැයි ඉතින් අමාරුවෙන් සල්ලි එකතු කරලා ඉඩමක් අරගත්තට පස්සේ ගයක් හදාගන්නවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. සල්ලි ප්‍රශ්න එනවනේ ඉස්සරහට. කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කෝල් එකක් දෙනවා. ලංකාවේ කොතනක ඔයා ගිඩම තිබුණත් එතනටම ඇවිල්ලා ගෙදර හදලා දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් සූදානමින් ඉන්නවා වගේම තමයි. ඔයාගේ ගෙදර හදන්න යන වියදම අවුරුදු 10ක් විතර කාලය හිමීට අරගෙන පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවල නිම කරන්න අවස්ථාව කැදල් එන්ටර්ප්‍රයිසස් ඔයාට දීලා තියෙනවා. සාමාන්‍යයෙන් කාමර දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ ගයක් ලක්ෂ 50කින් වගේ ගොඩ දාගන්න කැදල්ල එන්ටර්ප්‍රයිසස් එක පුළුවන්. අර මං හැමදාම කියනවා වෙන තැනකින් එකමට අහලා බලන්න ලක්ෂ 60ක් 70ක් නම් යනවාම තමයි ওই වගේ ප්‍රමාණයේ ගයක් හදාගන්නේ. ඒක හන්දා මේ අවස්ථාව මග අරගන්නේ නැතුව කැදල්ල එන්ටර්ප්‍රයිසස් එකට කෝල් එකක් දෙන්නකෝ. මහරගම ඇල්හේන පාරේ තමයි කැදල්ල එන්ටර්ප්‍රයිසස් ඔෆිස් එක තියෙන්නේ. හැබැයි එතනට යන්න කලින් කෝල් එකක් දීලා යන්න. මොකද ගොඩ දෙනෙක් එතනට එනවා අපොයින්ට්මන්ට්ස් දාගෙන ඉන්න. 0790032251 කියන නම්බර්ස් දෙකෙන් එකකට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න වගේම තමයි මේ පොයින්ට් එකක් දාගන්න වෙලාවල් වෙන් කරගන්න ඔක්කොම කරන්න පුළුවන්. දැන් ඉතින් WhatsApp messages වල තියෙන කට්ටිය ගැන තමයි මතක් කරන්න හදන්නේ ටග් ගාලා. හයි ජනි අපි දෙන්නටත් සින්දුවක් දෙන්නකෝ. චාමර සහ තනූජ තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. දන්නවනේ ඉතින් කට්ටිය කොහෙද ඉන්නේ කියලා. කලුතර පනාපිටියේ තියෙන චාමර ස්ටෝස් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ත්‍රිකුණාමලයේ පහේ කණුවේ ඉඳන් අපේ පුංචි වණ්ඩයියත් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා වයිෆ් ගුණසීලී, හෙරන්දිකා, මදූෂා, සසන්‍යා, සවුන්දිලංක කට්ටිය. ඔයාලගේ ගමේ තියෙන වෙසක් කලාපය ගැන රටටම කියන්න NetFM Facebook fan page එකේ මන් දාලා තියෙන post එකට comment එකක් දාන්න ඒකෙන්. එහෙම නැත්නම් අපිට call එකක් දීලා කියන්න 0112255363 නැත්නම් WhatsApp message එකක් දාන්න පුරුදු විදිහට 0711 95 95 95ට.

0: anu paha FM anu hatarai tashma ata Net FM.
1: Net FM deedunu maavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250
4: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක EFI තාක්ෂණය පෙට්‍රල් සුවඳටත් දුවනවා ඔයා පදින්න අපි ගෙවනවා වාරික 3ක් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් KD Rice Motor Company Private Limited 0777 406 4397
1: අලුතෙන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොළ ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැම අතින්ම සෙට්
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
7: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
8: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි
9: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
11: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
12: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
11: නේත්‍රාලෝක වෙසක්
13: නේත්‍රාලෝක වෙසක්
12: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
11: උත්තම ධාතු වන්දනාව
12: වෙසක් තොරණ
11: පහන් කෝඩෝ
12: සදැහැගී
11: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
12: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
11: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
12: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
14: බැති බරදායකත්වය
1: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල් නෙ තමතන්න 0112 863 363 0767 716 3672
15: වෙලාව උදේ 11:00

0: ඔබ වෙත ගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
4: net news මේ pay රටකට pain pay අලුත් වෙන අලුත් pay විපස්සම
5: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම මනෝජ්. මේ ගමුව ලයිට් මොල හන්දිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මේ ගමුව කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී. එහිදී සැකකරු සන්තකයේ තිබී හෑෂ් මද්‍රව්‍ය ග්‍රෑම් 521 මිලිග්‍රෑම් 750ක්, හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 200ක් හා ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 346,000ක මුදලක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මේ ගමුව පොලිස් ස්ථානයේ වෙත බාර දී තිබෙනවා. දවස මැද වාර්තාකරණයේ දහවල් 12ට බලාපොරොත්තු වන්න.
4: Net News මේපැයි රටතොට.
6: දෙයි නැන පහන් දල්වන සඳහම් සිටිවිල්ල.
7: යම්සේ ගණු උකල් පර්වතයක්. සතර දෙසින් හමන සුළඟින් කම්පා නොවේද? එපරිද්දෙන්ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙකෙහි කම්පා නොවන්නේය.
6: දම් සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ.
8: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
9: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා.
10: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකය නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710-297-399 0710-297-399
6: Net FM දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
11: ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කරකන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
10: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540
12: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111-437-1250
13: Johnny Ecker

0: හදා ඔන්න 10 වෙලා
1: 10යි නෙවෙයි වෙලාව 11ත් පහ වෙලා
2: පවුල් පිටින් හවුල යහන්න ජනි එක දේතුණු මාවත
0: ජනියත් වෙඩි වෙලා

වෙලාවේ 11යි විනාඩි 8යි. අපි දේදුණුම අවතේ දෙවනි පැයේ වැඩ කටයුතු ටික පටන් ගන්න හදන්නේ අද දවසේ. බලන්නකෝ ඉතින් මැයි මාසෙ ගිය ඉක්මන නේද? මේ මාසේ පටන් ගන්නවා නිකන් මේ වගේ මතකයි පෝයකුත් එක්කනේ පටන් ගත්තේ. දැන් ආයි හෙට මාසේ අන්තිමට ආයි පෝයක් තියෙනවා. මාසේ අන්තිමටත් ඇවිල්ලා දන්නේම නැතුව. වහිනවනේ මේ ටිකේ. දැන් මේ වෙලාවේ කොළඹ බම්බලපිටිය පැත්තටම පොඩ්ඩක් අහස කළු කරලා තියෙනවා. දැන් ටිකකට කලින් පොඩි වැස්සක් වැටුණා. ඕගලෑ පැත්තට කොහොමද කියලාත් කියන්නේ. ඒ අතරේ මතක් කරන්න ඕනේ. දැන් අර හෙට දවසේ ඉඳන් සමහර පැතිවල අද දවසේ ඉඳන්ම වෙසක් කලාප සංවිධානය වෙලා තිනවා. ඉතින් ඒ ගැන විස්තර ඕගලන් ගමේ කට්ටිය අතර විතරක් නෙවෙයි මුළු රටටම කියන්න net fm එකට අපිට කියන්න. අපිට WhatsApp message එකක් දාන්නකෝ 0711 95 95 95. එහෙම නැත්නම් call එකක් ගත්තම කියන්න 0112 152 5533. නැත්නම් මංගද Facebook fan page එකේ post එක දාලා ඔයාලට කෙලින්ම ඉඩ හදලා දීලා තිනවා. ඒ ගැන විස්තර කියන්න යන්න අපේ net fm Facebook fan page එකේ තියෙන post එක උඩ comment එක දාන්න. ඔයාගේ වෙසක් කලාපයේ පිළිබඳ විස්තර මං ඒව රටටම කියනවා. හරි, අපි ටග් ගාලා WhatsApp එක පැත්තට යන්න කලින් කෝල් කරපු කට්ටියක් එකතු කරගෙන ඉමු. මොකද සෑහෙන දෙනෙක් කෝල් කරා, මං නම් කිව්වේ නැහැ නේ ඒගොල්ලන්ගේ. අපි යනවා හෝමාගම පැත්තට. හෝමාගම ඉඳන් අපි මදු අපිට කෝල් එකක් ගත්තා. ලොකු දුව කිතුමිනි, ඊට පස්සේ අනේලෙන් කිතුමින කිතුමින අම්මෝ කිතුමින අහගෙන ඉන්නවා නම් මාත් එක තරහ වුණාද දන්නේ. ලොකු පුතා කිතුමින, ඊට පස්සේ පොඩි පුතා කිවෝඩ්. ලස්සන නම් දෙකක් නේ දෙන්නට දාලා තියෙන්නේ. බදුරලේ ඉඳන් අපේ ඉන්ද්‍රාණියක්වත් කතා කරා. මොරපිටියේ තිලකා රාණිව එකතු කරගෙන කඹුරාවල ගමේ සියලුම දෙනාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කතා කරන්නේ. නුවරින්දන් ඉඳුවර කතා කරා. මං හිතන්නේ ඉස්කෝලේ යන මල්ලි කෙනෙක් අද හොර ලෙඩක් හදාගෙන ෂුවර් එකට ගෙදර නැවතිලා ඉන්නවා. අක්කයි අම්මයි අපච්චිවයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. කෑගල්ලේ ශාන්ත ටේලර්ස් එකේ අපේ ශාන්ත කොළුවා කෝල් එකක් දුන්නා. එයාල ඉතින් බනිස් දන්සලක් දෙනවනේ හෙට. ඒගොල්ලන් ගෙවල් ගාවලු දෙන්නේ. අපිට නෑ බනිස්. කට්ටියම එකතු කරගන්නවා ගොඩක් ආදරේ. ගාල්ලේ ගෝණපුරේ අපේ මල්කි කෝල් එකක් ගත්තා. අලව්වේ කරුව අයියා කතා කරා. එකතු කරගන්න කියලා කිව්වා ලොකු පුතා රුක්මන්. ඊට පස්සේ දුව අමපානිව කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් අපේ විනීතක්වත් කතා කරා. කොල්ලෝ සෙට් එක ඔක්කොම කට්ටිය මේ වෙලාවේ දේතුරුමාව තහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. අපේ අර උණන්විටිය පාලම ගාව සුදු බේබි ටැක්සි අනුරයගේ යාළුවෙක් ඉන්නව නේද අර රියදුරු මාධව මහත්තයා. අන්නන්න යාව එකතු කරගන්න ඕනි. එයා මේ වැලිවිටිය පැත්තේ තමයි ඉන්නවා කියලා කියන්නේ මාධව අයියා. ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනි. තව එකතු කරගන්න කියලා කිව්වා සේනාරත්නව කැටශාන්තව. ඇයිද නැහැ කැටශාන්ත කියන්නේ නේ? අවුරුදු කාලේ කැට ගහලා දිනනවත් දැන්නේ. ඊට පස්සේ ගිම්ම බෝයි. ඊට පස්සේ යා ගිම්ම නෙවෙයි ජිම්ම නේද? මට දැන් මතක් වුණේ ඊයේත් මං ඇහුවා මහතහන්ද දෙයට ජිම්ම කියන්නේ කියලා. උපාලි, ඊට පස්සේ චූටි මල්ලි මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ මහා වතුපලගම ඉඳන් අපේ චින්තක සම්පත් කෝල් එකක් දුන්නා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඔන්න කාලෙකට පස්සේ මාව මතක් වෙලා අපේ නිවර්තනාට. මාතර වැලිවිට ඉඳන් අපිට කතා කරන මේ අපේ නිවර්තන මට කෝල් එකක් ගත්තා. අදත් අරගෙන කිව්වා මේ හස්බන්ඩ් දිලීක, ඊට පස්සේ එයාගේ පුතා සෙනිරු, සෙනිනු නේ සෙනිතුද සෙනිරු වගේ නමක් තියෙන්නේ මට හිතන්නේ. මං හිතන්නේ මට ලියාගත්ත නම කියවගන්න බැරි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ මට. සෙනිරු ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ආ නෑ සෙතිනු, බලන්නකෝ නම කියාගන්න මං ගත්ත වෙලාවනේ. කෝල් එකක් ගන්න දැන් ඔයත් මේ පැත්තට අපිට සින්දු අහන්න යන්න කලින් මේ පැත්තට කෝල් කරලා කියන්න කවුද ඉන්නේ කින්ද මන්ද කියලා 0112 152 5533 ට WhatsApp message එකක් දාන්න 0711 95 95 95. Facebook post එක තියෙනවා, post එකටත් comment එකක් දාන්න. messages තියෙනවා ගොඩක් කියවන්න. ඊළඟ සින්දු අහනකොට හිමීට කියන්න හොඳේ.

0: Net FM DJ Night at the Renovator.
1: මේ මතක් කරන්න හදන්නේ සිංදු අහන්න කලින් ඔයාලට කියන්න ඕනි දෙයක් ගැන. මම මේ කියන්න හදන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. ඩිලෙක්ටා නිෂ්පාදනය ගැන දැන් කවුද නොදන්නේ? අපි හැමෝම හොය හොය බොන බීමක් තමයි ඩිලෙක්ටා කියලා කියන්නේ. දැන් ඉතින් ඔය කඩ කරන කට්ටිය ගොඩ දෙනේ, ස්ටෝස් කරන කට්ටිය ගොඩ දෙනේ. අපි වහගෙන ඉන්නවනේ අර වෙළඳ සැලෙන් මේ වෙළඳ සැලෙන් ගිහලා අපිට මැසේජස් එවන්නේ. ඩිලෙක්ටා නිෂ්පාදනය තියනවද ඔයගලගේ කඩේ විකුණන්න? නැත්තම් එහෙම අදම ඩිලෙක්ටා නිෂ්පාදන වෙරුවෙන් අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න ඔයගේ කඩේට. මොකද හැමෝම හොයන දේක් කඩේ තියෙනවා කියලා කියන්නේ කඩේ බිස්නස් උත් ඔයා දන්නේම නැතුව වැඩි වෙන. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් තමයි ඩිලෙක්ටා නිෂ්පාදන අපි වෙත අරගෙන එන්නේ. එකහන්ද ඔයා කෝල් එක දෙන්නත් ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. මම නම්බර් එක කියන්නම්කො කෝල් එක දෙන්න ඕනි. 011 437 1250. 011 437 1250 නම්බර් එකෙන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් අමතා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මිෂන් කේ නවතම ශාඛාව දැන් කඩුවෙල නගරයේ විවෘත වෙලා තියෙන හන්දා ඔයාගේ ඇස් වෙනුවෙන් හොඳම තත්වයේ සේවාවන් ලබා ගන්න කඩුවෙලවට ඉන්න අයට වෙන වෙන තැන්වලට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ ඇස්වලට අවශ්‍ය කරන උසස්ම තත්වයේ සිවි කාච, ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි ඔය හැම දෙයක්ම අරගන්න දැන් මිෂන් කේ නවතම ශාඛාවෙනුත් අවස්ථාව හම්බ වෙනවා. හරියටම කිව්වොතින් එහෙම නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කියන ලිපිනේදී තමයි මිෂන් ගයා නවතම ශාඛාව විවෘත වෙලා තියෙන්නේ. මිෂන් ගයා ශාඛාවකට යන්න ඔයාගේ ඇස් වෙනුවෙන් ඔයාගේ ඇස් දෙක ඇස් වගේම බලා ගන්න කෙනෙක් ගාවට යන එක කොච්චර වටිනවද කියලා ඉතින් ඔයාම දන්නවනේ. රයිට්, සින්දුවයට යන්න කලින් මං ටග් ගාලා කට්ටිය එකතු කරගන්න හදන්නේ. WhatsApp එක පැත්තේ මැසේජස් තියෙනවා සෑහෙන ගොඩක්, මං ඒ ටික කියවන්න හදන්නේ. නැත්තම් ඊළඟ පැයේදී පොඩ්ඩක් වැඩේ අමාරු වෙනවා කියව ගන්න. හයි ජනි, මම කලවාණෙන් පුෂ්පා. හස්බන්ඩ් ප්‍රියන්තවයි, දුවල දෙන්නයි, ජනි ඔයාවයි ආදරෙන් එකතු කරගන්නවා සින්දුවක් දෙන්න කියලා තමයි අපිට මැසේජ් එකේ දාලා තියෙන්නේ. දිග මැසේජ් එකක් තියෙනවා. මම දන්නවා දැන් මේ මෙච්චර දිග මැසේජ් එකක් දාන්න ඉතින් අපේ ඇහැලියගොඩ කොල්ල සෙට් එක තමයි කියලා. ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ කට්ටිය තමයි මැසේජ් එක දාන්නේ. බොස් ඉන්නවා චමින්ද, රසින්දු, සනාබෝයි, ඒ වගේම සනාබෝයි අදත් නිවාඩුලු. කඹුරාවේ බින්ති නග, මාලින්ද, තනූෂ, ශාක්‍ය, විහාරා, කුටපිටියේ ඉන්නවා නිලු, ඊට පස්සේ සමන්ත, මන්දාරා, හුලංගස් දළු ඉන්නවා චාරිකා, රුවන්, එයාලගේ දුව තරුෂි, මැගිනැන්ද, අල්ලපු ගෙදර ප්‍රියංගික, සමන්, එයාලගේ බබාලා, බලංගොඩ රාසගල ඉන්ද්‍රාණි අක්කා, දිස්නක්කා, කඩේ නංගි, වර්ක්ෂොප් එකට බයික් හදාගෙන එන්නේ ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකේ දාලා තියෙන්නේ. මම මේ බැලුවේ අපේ ඇහැලියකට චමින්ද මෝටර්ස් එකේ සෙට් එකේ මැසේජ් එක එක එක දවසට එක එක විදිහට දික් වෙනවා. එක එක කට්ටිය එකතු කරගන්න. කමක් නැහැ ඉතින් මං හැමෝම එකතු කරගන්න ඕනේ. BF ජනපදයේ ඉඳන් අපේ EG අනුර පුස්සෙල්ලාවි මැසේජ් එකක් දාලා තියෙනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කටාන කොන්ගස් හන්දියේ අරෝස් ටේලර්ස් එකේ ඉඳන් අපිට මැසේජ් එක දාලා තිනවා ප්‍රසන්න, ධම්මිකා, ෂෙවෝන්, තාරුක, බෙවෝන්, අරෝෂ්. අරෝෂ් මල්ලිගේ බර්ත්ඩේ එක තිබුණානේ, අපිට කේක් කෑල්ලක්වත් එව්වේ නැහැ. හොඳේ ගුඩ් මෝර්නින් ජනි, මම උඩු දුම්බර ඉඳන් ලක්මිනි හොටෙල් එකේ දුලානි. මම මේ වෙලාවේ එකතු කරගන්නවා නංගි ගයා, අයියා සුමේද, වැඩ කරන හැමෝමමයි, මේ වෙලාවේ net අහගෙන ඉන්න හැමෝමමයි. අපිත් ගොඩක් ආදරෙන් ওই කට්ටියම එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් ජනි, අපිත් සුපුරුදු පරිදි අහගෙන ඉන්නේ. කෑගල්ල ජනහිත ස්ටෝස් එකේ සෙට් එක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ජනි, ඔයාට අපිව අමතක වුණාද? අපිව මතක් වුණේ නැත්තම් අද වහින වෙලාවට බම්බල පිටියට නෑ අද ඕෆ් වෙන වෙලාවට බම්බල පිටියට හොඳටම වහින්න ඕනිලු. මට ගෙදර යන්න බැරි වෙන. කවුද බොලේ මේ? පොඩ්ඩක් ඉන්න බලන්න කවුද කියලා. මැසේජ් එක දාලා තිනවා, නමක් දාලා නෑනේ. ඒකනේ ප්‍රශ්නේ. කොහමද ඔන්න මම මැසේජ් එක කියවුවා කියලා හෙන්න ඇතිනේ. මෙන්න මේක කියලා දින්නේ මෙයා තමයි කියලා මට මැසේජ් එකක් දාන්න පස්සේ. සද්දටම අහගෙන ඉන්නවා අපිත්. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ අම්බාර පරණ ගාමන්ට් හන්දියේ හෙල්මට් ජැකට් කඩේ අපේ අතුකෝරළ අයියා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මේ උහන නගරේ, හිඟුරාණ නගරේ වෙසක් කලාප දන්සල් ගොඩක් තොරන් තියෙනවා කියලා අපිට මැසේජ් එකේ දාලෙවලා තියෙනවා අපේ අතුකෝරළ අයියා. ඒ පැත්තේ ආවොත් ඉතින් අපිට අතුකෝරළ අයියාගෙන් නොමිලේම හෙල්මට් එකකුයි ජැකට් එකකුයි අරගන්න පුළුවන් උත් වෙයිනේ.

0: ගෞරවනීය ප්‍රතිලාභ සදාතනික විශ්වාසය සමගින් සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: එක දේවල් වලට සිට වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
4: Meltol hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
5: pratikshawa kassa una angapatha vedana thoran karana divyamaya aushadhaya sevanakala maduka kassata paniya sevanakala aayurveda nishpadanaya ape vedakama ape urumaya 40 wasaraka api maanaya sevanakala aayurveda pindoy 47 31 33 540
6: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
7: අම්ම කොටද මේ ආචි ගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
8: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
9: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
10: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
11: ක්‍රිස්ටිනා කෝචින් හනා ඉතින් හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
10: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
9: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
8: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
10: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න ටියුන් වෙන්න
12: Brought to you by
13: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
14: Prime Kalura Abhimanavat Kaluterin Siyal Sapirin Nivasa Samuhayata Obath Ekathu Wenna Adama Katha Karanna 13:22 ta Prime Lands
15: Sadaharita Vivasayika Sineeta Adalak Sadakalika Ayojanaya
16: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
17: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10
18: FM

0: පොහෝතා අපි ආයෙත් කූරගලයමෝ.
1: මේ හස්බන්ඩ්
2: මොකද වයි
1: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
2: අහහ
1: මොකද කරන්නේ
2: ඔයා? ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකක් යමු.
1: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳන් ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
3: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේදුනු මාවත.
2: හරි සිංදු අහන්න යන්න කලින් මං කිව්වා කට්ටියට අපිට කමෙන්ට් කරන්න කියලා ෆේස්බුක් එකේ අපි දාලා තියෙන පෝස්ට් එකට. එහෙම කමෙන්ට් දාපු ගොඩාක් වෙසක් පින්කම් ගැන අපිට විස්තර ඇවිල්ලා තිනවා. ඒ ටික කියන්න තමයි හදන්නේ. පින්කම් මාලාවක් තියෙනවා. හරියටම කිව්වොතින් එහෙම හෙට සහ අනිද්දා දවස් ත්‍රිහිපේ පුරාම මේ ඇවිල්ලා තැන තැනේ නමක් එවල නෑනේ. ඒකනේ වැඩේ. කොහොමද මේ දේවල් කරන්නේ අපි? හරි කොහොම හරි දන්සල ගැන විස්තරයක් අපිට එවලා තියෙනවා. මේ ඇවිල්ලා ඇහැලියගොඩ රෝහල් කාර්ය මණ්ඩලය එකතු වෙලා කරන දන්සලක් ගැන විස්තර තමයි අපිට එවලා තියෙන්නේ. වෙසක් බැතිගී සරණිය එක්ක අයිස් පොප්සිකල් දන්සලක් ඇහැලියගොඩ රෝහල් පරිශ්‍රයේදී පවත්වනවා කියලා ඇහැලියගොඩ රෝහලේ කාර්ය මණ්ඩලයේ සෙට් එක අපිට මැසේජ් එකක් දාන අතර කියලා තියෙනවා. දැන් ඔය දන්සල් ගැන විස්තර ටික රෙඩි කරලා තියාගන්න. මොකද අපේ ගින්දර හැන්දෑවකේ ගින්දර කෙල්ල බාෂි ඔයවා දන්සල් ඔක්කොම ගැන විස්තර ලංකාවටම කියන්න ලෑස්ති. වෙසක් කලාප ගැන විස්තර ටික මට එවන්න. මං කියන්නම් ඒ ගැන විස්තරේ ලංකාවට. බදුල්ල කැටවල ඉඳන් අපේ සමන්ත සැලුන් එකේ සමන්ත අයියා කතා කරා. ඒගොල්ලොත් දන්සලක් දෙනවලු.

කැටවල හන්දිය කැටවල මන්සන්දිය තමයි අයිස්ක්‍රීම් දන්සලක් තියෙන්නේ. සමන්ත සැලුන් සහ හිරුතරු ස්ටෝස් ආයතන දෙක පළවෙනි පාරට සංවිධානය කරන අයිස්ක්‍රීම් දන්සල්. කල්පනා කරලා බලන්නකො නිකන් මේ වැස්ස කාලේ අයිස්ක්‍රීම් දන්සල් දෙනවා. කොච්චර ජොලිද. හරි, ඒ අතරේ ඉතින් එකතු කරගන්න කිව්ව කට්ටිය මතක් කරන්න ඕනේ ගොඩ දෙනෙක් එකතු කරගන්න කියලා අපේ සමන්තයි අපිට කිව්වා. අපේ කේෂාන් මල්ලි ඉන්නවා, ඊළඟට හිරු තරු ස්ටෝස් එකේ අම්මා විමලාවති ඉන්නවා, වයිෆ් නිසංසලා, එතකොට හිරු තරු බබාලා දෙන්න, අක්කගේ දුව තිලිනිත් ඉන්නවා කිව්වා. ඊට පස්සේ බාප්පගේ දුව නංගි කෙනෙක් හොඳේ අපේ සමන්තගේ සුමුදු තැවිලි ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ ඒ කට්ටියව එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එකේ දාලා ඉුවේ. රයිට්, ඊළඟට සෙවන පිටිය එක්සත් වෙළඳ සංගමය නෙවෙයි, පොඩ්ඩක් ඉන්න මේ මැසේජ් එක හරියට කියවන්න. ඔව් ඔව්, සෙවන පිටිය එක්සත් වෙළඳ සංගමය මගින් පවත්වනු ලබන මහා බද්දන්සල, ඒ වගේම තමයි වෙසක් කලාපය සෙවන පිටිය පැත්තේ පැවැත්වෙනවා කියලා අපිට මැසේජ් එකක් එවලා තියෙනවා. හරියටම කිව්වොතින් ජුනි මාසේ පළවෙනිදා මැයි මාසේ 30-31 ජුනි 1 මේ දවස් ටිකේ තමයි සෙවන පිටියේදී පැවැත්වෙන්නේ අසිරිමත් බුදු තෙමගුල සිහිගන්වමින් හැම අවුරුද්දකම සිදු කරන වෙසක් කලාපය මේ අවුරුද්දෙත් තියෙනවා කියලා අපිට මැසේජ් එකේ දාලා තියෙනවා. දර්ශනීය වෙසක් පහන් කූඩු, වෙසක් බැතිගි, උඩරට පහතරට සබර්ගමු නර්තන, මේ හැම දෙම ඇතුළත්ව කලා නිර්මාණ රසක් ප්‍රදර්ශනය කරන්නත් ඒගොල්ලෝ සූදානම් කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ ගැනත් මතක් කරන්න. හයි ජනි, දන්සල් වලට ගිහින් වැඩිය කන්න එපා. ඒව මැසේජ් එක දාලා තියෙන්නේ ගාල්ලේ කොට්ටවගම ඉඳන් අපේ චරිත් මල්ලි. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. ඊළඟට මං අර කලින් කිව්වනේ කොත්තමල්ලි දන්සලක් ගැන අපිට විස්තරේවල තියෙනවා කියලා, විජයාරාම විහාරස්ථානේ තියෙන. ඒක තියෙන්නේ ඕපනායකලු. ඔන්න දැන් තමයි අපිට මේ විස්තරේවල තියෙන්නේ. අපේ ලලිත් අපිට මැසේජ් එකක් දාලා තිනවා. ලලිත් ප්‍රියංකර දුම්බල ඉඳන් අපි වහගෙන ඉන්නේ. ගොඩාක් ආදරෙන් මම එකතු කරගන්නම්. ඊළඟට සුනේත්‍රා දේවි පාර වුඩ්ලන් මන්සන්දියේදී පැවැත්වෙන මහා බද්දන්සලක් ගැනත් අපිට මැසේජ් එකක් නෙවෙයි WhatsApp මැසේජ් එකක් දාලා තිනවා. කොහුවල ලෙජන්ඩ්ස් ක්‍රීඩා සමාජයේ තමයි මේක පවත්වන්නේ කියලා තමයි අපිට මැසේජ් එකේ දාලා තියෙන්නේ. බද්දන්සලේ බත් කාලේ වුණාට පස්සේ අයිස්ක්‍රීමුත් දෙනවා කියලා අපිට වරහන් නැසි දාලා තියෙනවා. මේ විස්තර භාෂිතත් කියන්න හොඳේ. භාෂි තමයි අද දන්සල් ගැන විස්තර කියන්න ලෑස්ති වෙලා ඉන්නේ. මහනුවර අම්පිටියේ ආර්ය ටේලර්ස් එකේ අපේ සෝමතිලක අයියා, ආදිත්‍ය පුතා මේ දෙන්නව එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් මෝර්නින් ජනි, අපි තින්නවා කියලා. කුමුදු අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කුමුදු කියනවා ඉතින් එයා ඉන්නේ රුවන්වැල්ලේනේ. පුතාලා දෙන්න තුෂාන් විසල් එකතු කරගන්න කියලා ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ ආදරණීය සුබ දවසක් වේවා ජනි. උහන තිස්සපුර ඉඳන් අපේ නිලන්ත උල්ලුසු හේවාගේ මැසේජ් එකක් දාලා තියෙනවා. උහනත් වෙසක් කලාපයක් තියෙනවා කියලා තමයි අපිට මැසේජ් එකේ දාලා තියෙන්නේ. දර්ශනීය වෙසක් තොරන්, කැරකෙන පහන් කූඩු, ඒ වගේම තමයි මාරකලින් විචිත්‍රවත් වීදි ආලෝකයෙන් උහන නගරයම සරසනවා කියලා අපේ නිලන්ත මැසේජ් එකක් දාලා කියද්දි ඉතින් ඒ ගැන නොකිය කොහොමද? ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. මේ පැත්තට ඔයගොල්ලන්ගේ වෙසක් කලාප ගැන විස්තර ටික කියන්න WhatsApp මැසේජ් එකක් දාන්න, කෝල් එකක් දෙන්න, Facebook post එක තියෙනවා ඒකට කමෙන්ට් එකක් දාන්න. Facebook post එකට වීඩියෝ වගේ දාලා දෙමුනා. මම ඒකේ තියෙන විස්තර ටිකත් අහලා බලලා ඊළඟට කියන්නම්කෝ.

දැන් ඉතින් මේ දවස්වල වෙසක් පෝය නිමිත්තෙන් දන්සල් සංවිධානය කරන හැම ගොඩ දෙනෙක් ඉන්නවනේ. බත් දන්සල් එහෙම සංවිධානය කරනකොට ඔයාලගේ දන්සලෙන් කෑම කන කට්ටියට මැජික් එකක් වගේ දැනෙන්න රස කෑම ටිකක් හදන්නනේ හැමෝම බලන්නේ. අන්න කරන්න ඕනි වැඩේ තමයි ඔයාලගේ දන්සලේ හදන කෑම වේල ටික රසවත් කරගන්න නම් ෆ්‍රීලන් ආයතනයෙන් එන හොඳම කුළුබඩු එකතු කරගන්න එක කෑම ටික හදාගන්න. අපේම රටේ නිෂ්පාදනයක් හන්ද අපේම රටේ දේශීය ගොවියන්ගෙන් අරගන්න කුළුබඩු වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික අරගෙන ඒ ටික බොහොම හොඳින් නිෂ්පාදනය කරලා ඔයාගාවට එවන හන්ද ඒ රස ඒ විදිහටම අරගෙන එන්න අපිට ෆ්‍රීලන් උදව් කරනවා. ඉතින් ෆ්‍රීලන් සන්නාමයෙන් එන නිෂ්පාදන පෙළ අතරට අලුතින් එකතු වුණේ හෙළ මසාලා පවුඩර්. මං අර හැමදාම කියන්නේ ගෙදර හදන කෑම වේල, කඩේ හදන කෑම වේල, මේ දවස්වල දන්සලට සූදානම් කරන කෑම වේල, රසින් රස ගන්ව ගන්න හෙළ මසාලා පවුඩර් එක පුළු. එළවලු ಜಾති හදනවා නම් ග්‍රීන් කරි මසාලා එකතු කරගන්න. ඊට පස්සේ මස් ಜಾතියක් මොනවා හරි හදනවා නම් බ්ලැක් කරි මසාලා එකතු කරගන්න. මාළු ಜಾති වලට රෙඩ් කරි මසාලා තමයි එකතු කරගන්න ඕන. දැන් ඉතින් දන්සල් වල හැම මස් ಜಾති මාළු ಜಾති දෙන්න පොඩ්ඩක් අමාරුයිනේ. ඒක හන්ද ඕගොල්ලෝ දන්සල් වල හැම මෂ්රූම් හරි පොලොස්ස එකක් මාළුවක් හරි හදනවා නම් අර බ්ලැක් කරි මසාලෙකෙන් දාලා බලන්නකො ඉන්දියාවේ මසාලා රහට ඔයාගේ කෑම වේල රසින් රස ගන්ව ගන්න පුළුවන්. ඒ අතරේ වට මතක් කරන්න ඕනි සෙවණගල කිරිබන් ආර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරෙන්න ඉදිරි හැම දවසකම සෙවණගල කිරිබන් ආර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ඔයා වෙනුවෙන් විවෘතයි. කමල් බන්දුල වීරප්පේනම වෙද මහත්තයා ඉන්නවා දෙවි කෙනෙක් වගේ වාට පිහිට වෙන්න බලාගෙන. කිඩ්නි එකේ මොනවා හරි ප්‍රශ්නයක්, කැන්සර් එකක්, ස්නායු රෝගයක් තියෙනවා. එහෙම නැත්නම් ගැස්ට්‍රයිටිස් පවා, චර්ම රෝග පවා සුවපත් කරගන්න යන්න තියෙන හොඳම තැන තමයි සෙවණගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර කියලා කියන්නේ. ලංකාව වටෙම්ම ගොඩ දෙනෙක් අපේ කමල් බන්දුල වීරප්පේරම වෙද මහත්තයාගේ දක්ෂතා ගැන දැනගෙන එතනට එන හන්දා යන්න කලින් වෙලාවක් වෙන් කර ගියා නම් ඔයාටත් පහසු වෙයි වැඩේ කරගන්න. 0777යි 300940ට එහෙම නැත්නම් 0773යි 273යි 540ට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. සින්දුවට යන්න කලින් මං ටට් ටට් ටට් ටට් ගාලා කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. හයි ජනි කියලා ජනිත් කෙනෙම මට මැසේජ් කරලා තියෙනවා. ජනිත් පෙරේරා තමයි යාගේ නම. කැලණිය ඩිසයින් කම්පැනි එකක වැඩ කරන ගමන් මාව හගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ දාලා ඉවල තියෙන්නේ. එකතු කරගන්න කියලා දාලා තියෙන නම් ටික කොහොමද හලෝ මං කියන්නේ. කොහොම හරි අපේ ජනිත් පෙරේරා ඔයා ඉන්න තැන වැඩ කරන තැන යාළුවෝ හැමෝම මම මේ සින්දුවට එකතු කරගන්නම් හරිද? යටි අන්තොට දේශානි ස්ටුඩියෝ එකේ කට්ටියත් අපිව අහගෙන ඉන්නවා කියලා අපේ දේශානි ස්ටුඩියෝ එකේ කොල්ල කෙල්ල සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. අහංගම තිත්තගල්ල ඉඳන් අපේ චිත්‍රා මල්කාන්ති මැසේජ් එකක් දාලා තියෙනවා. මහත්තයා කුමාර ඒ වගේම තමයි දෙන්නත් එක්ක එකතු වෙලා වෙසක් කූඩු හදන ගමන් තමයි දේදුරුමාව තහගෙන ඉන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ගුඩ් මෝර්නින් මල්ලි. අද නම් දේදුරුමාව තහන ගමන් මල්බොකි හදනවලු. කවුද මේ මෙහෙම අපිට කියන්නේ? අම්පාර දීගවාපියේ ඉඳන් අපි වහගෙන ඉන්නේ ක්‍රිෂාන්ති. එයයි හස්බන්ඩ් නතුලවයි, පුතා සචින්ත, ඊට පස්සේ යසිත, දුව රුවන්ති, ඒ වගේම තමයි අපේ අම්මා, අපේ ක්‍රිෂාන්තිගේ අම්මා. මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකේ දාලා තියෙන්නේ. මල්බොකි හදනවා කියලා කියන්නේ අපි වෙඩින් එකක් ගන්න දවසක මල්බොකියක් එහෙම ක්‍රිෂාන්තිට කියලා අරගන්න පුළුවන් වෙයිද? දුටුවව ගලෙන් බිඳුනුවව තියෙන වෙසක් කලාපයක් පිළිබඳව අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මැයි මාසේ 28 දිනදන්, ඒ කියන්නේ ඊයේ දවසේ ඉඳන් පුරා දින පහක් පැවැත්වෙනවා කියලා තමයි මැසේජ් එකේ දාලෙවල තියෙන්නේ. ගල්මඩුව ශ්‍රී ශෛල බිම්බාරාම විහාරස්ථානයේදී තමයි මේ වෙසක් කලාපය පැවැත්වෙනවා කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. චන්දිමා කුමාරි තමයි අපිට විස්තරේ එවලා තියෙන්නේ. ගලෙන් බිඳුනුවව දුටුවව ඉඳන්. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. තව විස්තර තියෙනවා නම් මේ පැත්තට කියන්න. දවල් එක වෙනකම් මම ඉන්නවනේ. කෝල් කරන්න 0112255363 63 WhatsApp කරන්න 0711959595 එහෙමත් නැත්නම් යන්න අපේ Facebook fan page එකට. මම post එකක් දාලා තිනවා, ඒකටත් comment එකක් දාන්න පුළුවන්.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව දැන් 11 විනාඩි 43යි.
4: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
5: Non-stop remix remake එකට හැපෙන DJ Blast එක.
6: අංගා ගලේනේ ඉන්නා කුමරියේ.
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
5: Net FM DJ Night Face to Face Attack Show. Attack Show. මූණට මූණ තරංග වදින පළමු DJ සංග්‍රාමය රත්නපුර දිස්ත්‍රික්කය DJ Anju. අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash. ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කයේ ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න. Net FM DJ Night Face to Face Attack Show. අද රෑ 9ට.
7: Brought to you by.
8: ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ. BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත. BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953.
9: Sloan Green Caps. Your city, your ride.
10: Notarayi pereli karana NLB Mega Power. Tavanta Mega Super Tag ekata amatarawa rupiyal koti ekak power super tag saha grand super tag ekata super remote ratayak. Dinana lokuma super tag idena ekama notarayi NLB Mega Power obath adama miladi ganna.
11: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
12: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
13: මේ හඳුන් ගුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
14: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
15: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
16: යහපත් මිතුරන් නිසා ඔබ යහපත් වනවාසේම පවිතු මිතුරන් ඔබේ ජීවිතය විනාශයට ඇද දමනු ලබයි.
15: දැයි නැන පහන් දැල්වුම Master Guide ප්‍රකාශකයෝ වෙතින්.
17: Finishing වහලක් ලෙස color of flower වැජබෙනා.
18: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
15: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
19: මගේ නම කුමාර. හම්බන්තොට තමයි ගබ්. අටයි කකුල් ඔක්කොම හිරිවැටෙනවා. ස්නායු තෙරපිලා කියලා බෙහෙත් තුන අඩුන්නේ නැහැ. මාමා කෙනෙක් කිව්වම මේ සේවය කරලා ඉන්න ආයුර්වේද මහත්මයෙක් දෙන්න යන්නේ කියලා. ඒක වගේ බෙහෙත් මාත් එක්ක දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා. ඒ ටික බීලා දවස් 14 ක එන්නේ කියලා. තව දවස් 14ක් බෙහෙත් තුන දැන් ඉතින්. කොහොමාරි වෙද මාත්‍යා තමයි හොඳටම හොඳ කරේ. ගොඩක් ස්තුති සින් වෙද මාත්‍යාට.
15: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
13: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
15: සංක විනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
13: ජූනි 13 සිනමන් ලේක් සයිට් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
15: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakeenge Sansudaye Idiripat Kirimak Anugrahaya
1: Hondamade Aduma Milata Tipavyapta Shaka Jalayak Samagin Kasakala Green Super Jeevitayata Idiriyak
8: 2026 LPL Adhipathya Darannata Shaktimathma Sanchithaya Godanaganne Kawuda 2026 Lanka Premier League Kridakayan Ketumpat Kirima June Masa Palamuwana Dina Passura 2:30 Sita Sajeeviva SLT Mobitel PO TV Saha PO Mobile Osse 2026 LPL Nilamadhi Vikashana Sahakaru SLT Mobitel PO TV
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්
20: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වෙලාව 11යි විනාඩි 48යි.
21: මේ හස්බන්ඩ්
3: මොකද වයිෆ්?
21: ඔයාට අතීතයේ යන චාන්ස් එකක් හම්බුනදී ඔයා මාව මැරි කරනවා දාපෝ?
3: නැතුව.
21: අනේ හිතේ ඇති. තමුන් හිතන්නේ නේ එකපාරක් කරපු මෝඩ වැඩේ මං ආපහු සරයක් කරයි කියලාද?
22: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
3: සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි මේ දවස්වල හැමෝම බලාගෙන ඉන්න නේත්‍රාලෝක වෙසක් පිළිබඳ පණිවිඩය. නැත්නම් මහන අපි හැමෝම බොහොම ආදරෙන් ගෞරවයෙන් බලාගෙන ඉන්න දවසක් තමයි මේ නේත්‍රාලෝක වෙසක්. වෙසක් පින්කම් මාලාව පැවැත්වෙන දවස. මෙවර නේත්‍රාලෝක වෙසක් කලාපය වෙසක් පින්කම් මාලාව සජීවීව ඔබ වෙත අරගෙන එන්නේ කූරගල පින්බිමේ ඉඳන්. ඉතින් අපි හැමෝම එකතු වෙලා ගොඩනගපු කූරගල පින්බිමට ආයෙත් පාරක් මේ වෙසක් එකට ගිහිල්ලා කූරගල ඉඳන් මෙවර වෙසක් සමරන්න අපි ඔබට ආරාධනා කරනවා. ඒ අනුව ඔබට කසාගල ප්ලාන්ටේෂන් බැතිබර දායකත්වයෙන් සංවිධානය කරන තේපැන් දන්සලින් තේකක් බීලා විඩාව නිවා ගන්නත් අවස්ථාව හම්බ වෙනවා. හරියටම පොය දවසේ හවස 3 ඉඳන් පහුවෙනිදා හවස් වෙනකම්ම කසාගල ප්ලාන්ටේෂන් බැතිබර දායකත්වයෙන් පවත්වන මේ තේපැන් දන්සලත් එක්කත් ඔයාලට එකතු වෙන්න පුළුවන්. උත්තම ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. ඉතින් මේ උත්තම ධාතුන් වහන්සේලා වෙනුවෙන් බුද්ධ පූජා පවත්වන්න ඔයාටත් අවස්ථාව තියෙනවා. 0777 66 76 නම්බරකින් රංජිත්‍ර කතා කරලා ඒ ගැන ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි මේ සින්දු අහලා තව සින්දුවකුත් අහලා නිවුස් අහලා ඊළඟ පැයේ හැමීට හම්බ වෙමු. එතකන් අපිට මැසේජ් කරන්න, කෝල් කරන්න, Facebook post එකට comment දාන්න

අනුපහ 94.8 net fm දිවයින පුරා ජනි එක දේ දුනුම

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අතුරු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහත හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 011 437 1250
4: හරියට
5: ඔයාගේ අම්මයි තාත්තයි වගේ
1: විතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 317 340
6: ඉංජිනේරු එක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ඒ ඉරිදා ගිය ඉරිදා වාදිනවන්න සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න NLB ජය හා දරණ දහනිය ලොතරැයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙත මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540 තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැයින් සමරන්නට
9: නේත්‍රාලෝක වෙසක්
1: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
9: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
1: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
9: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
1: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
9: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
1: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
9: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
1: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු
10: බැති බරදායකත්වය
9: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
11: සුබ දහවලක් වෙලාව දවල් 12:00

0: Net News. Net daval dolaha. Obaveta gena enne.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. TravelNet.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet තමතන්න 0112-863-363-76-716-3672.
3: අයිබෝන් අද දවස මැද දවසේ මෙතෙක් රටතුට සිදුවීම් වාර්තා කරණය නෙත් දවල් දොළහා මම සචිනි සීලවර්ධන ප්‍රවෘති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: මේ වෙනකම් දවස
3: අනිතා ඉන්ධන මිල අඩුවේද සංස්ථාවෙන් උත්තර. අමාත්‍යංශ ලේකම්වරයෙක් ඉල්ලා ස්වේ. බදුරලියේ කැලෑපද ප්‍රදේශයකින් සොයාගත් අයිස් මත්ද්‍රව්‍යතොගේ හිමිකරු සොයා පුළුල් පොලිස් විමර්ශන. රේඩියෝ කලාවේ වෙනසක් කළ නෙත් FM DJ නයිට් අද සිට තවත් අලුත් වේ. වනාලින් වෙනුවෙන් අලුත් රක්ෂිතයක්.
0: නෙත් දවල් 12 ඉර මැදියමේ වාර්තා කරණය.
3: බොරතල් බැරලේක මිල පහත ගියද ඒ පාදක කරගනිමින් ඉන්ධන මිල අඩු කිරීමේ හැකියාවක් මේ මොහොතේ නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ කළමනාකරණ අධ්‍යක්ෂ මෛරු නෙත්තිකුමාර මහතා පැවසුවේ පවතින තත්ත්වය යටතේ ඉතා විශාල ප්‍රමාණයකින් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
4: තෙල් බැරලයක මිල පහතට පැමිණියාට ඒක මත තෙල් මිල අඩු කිරීමක් වෙන්නේ නැහැ කියලා නම් 100%ක්ම කියන්න පුළුවන්. මොකද තාම තියෙන ලෝකවෙන්දපොලේ මිල අපේ කුණ මිලට වඩා වැඩියෙන් තියෙන්නේ. එතකොට මේ මිල පහතට එමින් තියෙන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ෂණිකවම මේ විකුණන මිල දක්වා එක පහට එයි කියලා. විශේෂයෙන්ම 6 වෙනි මාසෙ තුලදී ඒක එයි කියන බලාපොරොත්තුව තමයි තියෙන්නේ. එහෙම වුණොත් ඒ සහනයක් එනවා නම් එන්නේ 6 වෙනි මාසෙන් පස්සේ. මොකද අද වෙනකොට තියෙන තත්ත්වය අනුව මේ විකුණන මිලට වැඩිය ඉතා වැඩි ප්‍රමාණයක් නෙවෙයි යම් කිසි ප්‍රමාණයක් ඉහලින් තමයි ලෝකවෙන්දපොලේ මිල තියෙන්නේ. එතකොට ඒක ඉතා විශාල ප්‍රමාණයක් නෙවෙයි 4 වෙනි මාසෙදි වගේ. මොකද 4 වෙනි මාසෙදි අපි දැක 700 ගානකට කිට්ටු වෙන එකක් තිබුණා. දැන් තියෙන එච්චර වැඩි ගානක් නෙවෙයි. දැන් අඩු වෙලා තියෙන්නේ. හැබැයි තාම අපි විකුණන ගානටම අඩු වෙලා නැහැ. හැබැයි අපි බලාපොරොත්තු වෙන මේ අඩු වෙන විදියට මේ ට්‍රෙන්ඩ් එකට ගියොත් එහෙම 6 වෙනි මාසෙ අවසාන විතර වෙනකොට අපි විකුණන ගාන දක්වා ලෝකවෙන්දපොලේ මිල පහත බහී කියන එක තමයි බලාපොරොත්තු තියෙන්නේ. ඒ අනුව සුභාරංචියක් කියන මිල අඩු වීමක් කියන දෙයක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි විශේෂයෙන් يعني ඉතා විශාල ප්‍රමාණයක් වැඩි කිරීමේ පීඩනයක් මේ වෙනකොට නැහැ කියන එක අපිට විස්තර වශයෙන්ම කියන්න පුළුවන්.
3: එළපෙන වෙසක් සතිය වෙනුවෙන් ලබන ඉරිදා දිනද ඉන්ධන පිරවුම් මහල් සඳහා හිගයකින් තොරව ඉන්ධන බෙදා හරින බවයි ඔහු පැවසුවේ.
4: තෙල් නිකුත් කිරීම පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙන 31 වෙනිදාත් අපේ බෙදා හැරීම්ස් කරන්න සාමාන්‍ය ගත්තාම අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. නමුත් අපි QR කේදය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. නමුත් සියලුම පිරවුම් හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි කිසිදු පාලනයක් කරා يعني පාලනය කියන්නේ අපි ඔවුන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ QR කේදය හරහා පමණක් තාවට තෙල් ලබා දෙන්න කියලා. නමුත් මේ ඉරිදා දිනෙත් මේ සැරේන සතියන්තයේ ඉරිදා දිනෙත් අපි අපේ කොළොන්නාව සහ මුද්‍රරාජවල ඇතුළු සියලු පරයන්ත විවෘතව ක්‍රියාත්මක වෙමින් තියෙනවා.
3: මෙට්‍රික් ටොන් 89,000 කින් යුත් බොරතෙල් නෞකාවක් මේ වන විට දිවිනට පැමිණ තිබෙනවා. එය අනුව ජුනි මාස අග දක්වා අවශ්‍ය ඉන්ධන තොගේ ශ්‍රී ලංකාව තුළ පවතින බවත් අගෝස්තු මාස දක්වා ඉන්ධන සහිතව පැමිණෙන නෞකා පෙළගස්වා ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මෛරු නෙත්තිකුමාර මහතා වැඩිදුරටත් පැවසුවා. ප්‍රවාහන මහමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිදුරෙන් ඉල්ලාස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු සීල්ලාස්වීමේ ලිපිය ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබවයි ප්‍රවාහන මහමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ. විශ්වවිද්‍යාල රාජකාරී කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් ඔහු අමාත්‍යාංශ ලේකම් දුරෙන් ඉල්ලාස්වීමට තීරණය කර තිබවයි වාර්තා වන්නේ. මහාචාර්ය කපිල පෙරේරා මහතා මීට පෙර මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. මේ අතර ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වන මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘතියේ තුන්වන අදියරේ ඉදිකිරීම සිදුවන අවස්ථාවටද ඔහු සහභාගී වීමට නියමිත බවයි වාර්තා වුණේ. ඒ පැවැත්වෙන උත්සවයේ අනතුරුව මාචාර්ය කපිල පෙරේරා මහතා සීලාස්වීම පිළිබඳ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවද නෙට් නිවුස්වල වාර්තා වුණා. මේ අතර අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට පසුගියදා ඔහුට එරෙහිව තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබුණා. අබිරහස් ලෙස මරණයට පත් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි දීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මොහන්දිරම්ගේ යන අය සාක්ෂියට කැඳවනවාද නැද්ද යන නියෝගය ජුනි මාස 2 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. මෙම මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී කපිල චන්ද්‍රසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවේ නීතිඥවරුන් වශයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අරසකුරලත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මොහන්දිරම්ගේ යන අය අධිකරණයේ හමුවේ පෙනී සිටියා. ඉන්නතුරුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තේජිත කොල්ලගේ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අධිකරණය විසින් සිතාසි නිකුත් කර නොතිබුණද මාධ්‍යවලින් පළ වූ වාර්තාවලට අඩුව අධිකරණයට ගරු කිරීමක් වශයෙන් ජනාධිපති නීතිඥවරයා සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අද දින අධිකරණයේ හමුවේ පෙනී සිටින බව සඳහන් කළා. ඉන්නතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව අමරසූරි මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ස්වාමීනි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 375 වගන්ති යටතේ ජනාධිපති නීතිඥවරයා සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා මෙම මරණ පරීක්ෂණයේදී සාක්ෂි දීම අවශ්‍ය දැයි සොයා බලන ලෙස ඉල්ලා සිටිනවා. සාක්ෂි ආඥාපනතේ 126 සහ ශ්‍රේෂ්ඨ අධිකරණ රීති 30-34 දක්වා ප්‍රතිපාදනවලට අනුව නීතිඥවරයෙකු සිය සේවාදායකයා සමග සිදු කරනු ලබන උපදේශාත්මක කාරණා සම්බන්ධයෙන් රහස්‍යභාවය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ඒ නීතිඥවරයට පැවිදි තිබෙන වගකීමක්. මෙම මරණ පරීක්ෂණයේදී සිදුවන්නේ මරණකරුගේ මරණය සිදු වූ හේතුව සොයා ගැනීමයි. එනිසා නීතිඥවරයෙකු හා සේවාදායකයෙකු අතර හුවමාරු අදහස් මෙම කාරණය සොයා ගැනීමට කොයිතරම් අදාළ වේද යන්න සලකා බලන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් අධිකරණයේ අවධානය යොමු කරනවා. එම නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 375 යටතේ මෙම ජනාධිපති නීතිඥවරයාගේ සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාගේ සාක්ෂි කැඳවීමටද අවශ්‍ය දයන නිගමනය කරන ලෙසත් මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිවරයා පැවසුවා. ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම ජනාධිපති නීතිඥවරයාගෙන් සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේදැයි ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ටාශි නිලධාරීන් සඳහන් කළේ මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇති බවයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිවරයා මතු කළ කාරණා සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් කොළඹ අපරාධ කොට්ටාසයට නියම කළා. ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ටාසෙ නිලධාරීන් කියා සිටියේ 2026 වසරේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මියගිය කපිල චන්ද්‍රසේන මහතාට රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීරප 3ක් නියම කර තිබෙනවා. පසුව අපකරුවන් ඉදිරිපත් කිරීමේදී ඇති වූ අක්‍රමිකතාවක් නිසා ඔහුට අප ලබා ගැනීමට බැරි වෙනවා. ඉන් පසුව අපකරුවන් ඉදිරිපත් කර ඒ මහතා මැයි මාස 6 වෙනිදා බන්ධනාගාරයෙන් පිටව යනවා. පසුව මැයි මාස 7 වෙනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කපිල චන්ද්‍රසේන මහතාට යලි වරින්තුවක් නිකුත් කර තිබෙනවා. එදින සවස් යාමේදී අරවින්ද ද සිල්වා මහතාගේ නිවසට පිරිසක් පැමිණ තිබෙනවා. එම පිරිස පසුව ජනාධිපති නීතිඥ රියන්සි අරසකුලරත්න මහතාගේ නිල මැදිරියට ගොස් සාකච්ඡා කර තිබෙන බවත් පරීක්ෂණවලදී හෙළි වෙලා තිබෙනවා. එම අවස්ථාවේදී අරවින්ද ද සිල්වා මහතාගේ බිරිඳගේ ජංගම දුරකථනයෙන් රියන්සි අරසකුලරත්න මහතා සහ මියගිය කපිල චන්ද්‍රසේන මහතා අතර සංවාදයක් ඇති වී තිබෙන බවටත් විමර්ශනවලදී කරුණු අනාවරණ වෙලා තිබෙනවා. එහිදී සාකච්ඡා වූ කරුණු කුමක්ද යන්න අනාවරණය කර ගැනීම සඳහායි එම නීතිඥවරු සාක්ෂියට කැඳවා තිබෙන්නේ යනුවෙන් පොලිසිය පැවසුවා. දෙපාර්ශ්ව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ජනාධිපති නීතිඥ රියන්සි අරසකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා වන උදාර මොහන්දරම්ගේ යන අය සාක්ෂියට කැඳවනවාද නැත් යන නියෝගය ජුනි මාස 2 වනදා ප්‍රකාශයට පත් කරන බවයි. එනුව ඉදිරියේදී අධිකරණයෙන් සිතාසයක් ලැබුණහොත් අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණයේ හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අරසකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මොහන්දිරම්ගේ යන මහත්වරුන්ට අවවාද කළා. මෙම පරීක්ෂණයට සාක්ෂි දීම සඳහා අද දින කැඳවා තිබූ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුට ඊළඟ දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා මහේස්ත්‍රාත්වරයා විසින් අවවාද කළා. මෙහිදී විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ කොළඹ අපරාධ කොට්ටාසය සීසීටීවී දර්ශන සහ දුරකථන ඇමතුම් ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් දැනුම් දුන්නා. හෙටට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහේ නිමිත්තෙන් මේ වන විට දෙවේනේ සියලු වෙහෙර විහාරස්ථානවල පාහේ ඊට සූදානම් වනවා. මේ අතර වෙසක් පුර පසළොස්වක පොහේ නිමිත්තෙන් නෙත ෆිම් රේඩියෝව සංවිධානය කරනු ලබන නේත්‍රාලෝක වෙසක් කලාපය හා ශ්‍රේත පූජා වැඩසටහන හෙට සහ අනිද්දා දෙදින බලන්ගොඩ කූරගල රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සංවිධානය කර අවසන්. යනුව හෙට උදැසන 6ට ඉම විහාරස්ථානයේදී සදැවතුන් අටසිල් සමාදන් කරවීම සිදු කරනවා. එතැන් සිට දවස පුරා විවිධ ආගමික වැඩසටහන් බලංගොඩ කූරගල රජමහා විහාරස්ථානයේදී සිදු කරන බවයි නෙත FM රේඩියෝවේ ආගමික වැඩසටහන් අංශයේ නියෝජ්‍ය කළමනාකරු දර්ශන බණ්ඩාර පැවසුවේ.
5: ලංකාවේ ඉන්න චිරප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් එක් දිනක් තුල වැඩිම වේලාවක් වැඩමවා සිද්ධ කරන සජීවී වැඩසටහන සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ කුරගල පුණ්‍ය භූමියේදී රාත්‍රී 9 දක්වා. ඉතින් අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ, අතිපූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේ, අතිපූජනීය මහබලන් කුලමේ ගුණරත්න ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ඒ වෙනුවෙන් වැඩමවනවා. රාත්‍රී 10ට ඔබට පුළුවන් කමක් තිබෙනවා සනරාමර රාත්‍රිය උතුම් වැඩසටහන සජීවී කෝරගල දම්සභා මණ්ඩපයේදී ආරම්භ වෙනවා. ඉතින් මේ සනරාමර රාත්‍රිය සමගින් එක්කාසු වන සියලු දෙනාට නොමිලේ පොතක් ලබා දෙන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසමසම ඥාන සියයකින් සමන්විත වූ මේ ඥාන පූජාව සිද්ධ කරන මොහොතේ ඔබට මේ පොත නොමිලේ ලබා දෙන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා මේ කණ්ඩායම. එනිසා අපි ආරාධනා කරනවා වෙසක් පුර පසළොස්වක පොහෝදා මේ මාසයේ 30 වනදා 31 වනදා කියන දෙදින පුරාවට එන්න කියලා කෝරගල පුණ්‍ය භූමියට ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වජ ධාතුන් වහන්සේ, මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ සහ ආමිස කලාපයේදී වෙසක් තොරණ, පහන් කෝඩු, සදහැගී, දන්සල් මේ සියල්ලම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ සිළු දේ සමගින් අත්වල් බැඳගන්න පැමිණෙන්න කියලා අපි ආරාධනා කරනවා කූරගල පුණ්‍ය භූමියට. ඒ වගේම අපි කසාගල ප්ලාන්ටේෂන් ආයතනයත් ගෞරවයෙන් සිහිපත් කරනවා නේත්‍රාලෝක වෙසක් කලාපයේ ලස්සන කරන්න, හැඩ කරන්න දක්වන අනුග්‍රාහක දායකත්වය වෙනුවෙන්.
3: මේ අතර සම්බුදු තෙමගුල සමරන වෙසක් පුර පසළොස්වක පොහේ නිමිත්තෙන් ඔබ විසින් කරනු ලබන නිර්මාණ හෝ පින්කම් පිළිබඳ ලෝකයටම කියන්න නෙත් නිවුස් සූදානම්. එනු ඔබේ විහාරස්ථානයේ, පාසලේ, ආයතනයේ හෝ ගමේ සංවිධාන කෙරෙන වෙසක් පින්කම් පිළිබඳවත් නිර්මාණ පිළිබඳවත් අපට දැනුම් දෙන්න 0777-677-1042 අංකයට ඡායාරූප හෝ වීඩියෝ දර්ශනද සහිතව අදාළ විස්තර WhatsApp පණිවිඩයක් ලෙස යොමු කළ හැකි. එම අංකේ නැවතත් 0777-677-1042. ඔබ විසින් එවනු ලබන ඡායාරූප සහ වීඩියෝ සහිතව ඔබේ වෙසක් නිර්මාණ හෝ පින්කම් පිළිබඳ Net News YouTube නාලිකාවේ සහ Net News Facebook පිටුවෙහි සුදුසු පරිදි පළකිරීමට අප කටයුතු කරනු ලබනවා. නෙත FM ශ්‍රාවකයන් ආදරයෙන් රොද බැඳගත් තවත් එක් වැඩසටහනක් වන DJ Night අද සිට අලුත් වෙනවා. සතියේ දින පහ ගෙවි යන මොහොතේ ශ්‍රාවකයන්ගේ සිතට හා ගතට මහත් අස්වැසිල්ලක් ගෙන ඒම හේතුවෙන් ශ්‍රාවකයන් ඉතා ඕනෑකමින් මෙම වැඩසටහන සමග රොද බැඳගෙන සිටිනවා. අද සිට එහි සිදුවන අලුත්වීම පිළිබඳ නෙත FM රේඩියෝවේ වැඩසටහන් ජ්‍යෙෂ්ඨ කළමනාකරු මනෝජ් උදටියාවල මෙලෙස කරුණු දැක්වුවා.
6: සිකුරාදා රෑ කියන්නේ DJ නයිට් එක. ඒ මට්ටමට දැන් සිකුරාදා රෑ බ්‍රෑන්ඩ් වෙලා තියෙනවා, සන්නාමගත වෙලා තියෙනවා. Net FM කාලයක් තිස්සේ DJ නයිට් එක සිකුරාදා රෑට ඔබට අරගෙන ඉන්නේ සතියක් වැඩ කරලා මහන්සි වෙලා සතියගේ නිවාඩුවට බලාපොරොත්තු වෙමින් ඉන්න වෙලාවේ දීර්ඝ සිකුරාදා රෑ ටිකක් වැඩිපුර සතුටෙන් ගෙවන්න තමයි Net FM DJ නයිට් එක සිකුරාදා රෑ 9 ඉඳලා 12 වෙනකන් අපි ඔබට අරගෙන ඉන්නේ. පියවරෙන් පියවර අලුත් වුණා, අලුත් මුහුණු වරින් අරගෙන ආවා. ඔබේ ප්‍රතිචාර DJ නයිට් එකට තිබුණා. අද ඉඳලා අලුත් වෙනසක් සිද්ධ කරන්න අපි තීරණය කළා. ඒ අනුව ෆේස් ටු ෆේස් DJ ඇටැක් ෂෝ එක ඔබ වෙනුවෙන් අරගෙන එනවා. අපි ඔබට කිව්වා ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ කරන ඔයාගේ DJ එකක ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් එහෙම නැත්නම් වීඩියෝ එකක් අපිට WhatsApp කරන්න කියලා. තාමත් WhatsApp කරන්න පුළුවන් 0711-95-95-95. දැන් අද ඒ අනුව දිස්ත්‍රික්ක මට්ටමින් පළවෙනි සංග්‍රාමය අපි ආරම්භ කරනවා අද රෑ 9 ඉඳලා 12 වෙනකන්. එහෙමනම් DJ නයිට් එක යන්නේ ෆේස් ටු ෆේස් DJ ඇටැක් ෂෝ එකක් විදියට. දිස්ත්‍රික්ක දෙකක් නියෝජනය කළ රත්නපුර දිස්ත්‍රික්කේ දිස්ත්‍රික්කයේ ඩීජේ අංජු ඒවගේ මනුරාධපුර දිස්ත්‍රික්කයේ ඩීජේ ෆ්ලෑෂ් අද ඩීජේ පළවෙනි සංග්‍රාමයට එනවා. අපි ඔබට ආරාධනා කරනවා ඩීජේ ඇටැක් ෂෝ එක අහගෙන ඉන්න ගමන් අපේ ලයිව් එකට ඇවිල්ලා ඔබට කමෙන්ට් කරන්න පුළුවන් කොයි ඩීජේ ස්ටාර්ටද මොන දිස්ත්‍රික්කයටද ඔයා කැමති මොන දිස්ත්‍රික්කයේද දිනවන්නේ කියලා යනුව අද දිනන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේද රත්නපුර දිස්ත්‍රික්කයේද කියලා බලමු. රෑ 9 ඉඳලා 12 වෙනකන් ලයිව් එක බලන ගමන් ඔයා කැමති ඩීජේ ස්ටාර් කැමති දිස්ත්‍රික්කයට ඔයාගේ කමෙන්ට් එක දාන්න. වැඩිපුරම කමෙන්ට්ස් එන දිස්ත්‍රික්කය එම නැත්තම් ඩීජේ පළවෙනි ඩීජේ සංග්‍රාමයේ ජයග්‍රාහකයා බවට පත් කරගන්නවා. තවදුරටත් ඔබට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඔබේ වීඩියෝස් අපිට WhatsApp කරන්න පුළුවන්. අද ඉඳලා ඉදිරියට අපි මේ ඩීජේ සංග්‍රාමයේ එම නැත්තම් face to face attack show එක යනවා. ඒකේ පළවෙනි අත්දැකීම අද රෑ 9 ඉඳලා 12 වෙනකන් විඳ ගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.
3: සෑම සිකුරාදා දිනකම රාත්‍රී 9 සිට DJ Night වැඩසටහන සජීවීව Net FM රේඩියෝ වහරහා ප්‍රචාරය කරනවා. බදුරෙලිය තුඹගැල්ල කන්ද කැලෑබද ප්‍රදේශයක සංගවා තිබේදී සොයාගත් අයිස් මද්‍රව්‍ය තොගේ අයත් මද්‍රව්‍ය ජාවාරම් කරු සහ ඒවා රැගෙන ආ පුද්ගලින් සොයා පුළුල් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. අයිස් මද්‍රව්‍ය තොගයක් රැගෙන කිසියම් පුද්ගලයෙකු එම කැලෑබද ප්‍රදේශයට පැමිණෙන බවට බදුරෙලිය පොලිසියට රද තොරතුරක් මත සිදු කළ බැටලීමකදී ඒවා සොයාගනු ලැබුවා. එහිදී කළු පැහැති ගමන් බැහැගික තිබී අයිස් මද්‍රව්‍ය කුඩා පැකට් 60ක් සොයාගත් බවයි බදුරෙලිය පොලිසිය පැවසුවේ. එම අයිස් මද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් කෝටි 5.5 ආසන්න බවයි පැවසෙන්නේ. කිසියම් ස්ථානයක සිට එම අයිස් මද්‍රව්‍ය තොගේ අසුරා ඒවා ගමන් බෑගයක බහා තවත් පුද්ගලයෙකුට රැගෙන යාම සඳහා මෙලෙස මෙම ස්ථානයේ තබන්නට ඇති බවට පොලිසිය සැකපල කරනවා. මෙම අයිස් මද්‍රව්‍ය තොගේ විදේශයක සිට මෙම ස්ථානයට රැගෙන ආ පුද්ගලයා සහ ඒවා කින මද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් ද යන සම්බන්ධයෙන් එලෙස පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවයි බදුරලී පොලිසිය පැවසුවේ. කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් අලියා වැටුණු වැව රක්ෂිතය වන අලි සහ ඇතුන් වෙඩුවෙන් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. පරිසර අමාත්‍යාංශය පැවසුවේ ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සහ වනසතුන්ගේ භූමි රැක ගැනීම වෙනුවෙන් සිදු කරන වනස්පති ජාතික වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස ජගත් පරිසර දිනයට සමගාමීව ඒ සිදු කරන බවයි. අලියා වැටුණු වැව රක්ෂිතය හෙක්ටයාර 69.27කින් යුක්තයි. මෙම වනාන්තරයේ වීලි කලාපීය ලක්ෂණවලින් යුත් වනාන්තරයක්. ඉහළ ශාක හා සත්ව විවිධත්වයකින් යුක්ත වන අලියා වැටුණු වැව රක්ෂිතය අලින් ඇතුළු බොහෝ සත්ව ප්‍රජාවන් සඳහා වාසස්ථාන සපයනු ලබන බවයි පරිසර අමාත්‍යාංශය පැවසුවේ. වනාන්තරයේ මැද පිහිට ඇති ජලමූලාශ්‍ර මගින් සතුන්ගේ ජල අවශ්‍යතාවය සපුරාන බවද එම අමාත්‍යාංශය පැවසුවා. මෙම වනාන්තරයේ ජල උල්පත් සඳහා පෝෂක ප්‍රදේශයක් වන අතර ප්‍රදේශයේ පාරිසරික සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා වැදගත් කාර්යක් ඉටු කරනු ලබන වනාන්තර පරිසර පද්ධතියක්. ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරක් තුල වනාන්තර රක්ෂිත ලෙස ආරක්ෂා කළ වැඩිම රක්ෂිත ප්‍රමාණය නව රජ යටතේ සිදු කළ පොරොන්දු ඉටු කිරීමක් බවයි පරිසර අමාත්‍යාංශයේ වැඩිදුරටත් පැවසුවේ. net දවල් 12 නිමාව මීලඟනෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවසහයේ 30ට එතෙක් පැයෙන් පැය මේ පැය රටතොට බලාපොරොත්තු වන්න. වැඩිතොරතුරු සඳහා netnews.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net දවල් 12 ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-3872. ධර්මය ඇසීම පහසුය. එය අන් අයට කියා දීම පහසුය. එහෙත් ඇසූ ධර්මය තමාට ගලපා ගනිමින් තමා තුළ ඇති වරද දකිමින් සිත දමනය අපහසුවෙන් නොවද කළ යුතුය.
7: දම් සුවඳින් දිව්‍ය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
8: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
9: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා සිත් සුවඳින් පිරේවා.
10: සම්බි රෝග සති 4 සෝ කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710-397-399 0710-397-399
11: එක්තෆිල් දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
12: අකුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රසකර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
11: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහත හමුවන්න 0773 273 540.
13: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

වෙලාව දවල් 12යි විනාඩි 26යි. අපි දේදුණු මාවතේ අවසාන පැයේ වැඩ කටයුතු ටික තමයි මේ විදිහට පටන් ගන්න. මේ වෙයි පටන් ගන්නකොටම ඉතින් කියන්න තියෙන්නේ කට්ටිය ගොඩ දෙනෙක්ගේ නම්මට කියන්න ඉතුරු වෙලා තියෙන කාරණය තමයි. ඒ කට්ටියව එකතු කරගන්න ඕනි අනිවාර්යයෙන්ම. දැන් මේ අපිට සිකුරාදා කියලා කියන්නේ බොහොම සතුටුදායක දවසක්නේ. ඒ සතුට දෙගුණ තෙගුණ කරන්නේ Net FM DJ Night. දැන් අද රෑ 9ට Net FM DJ Night අලුත් මුහුණුවරකින් වාට අරගෙන එනවා අපේ අස. ඉතින් ඔයාගේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න අවස්ථාව අපේ DJ Night එකත් එක්ක හම්බ වෙනවා. ඒ ගැනත් මතක් කරන්න ඕනි. මොකද දැන් අපේ face to face attack show එකක්නේ DJ Night කියන්නේ. ඉස්සර නම් තනි DJ කෙනෙක් තමයි අවිල්ලා ප්ලේ කරේ. හැබැයි අද ඉඳන් DJs ලා දෙන්නෙක් face to face attack show එකක් විදිහට තමයි ඒගොල්ලන්ගේ DJ ප්ලේ කරන්නේ. මේක අවිල්ලා DJ සංග්‍රාමයක්. රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපේ DJ අංජු වෙනවා. ඊට පස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ ෆ්ලෑෂ් වෙනවා. ඔයාලට පුළුවන් Facebook live එකේ අපි දාන Facebook post වල comment කරලා ඔයා කැමති දිස්ත්‍රික්කය ඔයා කැමති DJව ජයග්‍රහණය වෙනුවෙන් ගෙනියන්න. ඒක නම් මතක් කරන අතරේ වාට කියනවා ඉතින් ලෑස්ති වෙලා ඉන්න රෑ 9 ඉඳන් අද රෑ 2 කරන DJ night එකත් එකතු වෙන්න මේ DJ සංග්‍රාමයත් එක්ක එකතු වෙන්න. කට්ටිය එකතු කරගමු. අපි යනවා කොහෙටද යන්නේ? WhatsApp කරපු කට්ටිය එකතු කරගන්නවද? කෝල් කරපු කට්ටිය එකතු කරගන්නවද? බලමු වැඩිපුර කට්ටිය ඉන්නේ කොහෙද කියලා. කෝල් කරපු කට්ටියනේ. කෝල් කරපු කට්ටිය එකතු කරගන්න. මං යනවා නාකුළුගමුව පැත්තට ගිහිල්ලා ඉන්න. නාකුළුගමුව ඉඳන් අපේ පියතිලක අයිය කතා කරා. කතා කරලා කිව්වා සින්දුවකට කට්ටිය එකතු කරගන්නවා වගේ මේගොල්ලන්ගේ දන්සලක් තියනවලු ඒ ගැනත් මතක් කරන්න කියලා. ලේක් වියු අපි තරුණ කැල සංවිධානය කරන මහා අයිස්ක්‍රීම් දන්සලක් නාකුළුගමුව වැවගාව බුදුපිළිමය ඉස්සරහා හරියටම කිව්වොත් හෙට උදේ 10 ඉඳන් පවත්වන්න සූදානම් කියලා අපේ පියදෙලකයි අපිට කතා කරලා කිව්වා. මං ඇහුවා ඉතින් මේ වැස්සේ කොහොමද අයිස්ක්‍රීම් දන්සල් දෙන්නේ කියලා. කිව්වා ඒගොල්ලන්ගේ නාකුළුගමුව ගෙන ගම තියෙන්නේ හම්බන්තොට පැත්තට වෙන්න. ඒක හන්ද ඒගොල්ලන්ට වහින්නේ නැහැලු. ඊට පස්සේ මතක් කරන්න ඕනි දන්සල් ගැන විස්තර අපේ භාෂිත කියන්න තමතක් කරන්න එපා. මොකද අද ගින්දර හැන්දෑව සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ ඔයාගේ දන්සල් පිළිබඳවත් විස්තර කියන්නත් එක්ක රටට. පිළියන්දර ඉඳන් අපි ක්‍රිස්ටි අයිය කතා කරා. කතා කරලා කිව්වා එයාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. අපේ හොඳ යාළුවෙක් ක්‍රිස්ටි අයියා කියලා කියත් නාලන්දේ සඳු සුපුරුදු පරිදි අදත් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. නාලන්දේ සඳු ඉස්කෝලේ ගියොත් තමයි ඒක පුදුමයක් වෙන්නේ. ඉස්කෝලේ යන්නේ නැහැ එයා වැඩි. අම්මවයි යවයි එකතු කරගන්න කියලා කිව්වා. අපේ නිවුස් නියර් ඉන්න ගීතිකා අපිට කෝල් එක ගත්ත වෙලාවේ නම් කාලා තේ බීලා හැම වැඩ පටන් ගන්න හදුවා කියලා තමයි කිව්වේ. දැන් සමහර විට දවල්ට කන්නත් ඇවිල්ලා දන්නේ. ප්‍රියාමාලා හන්තෝනි ඊට පස්සේ ශාන්ති ගයානි කමල නැන්දා ඒ හැමෝමයි දලු කඩන සියලුම දෙනාවයි අපේ ප්‍රියන්ත සර් මෝටර්ස් එකේ ප්‍රියන්තවයි එරංග මෝටර්ස් එකේ එරංගවයි පූජනී

ංගා ෆැෂන් එක තියෙන හෙට්ටි මොල්ලේ අන්න එතන ඉන්න හැමෝමයි එකතු කරගන්න කියලා කිව්වා. WhatsApp එක පැත්තට ටග් ගාලා බලමු. මම යනවා රත්නපුරේ පැත්තට ගිහිල්ලා ඉන්න. රත්නපුරේ ගල්ලෑලි ඉඳන් ගාමිණී මාමා අපිට මැසේජ් එකක් දාලා තිනවා. වයිෆ් ශාන්ති, පුතා මදු, දුව භාග්‍ය, ඊට පස්සේ මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අපේ නදී මැසේජ් එකක් දාලා තියෙනවා. නදීවත් සින්දුවකට එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න නදී ඔයාව. ඊළඟට ගෙදර වෙසක් කූඩු හදලා හේවයේ ෆොටෝස් උත් එවලා අපිට මැසේජ් එකක් දාලා තින්නේ මාකොල්ල ගල්පොත්ත හන්දිය අපේ ප්‍රියන්ත සමරවීර අයිය. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් ඔයාගේ සපුකස් ගන්ද මහවිදුහලේ 1981 බැජ් එකේ යාළුව කට්ටියම. ඊළඟට ජනි ගුඩ් ආෆ්ටර්නූන්. අපි යටියන්තොට ටයිටැනික් සැලෝන් එක ඉස්සරහ ත්‍රිවිල් පාකිගේ කොල්ල සෙට් එක. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හරියටම කිව්වොත් එහෙම අපේ ලසන්ත තමයි මැසේජ් එක දාලා තින්නේ. ලසා ලසා මම මේ සින්දුවට එකතු කරගන්න. ඊළඟට ගුඩ් මෝර්නින් කියලා අපිට මැසේජ් එකක් දාලා දිනවා 11:00 විතර. දැන් ගුඩ් ආෆ්ටර්නූන් වෙලා තියෙන්නේ. ජනි අයියා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා පල්ලේ බැද්දේ පద్මසිරි මෝටර්ස් එකේ සෙට් එක කට්ටියම එකතු කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන් ජනි. අපි බම්බලපිටි ඉඳන් ළඟපාත බම්බලපිටි ඉඳන් රේණුකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කවීෂ ලොකු පුතා, මනුද පොඩි පුතා එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනේ කියලා තමයි කියලා තියෙන්නේ. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට හෙලෝ ජනි, අපි මීගමෝ ටවුන් එකේ යොරලෝස් කණුව ගාව ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එකේ සෙට් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලේවල තියෙන්නේ. මං යනවා කඩවතට. කඩවතට ගියාට පස්සේ අපේ ලක්මාලි අපිට හම්බ වෙනවා. ඒගොල්ලන්ට අවුයි වැස්සයි නරියගේ මඟුලයි. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ඒගොල්ලන්ගේ ලක්ෂිතවත් විශේෂයෙන්ම ඔෆිස් එකේ යාළුව හැමෝමත් එකතු කරගන්න කියලා කියනවා. කෝවනේ ඕගොල්ලෝ අපේ නම් කියන්නේ නෑනි. එහෙම මැසේජ් එකක් දාලා තියෙන්නේ කවුද දන්නවද? පොඩ්ඩක් ඉන්න නම් දාන්නේ කවුද කියලා හොයාගන්න. නිට්ටඹු ඉන්න හෂිනි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඒගොල්ලෝ කූඩු ටික දඩි බිඩි ගාලා හදනවලු. වෙසක් එකට කලින් කූඩු හදා ගන්න ඕනිලු. ඒක හන්ද කට්ටිය දඩි බිඩි ගාලා වෙසක් එකට කූඩු හදන ගමන් තමයි ඉන්නේ. අම්මා නාලිකා, තාත්තා නාලක. ලස්සනයිනේ අම්මා නාලිකා, තාත්තා නාලක. අක්ක දිනිති, නංගි රවින්දි, ආච්චි අම්මා මේ ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ජනි අයියේ ඔයානම් නම් කියන්න හොදටම පරක්කුයි කියලාත් කියලා තියෙනවා. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මේ මැසේජ් එක අනිවාර්යයෙන්ම කියවන්න. ඔක්කොම ටික කියන්න. එහෙම කියලා අපි යාළුවෙක්. එයාගේ චූටි මැණික් අසනීපයි කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. හරියටම කිව්වොත් එහෙම ඔගොල්ලෝ දන්නවනේ රෝසි. රාගම රෝසි නංගි එකතු කරගන්න කියලා කියනවා. එයාගේ චූටි මැණික කියන්නේ මේ පොළොන්නරුව ජයන්තිපුර ඉන්න චතුරංග චූටියා. එයාට අද අසනීපෙන්ලු ඉන්නේ. ගොඩාක් ආදරෙන් මතක් කරන්න කියලා කියනවා. ඉක්මනට සනීප වෙන්න කියලාත් අපි මතක් කරනවා චතුරංග ඔයාට. යාළුවෝ දෙන්න එකතු කරගන්න කියනවා. නිමන්ත අයියායි මාතර උදේනි අක්කයි. ඒ දෙන්න ජෝඩු කළේ මමනේ දේදුණු මාවතෙන්. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට ජනි අයියේ මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා රුවන්තිකා අපිට මැසේජ් එකක් දාලා තිනවා. රුබුත්තල මැක් ගාමන්ට් එකේ ඉඳන් ලස්සන සින්දුවකට ඒගොල්ලන්ගේ සඳමාල්ලි විශ්වයි වැඩ කරන තැන හැමෝමයි එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. හම්මෝ ඔන්න මැසේජ් වල විස්තරේ. තව කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා. ඉස්සරහාදී එකතු කරගන්නම්කො. ඒ අතරේ මතක් කරන්න ඕනි ඔයාගේ ගමේ, ඔයාගේ නගරයේ, ඔයාගේ ප්‍රදේශයේ තියෙන වෙසක් කලාපයන් පිළිබඳ විස්තර අපේ Facebook post එකට comment එකක් විදියට හරි, එහෙම නැත්නම් අපේ WhatsApp එකට message එකක් විදියට හරි, එහෙම නැත්නම් අපිට call එකක් දීලා හරි කිව්වොත් මම ලෑස්ති දවල් එකට කලින් ඔයාලගේ වෙසක් කලාපය ගැන විස්තරත් රටටම කියන්න. දවල් එකට කලින් කෝල් කරන්න, WhatsApp message එවන්න, Facebook post එකට comment එකක් දාන්න.

සෙවනගල කිරී බන්නාර බෝගහාන්දී තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. ඔයා වෙනුවෙන් සඳුද අඟහරුවාද පෝය දවස් හැර ඉතිරි හැම දවසකම විවෘතයි. සුවනෝන රෝගයක් තියෙනවනම් හම්බ වෙන්න ඕනි කෙනා තමයි කමල් බන්දුල වීරා පෙරුම් වෙද මහත්තයා. ඒ ශ්‍රේණියේ සහතික ලැබපු ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඉතින් එතුමාව හම්බ වෙලා හොය ප්‍රතිකාර ටික කරගත්ත කියලා කියන්නේ ගෑස්ට්‍රයිටිස්, කැන්සර්ස්, ස්නායු රෝග, කිඩ්නි වල තියෙන ප්‍රශ්න හැම දෙම නිට්ටාවටම සුවපත් කරගන්න පුළුවන්. සෙවනගල කිරිබන් ආරභෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන්න කලින් වෙලාවක් වෙන් කරගන්න 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540 කෝල් එකක් දෙන්න. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනි ෆ්‍රීලන් වෙතින් අරගෙන එන කුරක්කම් පිටි මිශ්‍රණය ගැන. දැන් ඉතින් කුරක්කම් වලින් කෑම හදලා ගන්න අපි හැමෝම කැමතිනේ. මොකද ඔය දියවැඩියා වගේ රෝගවලට තිත තියන්න ඒ වගේ දේවල් කන්න ඕන. කුරක්කම් වලින් හදපු රොටියක්, කුරක්කම් වලින් හදපු තලපයක් උදේ පාන්දර කාලය යන තිනවනම් කොච්චර ලේසියිද? කිසිම ප්‍රශ්නයක් නැතුව ස්වභාවික කුරක්කම් වලින් හදපු කුරක්කම් පිටි මිශ්‍රණයක් තෝරගන්නව නම් ඒ ෆ්‍රීලන් කුරක්කම් පිටි විතරමයි. ලංකාවේ අපේම ගොවියන් බොහොම සාරවත්ව වාපු කුරක්කම් අරගෙන ගල් වැලි ඉවත් කරලා සෝදලා ගරලා වේලලා ඒ ස්වභාවික ගුණය ඒ විදිහටම රකින විදිහට තමයි ෆ්‍රීලන් කුරක්කම් පිටි මිශ්‍රණය අපි ගාවට අරගෙන ඇවිල්ලා තියෙන්නේ.

0: FM Anu Paha, FM Anu Hatarai Tashma Ata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව 12යි විනාඩි 41යි.
4: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
5: Don't stop remix remake. එකට හැපෙන DJ blast එක
6: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
5: net fm DJ night face to face මූනට මුහුණ තරඟපදින පළමු DJ සංග්‍රාමය රත්නපුර දිස්ත්‍රික්කය DJ අංජු අනුරාධපුර දිස්ත්‍රික්කය DJ ෆ්ලෑෂ් ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න Net FM DJ Night Face to Face Attack Show අද රෑ 9ට
7: Brought to you by
8: ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953
9: Sloan Green Caps Your city, your ride.
10: Then have a Magani KD Rice lead 1-5 petrol bike kicker. Mila rupial hat lakshano hai dahas pan siyai. Lakshika discount ekak. Mul leasing vadikatuna api givanava. To gavasan vanutura pomanai. KD Rice Motor Company Private Limited. Bindu ai hatte hatai. Harasya hai ai hatalistunai anu hata.
8: විෂන් කියා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී මේ 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක ආක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585.
11: මල් සුවඳින් සිල් සුවඳින් ඔබේ යහපත් වූ සිතුවිලි සුවඳවත් වේවා.
12: නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
8: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
13: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
14: අක්මාවෙ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540
15: විසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන විසක් උදානය
16: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
15: නේත්‍රාලෝක විසක්
16: විසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
15: උත්තම ධාතු වන්දනාව
16: විසක් තොරණ
15: පහන් කෝඩෝ
16: සදහැගි
15: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
16: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
15: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
16: කූරගලදී පුතු පුතට එක්වන්න 077-66-76 අංකය අමතන්න
17: බැති බරදායකත්වය
8: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
16: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙත් තම තන්න 0112-863-363 0076-716-3672
18: ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: වෙලාව 12යි විනාඩි 46යි.
19: මේ හස්බන්ඩ්
3: මොකද වයිෆ්?
19: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
3: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
19: අදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුරේ සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදේ සතයක්වත් නැහැ. යන්න. මට මොන හරි කණ්ඩාරම්.

එකසිය තිස්සට වස්සගේ නගලා දුවන්න හදන්න කට්ටිය එකතු කරගෙන. මොකද යන්න වෙලාව කිට්ටුවටම ඇවිල්ලා. සුබදහවලක් මේ වෙලාවේ අපිත් ඔයාව අහගෙන ඉන්නේ ජනේ අයියේ. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ බණ්ඩාරදුව අම්පාර බණ්ඩාරදුව මුතුගහර බ්ලොග් ගල් ආයතනයේ වැඩ කරන කොල්ල සෙට් එක කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට අපිට මැසේජ් එකක් දාලා තිනවා මොරොන්තොටුවේ ඉඳන් රොෂාන්, ශාමා, සෙනුක, රුෂික. ඒ වගේම ලක්ෂ්මන් එකතු කරගන්න කියලා. ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා මැසේජ් එකක් දාලා තිනවා යටියන්තොට මහවිලිඳන් සඳමාලි, රනිදු පුතා, රසින්දු පුතා, චූටි මේනික, චෙනෝෂා, මහත්තයා සුසන්ත ඇතුළු කට්ටියම එකතු කරගන්න කියනවා. ඊට පස්සේ මකුළුළු රංජිත් රස, රංජිත් දිසානායක එකතු කරගන්නේ නැතුව කොහොමද ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ජනීමාවත් එකතු කරගන්න කියලා බුලත් කොහු පිටියෙන් මදු මැසේජ් එකක් දාලා තිනවා. හස්බන්ඩ් චාමර, ධෝනි, ෂෙනිරෝ, ඒ වගේම තමයි පුතා මෙත්‍රු, මේ හැමෝම එකතු කරගන්නලු. දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ සෙට් එකත් කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනෝ. සරණංගර ඩිපෝවේ කොල්ලෝ සෙට් එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. විකසක් එකට ලොකුම ලොකු නෙළුම් මලක් හදනවා ඩේගොල්ලෝ. නදීත් මහත්තයා, සමන්ත මහත්තයා, උපුල් කුමාර, ලසා, රුවන්, සමන්, චමින්ද, රවීන්ද්‍ර, ක්‍රිස්ටෝපර් සෙට් එකම එකතු කරගන්නවා. උදයන්ගේ නෙතුමි අපිට මැසේජ් එකක් දාලා තිනවා. මාතර කිංකිණි, චතුමි, යසාර කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තිනවා ඉඹුල්ගස් දිනිය ෆෙයා ෆීල්ඩ් වල නිරූ ටේලර්ස් එකේ උදේශිකා නිරූපමාල. ඊට පස්සේ ලස්සන දවසක් වේවා ජනි, අපිවත් එකතු කරගන්න කියලා දෙහිවල නැදිමාලේ ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනිත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට කිරුළපන සෝමාදේවි ප්ලේස් එකේ අපි රංගනත් මැසේජ් එකක් දාලා තියෙනවා. අද 31 වෙනි උපන්දිනය තියෙනවා කියලා. ආ අද නෙවෙයි 31 වෙනිදා එයාගේ උපන්දිනය තියෙනවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. අපිට හරියටම කිව්වොතින් එහෙම අපේ ජයන්ත 31 වෙනිදට විශ් කරන්න මං ඉන්න එකක් නැති වෙයි කියලා හිතුවත් දන්නේ මං 31 වෙනිදාත් එනවා. රත්නපුරේ ගල්ලෑලි ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා හර්ෂණී, තාත්තා ආර්ය රත්න, අම්මා චිත්‍රා, ඒ වගේම තමයි අයියා රොමේෂ්, නෑනා සුදර්ශනී, මහත්තයා චමීර ඇතුළු පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

වෙලාව 12 විනාඩි 52යි. ගින්දර හැන්දෑව අරගෙන ගින්දර කෙල්ල බාෂි මැදිරියට ඇවිල්ලා ඉන්නේ. බාෂිට chance එක දීලා දේදුණු මාවතෙන් යන්න තමයි හදන්නේ. අපි ආයේ දේදුණු මාවතෙන් හම්බ වෙනවා ලබන සඳුදා උදේ 10ට. ඊට කලින් හෙලෝ හෙලෝ සතියන්තයෙන් මේ ඉරිදා දවල් 12ට හම්බ වෙමු. පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න. ගෙහින් එන්නම් මම ජනී.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ata, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250
1: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිපර දායකත්වය මාතර ෆ්‍රීලන් අලුතැන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොළ ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 076 716 7872
4: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
5: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම
6: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහාල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි
5: මුළු තැන් ගෙටම විජය
6: විජය තුන පහ අපේ රසය රටේ සැමට
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙත පහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
7: හැමෝම බැහැගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න රත්ති ත්‍රීන්වන්තේ විතරයි
8: මල්ලි ඒ රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ
7: කිරි තේ සීනි එක පැක් එකේ නෙස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ කාලේ හරි වටිනවනේ සර්
8: රත්ති 3 in 1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා
7: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්
9: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ
1: අපමණ පිනකට මග පාදන මේ මිහි පිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
9: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
1: මෛතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරකල රජ මහා විහාරස්ථානයේදී
9: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සාසම්බන්ධ වේ ඔබත් අපරිමේය සැපයකට මඟ පාදා ගන්න
1: මෙහිවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ
9: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නිත්‍ය ෆෙමොස්සේ සජීවීව
1: සමගාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැයින් සමරන්නට
9: නේත්‍රාලෝක වෙසක්
1: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
9: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
1: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
9: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලන් කුලමේ ගුණරතන හිමි
1: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
9: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය
1: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
9: කෝරගලදී පුතු පුතට එක්වන්න
3: බිඳුවයි හත්සේ හැත්තෑ හතයි හැටහයයි හැත්තයවයි හැටහය අංකය අමතන්න.
1: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු. අපි ආයෙත් කූරගෙන යමු.
9: බැති බරදායකත්වය
3: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
10: වෙලාව එකයි

0: நெட் நியூஸ் மீபை ரொட்டதொட ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news me pay rotatota pain pay alutwana alut pay vipassuma
4: අයිබන් මේ පැයි රටතොට සමගින් මම අසංක. කළුගඟේ කුඩාගඟ සහ මගුරගඟ පිටාරතැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරැඟවීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඉදිරිපැය 46ක් දක්වා බල පැවැත්වෙන පරිදි බුලත් සිංහල මදුරාවල හා පාලින්දු නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් පහත් බිම් සඳහා එම අනතුරැඟවීම් බල පැවැත්වෙනවා. එමෙන්ම කුඩාගඟ සහ මගුරගඟ ආශ්‍රිත පහත් බිම් හරහා වැටි ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව වාර්තා වුණා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචි ජනතාව සහ එම මාර්ග භාවිතා කරන රියදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. මිලග net news පස්වරු දෙකට.
0: net news මේ පැය රටතොට

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දැයි නැන පහන්ඩල් වන සඳහම් සිතිවිල්ල.
2: තමාට සරණ තමාම පමණි. කොතෙක් බාහිරින් සහනය පැතුවද අවසානයේ ඒ උදාවන්නේ තමා විසින්ම තමාගේ සිත සාදාගැනීමිනි.
1: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මගවිවර කරන්නේ
3: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා. සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න. 0810 297 399 0810 297 399.
5: ගින්දර හැන්දෑව
6: brought to you by
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
8: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
9: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397.
10: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
11: FM 95 94.8.

0: Handama with Bashi.
1: Hi, good afternoon. Dawale kai vinari hayai velawa. Adha sikurada dawasa. Mandano me velawa office eke hitiya. Wa gedara hitiya. Godak velawata karana wath ekama deyak thamai. කෝඩු අලවනවා නේද? එහෙම නොවෙන අයත් ඇති. හෝ ගාල වැඩ ඉවර කරනවා ඇති. ලෝන් වීකෙන්ඩ් එකක් ගන්න බලාගෙන සඳ නිවාඩුවකුත් දාන්න බලාගෙන වැඩ කරන අයත් ඇති. කොහොමහරි බෞද්ධයන් විදිහට අපිට වැදගත්ම පොයේ තමයි එන්නේ. පාරට බැස්සාම හරි ආසත් හිතෙනවා, සතුටත් හිතෙනවා. අර චූටි කාලේ දැකපු වෙසක් ආපහු දකින්න ලැබෙන්නද යන්නේ කියලා හිතෙනවා. මොකද කට්ටිය ගොඩ හොඳට ලස්සන්ට සරසනවා. පාරවල් දෙපැත්තේ මේක පේන්න තියෙනවා. ඉතින් හරි ආසයි නේද? මෙහෙමයි. වෙසක් කියලා කියන්නේ කූඩු තොරම්ම නෙවෙයි, ඉන්නහට ගියපු ලොකු හැඟීමක්. ජීවිතය ගැන ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් කාලය. ඒකට අවසර ලැබෙන කාලය. අවසර නෙවෙයි, ඕන වෙලාවක අවසර තියෙනවා. මම කියන්නේ ඒකට ඉඩකඩ පරිසරය හැදෙන කාලය. ඉතින් අපි කොහොමහරි ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් දෙකෙන් අපේ උතුම් ශාස්ත්‍රවරයන් වහන්සේ පුදන්න සූදානම් වෙමු. කොහොමහරි ඒ අතර වාරි අමාව අහගෙන ඉන්නෝ නම් මේ පැතට කෝල් එකක් දීලා පාලු කපා ගන්න පුළුවන්. අහවම පාලු කපන්න මම මේ පැතේ ඉන්නෝ. කෝල් එකක් දෙන්න 0112555363 ඉගාවට වට්ස්ඇප් එකේ චැට් එකට සෙට් වෙන්න පුළුවන්. 0711 95 95 95 අපි ලගේ වට්ස්ඇප් නම්බර් එක තියෙනවා. ඒ වගේම තමයි දන්සල් කාලේ නෙවෙයි නේද කට්ටිය දන්සල් දෙනවා, දන්සල් සංවිධානය කරනවා. අපි අද පොඩි වැඩක් කරමු. හරිද? ඔයා ඉන්න NetFM official fan page එක පැත්තට ඇවිල්ලා ගින්දර හඳව post එක බලන්න. අද දාලා තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. ඔහේ ඉන්නේ මොන දිහාමද? ඔහේ තියෙන දන්සල් මොනවාද? ඔහේ ඉන්නේ මොන දිහාමද? ඔහේ තියෙන දන්සල් මොනවාද? මේක යටින් අනිවාර්යෙන්ම ඉන්න පළාතත් එක්ක කමෙන්ට් සෙක්ෂන් එකේ මොනාද තියෙන දන්සල් කියලා දාගෙන දාගෙන දාගෙන දාගෙන යන්න. එතකොට මේක නිකන් ගයිඩ් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නූන කෙනෙක්ට. මේ තියෙන දන්සල්, මේ තියෙන දන්සල්, මේක ඔය දව මාතර තියෙනවා, මෙන්න මේවා අපි යමු මාතර. මෙන්න තියෙනවා රත්නපුරේ, අපි යමු රත්නපුරේ. එහෙම කියලා කට්ටියට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලගේ ගෙවල් පැත්තේ තියෙන දන්සල් මොනවද කියලා පැත්තත් එක්කම පළාතත් එක්කම අනිවාර්යෙන් දාගෙන යන්න. සැහෙන කමෙන්ට්ස් ඇවිල්ලා තියෙනවා. මං හිමින් හිමින් කියන්නම්. හරිද? අපි කෝඩිත්ත කියනවා කෑගල්ලට ඉන්නේ කෑගල්ලේ නම් දන්සල් තේ කියලා. එයා කියනවා හැබැයි මේ සැරේ ටිකක් අඩුයි වගේදත් කියලා හිතනවා කියලා. එහෙමද? මන්දා මම නම් මේ පහු කරගෙන අප හැම තැන්වලම ෂා කියලා හිතන තරමට මා ලස්සන්ට දේවල් ඔර්ගනයිස් කර කර තිබ්බ කැටිය. ඊගාට චූටි චූටි කියනවා මන් නම් ඉන්නේ දරණියගල, දන්සල් නම් මෙහෙ තිනවලු ඕන තරම්. ඔහෙද දන්සල් විවෘත කරන්න ඉන්නේ කියලා අහනවා. බෑ, අවම කරදරයි. ඔක්කොට මුන්න උම්ම දෙන්න වෙනවනේ. අසංක මදුෂාන් මන්නම් කොටු ගොඩ හෙට නිවාඩු දාලා දන්සල් වඳින්න යන්න තමයි හිතාගෙන. නෑ, හෙට නිවාඩු දාලා දන්සල් වඳින්න යන්න හිතලා වගේලු. ඒකදී ඔය අහන්නේ කියලා කියනවා. කෙලිම පටන් ගන්නවා බම්බල පිටේ. මං හැරෙන්නේ මොන පැත්තටද කියලා තීරණය කරන්නේ ඔගොල්ලෝ තමයි. කියන්න බෑ, හොරා වැගේ ඇවිල්ලා මාත් ඔගලගේ දන්සලෙන් කාලයයි දන්නේ. එතකොට ඔගලන්ට මම අඳරන්න වැලි හූ හූ උපල රංග. අපි දන්සල් කෙසේ වෙත අපා වැස්ස හිඳ ගංවතුර එනවට බය ඉන්නවලු. කලින් නිවුස් එකෙත් කියවන්නේ නේද සමනෙන් ගංවතුර එන තැනක නම් ඔයා ඉන්නේ. අවදානමක් ගන්න නැතුව පෙර සූදානම් වෙන්න කියලා ඉතින් මාත් ආදරෙන් මතක් කරනවා. කවන්නේ පරිස්සමට ඉන්න දමි දර්ශන. එයා වෙන මොකක් දෙකක් කියලා තියන්නේ කුමාරියා. උමයන්ත කියනවා බලංගොඩ තිනවලු අයිස් ක්‍රීම් ෆ්‍රයිඩ් රයිස් කඩල. මේ අහන්නකු මම දැක්ක ඇත්තටම වීඩියෝ ක්ලිප් එකක්, ටික්ටොක් එකක්ද මන්ද මට දැන් මතක නෑ, යූටියුබ් ෂෝට් එකක්ද මොකක්ද මන් දැක්කා. මාර ලස්සනයි බලංගොඩ අරනිකං අර අපි රත්නපුර සමන් දේවාලේ පහු කරගෙන යනකොට සමන් දේවාලේ පෙරහැර කාලේට අර පාර සරසලා තියෙන්නේ උඩට වියන වගේ මොනවාද බල්ෆල් දාලා එහෙම බලංගොඩ ටවුන් එක හදලා තිබ්බා බෞද්ධ කොඩිය පාට පහින් බල්ෆල් දාලා බලංගොඩ හගෙන ඉන්නවනම් කවුරු හරි කෙනෙක් හරි ලස්සනය ඇත්තට ආස හිතුන දැක්කම බලංගොඩ හරි ලස්සනට තිබ්බා කොහොම හරි ඔගල ඔගල ඉන්න පැත්තක හැම මොනවද තියෙන දන්සල් කියලා මේකේ කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අපි කට්ටිය ගෙන්න ගමු හරිද මේ කපිලගේ ගින්දර හැන්දව හතර වෙනකම් මං ඉන්නවා යත් එක්කගේ ළඟ

0: FM 95 94.8 ගින්දර හැන්දෑව විද්භාෂේ
1: දවල් ලිඛාවේ විනාඩි 13යි වෙලාව. අද ෆ්‍රයිඩේ. ඒත් එක්කම ඔගලන්ට මතක් වෙනවා මොකද ලොකුම එක, අපි ලගේ DJ නයිට් එක රැන් 9 ඉඳන් 12 වෙනකන් ඔයාලගේ ෆ්‍රයිඩේ නයිට් එක චිල් කරන DJ නයිට් එක අද ඉඳන් නොසෑහෙන වෙනස් උනේ. ඒක වෙන්න මෙහෙමයි වෙන්නේ. ස්පෙෂලි කියන්න ඕනේ FM 95.8 ඔයා නෙත FM අහනවා වගේම තමයි DJ නයිට් එක හැමදාම බලන්න සෙට් වෙනවානේ නෙත FM ඔෆිෂියල් ෆෑන් පේජ් එක පැත්තෙන්. වතාම අපි ලගේ නෙත FM ඔෆිෂියල් ෆෑන් පේජ් එක ලයික් කරලා ෆලෝ කරලා නැත්නම් ලයික් එක ෆලෝ පාරක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අදත් DJ නයිට් එක ලයිව් ඕගලන්ට බලන්න පුළුවන්. මේ කැවිලා නිකම්ම DJ නයිට් එකක් නෙමෙයි, මේක බැටල් එකක්. හරියටම කියනවා නම් DJs දෙන්නේ ලංකාව හොල්ලන DJs දෙන්නේ දෙපැත්තේ ඉඳගෙන මහා ද්වන්ද සටනක් අද දෙන්න ලෑස්තියෙන් ඉන්නවා. මේක ඉතින් අහන්න වගේම බලන්න තෝනි. ඒක නිසා තමයි මම Facebook Live එකට ජොයින් වෙන්න කියලා කියන්නේ. එක DJ කෙනෙක් කියනවා DJ අංජු. අංජු එන්නේ රත්නපුරේ ඉඳලා. ඒ වගේම DJ ෆ්ලෑෂ් ඉනෝ අනුරාධපුරෙන්. ලක්ෂණ හැන්ඩි කල්ල දෙන්නේ. මේ දෙන්න ඔන්න ලෑස්ති වෙලා ඉන්නවා DJ සංග්‍රාමය අරගෙන එන්න. පල්ලවෙනි වතාවට රේඩියෝ එකකින් ඔගලන්ට අරගෙන ඔයාගේ මනාපේ නොවාගේ දිස්ත්‍රික්කයේ ඉහළට ඔසවල තියන්න අදරයි පුළුවන්කම තියෙනවා. දිනානේ රත්නපුරද? එහෙම නැත්නම් අනුරාධපුරද?

0: අපලගේ ගෙන්දර හන්දාවේ පළවෙනි පැයි පළවෙනි කමර්ෂල් බ්‍රේක් එක වෙලාව එකයි දහ අටයි.
1: අලුත් තැන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලෙ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර ගුවන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
1: විෂන් කියා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී මේ 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක ආක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අව කණ්ණාඩි, සිවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-283-0585.
3: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540.
4: කොහෙන්ද මේ JBL එක?
5: කීල්ස් එකෙන්
6: රුපියල් 3000 කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න, Nexus app එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, ස්පින් කරන්න, win කරන්න. කොන්දේසි සනියම නදලවේ.
7: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
8: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
9: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
10: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
11: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
12: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔයගන්ට මොනවද හිතුනේ?
11: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
10: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
9: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
11: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
13: Brought to you by
1: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
14: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ස්.
15: සදාහරිත ව්‍යවසායික සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
16: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
17: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
18: Net FM Algo Town.
19: නේත්‍රාලෝක වෙසක්.

Daval lekai vidani visse dekai velavo. Api lagi gindere handa vahagini na. Palavini paya. Ohe inne buna disa vidu. Ohe theena dansal muna. Api lagi me Facebook post ekita. Comment section ekige comment ekak dagire anna. Hamotama guide ekak widiyata pawichchi karanna puluwan wenna. Theena tanat ekka dansal kohe kohida theene munu munuwanda theene kiyala. Anivarenma dagire anna. Harada? Hari api amu me WhatsApp ekak patata hi vastu. Good afternoon. Ada chure awwak deelalu. Oyawa nawathilla ahanna wenne nalu duwa duwa hari. Kumara edirika wela ganne pai neda? Passara Shambhi thepali devli Shashi danika Ranji Mali Akenya Bathika. ආදර සුමේධාක වේගතු කරගෙන ඒ වගේම කැනඩාවෙන් චන්න එන්ජි මිෂෙල් ඇඩ්‍රියන් ඒන්ජල් පුංචි සොෆියා මේ කටිය වේගතු කරගන්නවා ඔය උම්මයික කොමලම රඳුනු කර බෙදා ගන්න හරිද හයි වාශයක මොටෝගේ ෆොටෝ එකක් ඕනි අනේ ඉන්න බලන්න උම්ම කැටේ අදත් අපි වහගෙන ඉන්නේ දෙනියයි මලියකා අනේ මලියකෝ ආදරෙන් ඒගතු කරගන්නවා ජය වේවා ඊට පස්සේ පොදිනි කන්දේ ආනන්දයේ කවියක් ලියලා තියෙනෝ වෙසකේ සිරිය සෑම දින හට පෙන්වන්න දැඩි වෙහස කරන් net පෙර මුනේ ඉන්න සැරසෝ සුර පුරය netangin දැක ගන්න හින්වත හෙට දිනේ කෝර ගල එන්න ආව ආව ඔව් ඇත්තටම කූරගලට එන්න පින්කම් බොහෝමයක් සංවිධානය කළ තිනවා ඒ වගේම තමයි විචිත්‍රවත් ආලෝක රටායක තොරන් පහන් කුඩු මේ හැම එකක් මේක දන්සල් තිනවා කූරගලට આવතින් ඇත්තටම හිතේ හැටියට ආමිස ප්‍රතිපත්ති දෙකමටම දෙක ඔය පූජා දෙවර්ගෙටම එකතු වෙන්න පුළුවන්කම තියෙනවා අරද පොදනි කඳේ ආනන්දයි ඒ වගේම නුවන්පතයි මේ ශදෝ අමෘද්දීපනේ ගයිනිකා අක්ක කටිය මාදරින් එකතු කරගන්නවා ලෑස්ති කියලා තියෙන සින්දු සේරුම් ටිකම අහන්න

රත්න පුරේට. අනේ සුභාකා ආදරෙන් නිකුත් කරගන්න පරිස්සමින් ඉන්න සුභාෂිණියක්කා දෙකම දෙකක් ආදරෙන් නිකුත් කරගන්න. අපි කන්දන්තට ඉහළගම බේකරියෙන් රසිකයෝ මෙසේජ් එකක් එවලා තිනු. ආනන්ද අයියා, ඒ වගේම මොඩියුසල සංගීත මල්ලි නිලු ගම්මිටේ පැත්ත, පැලන් පිටියේ හිරාණියක්කා, කැලිමඩලේ රේඩුවක, මත්තුමුගඩ සුනිල් කඩේ අයියාක්කා කටිය නිකුත් කරගන්න කියලා කියනවා. ආදරෙන් ඔක්කොමලම නිකුත් කරගන්න. Thank you so much මම වහගෙන ඉන්නවට. ජය වේවා. ඊගාවට හයි කිඳර වාශි. අපි චාමර ස්ටෝස් පනාපිටිය කලුතර. චාමරයයි තනෝජක්කයි එකතු කරගන්නම් මේ සින්දුවයි ඉතිරි ටිකයි ඔක්කොම අහන්න. පහුගිය ටිකේ අහන්න බැරි වුණාලු අපේ අකුරැසි අශෝට. එන්නලු මාතරට වෙසක් බලන්න. බලන බලන තැන තොරන් දන්සල්ලා.

ගාලේ හුලන් විටේ පාලම ගාව සුදු බේබි ටැක්සි එකේ අනුරායා. එයා කියනවා එයාත් එක්ක හයර එකක් යන සිල් සමාදන් වෙන සිල්ලැත්තුන්ට එයා හඳුන් කුරු පෙට්ටියක් දෙනවලු නොමිලේ. හයරක ගියෝතින් හඳුන් කුරු පෙට්ටියක් නොමිලේ. මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් නොවේ. අනේ ශෝකනේ, වාත් හරි ආසයි ඔය වගේ හරීම මොනාද අප්‍රසිද්ධි දේවල් කරන්න. එතකොට ඉතර මාර සැනසීමක් දැනෙනවනේ. කොහොම හරි අනුරයි ජය වෙන්න ඕනේ. ඉතින් හරිද වයිෆ් කාන්ති?

සංජය පුතා කසුන්ත දුවේ වගේම තොරුමි මඩහෙන ස්ටෝස් එකේ ඔක්කොමලම ඊට පස්සේ තව ඉන්නවා කිව්ව සෑහෙන සෙට් එකක් මාදව මයුර සලෝනිකේ සුදුමල් නුවන් ස්ටෝස් එකේ නුවන් එයාගේ බබාලා දෙන්න බුලත් විට කඩේ කුසුමක අජිත් ටීරූමිකේ අජිත් අයියා එයාගේ වයිෆෝයි වඳුරඹ වඩු මහත්තයා පිටුගල අයියා මේ කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවයි සින්දුව කොහොමයි අහන්න ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වේලාව දවල් 1:32.
3: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
4: Don't stop remix remake ekat happena DJ blast eka
5: anga galene igna kumariye
6: remi alagende
2: radio itihasse pratham vatavata lankaya superi DJ taru mohonata mohuna gatana DJ attack show eka
4: Net FM DJ Night Face to Face Attack Show Attack Show 3ට 3 තරංග වදින පළමු DJ සංග්‍රාමය රත්නපුර දිස්ත්‍රික්කය DJ Anju අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash ඔබේ මනාපයින් ඔබේ දිස්ත්‍රික්කයේ ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න. Net FM DJ Night Face to Face Attack Show අද රෑ 9ට.
7: Brought to you by
8: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953
9: Sloan Green Caps Your city, your ride.
10: Ceylon Green Life Plantation within Anagatheta Agana Ayojanayak. Mahansiyak nathu maasikawa superi aadayamak ganna denmama tanna 0111 437 1250.
11: Wasara 27 ka vishwasaniyathwaya samaga rasayai sampradayai ekata musukota lowatama rasaye bedena Susiko Bakers. Dan rasavat aahara paana catering sewawa samaga vimasim 0774445195.
12: E anuwana thirane obe demapiyan mahamagata dindamavi. Obawa සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
13: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි.
14: වසර 23ක අසම සම සතා හරිත රැකවරණය මිහිපිට ඇති කළ සතා හරිත ප්ලාන්ටේෂන් 24 වන වියට පා තබන්නේ රටටම රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ඇති කරමිනුයි. අසම සම වැටුප් දිරිතීමනා කොමිස් මෙන්ම දක්ෂතාවන්ට සරිලන තනතුරු සමග ජීවිතය තෘප්තිමත් කරන රැකියාවකට ආරාධනා.
15: WhatsApp කරන්න 076-441-1048 ඊමේල් කරන්න careers@sadaharita.com වෙත. සදාහරිත සමග බැඳෙන්න.
16: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 047-31-33-540.
17: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහැයෙන් සමරන්නට
18: නේත්‍රාලෝක වෙසක්
17: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
18: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
17: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
18: සවස 5:00 ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලන් කුලමේ ගුණරතන හිමි
17: රාත්‍රී 7:00 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
18: රාත්‍රී 10:00 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
17: පොහොය දිනට පසුදා රාත්‍රී 7:00 සිට පූජනීය කුට්ටි කුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
18: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න
17: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කෝරගල යමු
19: බැතිබරදායකත්වය
18: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
17: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
19: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස් වසර පහක වගකීමක් KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
20: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
21: Oh my god, this is original.
22: Nato?
23: Make up like a kinder hand ever, bro.
24: දවල්කයි විනාඩි 38යි විලම. මට කෝල් කළා ගින්දර හන්දාව අහගෙන ඉන්න වෙන මේක පොළොන්නරුවේ රමණී අක්කා. ඒගොල්ලන්ට හොඳ ටෝම පායනවලු. උගලන්ට අවු චෝටක් විතර ඕනි නෝ කියන්නලු පොළොන්නරුවෙන් එවන්නල්ලු වැඩිත් එක පායනවලු. බලන්නනේ එකම රටක් හැබැයි එක එක පැතිවල ටික එක විදිහයි. බුරලස්ගමේ රම්දි ක්‍රාෆ්ට් එකේ විමල් අංකල් කතා කළා. හෙට එයත් සිල්ලතන්ට දානියක් දෙන්න ලෑස්ති වෙන ගමල්ලු ඉන්නේ. ඉතින් කොහොම හරි වැඩ කොහොම ටික ලස්සන්ට කරගන්න ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. මගේ විමල් අංකල්ටත් මම ආදරෙයිනේ. ඊගාවට අපි අන්ඩෝඩි ෆේස්බුක් එක පැත්තට මං අද දාලා තියෙන පෝස්ට් එක ඔහේ ඉන්න මුණ දිහාවෙද ඔහේ තියෙන දන්සල් මොනවද සෑහෙන කට්ටිය කමෙන්ට්ස් දාලා තියෙනවා. ඔගලගේ පැත්තේ තියෙන දන්සල් ටිකට හොඳම ප්‍රමෝෂන් එක මේක හරිද? ඉතින් ඒ නිසා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයින පළාත කොහෙද ආයින මොන ප්‍රදේශයේද මොනවද තියෙන දන්සල් කියලා. එතකොට මේක බැලුවා ඕ මෙන්න යහ පැත්තේ තියෙනවා යමහලෝ කියලා යන්න තියෙන්නේ. ලක්ෂිත රෝෂණ එයා කියනවා කැලණි පන්සල් ගිහිල්ලා දෙල්ගඩ පැත්තේ ආවතින් දන්සල් දිගටම තියෙනවලු. හොඳට කාලා බැලුම් මහර හරහා ඔයාට කොළඹට ආපහු යන්න පුළුවන්ලු. නංගි එනවද ඔයා ලන්ච් එක අපේ ගෙදර මෂ්රූම් කරි එකකත් හදලා තියන්නලු. ඒව කිව්වහම නම් කටට කෙලත් වෙනනා. ඒක රහ ඇතිනේ. අනේ ඇතර වෙන්න පුළුවන්කමක් තිබුණදී මං ඇත්තම යනවා. ඉදවට අම්පාර හෙල්මට් ජැකට් කඩේ අයියා කියනවා හැම තැනම දන්සල් තියෙනවලු. හෙට දන්සල් කනවද පන්සල් යනවද පන්සල් ගිහිල්ලා දන්සල් කනවද දන්සල් කාල පන්සල් යනවද කියලාලු කල්පනා කරන්නේ. හිත හිත ඉන්න වෙසක් ඉවර වෙලා තියෙයි. උදෑංගි නතුවේ සුදුමැණිකේ මාතර දන්සල් දිගටම තියෙනවා. හෙට දවස පුරාම හිත පුරාම දන්සල් වැඳ ගන්න පුළුවන්ලු. අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවලු ඔයාත් එන්නලු. ඔන්න එනං ඒ පැත්ත ගියෝති ඇති වෙන්න අයිස්ක්‍රීම් කාලා එන්න පුළුවන්. හොර පාරෙන් මට වැඩියෙන් දෙනවද? චත්‍රි පීරිස් එන්න සතියේ දවස් පහම භාෂික උම දන්සලට. මෙව්වා ඉතින් කවුරුත් දන්සල් කියලා ගහලන තිබ්බට මෙව්වා දන්සල් තමයි මහත්තයෝ. හරි ඕකේ. ඉගාවට ඩිනාලේච රණසිංහ එන්න මීරිගමට අඩියෙන් අඩිය දන්සයිලෝ. වාව් මොනාද තියෙන්නේ? ඐ ස් ති ල පන්ති ල කඩල ති ලු මලු පන්ති ලු ංයොක ති ලු මයි අම්මේ. ඔන්න යනවනම් පැති මීරිගම හොඳයි. ඉගවට නිශාන්ත රත්නායක කියනෝ බත්තිිකක් කන්න එනවයි බණ්ඩාර වෙලට වඩ්ඩිංග කාලයන්න එනම් එන්නේ. ලසන්ත කුවර එන්න යටියන්තට දන්සල් තියනෝ පැලෙන්න්න ෆ්‍රයිඩ් රයිස් දන්සල සමන්දේවාලි ගෞවමල තියෙන්නේ නෝඩල්ස් දන්සල ලංක බැංකෝ ගාවලෝ රස කැවලි දන්සලක් තියනෝලු කවු කබුලු මුල්ල මන්සල ළඟ. මේක නම් මට ගැලපෙන දන්සලෑ මම කූඹියනේ. තව පරුසැල්ලි දන්සල් දෙකක් තියෙනවා රයිස් දන්සලකයි අයිස්ක්‍රීම් දන්සලකයි ගරා ගොඩක් තියෙනවා එන්න කියලා කියනවා. ෂා මොනාද අඩු එතකටනේ හැම දෙයම තියෙනෝනේ. ඉස්සර රාජපක්ෂ කොස්ලන්දට එන්න ඕනි තරම් තියෙනවා භාෂේ. මේ මෙතන තියෙනවා මරු මරු ඒවහරද, ෆ්‍රයිඩ් රයිස්, අයිස්ක්‍රීම්, රොටි, පරාට. පරාට දන්සල තියෙනවද? අවව මේක හරියන්නේ. දැන් කරන්න තියෙන්නේ වාහනේ අරන් ලංකාව පුරාම හේ මෙහෙම මෙම මෙම මෙම මැප් එක හදාගෙන දන්සල් තියෙන ගාන මාක් කරගෙන යන්න තමයි තියෙන්නේ. අනේ ශෝකනේ, ආගේ කමෙන්ට් එකත් අනිවාර්යෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ ඩ්‍රොප් කරගෙන යන්න. අපි යන හදන්නේ තව ලස්සන හින්දි ට්‍රැක් එකක් අහන්න. ඔකෝටම කලින් ෆිල්ම්ස් ඇගෙන ඔගලන්ට මතක් කලින්න. ගෑන් ළමයිනේ පීරියඩ්ස් දවස් කියලා ඔයාගේ ජීවිතේ වැදගත් අවස්ථා කිසි දෙයක් නැති කරගන්න එපා. හරිද? ඩේ ටු ඩේ ලයිෆ් එකේ වාකරන හැමදේම වෙනසක් නැතුව පීරියඩ්ස් දවස් වලටත් කරගෙන යනවාට හොඳ සපෝටිව් පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. මම මේ කියන්නේ හොඳ පෑන් එකක් ගැන. ඔයාට ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති හොඳ පෑඩ් එකක් තෝරනවා නම් වෙළඳපළේ සාධාරණම ගානකට එන පෑඩ් එක තමයි ෆෙම්ස් ඇය. නම කියලා නම් බලලම අරගන්න. මේ තරම් සාධාරණ මුදලකට වෙන පෑඩ් එකක් නම් එන්නේ නැහැ මහත්තයෝ. අපි යමු WhatsApp එකට. හරිකම දුලානිය කහයි. අනේ ආදරෙන් ඕවත් එකතු කරගන්න. රම්පුතේ හෙට වෙසක් නිසා බෙග් මාස්ටර්ගේ සින්දු ටිකක් අහමුලෝ. ඉන්දික සමර නායක අහමු.

0: FM 95 94.8 ගින්දර හැන්දෑව විද්භාෂී
1: දවල් එකයි විනාඩි 46යි වෙලාව. ගන්න ස්කූටියක් හොයෝහේ හිටියනාග ඕ ඕන තරං නම්වලින් ඕන තරම් ලංකාව ගන්න තියෙනව තමයි ස්කූටර්ස්. හැබැයි මහත්තයෝ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා කටඇරල කියන්න පුළුවන් එක්ස්පෝර්ට් ක්වලිටි ස්කූටර් එකක් මේ දවස්වල ලක්ෂක ඩිස්කවුන්ට් එකකට අරගෙන පළවෙනි මාස තුනේ ලීසිං වාරික තුනෙනොත් නිදහස් වෙන්න පුළුවන් නම් මේ චාන්ස් එක නම් ඔව් මගේ අරගන්න එකක් නෑ. අනිත් එක මේ චාන්ස් එක වෙන මොනම ස්කූටියකින්ව තාට ලැබෙන්නෙත් නෑ. ඒ නිසා තමයි කෙරි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එක මම ඔයාලට මේ චාන්ස් එක ගැන මතක් කරන්නේ. ඔක්කොටම වඩා තව වාසියක් තියෙනවා. මේ අපි ඉන්නේ පෙට්‍රල් ක්‍රයිසිස් එකක් තියෙන කාලෙකනේ. ඉතින් ඒ හින්දා කොහොමද පෙට්‍රල් සුවඳට පවා දුවන බයික් එකක් තිබ්බොත් අතෙන්ට මෙතෙන්ට ළඟට ළමයාව ක්ලාස් එකට දාන ඊගාවට හදිස්සියට පරක්කුනම් ඔෆිස් යන නේද? ඕන ට්‍රැෆික් එකක ඕන අසක බුල්ලක දාලා දඩේ විදිය දුවල යන ස්කූටිය ගෙදට ඕනමයි. ඒකත් හොඳට තෙල් කරන ස්කූටියක් නම් මෙන්න පුතේ තෝරගන්න. ආය අනම් මනම් තෝරන්නේ නැතුව කෙඩි රයිස් ලීඩ 1-5 පෙට්‍රල් ස්කූටර් එක. මේක අඩුම ඉන්ධන ප්‍රමාණයකින් වැඩිම දුරක් යන්න පුළුවන් විදියට හදලා තියෙනවා. ඒක කොහොමද? අදනොද මේකට පාවිච්චි කරලා තියෙන 1-5cc අදවලත එන්ජින් එකක්. ඒ වගේම තමයි පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා හදලා තියෙන්නේ. ආන් ඒ හන්ද තමයි පෙට්‍රල් සුවඳට පවා දුවන්නේ. ඒ වගේම මං අර කිව්වා වගේ රුපියල් 796,500ක් වෙන ස්කූටි එක මේ දවස්වල ලක්ෂක ඩිස්කවුන්ට් එකකට වාට ලැබෙන්නේ. ඒ කියන්නේ රුපියල් 6,96,500යි. ඒ වගේම මේ ගාන්ට දීලා පළවෙනි මාස තුනේ ලීසිං වාරික තුන KD Rice Motor Company Private Limited මේ ගෙවනවා කිව්වොත් ඔහේ අරන් පදිනවා අපි ගෙවනවා කියලා තමයි ඒගොල්ල කියන්නේ. ඉතින් ඔහෙත් හිත හිතින් නැතුව ගන්නෝ. තොග සීමිතයි හරියෝ. ඉහින් ඉක්මන් කරන්නයි තියෙන්නේ. වැඩි විස්තර දැනගන්නවට කතා කරන්න පුළුවන් 0676-46397 0676-46397 නුගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. හයි භාෂි අපි ගාලු උඩල මත සනස නෙමෙයි සමන් ස්ටෝස් එකෙන්. සමන් අයියා කොහොමද? උතුරන්න හරියන්න ඕනි ඉතින් ඈ. ආදරේ නෝගේ වයිෆ් ගීතානේ ගවට දුව නිමේෂිකා පුතා දනුද්‍ර මාටින් අය කරාපිටිය හොස්පිටල් එකේ රංග සහන් මේ කටියමත ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම මහරගම ජනතා මාවතේ චමෝ චාමුරු මිලින්ද මහින්ද ඉගවට සාරංගය හෂාන් අය සුමනේ අංකා වගේම මාවත එකතු කරගන්නවා කියලා කියන අර මීගලන්ට මම බාරයක් වෙලා තිනා නියුම් අදක ගානේ හැමදාම දෙනවා කියලා. ඔන්න අදත්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දැන් වේලාව දමලිකයි විනාඩි 53යි. අපි යන හදන තව ලස්සන සින්දු ටිකක් අහන්න. හිතන්නේ මේ තමයි අපිට මේ පැය අහන්න පුළුවන් අන්තිම සින්දුව. කෝටම කලින් ඕගලන්ට සෙවනගල ආයුර්වේදය ගැන මතක් කරන්න ඕන. සෙවනගල ආයුර්වේදයේ සැහෙන ප්‍රොඩක්ට්ස් හැදෙනවා කමල්බන්දුල වීරපිරුව මහා වේද මහත්තයාගේ පූර්ණ අධීක්ෂණයත් එක්ක. හරිද? අවුරුදු 40කට වැඩි විශ්වාසයත් එක්ක අපේ වේදකම අපේ උරුමය රැකගත් සෙවනගල ආයුර්වේදයත් එක්ක මේ නිෂ්පාදනය කරන ඖෂධ ගෙන්න ගන්න හිතේ කිසිම බයක් සැකක් තියාගන්න ඕනි නෑනේ නේද? අනිතක තමයි සිංහල වෙදකමට අදාළව මේ තියෙන දේවල් අපේ ඇඟට කොහොමවත් පත්තියක් අතුරු අබාධ නැතුව ලෙඩ සුව කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට සෙවනගල ආයුර්වේදයේ නිෂ්පාදනය කරන නිෂ්පාදන අතරේ තියෙනවා සෙවනගල මධුමේහ හරණී කැප්සියුල්ස්. මේවා බිව්වා කියලා කියන්නේ සීනියමාරුව තේරුවා නම් ඔන්න සුවයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සෙවනගල මදුකා කැස්සට පැනිය මේ දවස්වල නිතරම තියාගන්න ඕනේ. මොකද හන හන අය හචෝස් හචෝස් ගානවා. කහිනවා, ඇඟපත රිදෙනවා කියනෝ, උණ ගැතියයි කියනෝ, මේ ඔක්කොටම ප්‍රත්‍යක්ෂ ඖෂධයක් තමයි සෙවනගල මදුකා කැස්සට පැනිය. ඒ වගේම ඔයාගේ ලිවර් එකේ තෙල් නාන පැටි ලිවර් නම් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල්ස් ඔගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. කැමති කිසිම ඇපිටයිට් එකක් නැත්නම් බඩ රිදෙනවා නම් කැක්කුමයි නම් අජිර්ණ ගතියයි නම් 100% ස්වභාවික සෙවනගල සමෝධිකම් පාවිච්චි කරන්න. මේ ඔක්කොම නිෂ්පාදන වාටි ඉන්න තැනකට ගෙන ගන්න පුළුවන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කතා කරලා 047 31 3540 කතා කරන්න වැඩි විස්තර ඔක්කොම ටිකම ඔගලන්ට දැනගන්න පුළුවන්.

0: සන්ධි සෝයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සන්ධි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සන්ධි සෝය උදා කරගන්න 0810 397 399 යාමතා දීකායු ජොයින්ස් රීබෝන් සන්ධි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
1: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිපර දායකත්වය මාතර ෆ්‍රීලන්.
0: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
2: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
0: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
4: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
0: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාස සේනාරත්න අමීෂ මිනෝල්
4: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
0: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය හොඳම දේ අඩුම විලට තිප්ප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.

0: ගල් පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: ආ පැටියෝ කොහොමද
3: සින්දුවක් අහනවද
4: ඉතමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
3: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
1: දැන් වෙලාව දෙකයි එකයි

0: රොටතොට ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: netlis me pay rotatota pain pay අලුත්වන අලුත් pay විපස්සුම
3: අයිබෝන් මේ පැය රටතට සමගින් මම සචිනී. මෙවර ශ්‍රීපාද වන්දනා සමය විසක්පුර පසළොස්වක පොහොය දින හෙට දිනෙන් අවසන් වන බව ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා. එවෙනුවෙන් ශ්‍රීපාද උඩමළුවේ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබවයි උන්වහන්සේ පැවසුවේ. විසක් පොහොයට පසුදින එනම් 31 වනදා ශ්‍රීපාද උඩමළුවේ පැවැත්වෙන එම ආගමික වතාවත් වලින් අනතුරුව උඩමළුවේ තැන්පත් කර ඇති සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව හා දේව ආභරණ මාර්ග හතරක් ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ දක්වා පෙරහැර මගින් වැඩම කරවීම සිදුවනවා. එලෙස වැඩම කෙරෙන සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව දේව ආභරණ ශ්‍රීපාද අවාරිය අවසන් වනතේ කිම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන බවයි ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් වැඩිදුරටත් පැවසුවේ. මීළඟට නිවුස් පසර තුනට.
0: Netnews, මේ පැය රටතට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දැයේ නැන පහන් දල්වන සඳහම් සිතිවිල්ල.
2: ඇවිත් යන්නටා මේ සංසාර ගමනේ අතරමක හමුවන සියල්ලන්ම සතුටින් තැබීමට උත්සාහ දරන්න. ඒ ඔබේ සතුට වේ කොතැනකදී හෝ ඔබටම හමුවනු ඇත.
1: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
3: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා සන්ධි රෝග සති 4න් සෝ කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10ක වට්ටමක් දිනා ගන්න 0710297399 0710297399
5: ගින්දර හැන්දෑවා
6: brought to you by
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
8: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
10: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
11: FM 95 94.8

0: under händen och vi bashi.
1: Sedekai bina di hatai belau. Apa lagi gender handa wahagini nda dewi ni payah thamai bi patan gan. Me payah thath call kerala WhatsApp ke chat tiket set twela. Eh mana tan? Facebook post tiket comment agak dana. Kita ino kumalat wala sun sin doag dedicate kerana chance kita ino. Hariyo. Oh hey ini mana diha wida? Oh hey tiene dansal mana? Comment section ke comment agak kani warin dagi ni. ඔයාගේ දන්සලට ප්‍රී ප්‍රමෝෂන් එකක් දෙන්න යන්නේ. හරි, අපිට කමෙන් සෑහෙන්න තියෙනවා. අපි බලමු මේ අතරේ මොනවද මොනවද තියෙන්නේ කියලා. මනිල් බණ්ඩාරක්ක කියනවා බලංගොඩින් පටන් ගත්තාම අඩියෙන් අඩිය දන්ස. සුන්දර බෙලිහොල්ලෝයේ පැත්තට එන්න, සබරගමු කැම්පස් එක පැත්තට එන්න ඕන තරම් දන්සල් තියෙනවා කියලා කියනවා. ආව්. ගොඩාක් ක්‍රීටර්. මගේ නැහය බලංගොඩ පැත්තට හැරෙයි. ඊගාවට අමීෂ රංගිකා කියනවා අපි නිගම්ව ඉන්නේ අපේ ගම මුන්නක්කරය. මුන්නක්කරය ලිටල් හෑන්ඩ්ස් ප්‍රී ස්කූල් එකේ සව දන්සලක් දෙනවා අපි. නිගම්ව ටවුන් එකේ දන්සල් ඕන තරම් තියෙනවා කියලා කියනවා. ෂා නැහය නිගම්ව වලට හැරෙයි දන්නේ. නෝටි නායක් ඒ පැතිවලට හැරෙනවා. ඉන්දික උදේ කුමාර සහදාරාධනා තෙවන වරටත් සංවිධාන කරනු ලබන කුරක්කන් කැඳ දන්සල ඔන්න 31 වෙනිදා උදේ 10 ඉඳන් පුහුල් පොළ ජලාශය අසලදී පවත්වනවලු. ඒ පැත්තේ ඉන්නව නම් අනිවාර්යෙන්ම එන්න. කුරක්කන් කැඳ එකක් රහාට වීලා යන්න. ඊට පස්සේ මෙන්න මේ කටයුත්ත එකතු කරගන්න අපේ පොද්දෙනිකන්දේ ආනන්දයය දාලා තිනවා දැරණීගල කොට්ටාෂේ. දන්සල් ඕන තරම්ලු, මඤ්ඤොක්ක තිනවලු, රොටි තිනවලු, පාන් තිනවලු, ආයිගාවට අයිස්ක්‍රීම්, කඩලෝ, ඒ වගේ ගොඩාක් දේවල් තිනවා කියලා කියනවා. වාශි බබෝ හැමදේම පාර්සලයක් ගානේ දෙන්නලු. එන්නලු කට්ටියටම වඳින්න. ඊගාවට නිමලයි කියන අපි ගාලේ බද්දේකම හරිය භාෂය දෙකක් ආදරේලෝ. ආදරේ ආදරෙන් එකතු කරගන්නවා. චන්දන මාපලගමගේ සම්බුදු තෙමගල සිහිකරමින් මහා පහන් කෝඩු ප්‍රදර්ශනය සහ දන්සල රා 30 වෙනිදා රෑ 7ට වඩිරිඟු දන්සලක් තියෙනවා. මැයි 31 රෑ 7ට එතනම නූඩල්ස් දන්සලක් තියෙනවා. කල්ල වෙනිදා රෑට මඤ්ඤොක්ක දන්සලක් තියෙනවා. මේ අහල පහල කිරුළපන සිරි ඇලන් මැතිනියා රාමයේදී පැවැතෙනවා කියලා තමයි කියන්නේ. කිරුළපන පැත්තේ ඉන්නවා නම් ඔන්න සිරි ඇලන් මැතිනියා රාමයට යන්න. අමතක කරන්න එපා 30 31 පළවෙනිදා මේ තුනේම රෑ 7ට ගියා නම් 7 වෙනිදා බඩේරිංගෝ. ඊට පස්සේ 7 වෙනිදා නෙවෙයි 30 වෙනිදා බඩේරිංගෝ, 31 වෙනිදා නෝදෝස්, ඒ වගේම පළවෙනිදා මඤ්ඤොක්ක කාලේ ඉන්න පුළුවන්. ඒ වගේම චරිත් නානය කරගාල විද්‍යාලෝක විද්‍යාලය විද්‍යාලෝක වෙසක් කලාපේ දෙදින පුරා දිවා රාත්‍රී මහා ෆ්‍රයිඩ් රයිස් දන්සල අතුලුව කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය කරනවලු, භක්තිගේ වැඩසටහන් තියනවලු, වෙසක් කුඩු තරග තියනවලු, මේ වගේ සංස්කෘතිකාංග ගොඩාක් තියෙනවා කියලා කියන 30 31 දවස් දෙකේම ගාල විද්‍යාලෝක විද්‍යාල පරිශ්‍රයට අවුතින් දන්සල් වගේම මේ ඔක්කොමත් එකම එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ලලිතයි කියනවා පොල් රොටි දන්සලක් තියෙනවලු හෙට උදේ 9 ඉඳන් දුම්බර පාරේ බඩල් පාලම අසලදී. අමේ අමේ පොල් රොටි ඉංගුරු ප්ලේන්ටියකුත් දෙයිද? අපි එනකන් ඉන්නා

야티한테도 야티한 도덕 기억했네요. 네, 왔잖아. 야티한테도 타이타닉 슬로니키 이가부터 야티한테도 타이타닉 모터스 타이타닉 젤러스 미우코기마 아디파티투마 라고 보스게 아누그라인 내걸로 아이스크림 단슬락 드노루 아우아우 වැඩේ ලස්සනටම වෙන්න කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරන ඕනේ යටි අන්තට කටියට මේ මහා අයිස්ක්‍රීම් දන්සලට යන්න පුළුවන් අහමද ඒ වගේම යටි අන්තට ටයිටනික් සලෝනිකේ මගේ තුෂාර අයියමයි කොල්ලෝ ටිකයි ආදරෙන් එකතු කරගන්න ඕනේ ටිරෝන් චන්ද්‍රා මාස්ටර් මේ කටිය ඒ වගේම පැලන් පිටි හිරාණියක්වත් ආදරෙන් මතක් කරන්නලු ත්‍රිවිල් පාකේකේ ලසන්ත කොල්ල ඇතුළු පීපල්ස් බැංක් එක ගාව ත්‍රිවිල් පාකේකේ කොල්ලෝ ටික ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා හයර් වැඩි වේවා සරු වේවා ජය වේවා ඉගාවට කඹුරු මොලේ රොටි කඩේ ඔක්කොමලත් සින්දුවකට දාගමයි කියලා කියන අපි මේ සින්දුවටම ඔබගමු ඉගාවට කඩුවත රංජනී අම්මා කතා කළා එයා කියනවා එහේ ආවරින් බත් පාන් බීම අයිස්ක්‍රීම් කඩලා ඔය ඕන එකක් තියෙනවා කියලා ඒ වගේම රංජනී අම්මලයි ගෙදර දන්සලුන තොන්නම් කාලපයන්න පුළුවන්ල ආදරේ ආට නයින රූපිකා තරු සඳු ටෙහන්ස රසුනාදී ජයනි මංජලා ඉගාවට තකවුද ප්‍රියන්ත සමරනායක සමන් හිමේෂ් අයිරංගිනී අම්මා එයාගේ ලේලි අයිරංගිනී රොහන් පුතා ඇතුළු කොමලම පවුලේ කට්ටිය එකතු කරගන්නවා ලස්සන සින්දු ටික ඔක්කොම අහන්න හරිද මංවාට දෙකක් ආදරේ හරි ඊට පස්සේ අපි යමු දුවලා දුවලා WhatsApp එක පැත්තට මෙසේජස් ගොඩායි එකක්වත් ඉදිරි කරන්න ලෝබයි එහෙනම් ඉක්මනට කියාගෙන යමු දෙහිවල නැදිමල ඇන්ඩර්සන් රෝඩ් එකේ චන්දන ස්ටෝස් එකේ චන්දනයි චන්දනී අක්කයි මේ සින්දුවටම වහරගම චමෝද් මල්ලි හෂාන් මල්ලි මහින්ද අංකල් කට්ටිය මේකතු කරගන්න කියලා කියනවා හෙට අනිද්ද දන්සල් එම්මට තියෙනවලු දෙහිවල පැත්තේ එන්නල දෙහිවල නැදිමාලෙට ඒකනම් ළඟයි නහය පැත්තට ඇරෙවී තන්නේ නැහැ බලමු බලමු නහය කියන දෙයක් තමයි ඊගාවට ආදරණීය රම්පති සුබ දහවලක් අපේ ෆැමිලිකේ කොහොම ඔයාදර ලස්සන සින්දුවක් කෝට මේකට කරගන්න කියලා යකල බිරියානි කඩේ බියංක අක්ක කියනෝ දැන් කොහොමද ඔයාගේ කකුල සනීපයිද තුවාලයක් උනානේ නේද ඒක ඉක්මනට සුව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හරිද හයි හයි දයක්කේ සුබ දහවලක් අපි තව සද්දට හගෙන ඉන්නේ අපිවත් සින්දුවකට එකතු කරගන්න සුමන ඉලෙක්ට්‍රොනිකස් අම්පාර හයි ප්‍රබෝධ ආදරෙන් එකතු කරගන්න යට උමෝනිලෝ ඊ ලංචයි හයි භාෂ්‍යකා කොහමද වෙනද වගේ මහගෙන ඉන්නේ ඔයාව සින්දුවක් අපිට අතෝනි අපි සුහදා ගෲප් ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙල ජය වේවා කොහොම ආදරෙන් එකතු කරගන්නයි හයි භාෂ්‍යෝ දන්සල් වඳින පරිස්සමින් හොඳේ මේ දවස්වල ලොකෝ උනක් යනවා කාටවත් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා දන්සල් වදින්නේ පරිස්සමින් කියලා ගාල්ලි කොට්ටවගම චරිතය කියනවා මාස්ක් එකක් දැම්මත් කෝකටත් හොඳයි ඉතින්

0: वितरक नवे देख डीजे अटैक का
1: नॉन स्टॉप रीमिक्स रीमेक एक हैप्पीनर डीजे ब्लास्टिका
0: रेडियो इतिहास से प्रथम बतावटा लांकेय सुपेरी डीजे थारु मुहुनट मुहुन गेटना डीजे अटैक शो एका
1: Net FM DJ Night Face to Face Attack Show Attack Show 3 3 තරංග වදින පළමු DJ සංග්‍රාමය රත්නපුර දිස්ත්‍රික්කය DJ Anju අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash ඔබේ මනාපයින් ඔබේ දිස්ත්‍රික්කය ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න Net FM DJ Night Face-to-face attack show. Adoran Naveta.
2: Brought to you by...
3: ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-447-7953
4: Sloan Green Caps Your city, your ride.
5: Amrita වලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
6: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
8: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit
10: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
11: ඒයි
10: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
11: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
10: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
12: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
13: වැඩි උනාම
14: එපා වෙනවා
13: මදි උනාම
14: ඕන වෙනවා
13: ලුණු

0: පොහෝතා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: හිත ඉල්ලන සිංදු ඇහෙන කින්දර හැන්දෑව විත්පාශී
2: හවස දෙකයි විනාඩි විසි හයයි වෙලව අපි තව ලස්සන සිින්දු ටිකාක ගින්දර හැන්දෑවෙන්න හන්න යන්න හදන්නේ කොල් කරපු කටයකි නෝ මේ සිින්දු ටිකහන්න එකතු කරගම. ගාලි ගෝනු ප්‍රමාල්කි කතා කලා ආවත අතරෙන් එකතු කරගන්න ඉගාවට කලිගෙඩිහෙනි මුණසිං අංකල් කතා කලා එහිතිනලු නූදල් සයිස්ක්‍රීම් කඩලා ඕන තරන් දන්සල් තියෙනවලු. කඩල දන්සලට නම් එයත් කඩල කිලෝ පහක් කරන් දුන්නලු. අනි ශෝකනේ මං ආදර ආදරින් එකතු කරගන්න හරම පරිසමට ඉන්නෝනී ජයවේවා. ඉගාවට මාබිම කාන්ති අම්ම කතා කලා ඒනුක ඉමාලී වගේම මල්ටිවසල සංගීත් මල්ලේ ඒ වගේම බුසුබුසු කල්ලවත් එකතු කර ගන්නලව ආදරෙන් ඔය කෝම එකතු කරගන්න පරිසමට ඉන්න මම දෙකෝ දෙකා කාදරේ හරද. හරි ඔගලන්ගේ ගමේ මොනාද තියෙන දන්සල් අපේ කටියව දැනුවත් කරන්න තික කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. නිතෆෙම් ඔෆිෂියල් ෆෑන් පේජ් එක පැත්තට එන්න පොඩ්ඩක් දැන් පහලට ගිහින් තියෙන පෝස්ට් එක. මම හිතන්නේ පස්වෙනියට වගේ තියෙන ටිකක් පහලට ගිහින්ලා බලන්න. හරිද? එතකොට තියෙන පෝස්ට් එක එකට කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි අපි WhatsApp එකට යමු. WhatsApp එකේ මෙන්න මේ කටියව දාගමු. අනුරයා පොසල්ලාවෙන් එකතු කරගන්න ඕනේ. ගාවට හැලිය ගොඩ සෙරමි කන්නේ මෙත්මුණී විහාරයේ බද්දන්සලක් දෙනවලු අපේ ලොකු හාමුදුරුවෝ. කලවානේ සරණ තිස්ස ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් අනුශාසනාවෙන් සංවිධාන කරන මේ දන්සල 31 වෙනිදා. ඒ කියන්නේ හෙට නෙවෙයි අනිද්දා උදේ 11ට විතර පටන් ගන්න වැඩ ලෑස්ති කළවලු තියෙනින්. ඉතින් ඇහැලියගොඩ සෙරමි කන්දේ මෙත්මුණී විහාරයට ආවතින් දවල්ට බත් ටිකක් කාලා යන පුළුවන්. මට පණිවිඩය කියලා තියෙන ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ කට්ටිය චමින්ද අයියා ඉගාවට රසිඳු කුරුවිට කඹුරාවෙන් බින්ති මාලින්ද ධනුෂ ශාකිය විහාර කුටුපිටියෙන් නිලෝ සමන්ත මන්දාරා ඉගාවට චාරිකා රුවන් තරුෂී මැගී නන්දා ප්‍රියංකා සමන්න යලගේ ෆැමිලිකි ඔක්කොම බලංගොඩ රාසගල ඉන්ද්‍රාණියක් දිස්නක්ක කඩේනන්ගේ වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ඔක්කොම ආදරින් එකතු කරගන්න කියලා කියනවා ජය වේවා. හයි ගුඩ් ආෆ්ටර්නූන් නොසංකයියා. අනේ ආදරෙන් ඕවත් එකතු කරගන්න ඔයාගේ ආදර වයිෆ් වත්සලා දුව දෙහන්ස හේෂන් මල්ලි නවීන අය ඉගාවට චමින්ද අය ස්පෙෂලි මාත් එකතු කරගන්නවලු. මාත් දෙකක් ආදරෙයි ඉගාවට. ඔන්න තියෙනවා කනවනම් අයිස්ක්‍රීම් දන්සලක් හොඳයි. බලමු මේක කොහෙද තියෙන්නේ කියලා. පොඩකින් මේ ඕපන් වෙනකන්. හරි පස්වෙනි වතාවටත් සංවිධාන කරන අයිස්ක්‍රීම් දන්සල මතුගම ශ්‍රවණාගාරය අසල ඔන්න අද දවසේ තමයි තියෙන්නේ. උදේ 9ට වැඩි පටන් අරන් තිනවා තාම දෙනවැති කියලා මම හිතනවා. මතුගම පාසල් ලවුන් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ එකමුතුව තමයි මේ අයිස්ක්‍රීම් දන්සල පවත්වන්නේ. එකත් එකත් එකතු කර එකතු වෙන්න ඒ වගේම රණවිජයගම ප්‍රදේශවාසීන් විසින් පළවෙනි වතාවට සංවිධාන කරන චිකන් සම්බල් එක පාන් දන්සල. ඒක නම් රහට ඇතිනේ. මේ 30 කියන්නේ හෙට දවසේ රණ විජයගමට ඇතුළු වෙන මං සන්ධියදී ඒ කියන්නේ මීටර් 500ක් විතර ඇතුළට වෙන්න පැවැත්වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ පැතින් ඕන යන්න හරද? හරි ඒ වගේම තමයි ආදරෙන් මේ මෙසේජ් එක ඉවල තියෙන ඔයාවත් එකතු කරගන්න අයියෝ වගේ නම තමයි හොයාගන්න නැතේ. ඊගාවට ඉංගිරියාවත් තැලිගම සන්සෙලා ෆැෂන් දෙකේමයි රන්මාක් ලව කලෙක්ෂන් එකේම අවහගෙන ඉන්නවා කියලා කියනවා. රංජිත් නිසංසලා රන්දි තමින්ස යසිස්ම කට්ටියම එකතු කරගන්න උතුරන් හරියන්න ඕනේ. ඉතින් හරිද? ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව 2:39.
3: නෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: ඇසීම අඩුත චැනල් දායක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777776710.
5: වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසිකෝ බේකර්ස් දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 0774445195.
6: අලුතැන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොළ. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0718921767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
7: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
8: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
7: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
8: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak Anugrahaya
6: Hondama de aduma milata tipa vyapta shaka jalayak samagin Kasagala Green Super Jeevithayata Tiriyak
9: Wake up Satutu Hormones Alpha Studio
6: Davasatama ona karana vitamins Alpha Studio
9: Yes Yes Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
6: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
10: Good morning.
9: සතියේ දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
7: නේත්‍රාලෝක වෙසක්.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගලයමෝ.
1: 2026 LPL අධිපත්‍ය දරන්නට ශක්තිමත්ම සංචිතය ගොඩනගන්නේ කවුද? 2026 ලංකා ප්‍රීමියර් ලීග්හි ක්‍රීඩකයන් කෙටුම්පත් කිරීම. ජූනි මාස පළමු වන දින පස්වරු 2:30 සිට සජීවීව. SLT Mobitel PO TV සහ PO Mobile ඔස්සේ. 2026 LPL නිල මාධ්‍ය විකාශන සහකරු SLT Mobitel PO TV.
2: ගින්දර හැන්දෑව.
3: Brought to you by.
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
5: Frames ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
1: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.

හවස දෙකයි විනාඩි 47යි විලව. බදුරලි අශෝක අක්කා අනේ ආදරෙන් ඔබත් එකතු කරගනව. Thank you so much call කරාට. ඊගාවට වල්පිට මුල්ලේ උපාලි අයියා. වල්පිට මුල්ලේ තේනවලු කඩල දන්සල්, බත් දන්සල්, අයිස් ක්‍රීම් දන්සල්. නහය පැත්තට හැරෙයි දන්නේ නැහැ. නහය හැරෙන්නේ කොහටද? මං ඒ පැත්තට යනවා. ඔහෙලගේ පැත්තේත් දන්සල් එහෙම තියෙනව නේද? මේ පැත්තට කියම්මෝ. අපි කට්ටියව එකතු කරගමු. හරිද? ඔයාගේ දන්සලට මන් දෙනවා නියම පබ්ලිසිටි එකක්. මාඩි කරන් තියෙන නිතිපෙම අපිලගේ ගින්දර හන්දාව ෆේස්බුක් පෝස්ට් එකට යටින්. ඔයා ඉන්න ප්‍රදේශයේ කොහෙද? එහි තියෙන දන්සල් මොනවද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන එක. හරිද? එහෙම කමෙන්ට්ස් දාන සෑහෙන දෙනෙක් ඉන්නවා. කීප දෙනෙක් මතක් කරගෙන යමු අපි. නැහැදනි මං ගොඩ කමෙන්ට්ස් කියෙව්වා. මෙන්න මේ කටියව අනිවාර්යෙන්ම අපි ඔබටම රුවන් අය අහනු එහේ මාතරේ කියලා. කොහේ වුණාම මොකැයි ආදරෙන් එකතු කරගන්න. හරිද? ඒ ගාවට සංජලා කුමුදු මං කඩු වෙලා එනවද භාෂ්‍යෝ මේ පැත්තේ කියලා අහනවා. මනාද බලමු මේගොල්ලන්ගේ පැත්තේ තියෙන්නේ. ඔන්න දාලා රිප්ලයි එකක්. අනිත් පළාතුල තියෙන දන්සල් වගේම තමයි භාෂ්‍යෝ මෙහෙත් ඕන එකක් තියෙනවා කියලා කියනවා ෂා. අපේ නිවල් අය කියනවා ගේගාව කොළ කැඳ දන්සලක් තියෙනවාලු. ඒකත් නරක නෑ නේද? හෙටද අනිද්දද? ඊට පස්සේ රමණි අක්ක කියනවා අයිස් ක්‍රීම්, රොටි, බීම, කෝපි, නූඩල්ස්, බත්, සව්, කඩල දන්සල් තියෙනවා ගොඩාක්. කූරගලද යන්න හිතන් ඉන්නේ මෙහෙ දන්සල් මගෑරේ කියලා කියනවා. ඒ පැත්තට තුළුව නහය හරෝගන්න හිතනවා. කුමාරියක කියනෝ භාෂා ඔපිල ඉන්න රත්නපුර දිසාවනේ මෙහෙත් තියෙනෝ දන්සල් එමට. හැබැයි වැහිදෙයියෝ කෝප වෙලාන ඉන්නේ මොකක් කරන්ද කියලා හිතාගන්න බෑලෝ. හට් එකක් ගහමු. කට්ටිය නෑවිත් ඉන්න ඕද කියලා බලන්නකො හට් එකක් ගහලා. දමයන්ති දමයන්ති අක්කහනෝ කහබත් දන්සලක් තියෙනවා කියලා. එහෙනම් එහෙ යමුද? නිලංක තුෂාරය කියනෝ ඔහේ එනවයි දන්සල් කන්න. ඉන්න දිහාව අපිට කිව්වොත් ඔහේ කන්නාස ජාති මක්කැයි අපි අරන් එන්නල්ලෝ. ඒකත් හොඳයි. එහෙනම් ඔගොලු අපේ ගෙදර එන්න. මම ඇඩ්‍රස් එක දාන්නම්. අපි දන්සලක් අපේ ගෙදර දී ගමු. ආදරණීයකට කරගන්න ඔක්කොම thank you so much මම හංගිනෝට. අපිට තියෙනවා දේවල් කීපයක් මතක් කරගන්න. හොඳම පෑඩ් එකක් තෝරන ඕනම් පීරියඩ්ස් දවස්වලට අපහසුවක් නැතුව ඇඳගෙන ඉන්න. ෆෙම්ස් ඇයම අරගම. SLS ISO තත්ත්ව සහතික දෙකම තියෙන ෆෙම්ස් ඇය ඕනම ෆාමසි එකේ ඉන්න ඕනම ග්‍රොසරි ෂොප් එකේ ඉන්න ඕගලන්ට ගන්න පුළුවන්. නම කියලා නම බලලම ඉල්ලන්න. ඉතාම සාධාරණ ගානකට වාට වෙළඳපොලේ ගන්න තියෙන එකම පෑඩ් එක තමයි ෆෙම්ස් ඇය කියලා කියන්නේ. ඒ වගේම තමයි ගයක් හදන්න හිතාගෙන ඉන්නවනම් හිත හිත ඉන්නේ නැතුව කැදල් එන්ටර්ප්‍රයිසස්ලට කෝල් එකක් ගන්න. අවුරුදු ගානක විශ්වාසයත් එක්ක කැදල් එන්ටර්ප්‍රයිසස්ලට කියලා ඔයාගේ ඉඩමේ ඔයාට අවශ්‍ය විදිහට ඔයාගේ බජට් එකට ගැලපෙන්න ලස්සන්ට ගේ ඔයාට ඕනි කාලෙදී ෆිනිෂ් කරගන්න. විශ්වාස කරන්න අද කාලේ වියදම් එක 150ක වගේ ගානකට උනා ගයක් හදාගන්න පුළුවන්. ඉතින් ඒ ගැන දන්නේ ඒකට එක්ස්පර්ට් කැදල් එන්ටර්ප්‍රයිසස් ළම තමයි. වැඩි විස්තර දැනගන්න මහරික මැලහින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් විසිට් කරන්න යන්න කලින් කෝකටත් කෝල් එකක් දෙලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න. හරි? මෙන්න ෆෝන් නම්බර් එක 0774-390-3250 0774-390-3250. අයියෝ වොයිස් එක නැති වුණා. අයිස් ක්‍රීම් දන්සල් අඩයි මම එන්න නෑ කිව්වත් 0774-390-3250 කතා කරා. එතකොට වැඩි විස්තර ඔයගලන්ට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි සෙවනගල ආයුර්වේද ගැන තොමුම කියාගෙන යන්න. සෙවනගල ආයුර්වේදයේ නිෂ්පාදන බොහෝමයක් නිෂ්පාදනය කරනවානේ කමල් බන්දුල වීරපිරම වෛද්‍යතුමාගේ පූර්ණ අධීක්ෂණයෙන්. ඒ අතර තියෙනවා සෙවනගල හන්දිරාජ තෛලය. ඕනම කැක්කුම දූරින් බූත කළ දානවා. හරිද? ඒ වගේම තමයි සෙවනගල ජීව බල අම්ල පිත සෝය ගැස්ට්‍රයිටිස් නම්
මොනාද තෙල් ජාති දැක්කම කඩා ආසයි, මිරිස් ජාති දැක්කම ආසයි, හැබැයි බෑ පිටිත් එහෙම්මමයි. එහෙනම් ඔයා ඔක නිටාවට සුව කරගන්න. සෙමනකල ජීවපල අම්ල පිත සුවය පාවිච්චි කරන්න. ඒ වගේම සෙමනකල ජීව ශක්ති රසායනය, සෙමනකල ශ්‍රේයාදේවි හැඔයිල් නිරෝගී දිග ලස්සන කෙස් කලබක් තෑගම. ඒ වගේම තමයි ඔයාට ඇපිටයිට් නැත්තම් කැමටෝ. ඒ වගේම බඩ පිපිල වගේ නම් බඩ පුරෝදාන නම් කැක්කුමයි නම් අජීර්ණ ගතියයි නම් 100% ස්වභාවික සෙමනකල සමෝධිකම් පාවිච්චි කරන්න. මේ ඔක්කොම නිෂ්පාදන සෙමනකල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම නෝට ගන්න ගන්න පුළුවන් ඉන්න තැනකට. මෙන්න නම්බික කෝල් කරන්න 0147 31 33 540 0147 31 34 ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වේලාව 2:58.
4: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
5: Non-stop remix එකට හැපෙන DJ Blast එක. අංගා ගලේනේ
4: ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
5: Net FM DJ night face to face attack show. මුහුණට මුහුණ තරංග වදින පළමු DJ සංග්‍රාමය රත්නපුර දිස්ත්‍රික්කය DJ Anju. අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash. ඔබේ මනාපයින් ඔබේ දිස්ත්‍රික්කය ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න. Net FM DJ Night Face to Face Attack Show. අද රෑ 9ට.
6: Brought to you by.
7: ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත. BS Baby Care ඇහැලියකට කුරුවිට 0766 447 753.
8: Sloan Green Caps. Your city, your ride.
9: Finishing Vahalak lesa kalara flow vajabena.
10: Sit pedagani, kal pavati, avalakshana novi. Oyat Vahaleta vashi venna. Finishing Vahalak nam kalara samai.
11: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
12: ඒ ඉරිදා ගිය ඉරිදා වාදිනවන්න සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න NLB ජය හා දරනිදහනේ ලොතරැයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
13: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
14: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
15: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
16: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
17: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
18: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
19: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
20: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
21: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි මොගන්ට මොනවද හිතුනේ?
20: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
19: මේ අලුත් Apple CEO'ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
18: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
20: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
6: Brought to you by
7: අනුත්තන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
22: ප්‍රයිම් කලූරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ස්.
23: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
24: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
25: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
26: Net FM Algo Town.
27: ආ පැටියෝ කොහොමද?
28: සින්දුවක් අහනවද?
29: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
28: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
1: දැන් වෙලාව 3:03.

0: ரொட்டத்தொட்ட ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: let loose මේ pay රොටතොට pain pay අලුත් වන අලුත් pay විමසුම
3: අයිබෝන් මේ පැය රටතට සමගින් මම සචිනේ. ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ජුලි මාස 7 වනදා විභාගයට ගැනීමට කොළඹ මහදිකරණයේ නියෝග කළා. මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අද අවසන් කෙරුණා. ඉන් අනතුරුව මෙම නඩුව ජුලි මාස 7 වනදා විභාගයට ගැනීමටද අධිකරණය දින නියම කර තිබෙනවා. මීනවෙත් නිවුස් පස්වරු 4ට
0: Let's be pay what a thought.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: දැයි නැන පහන්ඩල් වන සඳහම් සිතිවිල්ල
2: ඔබ කුපිතවීම තවකිකුගේ පරමාර්ථය නම් ඊට හසුනවන්න වෛරයෙන් වෛරය නොව අවෛරයෙන්ම වෛරය සංසිඳේ නොපමාව කුසල් දහම් පීයේ දෙන්න
1: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
3: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
4: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදන නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස් ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
6: සන්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයේ නැලොම් කර 10%ක වට්ටමක් දිනා ගන්න. 0710 297 399 0710 297 399
7: ගින්දර හැන්දෑව
8: brought to you by
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
10: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
11: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
12: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
13: FM 95 94.8

0: Det händer vad vi bashi.
1: හවස තුනයි විනාඩි 8යි වෙලාව. අපි ලගේ ගින්දර හන්දෑවහන අන්තිම පැය තමයි පටන් ගන්නෙ. මේ පැයටත් කෝල් එකක් දාලා මෙසේජ් එකක් කියවලා WhatsApp එකට. එහෙම නැත්නම් අපි ලගේ ගින්දර හන්දෑව පෝස්ට් එකට ඔයාලගේ පැත්තේ තියෙන දන්සල් මොනවාද කියලා කමෙන්ට් එකක් දාලා. කමෙන්ට් එකේ නෙවෙයි කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා. ඔය ඕනි විදිහකින් මේ පැත්තට එන්න පුළුවන්. ආයෙ මං හෙටත් නැ අනිද්දාත් නැ සඳයනකන් දුකින් තමයි ඉන්න වෙන්නේ. හන්ද බෑ හිව දුකක් නෑ තින්නේද මොමෝ කියා ගන්නවා. ඕකේ මට වෙන්න මෙහෙම මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. හන්ද ගුඩ් ආෆ්ටර්නූන් මගේ බාෂි දුව. ඔයාට කෝල් කරන්න හරිම අමාරුයි. මට හරිම දුකයි. ඔයාට ලොකු ජනතාවක් ඉන්න නිසා තමයි මට කෝල් ගන්න අමාරු. මම හැමදාමත් මගේ දරුවට ආදරෙයි. මම ක්‍රිස්ටි අංකල් දෙවි පිහිටයි. අනේ ක්‍රිස්ටි අංකල් මන් දන්න ඔයා කොහේ හිටියා. ඔයාගේ ආශිර්වාදෙ මාත් එක්ක තියලා තියෙනවා කියලා ආදරෙයි මං ඔයාට. ඔයා පරිස්සමට සනීපෙන් ඉන්නවනේ හරිද? ආදරෙන් එකතු කරගන්න ඔයාවත්. හරි ගාට සයිප්‍රස්වල සුජීව කහයි. අනේ ආදරෙන් එකතු කරගන්න අප ඔයාව ඉන්න තැනක පරිස්සමින් සතුටින් ඉන්න හරිද? ඒ ගාවට යකල මුදන් නායක වෙළඳ සංකීර්ණේ ඔක්කෝමලාමත් ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. යටි අන්තර දේශාන්ගේ ස්ටුඩියෝ එකේ සෙට් එක අපිවත් සින්දුවකට ඔබාගෙන යන්න කියලා කියනවා. බුසු බුසු නම් අද නෑලෝ. ඔන්න එනක බුසු බුසු කොල්ල අද නෑලෝ. ගුඩ් ආෆ්ටර්නූන් බාෂි. ඔයාට කෝල් කරන ක්‍රිස්ටි අංකල්ගේ මෙසේජ් එකම තමයි. හයි සිංහ බාගේ නංගි. අපි මල්ශාලාවේ වැඩ කරන සුපිරි කොල්ල ටිකයි බිස්කට් කන් කෙල්ල සෙට් එකයි ගවර්මන්ට් ෆීල්ඩ් වල වැඩ කරන කෙල්ල කොල්ල ඔක්කොමයි සර්විස් ස්ටේෂන්ස් වල වැඩ කරන ඔක්කොමයි මහන්සි වෙලා ගෙමක් ගහන හැමෝමයි ගින්දර හැන්දෑව වහගෙන ඉන්න ඔක්කොමයි බාෂි ආච්චි ඔයාව එකතු කරගන්නවා කියලා කියනවා. දෙකක් ආදරේල උම්මල දැන් ඔහෙට සනීපද සීයේ පරිසුමටි නම ආදරින් එකතු කරගන්න. ඊ ගවට භාෂය අකි ලස්සන සින්දුවක් දෙන්න සඳලි අනුරාධපුර. මේක මගෙන් ඔයාට කියලා AI වලින් අනේ එක එක විදියට මගේ ෆොටෝ එක එඩිට් කළා. අනේ තැන්ක් යූ උම්.

හවසතුනයි විනාඩි 12යි වෙලාව. ස්කූටි එකක් ගන්නවනම් KD Rice Motor Company Private Limited එකකින් අරගෙන එන පෙට්‍රල් ස්කූටි එකම අරගන්න. 125cc අධි බලත එන්ජින් එකක් වගේම පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා හදලා තියෙන නිසා මේ ස්කූටි එක පෙට්‍රල් සුවඳට පවා දුවනවා මහත්තයෝ. අනිතක තමයි මේ දවස්වල ලොකු ඩිස්කවුන්ට් එකක් යනවා මේ ස්කූටි එකට ලක්ෂක මිලාඩුවක් තියෙනවා. තව ඔයාට ලීස් එකක් දාලා ගන්නවා නම් පළවෙනි මාස තුනේ ලීසින් වාරික තුනෙන් උතාව නිදහස් කරලා තියෙනවා. ඒ කියන්නේ KD Rice Motor Company එකෙන්ම තමයි පළවෙනි මාස තුනේ ලීසින් එක ගෙවන්නේ. ඔයාලා තියෙන බයික් එක අරගෙන පදින්න විතරයි. හරිද? ඉතින් ඒ නිසා තොග අවසන් වෙන්න කලින් ඉක්මනට මාගේ ස්කූටි එක වෙන් කරගන්න. 077-406-43-97 කතා කරන්න. 077-406-43-97 වැඩි විස්තර.

0: වාර්තා පිට වාර්තා තබන කෝටි අතේ NLV තනඩිතහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited.
2: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: Meltol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
5: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි. ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 2133 540.
6: නේත්‍රාලෝක වෙස

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: අපලගේ ගින්දර හඳාවහන වේලාව 3:32. තරගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
3: Non-stop remix remake ekat happena DJ blast ek
4: anga galene inna kumariye
2: radio itihase pratham vatavata lankaya superi DJ taru muhunata muhuna gatana DJ attack show eka
3: NetFM DJ Night Face to Face Attack Show. Attack Show. මූණට මූණ තරංග වදින පළමු DJ සංග්‍රාමය රත්නපුර දිස්ත්‍රික්කය DJ Anju අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash. ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න. NetFM DJ Night Face to Face Attack Show. Adoran Novator.
5: Brought to you by.
2: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත. BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953.
6: Sloan Green Caps. Your city, your ride.
7: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
8: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
9: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට
10: නේත්‍රාලෝක වෙසක්
9: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
10: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
9: උදෑසන 8ට ධර්මදේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
10: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
9: රාත්‍රී 7 සිට ධර්මදේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
10: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
9: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
10: කෝරගලදී පුතු පුතට එක්වන්න 0-77-76-76-76 අංකය අමතන්න
9: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු
11: බැති බරදායකත්වය
10: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
9: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
12: 2026 LPL අධිපත්‍ය දරන්නට ශක්තිමත්ම සංචිතය ගොඩනගන්නේ කවුද? 2026 ලංකා ප්‍රීමියර් ලීග්හි ක්‍රීඩකයන් කෙටුම්පත් කිරීම. ජූනි මාස පළමු වන දින පස්වරු 2:30 සිට සජීවීව. SLT Mobitel PO TV සහ PO Mobile ඔස්සේ. 2026 LPL නිල මාධ්‍ය විකාශන සහකරු SLT Mobitel PO TV.
13: ගින්දර හැන්දෑව
5: brought to you by
14: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
15: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
12: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
16: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
17: Oh my god this is original
18: නැතු
13: මේක අපිලගේ ගින්දර හැන්දෑව bro
14: තුනයි විනාඩි 37යි වෙලාව. අපි ලගේ ගින්දර හැන්දෑ වහගෙන ඉන්න අන්තිම විනාඩි කීපේ තමයි මේ යන්නේ. මතකයිනේ අද රෑ 9 ඉඳන් 12 වෙනකන් ඔගලංගෝ ෆුල් චිල් කරන DJ නයිටක DJ ඇටැක් ෂෝ එක කළා. ඔගලන්ට දෙන්න අපි ඔක්කොම වැඩ කටයුතු සූදානම් කරන අතරේ මේ දවස්වල හරි ඩිස්ටර්බ් අප්පු සෑහෙන කටේ ඉන්නවා මම මේ ප්‍රෝග්‍රෑම් එක කරන තැන. ඇවිල්ලා ලයිට් සෙට් ලයිටිං සෙට් අප් කරනවා. ගාවට තමුණා දානේ තව ගොඩක් දේවල් මෙතන කරනවා. ඉතින් ඒ නිසා හරි කරදරයි පොඩ්ඩක්. ඒ වුණාට වැඩේ ලස්සනයි නේ. ඒ හින්දා ඉතින් මගෙත් ෆුල් සපෝට් එක දෙනවා. ඔක්කොමල ඉන්න තැන උඹ දෙන එක තමයි අමාරු. ඕකේ කොහොමරි අද DJ battle එකෙන් කවුද වින් කරන්නේ? මේ ඇටැක් ෂෝ එකෙන් කවුද වින් කරන්නේ? රත්නපුරේද? එහෙම නැත්නම් අනුරාධපුරේද? රත්නපුරෙන් නියම කොල්ලෙක් ඇවිත් ඉන්නවා. අනුරාධපුරෙන් තව කොල්ලෙක් ඇවිල්ලා ඉන්නවා. මන් දන්නේ දෙන්න ක්‍රම එක වගේම මගේ හිතනම් යනවා. මං ආස නැහැ බෙදලා ආදරේ දෙන්න දෙන්නටම හිතනවා. DJ Flash එනවා අනුරාධපුරෙන්. ඒ වගේම තමයි රත්නපුරෙන් DJ අංජය එනවා. කොල්ලෝ දෙන්නම එක වගේ වැඩ දෙන්නේ කියලා තමයි ආරංචිය. හැබැයි කොබුණත් මේ සංග්‍රාමයට ඔගොල්ලොත් සූදානම් වෙන්නේ ෆෙමනු පහෙන් 94.8 මේ ෆේස් ටු ෆේස් තියෙන DJ ඇටැක් ෂෝ එක ඔගලන්ට අහගෙන ඉන්න පුළුවන්. වගේම තමයි නෙත ෆෙම් ඔෆිෂියල් ෆෑන් පේජ් එක ෆේස්බුක් එකෙන් ලයික් කරලා ෆලෝ කරලා නැත්නම් ලයික් එකක් දාලා ෆලෝ පාරක් දාලා යන්න. එතකොට ලයිව් එක ස්ටාර්ට් කරපු ගමන්ම නොටිෆිකේෂන් එක ඔයාගේ ඩිවයිස් එකට ඊට පස්සේ අද පුළුවන් මේ වැඩේ ලයිව් ම බලන්න. හරිද? ඔයා සපෝට් කරන්නේ අනුරාධපුරේටද? එහෙම නැත්නම් රත්නපුරටද? රැනවී ඉඳන් ඒ වැඩේට ලෑස්ති වෙන්න කියාගෙන අපි යන්න හදන්නේ තව ලස්සන සින්දු ටිකක් අහන්න. ඔකෝටම කලින් කටියක් ව ඔබ ගමු මේ සින්දු අහන්න WhatsApp එක පැත්තට යන්නේ. මම අනුෂා අපේ ගමට එද්දි ආමං එක කිව්ව එක කිව්වා. හයි භාෂා, අපි වැලිමඩ අයිකේ රස ෆුඩ් ප්‍රොඩක්ට්ස් අද අපි කුරක්කන් කැඳ දන්සලක් දෙනවා. උදේ 10 ඉඳන් හවස 6 වෙනකන් මගේ අම්මේ කුරක්කන් කැඳ බූලි කීයක් විතර හදාද? උදේ 10 ඉඳන් රෑ 6 වෙනකන් කියලා කියන්නේ මෝරු ලොකු දන්සලක් නේ. රහවට ඇති පලාතුම සුවඳත් ඇති නේද? නිකමට හිතුන්නේ නැහැ හතරට මට තේකක් වෙනුවට කුරක්කන් කැඳ එකක් එවන්න ඕනේ කියලා. හරි නරකයි අනේ. ඔන්න ඔගලන්ට ඒ පැති ඉන්නවනම් අනිවාර්යෙන්ම යන්න කියලා ආරාධනා කරනවා. වැලිමඩ මදුල්ල පාරේ පොහුල් පොළ උමාය ජලාශය ගාව තමයි මේ දන්සල තියෙන්නේ. අයි කියන්නේ වැලිමඩ බදුල්ල පාරේ පොහුල් පොළ උමාය ජලාශය ගාව තමයි මේ කුරක්කන් කැඳ දන්සල තියෙන්නේ. අපි අයිකේ රස ෆුඩ් ප්‍රොඩක්ට්ස් කොල්ල කෙල්ල ටික තමයි වැඩේ දෙන්නේ. ඉතින් දල්සල් දින්න ප්‍රතිමත්තු කෝටම උන්න ආරාධනා කරනවා. එනවනම් ඔන්න දන්සල්. හරිද? ඊගාවට ගුඩ් ආෆ්ටර්නූන් මැනිකෝ. මම මල් බුකේ මල් වාස හදට ගමන්. ඔයාව අහගෙන ඉන්න ඔයාට තුනිද කියලා අහනවා. නේ ආදරේ අනේ අම්පාරි දිගවාපිය ක්‍රිෂාන්ති අක්කා, මගේ හස්බන්ඩ් අතල පුතාලා දෙන්න සචින්තන, ඊගාවට යසිත, දොරුවන්ති, මේ කට්ටියමයි අම්ම ඇතුළු නිතහන කොහොම එකතු කරගන්න කියලා කියන සින්දු ටිකක් අහන්න. ජය වේවා. නිගම්බෝ සෙනන්තනි ශ්‍රෝඩිකි අපේ ධනංජය අයියා හගෙන ඉනෝ. වාශී සුබ දහවල. නිගමෝ කතෝලික පරිසරයක් වුණාට හරියට දන්සල් තියෙනවා කියලා කියනවා. මුස්ලිම්, තමිල්, සිංහල මේ කොමල එකතු වෙලා දන්සල් දෙනවලු. ෂා මට අන්න නහය හරව ගන්න හිතෙනවා. මේ ගමුවට මුකෝ කියන්නේ හරි ෂෝක්නේ. අපි බෙදලා ඉන්නකොට කොච්චර කැතද, එකතුවනම කොච්චර ලස්සනදනේ. ඔන්න යනවනම් මේ ගමු නියමයි.

0: පහෙන් 94.8 ගින්දර හැන්දෑව විද්භාෂී.
1: තුනේ විනාඩි 44 වෙලාව. අපි මේ සිඳුව අහන්න කලින් මොගලන්ට මතක් කරන්න ඕනි නේත්‍රාලෝක වෙසක් ගැන. හැමදාම වගේ අපි මේ පෝයට ඔගලන්ට ආමිසෙන් වගේම ප්‍රතිපත්තිනු මුනිදු පුදන්න අවස්ථාව හදලා දෙනවා. හදපර හැමදාම අනිවාර්යෙන්ම අපි ආගමික වැඩසටහනක ඔගොල්ලෝ ඉතාම ආදරෙන් එකතු වෙනවානේ. ඉතින් ඒ නිසා 2023 අවුරුද්ද මතක් කරගන්න ගමන් මේ පාරත් වෙසක් එකට කූරගලට යන්න ඉන්නේ කියලා ඔගොල්ලෝ හැමෝටම දැන් දවස් ගානක තිස්සේ අපි ආරාධනා කරනවානේ. කූරගලදී තමයි මේ පාර නිතෙපෙම් වෙසක් උත්සවය සමරන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ. හරිද, අපි ආයෙම කූරගල යමු. ඉතින් ශ්වේත පූජා පින්කම් මාලාවත් කූරගල පුදබිමේදී තමයි අපි පවත්වන සෙලු කටයුතු සූදානම් කළ තියෙන්නේ. උදේ 6ට සිල් සමාදන් වීමෙන් වැඩේ ආරම්භ වෙනවා. ඉතින් ගෙදර ඉඳගෙන වුණත් FM 95.8 ආට මේ ශීල සමාදානයත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉඩක් තියෙනවා නම් කූරගලට මෙන්න. පූජනීය මාතර මහින්ද හාමුදුරුව, වල්පළු ගෞතම හාමුදුරුව, කොටි කුලමේ ප්‍රේමාලංකාර හාමුදුරුව, පූජ්‍යපාද බොළඹුරේ සුජාත හාමුදුරුව, පූජ්‍යපාද භගවන්තලාවේ රාහුල හාමුදුරුව, පූජ්‍යපාද මහබලන් කුලමේ ගුණරත්න හාමුදුරුව, මේ ස්වාමීන් වහන්සේලා හැම කෙනෙක්ම වගේ වෙසක් පොහොයදා වගේම ඊට පහුවදා ධර්මදේශනා වලට වැඩම කරවන්න සියලු කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. ඒ වගේම තමයි පොය දවසේ රෑ 10 ඉඳන් පහුවදා උදේ 6 වෙනකම් ලෞතරු අරණ සනරාමරු රාත්‍රී ධර්මදේශනාව පැවැත්වෙනවා. ඔයාට නෙතෙෆෙම් රේඩියෝවෙන් ශ්‍රවණය කරන්නත් පුළුවන්. කූරගලට අවුත් සජීවීවම මේ අවස්ථා සියල්ලට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අර අසිරිමත් නේත්‍රාලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වෙනවා. වෙසක් තොරණ, ලස්සන පහන් කෝඩු මේ වගේ ගොඩ දේවල් බලාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කෝරගල සුගද්ද කුටියේ වැඩවාසය කරන 13 වහන්සේ ඔබේ නෙතින් දැක වන්දනා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ උත්තම 13 වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජා පවත්වන්න තවට අවස්ථාව ලබා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් රංජිත්ගෙන් අවස්ථාවක් ලබා ගන්න ඕනේ. වෙන නම්බරයක කතා කරන්න 0777-6676-66 කතා කරන්න. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි කසාගල ප්ලාන්ටේෂන් බැතිබර දායකත්වයෙන් සංවිධානය කරන තේපැන් දන්සල පෝයේ දවසේ හවස 3 ඉඳන් පහෝදා සවස් වෙනකම් පූජා භූමියේදී පවත්වන සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් යනේන විඩාව නිවා ගන්න තොන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඔබ හැමෝටම ඉතාම ආදරෙන් භක්තියෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ පාර වෙසක් පොහේට අපි ආයම කූරගල යමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 3යි විනාඩි 56යි වෙලාව. හා වාශිට ගිහින් ගෙන වෙලාව ඇවිල්ලා තියෙන්නේ හොඳේ. යන්න කලින් ආයෙම මතක් කොගලන්ට ෆිල්ම් සෑගෙන මම මතක් කරන්න. පීරියඩ්ස් දවස් කොච්චර අමාරුද නේද? අපි සමහර වෙලාවට මොනාහරි විශේෂ දෙයකට ලෑස්ති වෙනවා වෙන්න පුළුවන්. ඒ ලෑස්ති වෙනවා කියලා නීචෙක් දැනගෙනද වන්දන්නේ දෙන්නම් කියලා දෙනවා. ආයෙත්ින් ට්‍රිප් එකක් හේව යන්න හොඳට දතකට වැදලා බෑග් ලෑස්ති කළා. ලෑස්ති වෙනකොටම සමහර වෙලාවට පීරියඩ්ස් හැදෙනවා නේද? ඉතින් පීරියඩ්ස් හරිම වේදනාකාරී කියලා මන් දන්න හින්දම ඒ වගේම තමයි ඒ වෙනුවෙන් ගොඩක් ලොකු ගානක් වැය කරන්න වෙනවා කියලා දන්න හින්දම පෑඩ්ස් වලට මම ගුගලන්ට ෆිල්ම් සෑය ගන්න කියලා මතක් කරනවා. අපි සමහර වෙලාවට මොකද ගාන වැඩි වුණාම හිතනවා ක්වලිටි ඇති කියලානේ. අනේ මොන පිස්සු දරගෙන බලන්නකෝ. ඒ හින්දා තමයි මම ඔයගලන්ට කියන්නේ තාම සාධාරණ ගානකට වෙළඳපළට එනවා. හැබැයි ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසුවක් දෙන නියම පෑඩ් එකක් වා තෝරනවා නම් ඔයාට ගන්න තියෙන නියමම පෑඩ් එකක් තමයි ෆේමස් ඇයි කියලා කියන්නේ. ඕනම සුපර් මාකට් එකකින් ග්‍රොසරි ෂොප් එකකින් ෆාමසි එකකින් වුණත් ඔයගලන්ට ගන්න පුළුවන්. ලීක් වෙන්නේ නැහැ ඇඳගෙන ඉන්න පහසුවේ. ගෙවන ගානට උපරිම සාධාරණයි. හරියෝ හරි යන්න වෙලාව. යන්න කලින් වට්ස්ඇප් එකෙන් මෙන්න මේ කටියවත් අපි ඔබා ගමු. මොකද මං හෙටත් නෑ අනිද්දත් නෑ. අපේ නිදහස් මාවත කෑගල්ල ශාන්ත ටේලර්ස්. අනේ අයියෝ ඔයාමයි කෑගල්ල බත් කඩේ ඔක්කොමයි සුපිරි බයිට් කඩේ රාණියකයි ආදරෙන් එකතු කරගන්නවා කෑගල්ල ඔක්කොමලත් එක්කම උතු රම්ම හරියන්ඩෝනි මහතයෝ ජය වේවා. ඒ වගේම බෙන්තර අයියත් අපි වහගෙන ඉන්න ඔයාමත් ආදරෙන් එකතු කරගන්නවා. නංගේ ඇත්තටම මේ දැනුත් දන්සලකට ගිහිල්ලා ආවේ. අපේ ඔෆිස් එක ළඟ කඩල දන්සලක් තිබුණා. ඉතින් ගිහින් ආවලෝ. හොඳට ටෙම්ප කරපු කඩල එකක්. ෆොටෝ එකකුත් එවලා. කැන්ද කොලේ දාලා එක රහා ඇති මට සොරි කියලා ගිලුණා. ඔයා කාලි වෙරයි නේලකියයි. අවුලක් නෑ එහෙනම්. හයි වාශි රම්පතා කොහමද? සද්දට අහගෙන ඉන්නේ අපිව සින්දුවකට එකතු කරගන්න පානදුරු පින් කොටුවේ. ශ්‍රී සිටි ටයිල් ෂොප් එකේ චමින්ද අයියා. ආදරෙන් එකතු කරගන්නම් හරිද? ෂා මංකුල ගල්පොත්ත හන්දිය ප්‍රියන්ත අයියා හදලානේ ලස්සන වෙසක් කූඩු ටිකක්. දම් පාටයි සුදු පාටයි. ආදරෙන් ඕමත් එකතු කරගන්න. හයි වාශි පොතු අට වන ප්‍රේමසිරි කුලසිංහ මංගලී පියුමි ගාවට රුවිනි නෙවෝන් මේ ඔක්කොමලම ආදරෙන් එකතු කරගන්න කියලා පුල් මුඩේ ස්ටේෆ් කැම්ප් එකේ සංජීව අය කියනවා. නෑ යාවත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. මෙසේජ් එකේ වන්නේ කවුද මන්ද? ඕකේ ආදරෙන් කටියම එකතු කරගන්න ජය වේවා. හයි භාෂ පැටියෝ කට ක කියන්නේ නැද්දනේ? හරිදෙනෝ දැන් ගිහෙල්ලම හොඳ රස්නට කෆි එකක් හරි තේ එකක් හරි බොනවා. එතකොට හරි ඕනන් තා පැය තුනක් කරන්නම් අසාගෙන් පැය දෙක ඉල්ලල දෙන්න. කලුව කියල නිලන්තියක් ආදරෙන් එකතු කරගන්න ජය වේවා. ආදරණීය කිංකිණි මැණිකේ කන්නන්තර බේකරි ඔක්කොමයි හොම්මම කටියම මතක් කරන්න කියලා කෙලිමඩල රේණුවක්ක කියනවා. අද සම්පූර්ණයෙන් මෙසේජ් එක කියවෙ නැහැ කියලා තරහ වෙන්න එපා හොඳේ. ඔට්ටු නෑ ඕවා. උහන තිස්සපුර නිලන්තයිය දෝයිසුරි වයිෆ් සුමිත්‍රා එක්කම වහගෙන ඉන්නවල ජය වේවා. ආදරෙන් ඔගලොක්කමත් එකතු කරගන්න. ඊ ගාවට ත්‍රිකුණමලී පහේකරුවේ පුංචි බණ්ඩායි ගුණසීලී අක්කා ඉරන්දික මදුෂ සසන්නේ සුපුන්දි ලංක කටියමත් එකතු කරගන්න. අද මෙසේජස් සෑහෙන තුගයක් ඉතිරි වෙනවා. ඔගුල මාතක තරහ වෙන්න නම් ඔටුනේ හොඳේ. ආයේ අපි සඳට හම්බෙනවනේ. මං ඉතින් පුළුවන් උපරිම කියවා. කියවන්න බැරි වුණා නම් සෝරි. එහෙනම් ඔගල කොමලම පරිස්සමට ඉන්න. ඒ වගේම අද රෑ DJ night එක අහන ජය වේවා මම වාශී.

0: වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසිකෝ බේකර්ස් දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 0774445195
1: අනුත්තන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් බහඬ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
2: මුදලාලි
3: අනෝනා
2: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ස්කුඩු ග්‍රැන්ඩිසෙකුත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
4: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි මෙවත උටා මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
3: විජේ දාන්න ඔක්කොටම
4: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
2: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපිත් අහු වෙනවා
5: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
6: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේගේ පරීක්ෂණ කරා ගොඩක් මට ඩොක් තියෙනවා මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා ඒකට බය වුණා අයිය කෙනෙක් තමයි කිව්වා මම සෙවනගලේ කමල් බන්දුල මහත්තය කියලා එහෙ ගියා මම මාස 6කට බෙහෙත් ගත්තා බෙහෙත් අරගෙන නැවතත් කරාපිරි කියලා ඇල්වා කරාපිරින් කියනවා මට එහෙම හාට් ඇටැක්ක් නැහැ කියලා කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්
1: කතා කරන්න 0777 300 940
7: හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ

0: ಸಸ್ಯಾನು ರೋಮಾಂತಿಕ ಮತಕ ಸ್ಮರಣಯ
1: ಅಪ್ಪಮ್ಮನ ಪಿನಕಟ ಮಗ ಪಾದನ ಮೇ ಮಿಹಿಪಿತ ಪವತ್ವೆನ ಅಸತಿಸ ಮಹಾಪುಣ್ಯ ಕರ್ಮಯ ಶ್ರೀ ಅರಣ ವಿಹಾರ ಸನರಾಂಬರ ರಾತ್ರಿಯ
2: ಅಸಮ ಸಮ ಸರ್ವಜ್ಞತಾ ಮಹಾಜ್ಞಾನ ಪೂಜಾವ
1: ಮೈತಿಹ ಸೆನಸುರಾದಾ ವಿಸಕ್ ಪುನ್ ಪೋದಾ ಐತಿಹಾಸಿಕ ಕೂರಗಲ ರಾಜ ಮಹಾವಿಹಾರ ಸ್ಥಾನೇದೇ
2: ಸರ್ವ ರಾತ್ರಿಕೋ ಪವತ್ವೆನ ಮೆಮ ಪರಮ ದುರ್ಲಭ ಪಿನ್ ಕಮಟ ಸಾ ಸಂಬಂಧವೇ ඔබත් අපරිමේය සැපයකට මග පාදා ගන්න.
1: මෙහෙවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.
2: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නිත්‍ය FM සජීවීව.
1: සමකාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව.
3: සුබ සන්ධ්‍යාවක්. හවස 4:01යි.

0: பேய் ரொட்டத்தொட்ட ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපි vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: let news me pay rotatota pain pay අලුත්වන අලුත් pay විපස්සුම
4: අයබන් මේ pay රටතට සමගින් මම සචිනේ 2026 විසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ පැවැත්වීමට නියමිත විසක් කලාප තොරණ හා පාන් කූඩු ප්‍රදර්ශනය වෙනුවෙන් කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. කොළඹ නගරය මූලික කරගැනමින් කොළඹ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවේදය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය, කුරුඳුවත්ත, දෙමුටුගොඩ සහ මෝදර යන පොලිස් වසම් තුළ මෙම විසක් කලාප හා විසක් තොරණ ප්‍රදර්ශනය කෙරෙන බවයි පොලිසිය පවසවේ. එයනුව එම නගරයේ මූලික කරගෙන මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මකයි. මීලග්‍රෙට් නිවුස් පස්වරු පහට.
0: Net News. BPay රටතොට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: දෙයි නෙන පහන්ඩල් වන සදහම් සිටිවිල්ල
3: යම්සේ ගනුකල් පර්වතයක් සතර දෙසින් හමන සුලඟින් කම්පා නොවේද එපරිද්දෙන්ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙකෙහි කම්පා නොවන්නේය
2: සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
4: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
5: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා
7: සම්පි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකේ නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න 0710297399 0710297399
8: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
9: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
10: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
11: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි
12: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි

සුබ සන්ධ්‍යාවක්. හවස 4යි විනාඩි 10යි වෙලාව. අපි 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ. හරිම ස්පෙෂල් සිකුරාදා දවසක් අද. ඇවිලෙන සුළු සිකුරාදාවක් කියලා මං කියන්නම්කෝ, හරිද? රයිට්, ඕකේ. 4 වටේ වැඩ පටන් ගන්නකොටම අපි ලහිලහියේ ලෑස්ති වෙන්නේ අද රෑ 9ට. Net FM DJ Night face to face attack එකේ වැඩ ටික ඔයාලට අරගෙන ඉන්න. ඒ අතරතුර 4 වටින්නත් ඔයාලට සුපිරි සින්දු ටිකක් අහන්න chance එක තියෙනවා. අද නම් මම 4 ඉඳලම නටන mood එකේ ඉන්නේ බබා, හරිද? ඒ නිසා ඔයාලට මේ පැත්තට ඇවිල්ලා නටන්න පුළුවන් සින්දු සෙට් එකක් එක්ක ආදරය කරන ඕනම කෙනෙක් එකතු කරගෙන සින්දු අහන්න chance එක තියෙනවා. 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අතීතරම් message කරන්න, හරිද? wall post එකක් දානවා රත්තරනේ, ඔයාලට තියෙන comment කරන්න, හරිද? DJ Azar.

0: සදා හරිත ප්ලාන්ටේෂන් වෙතින් ඔබටත් අසම සම රැකියාව ස්ථාර රැසක් අධ්‍යාපන පුහුණුව රැකියාවේ අත්දැකීම් ඔබ සතුද ඔබ එන්න සුදුසුකම් සහ දක්ෂතාවන් මත ඉහළ වැටුප් ගෞරවාන්විතව ව්‍යාපාරික ලෝකය දික්විජය කළ සදා හරිත ප්ලාන්ටේෂන් වෙත
1: වට්සප් කරන්න 0674411048 ඊමේල් කරන්න careers@sadaharita.com වෙත සදා කාලිකව ජීවිතය විඳින්න සදා හරිත සමග බැඳෙන්න.
2: කොහෙන්ද මේ JBL එක?
3: කීල්ස් එකෙන්.
4: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සනියම යන දළවේ.
5: චුද්‍ර කුඩහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින්. LB සංමිත. අමතන්න 0112200.
6: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
7: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112-125-125 අමතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
8: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්.
10: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
12: ඇයි sugar කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 0747-31-33-540.
13: හිමව් අරණ. ගුරු අමරදේව. ගීතාවලිය.
14: සංක දිනය. සශිකා නිසංසලා.
15: සුනීර සුමංගා.
16: නුවන්තිකා සේනාරත්න.
17: අමීෂ මිනෝල්.
18: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී.
19: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
1: Tickets mytickets.lk within. ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
5: හොඳම දේ අඩුම විලට තීපව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්
10: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
4: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
2: යුද්ධමැද හැංගුණ ඉකොනොමික්ස්
0: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
6: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
9: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි මොකට මොනවද හිතුනේ
6: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
0: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
2: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
6: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algotown-ට tune වෙන්න.
12: Brought to you by
5: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
14: Prime Kalura අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අදම කතා කරන්න 13:22 Prime Lands
7: සදාහරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්
3: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
19: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10
13: FM Algo Town

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. හතර වටේ.
1: Right, වෙලාව හවස 4:00 වෙනකම්

නදීෂිකා රුවන්වැල්ලෙන් මැසේජ් කරලා තිනවා සුබ සන්ධ්‍යාවක් වේවා සාපි කටාන කොංගා සන්දිය අරෝෂ් ටේලර්ස්ගේ සෙට් එක ප්‍රසන්න ධම්මිකා ෂෙවෝන් තාරුක බෙවෝන් අරෝෂ් අපි තිනවනෙත් එක්ක කියලා තිනවා උදාරයි සෙට් එක මේකතු කරගන්නම් ඒ වගේම තිඹුරණී ඉස්කෝලේ ළඟ කඩල දන්සලක් දෙනවා වව් මරුණේ හරිද හිඟුරාණ දිනේෂ් ට්‍රේලර්ස්ගේ සෙට් එක තමයි ඔන්න මැසේජ් එක දාලා තියෙන්නේ තිඹුරණී ඉස්කෝලේ ගාව කඩල දන්සලක් දෙනවලු කට්ටිය හරිද තිඹුරණ පැත්තේ ඉන්න කට්ටිය ඉස්කෝලේ ගාවින් යන්න දැන් ගියොත් ඔයාලට උණු උණුවේ නියම කඩල ටිකක් කන්න පුළුවන් හරිද කල් තියාගන්න පුළුවන් දෙයක් නම් පැටියෝ මටත් එවන්න කියලා මං කියන්න හැදුවේ හරිද උදාරයි උදාරයි මට ෆොටෝස් ටිකක් අනිවාර්යෙන් WhatsApp කරන්න ඕනේ හරිද ඊට පස්සේ හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ ඔයා වහගෙන ඉන්න අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා කවුද මේ කෑගල්ල බුලත් කොහ පිටිය පාරේ සසින්දු ටයර් හවුස් එකේ සෙට් එක රයිට් ඕකේ මෙන්න කෑගල්ලවට ඉන්න කට්ටියටත් මේ මතක් කරන්නේ හෙට උදේ 8 ඉඳලා 4 වෙනකන් සියලුම සේවාවන් නොමිලේලු ඒ පැත්තට ගියොත් ඔන්න දන්සලක් විදියට තමයි මේ වැඩෙත් යන්නේ මිස් කරගන්න එපා හරිද කොහොමද සා අපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා කුමුදු රුවන්වැල්ලෙන් මැසේජ් කරලා තිනවා Thank you කුමුදු ආවත් එකතු කරගන්නම් 0711 95 95 95ට වා ඇති තරම් මැසේජ් කරන්න ඊට පස්සේ දැන් මෙහෙමනේ ඔයාගේ පැත්තේ මොනා හරි දන්සලක් අද හෙට දවස් දෙකේ තියෙනවා නං ඔයාට පුළුවන් මට දැන් මැසේජ් එකක් දාලා කියන්න හරිද අපි ඉතින් හිතවල කහටක් නැහෙනේ කොහේ දන්සලක් තිබ්බත් කියනවා යන්න පුළුවන් කමක් තිබ්බොත් යනවා හරි රයිට් ඊට පස්සේ මම මේවට මතක් කරන්න හදන්නේ ධන නිදානේ ලොතරැය ගැන ඔයාගේ ජීවිතයේ සීන සැබෑ කරන ලොතරැය තමයි ධන නිදානේ කියලා කියන්නේ දැන් හම්බ වෙන ලොකු මුදල් තෑගිත් එක්කම දැන් ඔන්න හැම සතියකම ඔයාට හැකියාව තියෙන ඉරිදා දවසේ ධන නිදානේ වාසනාවන්ත සන්ඩේ බෝනස් ජයග්‍රහකෙක් වෙන්න. ඉතින් ඒ නිසා ඔයා මේක මිස් කරගන්න එපා. දැන් සාමාන්‍යයෙන් අපිට සල්ලි හම්බ කරන්න රස්සාව කරන එකම විතරක් මදි මම නම් කියන්නේ. අපේ ජීවිතේ වාසනාවත් අපි උරගා බලන්න ඕන නේද? ඉතින් ඒ නිසා ඉලක්කම් හතරකින් සමන්විත අංකය පිළිවෙලින් ගලපා ගත්තොත් ඔයාට ධන නිදානේ ලොතරැය හරහා සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න පුළුවන්. රුපියල් 10,000ක් හැම ඉරිදම ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා දකින්න දකින්න තන අනිවාර්යෙන් ධන නිදානේ ලොතරැය ඔයා වැඩි වැඩියෙන් අරගන්න ඕන. එතකොට ඔයාට සුපුරුදු විදිහට කෝටිපතියෙක් විසලක්ෂපතියෙක් වෙන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව ඉරිදා දවසේ සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් ධන නිදානේ හරහා හැකියාව තියෙනවා. ජීවිතේ සීනට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම.

කතා කරන්න. 0112 55 33 63 WhatsApp 0211 95 95 95.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
2: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
3: සුබසන්ධ්‍යාවක්. හවස 4:00 විනාඩි 36යි.
4: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
5: Non-stop remix remake ekat happena DJ blast eka
6: anga galene igna kumariye premi
4: radio itihasse pratham vatavata lankaya superi DJ taru mohonata mohuna gatana DJ attack show eka
5: Net FM DJ Night Face to Face Attack Show Attack Show 3ට මුහුණ තරංග වදින පළමු DJ සංග්‍රාමය රත්නපුර දිස්ත්‍රික්කය DJ Anju අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න. Net FM DJ Night Face to Face Attack Show. අද රෑ 9ට.
7: Brought to you by.
1: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත. BS Baby Care ඇහැලියකට කුරුවිට 076-447-7953.
8: Sloan Green Caps. Your city, your ride.
1: අලුත් තැන කඩම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 071 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: සංසාර ජීවිතයේ පින්සාර සිතුවිල්ල ජීවිතයේ නිවන් මඟ පසක් කරලයි.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
3: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
5: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම අඳුන්කුර අම්රිතා.
7: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිබර දායකත්වය මාතර ෆ්‍රීලැන්.
8: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
9: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
10: හතර වටේ. ඔබ වෙත ගෙනෙන්නේ
11: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
12: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
13: ජාතික ලොතරැයි මණ්ඩලය කොවිසිත ලොතරැයි.
14: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. කතා කරන්න 0112 55 33 63 WhatsApp 0711 95 95 95 4 වටේ.

ಹದರವಾಟೇ ರೈಟ್ ವೆಲಾವ ಹವಸ ಹದರೈ ವಿನಾಡಿ ಹದಲಿಸ್ತುನೈ ಮಮ ಅದು ವಾಲ್ ಪೋಸ್ಟ್ ಎಕ ದಾಲಾ ತಿಯೆನವಾ ಗಾಯ್ಸ್ ಓಲಾಟ ತಿಯೆನ್ನೇ ಪೋಸ್ಟ್ ಎಕೆ ಅಕುರು ಟಿಕಕ್ ಮಮ ಹೆಡ ಮೆಡ ಕಲ್ಲ ದಾಲಾ ತಿಯೆನ್ನೇ ಹರಿದ ಗೆಹಿಲ್ಲ ಓಟೇ ಅಕುರು ಟಿಕ ತೋರಗೆನ ಗಮ್ ದೆಕಕ ನಮ್ ದೆಕಕ್ ಕಿಯನ್ನ ತಿಯೆನ್ ගොඩක් කට්ටිය කියාගෙන කියාගෙන යනවා බලමුකෝ හරියටම කියන්න පුළුවන් කමක් ලැබෙයිද කියලා නේද රයිට් ඕකේ මම මේ මතක් කරන්න හදන්නේ දැන් මේ වෙලාවේ මාව අහගෙන ඉන්න සෙට් එකව කියන්න කලින් දැන් ඔයාලා මාව අහගෙන ඉන්න ගමන් කල්පනා කරනවා නම් අලුතෙන් ගියක් දොරක් එහෙම හදන්න හරිද කල්පනා කරනවානේ කොහොමද මේක හදන්නේ ලස්සන්ට හදා ගන්න ඕනේ අද කාලේට ගැලපෙන්න හදා ගන්න ඕන කෙදරට ගන්න බඩු මුට්ටු ටික මේ වගේ වෙන්න ඕනේ අනම් මනම් ඔය හැමදේම හිතනවානේ එහෙමත් නැත්නම් දැන් සාමාන්‍යයෙන් ගයක් හදාගෙන යන කෙනෙක් වුණත් මේක පොඩ්ඩක් වැඩිපුර අහගෙන හිටියට කමන්නේ නැහැ හරිද ගයක් හදනකොට අපි සාමාන්‍යයෙන් නිතරම ගෙදර ඇතුළත ලස්සන්ට තියාගන්න ගෙදරට අවශ්‍ය කරන හැමදේම ගන්නවා හරිද ඊට පස්සේ උළුහව් ජනෙල් පවා අද කාලේට ගැලපෙන ඩිසයින්ස් වලින් ඊට පස්සේ කල්පවතින විදියට අපි කල්පනා කරලා හදා ගන්නවා හරිද ඊට පස්සේ ගයක් හදන ගොඩක් අය දැන් try කරනවානේ කලර් රූෆින් ෂීට් එකක් දාන්න බහලට දැන් ඉස්සර වගේ සාමාන්‍ය නිකම්ම රූෆින් ෂීට් එකක් දාන්නේ නැහැ ගෙදරට ගැලපෙන විදියට හොඳ නිමාවක් පේන විදියට කලර් රූෆින් ෂීට් එකක් දාන්න තමයි ගොඩක් කට්ටිය try කරන්නේ හැබැයි ඒ වුණාට කලර් රූෆින් ෂීට් එකකට යනකොට ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි වහල ගහලාගේ සම්පූර්ණ ඔක්කොම හදලා කරලා වහල ගහලා අද කාලේට ගැලපෙන විදිහට පළ දෙකකට තුනකට වහල ගහලා ඔක්කොම කරලා ඉවර වෙලා සාමාන්‍ය කලර් රූෆින් ෂීට් එකක් දානවා හරිද ඒ කියන්නේ නිකන් රූෆින් ෂීට් එකක් දාලා උඩින් පේන්ට් එකක් ගානවා Taman කැමති පාටක් ගානවා හරි ඊට පස්සේ දැන් මේක ලාභයි කියලා හිතාගෙන මේ වැඩේ කරනවා හරිද මාසයක් දෙකක් ගියාට පස්සේ මොකද වෙන්නේ අර නිකම්ම පේන්ට් එකක් නේ ගාලා තියෙන්නේ එක වැස්සක් වැහැපු ගමන් එමන් නැත්තම් ලංකාවේ දේශගුණේ නිතරම වෙනස් වෙනවානේ හොඳට පායපු ගමන් මේ කලර් එක ෆේඩ් වෙලා යනවා හරිද ඊට පස්සේ ඔයාලට මොකද කරන්න වෙන්නේ ආයි මාසයකින් දෙකකින් විතර ආයි පේන්ට් කරන්න වෙනවා වියදම වැඩි හරි ඊට පස්සේ දැන් කාලෙන් කාලට ඔක ජීවිත කාලෙම කරන්න වෙනවනේ සමහර වෙලාවට ඔය ගාලා තියෙන පේන්ට් එකේ පොතු ගැලවිලා යනවා ඊට පස්සේ තමයි අපි ඔය සමහර ගෙවල් වල දකින්නේ වහලවල් කළුම කළු පාටයි එතකොට ඉතින් ඔයාගේ ගේ ඇතුළේ කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ බබා එළියෙන් මාර කැතයිනේ නේද අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයා එකපාර හරි කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාන්නකෝ ආයිතින් ජීවිත කාලෙට මේකයි අවුරුදු 5ක වගකීමක් හම්බ වෙනවා කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ මතු පිට තින්තා ලේපනය සඳහා පමණ හරි එතකොට ප්‍රොටෙක්ටිව් අන්ඩර් ලේයර් එකක් ඊට පස්සේ ප්‍රීමියම් කෝටින් එකක් එක්ක ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන ටොප් කෝටින් එකක් එක්ක නිෂ්පාදනය කරන රූෆින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් හොඳම තත්ත්වයේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔයාගේ අතට එන්නේ දවස් 90ක විතර ප්‍රොසෙස් එකකින් ඒ නිසා හිතලා බලන්නකොනේ විශේෂඥ දැනුම අධික මේ තාක්ෂණය මේ හැමදේම පාවිච්චි කරලා තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක හරි විදියට නිර්මාණය කරන්නේ ඒ නිසා ඔයා නිකන් ඔය උඩින් පේන්ට් එකක් ගාලා දාන රූෆින් ෂීට් එක වගේ නෙමේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ නියමිත ප්‍රමිතියක් සහිතව නිෂ්පාදනය කරන රූෆින් ෂීට් එකක් හරිද වසර 5ක් 6ක් ගිහිල්ලා හිතන්නකෝ කලර් එක මොකක් හරි ෆේඩ් වුණා ඩැමේජ් වුණා කියලා ඒගොල්ලොන්ටම කියලා ආයෙත් රීපේන්ට් කරගන්න පුළුවන් වගකීමක් සහිතව ඒ නිසා ඔයා බය නැතුව ගෙදර වහලේට රූෆින් ෂීට් දානවා නම් ආයි දෙපාරක් මාරු කරන්න ඕන වෙන්නේ නැහැ එකපාරින්ම වැඩේ කොට දාගන්න ගෙදරට ලස්සන නිමාවක් වහලේට ලස්සන ෆිනිෂින් එකක් අරගෙන එන්න ආකර්ෂණීය පෙනුමක් අරගෙන එන්න ඔයා දාන්න ඕන එකම රූෆින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ වැඩි විස්තර දැනගන්න ඔයාලට මෙන්න මේ නම්බර් එකට කතා කරන්න පුළුවන් 0145 748 738 නම්බර් එකට කතා කරොත් ඔයාලට පුළුවන් කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන වැඩි විස්තර දැනගෙන ඔයාගේ වහලයටත් කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාන්න රයිට් WhatsApp එක පැත්තට මම යන්න හදන්නේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්න සෙට් එක මතක් කරන්න හයි කොහමද සා අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා කුමුදුරු වල්ඩ්වෙන්ල මෙසේජ් කරලා තිනවා ඊට පස්සේ අටියන්තොට people's bank එක ළඟ 3 wheel park එකේ සෙට් එක Titanic salon එකේ කොල්ල සෙට් එකපත් එකතු කරගෙන ලස්සන සින්දු ටිකක් අහමු කියලා තිනවා උදාරයි අනිවාර්යෙන් කොල්ල ටික එකතු කරගන්නම් ඊට පස්සේ thank you සෙන්ටිලාගේ සින්දුවක් දුන්නට කියලා මෙසේජ් එකක් දාලා තිනවා බට ආගේ නමේ වල නැහෙනේ ඊට පස්සේ නිගම්බෝ පැත්තට තමයි යන්න හදන්නේ දලංෂේ බණ්ඩාර සෙනන්දරිස් රෝඩ් එකේ ආශාමල්ලි ඊට පස්සේ සද්දෙන් අහගෙන ඉන්නවා කියලා තිනවා අද DJ එක බලන්න සෙට් වෙලා ඉන්නේ අද වෙනස්කම් ගොඩක් තියෙයි නේද කියලා අහලා තිනවා ඒක දැනගන්නවා ඔයා වැඩේ බලන්නම ඕනේ හරිද ඔයා විතරක් නෙමෙයි අහලා පහල ඉන්න කට්ටියටත් සෙට් වෙලා බලන්න විදිහට වැඩේ ලෑස්ති කරලා තියාගන්න ඕනේ හරිද

0: Hatra Aten Sindu Ehena Net FM Hatra Wate.
1: හයි කොහොමද සා අපිත් අද NetFM Digenight face to face attack එකට set වෙන්න බලාගෙන ඉන්නේ කියලා මට හැලියගොඩි නින්දු මැසේජ් කරලා තියෙනවා නියමයි නින්දු අනිවාර්යෙන් වා එන්න ඕනේ හරිද ඊට පස්සේ good evening අසා කොහොමද අද අපි බලාගෙන ඉන්නවා වැඩේ පටන් ගන්නකම් කියලා තංගල්ලෙන් අප්සරා මැසේජ් කරලා තිනෝ thank you අප්සරා අනිවාර්යෙන් වා එන්න ඕනේ හරිද රෑ 9 වෙද්දි අකිරා එකේ මේ වෙලාවේ ගංගානි ඇතුළු ඔක්කොම මේ වෙලාවේ ගින්දර ටිකට මාව අහගෙන ඉන්නවා කියලා තිනෝ නියමයි ජය වේවා set එක මේකතු කරගන්නම් ඊට පස්සේ අපේ පැත්තේ දන්සල් ගොඩාක් තියෙනවා මගේ යාළුවෝ ටිකත් එකතු කරගෙන අසන් සින්දුවක් අහමු කියලා මට ජයන්ත තමයි මැසේජ් එක දාලා තින් thank you උදාරින්ම සෙට් එකම එකතු කරගන්නම් ටැග් ගාලා මැසේජ් එකක් දාන්න අදරයන් FM DJ Night face to face attack එක බලන්නලා ඇස්ති වෙන සෙට් එක මට දැම්ම මැසේජ් එකක් දාලා තියෙන මම ඔයාලව මතක් කරන්නම්

හතර වටේ කතා කරන්න 0111 55 33 63 WhatsApp 0111 95 95 95

වෙලාව හවස 4:00 විනාඩි 54 අපි යන්න හදන්නේ ලස්සනම ලස්සන සින්දුවකට. අද පොඩ්ඩක් නටන්න පුළුවන් සින්දු සෙට් එකකුත් ඔයාලට දෙන්න ලෑස්ති වෙලා ඉන්නවනේ නේද? ඉතින් එතකොට දැන් මතක් කරන්න ඕනේ විෂන් කෑයි කේ නවතම ශාඛාව කඩුවෙලදී ආරම්භ වුණානේ, මේ විවෘත වුණානේ මේ මාසේ 14 වෙනිදා. ඉතින් මේ වෙද්දිත් සෑහෙන කට්ටියක් විෂන් කෑ කඩුවෙල ශාඛාවට එනවා. මොකද ලෝකේ තියෙන දියුණුම වෛද්‍ය තාක්ෂණය හරිද අරගෙන ඇවිල්ලා තියෙන්නේ විෂන් කෑයකින් කියලා ඔයා දන්නවනේ නේ. ඉතින් එතකොට කඩුවෙල ශාඛාවට ගියාම කඩුවෙලවට ඉන්න කට්ටියට සෑහෙන ලොකු අවස්ථාවක් තියෙනවා. තමන්ගේ අක්ෂිවල රෝගී තත්ත්වයන් මොනවාම හරි තියෙනවනම්, ඇස්වල රෝගී තත්ත්වයන් තියෙනවනම් දශමෙටම හරි විදියට පරීක්ෂා කරගන්න පුළුවන් පහසුකම් සියල්ලම තියෙන තැන තමයි විෂන් කෑ කඩුවෙල ශාඛාව කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි, දැන් සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ඇස් කණ්ණාඩි පාවිච්චි කරනවානේ නේද? හැබැයි උනාට මං කියන්නේ ඇස් කණ්ණාඩි දෙකක් දානකොට ඇස් කණ්ණාඩි දෙක දාන්නේ ඔයාගේ ඇස් දෙකටනේ. එතකොට ඇස් දෙක කියන්නේ ඔයාගේ ජීවිතේ වටිනම දෙයක්නේ. ඉතින් එතකොට ඇස් දෙකට ඇස් කණ්ණාඩි දෙකක් දාදී ඔය තැන් තැන් වලින් අඩුවට තියෙනවා කියලා උස්සන් ගිහිල්ලා දාන්න එපා. තීන ටිකක් පේන්නේ නැතුව යනවා. විෂන් කෑයකට ගිහිල්ලා බය නැතුව ඇස් කණ්ණාඩි දෙකක් ගන්න. නියමිත ප්‍රමිතියෙන් ඇස් කණ්ණාඩි වාට ගන්න පුළුවන්. අනිත් එක තමයි අද කාලයට ගැලපෙන ඕනම වයස් සීමාවකට ගැලපෙන ඕනම තැනකට ගැලපෙන විදිහට වාට අවශ්‍ය විදිහට ඇස් කණ්ණාඩි රාමු ඔයාට මින් නිර්මාණය කරගන්න. ඒ වගේම ඔයාට මිලදී ගන්න අවස්ථාව තියෙනවා විෂන් කියා කඩුවෙල ශාඛාවට ගිහාම. සුවිශේෂී දීමනා රසක් එක්ක ඔයාගේ සියලුම අක්ෂි පරීක්ෂාවන් කරගන්න තියෙන හොඳම තැන තමයි විෂන් කියා කඩුවෙල ශාඛාව කියලා කියන්නේ. අපි අලුත් පැයකට යන්න හදන්නේ, මැසේජ් එකක් දාලා තියන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 4:59.
4: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර ගුවන් දූපත පින්බිම විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරන්නේ මාතර ෆ්‍රීලන් ආයතනයයි.
5: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 01112 863 363 076 716 7672.
6: ඇසීම අඩුත චැනල් දායක සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස්. අමතන්න 0777 77 76 10.
7: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLC මොබිටෙල් හෝම් 4G කනෙක්ෂන්. හැමතිම සෙට්.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.
10: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
11: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
12: අලුතෙන කඩමු මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා. මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොළ. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
13: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
14: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
15: හලෝ හලෝ හලෝ. මට අහන ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ආරම්භය හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
1: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල්සුවනේ බුදුගුණ මුමුණන වෙසක් උදානය.
2: පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
1: නේත්‍රාලෝක වෙසක්. නේත්‍රාලෝක වෙසක්.
2: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව.
1: උත්තම ධාතු වන්දනාව.
2: වෙසක් තොරණ.
1: පහන් කූඩෝ.
2: සැදැහැගී.
1: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට.
2: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
1: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
2: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
3: බැති බරදායකත්වය
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්නෙත් තමතන්න 0112 863 363 0776 716 3672.
6: Sloan Green Caps, your city, your ride.
7: House of Hai Vinadi Dekai then.

0: பெரிய ரட்டத்தோட ஒப்ப வெத்தகின என்ன
1: எஸ் ஃபோர்ச்சூன் சாய்
2: அலுத் மரசுகுண அபி வைப் எக்கட்டு செட் வெலா
3: கேமதிம விதியாக்கட்ட ஓ நேம வெலாவக்க
4: மே ஃபோர்ச்சூன் சாய்
0: நெட் நியூஸ் மீ பெய் ரட்டத்தோட பெயன் பெய் அலுத்வன அலுத் பெய் விமசுமா
5: ஐபோன் மே பெய் ரட்டத்தோட சமகின் மம சச்சினி මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ 31 හන්දිය ප්‍රදේශයේදී ලංකම බස් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනී වී අනතුරක් සිදු වී තිබෙනවා. පොලිසිය සඳහන් කරේ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකට පෙරළී යාමෙන් මෙම අනතුර සිදු වෙති බවයි. එම අනතුරෙන් තුවාල ලැබූ 26 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා. තුවාලකරුවන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර කාන්තාවන් 11ක් පිරිමි පුද්ගලින් 15ක් ඒ අතර වෙන බවයි වාර්තා වන්නේ. Net News ප්‍රධාන ප්‍රතිප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: Net News මේ පැය රටතට.
2: කවදත් අලුත් කාගෙත් net.
4: දෙයින් නැන පහන් දල්වන සදහම් සිටිවිල්ල.
6: ධර්මය ඇසීම පහසුය. එය අන් අයට කියා දීම පහසුය. එහෙත් ඇසූ ධර්මය තමාට ගලපා ගනිමින් තමා තුළ ඇති වරද දක්මින් සිත දමනය අපහසුවෙන් නුවද කළ යුතුය.
4: දම් සුවඳින් දිවිය සුවඳවත් කරන්නට ඔබට මඟ විවර කරන්නේ
7: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
8: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා. සිත සුවඳින් පිරේවා.
9: සම්ධි රෝග සති 4න් සුව කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710 397 399 0710 397 399.

සුබසන්ද හවස පහයි විනාඩිය කොළහයි අපි සෑහන් කාර බහල සිකරාදාවක් කියලද කිවන්නේ මොකද නැත FM DJ Night face to face attack show එක රෑන වේට පටන් ගන්න මෙහෙ මොකක්ද ඒකට කියන්නේ අර ගිනි විජුම්බරයයි හරිද මොකද හෙට යනවා කට්ටිය මෙහෙට යනවා ඊට පස්සේ කැමරාස් ෆික්ස් කරනවා ඊට පස්සේ අවශ්‍ය කරන හැම දෙයක්ම හදනවා දැන් අපේ DJs ලා දෙන්න එන ගමන් කියලා අපිට ආරංචි ආවා ඊට පස්සේ අද වැඩේ බලන්න කට්ටිය ලෑස්ති වෙන ගමන් කියලා හැම මෙහෙන් අපිට ආරංචි එනවා ඉතින් ඒ නිසා වැඩ ගොඩාක් අස ඉර වෙලා ඉන්න ගමන් අපි ලස්සන සින්දු ටිකක් අහන්න තියෙන තවත් පැයක් තමයි පටන් අරගෙන තියෙන්නේ දැන් රෑ 9 වෙද්දි ඔයාලා ලෑස්ති වෙන්න ඕන DJ අංජු ඊට පස්සේ DJ ෆ්ලෑෂ් එනවා නිකම්ම නෙමෙයි ඩිස්ත්‍රික්ක දෙකක් නියෝජනය කරමින් ඉන්නේ අනුරාධපුර ඩිස්ත්‍රික්ක සහ රත්නපුරේ. ඉතින් ඒ නිසා ලේසි නෑ අනුරාධපුරේ මාව මේ වෙලාවේ අහගෙන ඉන්න කොල්ල කෙල්ල සෙට් එක අනිවාර්යෙන් ලෑස්ති වෙලා ඉන්න ඕන අනුරාධපුරේ පැත්තට වොට් කරන්න. ඊට පස්සේ රත්නපුරේ කට්ටිය ලෑස්ති වෙලා ඉන්න ඕනේ රත්නපුරේ කොහොම හරි ජයග්‍රහණය කරවන්න. හරියටම රෑන වේට අපි වැඩේ පටන් ගන්නවා. හරිද? ඕකේ. ඒ නිසා ඉතින් ඒකටත් මතක් කරන ගමන් අපි අලුත් පැයකට වැඩ පටන් අරගෙන තියෙන්නේ. කතා කරලා මෙසේජ් කරලා මේ වෙලාවේ මාව අහගෙන ඉන්න සෙට් එකට සින්දුවක් ඉල්ල ගන්න chance එක තියෙනවා 0711 95 95 95. හයි කොහොමද සර්? අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එකක් දාලා තිනවා චතුර. මම ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම දීපිකා මැසේජ් කරලා තිනවා අයියා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම ලක්මාලි thank you. ඒ වගේම රිකිල්ලගස්කඩ සලෝන් දිනේශ්‍රී එකේ සෙට් එකවත් අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ සංදීපනීවයි නුවන්තිකාවයි ශාමවයි ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න හදන්නේ. හවස 5යි විනාඩි 13යි දැන්. 6 වෙනකම් වෙලාව තියෙනවානේ. ටග් ගාලා අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. මං වාව එකතු කරගන්නම්.

0: with Rakh Nabe, Baker DJ Attack Car.
1: Non-stop remix remake. Ekta happiness. DJ Blastika.
2: Anga galene. Igna kumari.
0: Radio itihas se prathama vatavata. Lankaya superi DJ Tharu muhunata muhuna gatana DJ Attack show eka.
1: Net FM DJ Night Face to Face Attack Show. Attack Show. Moonata muhuna taranga vadina palamu DJ Sangramaya Ratnapura District Kaya DJ Anju Anuradhapura District Kaya DJ Flash Obe manapain Obe District Kaya ihalatama osawa thabimata sudanam wanna Net FM DJ Night Face to Face Attack Show Adoran Navetta
3: Brought to you by
4: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953
5: Sloan Green Caps Your city, your ride.
6: Then have a Magani KD Rice Lead 125 petrol bike kicker. Miller Rupial Hat Lakshano Hai the Husband CI. Lakshaka discount ekak. Mun leasing Vadikatuna Api Givanavato Gavasan Venutura Pomanai. KD Rice Motor Company Private Limited. Binduai Hatte Hatai, Harasia Hai, Hatalistunai Anuhata.
7: එක දේවල්වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිම සෙට්
8: ප්‍රයිම් කලුරා අභිමානවත් කළුතරින් ස්විමින් පූල් ජිම් ඉන්ඩෝ ක්‍රිකට් කිඩ්ස් ප්ලේ ඒරියා සමගින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න ප්‍රයිම් කලුරා අනුත්වන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට කළුතර නගර සීමාවෙන් ප්‍රයිම් කළුරා අදම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
9: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
10: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777-76-76-10.
11: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
12: තාත්ති, ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම.
13: ෂා එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනේ වෙයි.
12: හ්ම්. තාත්ති කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ.
13: ඉතින් දුව, එයාවේ රපුන්සල්ව බේරගන්නනේ.
12: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
14: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
12: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
15: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-7780-7000ට වට්ස්ඇප් කරන්න.
16: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
17: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: හතර වටේ. හතර වටේ. ඔබ වෙත ගෙන එන්නේ
2: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙදි.
3: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
4: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි.
5: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: Sindu Ähinä. Net FM. Hatarawate.
1: රයිට් වෙලාවවස පහයි විනාඩි 29යි අසමාව සින්දුවකට එකතු කරගන්න අපි අදරෑන් FM DJ Night face to face attack එකට සෙට් වෙන්න බලාගෙන ඉන්නවා කියලා මොරටුවෙන් සුජානි චන්දිමා මැසේජ් කරලා තියෙනවා. I think ඉන්දර ටිකට කෙල්ල මේ පැත්තට එනවා කියලා මම දන්නවා. හරිද? අග්‍රසින් යෂෝ අද ප්ලේලිස්ට් එක නම් නියමයි කියලා තියෙනවා. අනේ සුද්ධෝ මාවත් එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. කවුද මේ? ආගේ නම හෙවලා නැහැ. මොකද කරන්නේ? ඊට පස්සේ මං යන්න හදන මේ වෙලාවේ ගුඩ් ඊවනිං අසා යටි අන්තර දේශානි ස්ටුඩියෝ එකේ අපිත් මේ වෙලාව ආව වහගිරි ඉන්නවා. ලස්සන ගෑන් ළමයි ටිකක් ඉන්නවා. හරිද? රශ්මිකාව, ඊට පස්සේ ගිම්හානි වයි, කසුන් වයි, ඊට පස්සේ තිසංග වයි ඔක්කොම එකතු කරගන්නවා. තැන්කියු මට මැසේජ් කරාට. අද සින්දුරික නම් මරු මේ වෙලාවේ හැමෝම එකතු කරගන්න කියලා නිමා මැසේජ් කරලා තියෙනවා. තැන්කියු නිමා. කලවල් ඉන්දලා මැසේජ් කරලා තිනවා ආවත් එකතු කරගන්න. හරිද? රයිට්. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන ඉන්දර සින්දුවක් තමයි ඔයාලට අහන්න දෙන්න. හරිද? හැබැයි ඊට කලින් මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ ආ ජීවිතේ එකපාරක් කරන ලොකුම විශාලතම ආයෝජනය තමයි ගයක් හදන එකනේ. ඉතින් එන්සා ලොකු ගානක් වියදම් කරලා හදන ගෙදර පොඩිවත් අඩුපාඩුවක් තියෙන්න දෙන්න බෑනේ නේද? අනින්සා තමයි මම ඔයාලට කියන්නේ අලුතෙන් ගයක් හදනවා නම්, නැත්නම් ගෙදර රිපෙයාර් කරනවා නම්, වහලට අලුතෙන් රූෆින් ෂීට් දානවා කියලා අයිඩියා එකක හරිවා ඉන්නවා නම්, ආයි දෙපාරක් හිතන්න එපා. එකපාරින්ම කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාන්න. හරිද? පළවෙනිම දේ තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දැම්මට පස්සේ ගෙදරට මාර ලස්සනයි. මොකද ගෙදරට අවශ්‍ය කරන ඕනම කලෙකින් මිලදී ගන්න හැකියාව තියෙනවනේ. දැන් ওই ඉස්සර වගේ තනි පාටයට තියෙන මේ පරණ තාලි රූෆින් ෂීට් දාන්නේ නැහැ නේ. දැන් අනිවාර්යෙන් දාන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි. මොකද කලර් ඔෆ් රූෆින් ෂීට් එකෙන් එළියනලා බලන කෙනෙක්ට උනත්, හරිද, ඔයාට උනත්, ඊට පස්සේ ගෙදරට පිටතින් එන කෙනෙක්ට උනත්, ගේ දැක්කම පුදුමාකාර ප්‍රසන්න හැඟීමක් එන්නේ, ආකර්ෂණීය පෙනුමක් තියෙන්නේ. අනිත් එක තමයි ගෙදර වහලය. පළ දෙකකට හරි තුනකට හරි අද කාලේට ගැලපෙන ඩිසයින් එකකට බාසුන්න හැටි කියලා වහලේ ගහගත්තට පස්සේ කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දැම්මම තමයි ඒකේ නියම ලස්සන පේන්නේ. අනිත් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔය සාමාන්‍ය රූෆින් ෂීට් වගේ නෙමෙයිනේ. තුබිට තින්තාලේපණයට වසර පහක වගකීමක් හම්බ වෙනවා. මොකද මේක නිර්මාණය කරලා තියෙන්නෙම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදියට. අව්වට ඊට පස්සේ වැස්සට

0: කිසිම දෙයකට මේක කලයක වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ ওই සමහර වෙලාවට සමහර රූෆින් ෂීට් තියෙනවනේ, ටික කාලයක් ගියාම වැස්සට අහුනාම අවුවට අහුනාම කලයක ෆේඩ් වෙලා යනවා. පේන්ට් එක ඊට පස්සේ පොතු ගැලවිලා යනවා. ඔය ප්‍රශ්න එකක්වත් නැහැ. කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ වසර පහක වගකීමක් එක්ක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ මේ මතුපිටින් තාලේපණය තියෙන්නේ. මොනවාම හරි වෙලා ඩැමේජ් වුණොත් එහෙම ඔයාට ආයි මේක රීපේන්ට් කරගන්න පුළුවන් වගකීමක් සහිතව. ඉතින් ඒ නිසා ගයක් හදනවා නම්, වහලට රූෆින් ෂීට් දානවා නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. ආයිත්ින් කල්පනා කර කර ඉන්න පහරද ගෙදරට ආකර්ෂණීය පෙනුමක් එක්ක වහලට නියම නිමාවක් එකතු කරගන්න නම් කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි දාන්න ඕනේ. රයිට්, ඊට පස්සේ ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න කලින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ධන නිධානයේ ලොතරැය ගැන. ඔයාගේ ජීවිතයේ සීන සැබෑ කරන ලොතරැය තමයි ධන නිධානයේ ලොතරැය කියලා කියන්නේ. දැන් සුපුරුදු මුදල් තැගී වලට අමතරව ධන නිධානයේ ලොතරැය හරහා සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙලා හැම ඉරිදා දවසකම ඔයාට රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්න පුළුවන්. හරිම පුංචි දෙයයි. ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලින් ගලපා ගත්තොත් ඔයාට සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්න හැකියාව තියෙනවා. දැන් මේ ගෙවුණු පහුගිය කාල සීමාව ඇතුළේ මාර්තු මාසේ පළවෙනිදා ඉඳලා තමයි ඔයාට සන්ඩේ බෝනස් අවස්ථාව හඳුන්වා දුන්නේ. මාර්තු මාසේ පළවෙනිදා ඉඳලා මේ වෙනකන් ගත්තාම සන්ඩේ බෝනස් ජයග්‍රාහකයන් 581 දෙනෙක් බිහි කරන්න ධන නිධානයේ ලොතරැයියට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි 2026 අවුරුද්ද පටන් ගත්ත දවස් ඉඳලා මේ වෙනකම්ම රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 18 දෙනෙක් බිහි කරන්නත් ධන නිධානයේ ලොතරැයියට හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා තමයි මම ඔයාට කියන්නේ මිස් කරගන්න එපා. දකින දකින තැන බලන බලන තැන අනිවාර්යෙන් ඔයා ධන නිධානයේ ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී ගන්න ඕනේ. විශේෂයෙන්ම මේ මැයි මාසේ ඔයාට සුපිරි කෝටිපතියෙක් වෙන ගමන්, 20 ලක්ෂපතියෙක් වෙන ගමන්, සුපුරුදු ත්‍යාගි වලට අමතරව සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්නත් දැන් ධන නිධානයේ ලොතරැයියෙන් හැකියාව තිබෙනවා. ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. හවස 5:34 අපි සින්දුවක් අහලා මේ පැත්තරෙමු.
1: අයන්නයි හනුමන්ත මහදන මුත්ත මොකද කට්ටිය කියන්නේ? අපි මේ පණිවුඩේ මිනිස්යන්ට

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මෙවර මාතරදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සමග එක්වන්නට මාතර ෆ්‍රීලන් ආයතනය බැතිසිතින් ඔබට ආරාධනා කරයි. අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
4: ඒයි
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
4: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
7: එක එක දේවල්වලට සිත් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට්. SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිම සෙට්.
2: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
8: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
9: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
10: Yes, fortune soy.
11: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
12: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy.
13: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගෙයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගෙයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ල ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හින් රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හින් රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක්ක බලලා ඒගොල්ලෝ 150ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගෙයක් හැරි ලස්සන්ට දලදෙනවා. 150කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.
2: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
9: නේත්‍රාලෝක වෙසක්
2: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
9: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
2: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
9: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
2: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
9: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
2: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
9: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
2: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු. අපි ආයෙත් කූරගෙන යමු.
9: බැති බරදායකත්වය සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
14: 2026 LPL අධිපත්‍ය දරන්නට ශක්තිමත්ම සංචිතය ගොඩනගන්නේ කවුද? 2026 ලංකා ප්‍රීමියර් ලීග්හි ක්‍රීඩකයන් කෙටුම්පත් කිරීම ජූනි මාස පළමු වන දින පස්වරු 2:30 සිට සජීවීව SLT Mobitel PO TV සහ PO Mobile ඔස්සේ. 2026 LPL නිල මාධ්‍ය විකාශන සාකරු SLT Mobitel PO TV.
15: කවදා රයිට් වෙලාව හවස 5යි විනාඩි 47යි. මම මේ වෙලාවේ මාව අහගෙන ඉන්න සෙට් එකක් මතක් කරන්න හදනේ. හයි කොහොමද සා? අපිත් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. අපිත් අද රෑ නෙත FM Digenite face to face attack එකට සෙට් වෙන්න බලාගෙන ඉන්නේ කියලා තියෙනවා. නියමයි. ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා රංජිකා මැසේජ් කරලා තිනවා. සමත් ඉන්නවා සඳලි අනුරාධපුරේ ඉඳලා මැසේජ් එක දාලා තිනවා. අනිවාර්යෙන් ලෑස්ති වෙලා ඉන්නේ නේ අද රෑට නෙත FM Digenite එක අහන්න බලන්න. ඊට පස්සේ හොන තිස්සපුර නිලන්ත ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගෙන අපිට අද වැඩ ගොඩාක් තියෙනවා නේ. නවයට කලින් ලෑස්ති කරන්න නෙත FM Digenite face to face attack එක අරගෙන ඉන්න. අපි ලෑස්ති වෙන ගමන් ඉන්න නිසා දැනට ගිහිල්ලා රෑ නවයේ වෙද්දි හරියටම මං එනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අතර සුපිරි DJ වැඩ දෙන්නෙක්ගේ මුහුණට මුහුණ සංග්‍රාමය අරගෙන ඉන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා වෝට් කරන්න 100%ක් අයිතිය තියෙන්නේ ඔයාට. ඒක කරන්නේ කොහොමද කියලා අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම කියන්නම්. ලෑස්ති වෙලා ඉන්න. ඉතින් ඒ නිසා අද රෑ නවය ඔයා මිස් කරගන්නම එපා. විශේෂයෙන්ම අද වාරට ඇගි දිනන්න පුළුවන් නෙත FM Digenite face to face attack එකේදී. ඒ නිසා වාටත් මේ chance එකේ ඇගි දිනන ගමන්ම DJ Anju, DJ Flash, එහෙමත් නැත්නම් අනුරාධපුර දිස්ත්‍රික්කය සහ රත්නපුර දිස්ත්‍රික්කය අතර පැවැත්වෙන face to face DJ attack එකේ කවුද වින් කරන්නේ කියලා අපි බලමු රෑනවයෙන් පස්සේ. එහෙනම් ඉතින් දැනට ගිහිල්ලා රෑනවයේ වෙදි මං එන්නම්. එතකම් පරිස්සමින් ඉන්න. ජය වේවා. මම DJ Asa.

0: සිින්දරෙල්ලාගේ මන්නං ඉන්න මවබේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවලියන්න ඇයට ඉඩහරින්න. Commercial Credit.
2: තරඟයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
3: Non-stop remix remake ekata happena DJ blast eka
4: anga galene igna kumariye veni
2: alavinde radio ithihase prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatena DJ attack show eka
3: NetFM DJ Night Face to Face Attack Show Attack Show 3ට මුහුණ තරඟ වදින පළමු DJ සංග්‍රාමය රත්නපුර දිස්ත්‍රික්කය DJ Anju අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න NetFM DJ Night Face to Face Attack Show Adoran Novata
5: Brought to you by
6: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953
7: Sloan Green Caps Your City, Your Ride
8: මෙවර රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මාතර රන් දූපත පින්බිමෙහි විදුලි ආලෝක පූජාව සඳහා බැතිබර දායකත්වය මාතර ෆ්‍රීලැන්ඩ්
6: සංධි සෝයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංධි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංධි සෝය උදා කරගන්න 0810-397-399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංධි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න
9: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්
6: ඔව් මන් දන්නවා ට්‍රැවල් නෙට්
9: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672
10: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
11: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
12: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
13: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
14: සංක දිනය සශිකා නිසංසලා
15: සුනීර සුමංගා
16: නුවන් විකාසේ නරත්න
17: අමීෂ මිනුවල්
18: ජුනි 13 සිනමන් ලේක් සයිට් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න
19: tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක් අනුග්‍රහය
1: හොඳම දේ අඩුම බිලට තිප ව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
5: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940
6: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
8: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
4: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති
12: ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි
8: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි

වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදේ අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කීල්ස් වෙතින් දැන් ඔබට වැඩි ඉතිරියක්. වටවල තේ ග්‍රෑම් 400ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත කොකෝ නයිස් බිස්කට් ග්‍රෑම් 380ක් සඳහා 100ක වට්ටමක්. ඔබත් අදම කීල්ස්

0: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිං මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200200.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
2: Kills within the Nam Nishpathan Santa Adama Milak. Gova Gram Sia and Rupel Dase. Anna Sigiria and Rupel Desi had Tavai. Iso Madam Pramani Gram Siak and Rupel Ekasia Asuna. Kills Nam Bavai Adama Milai.
3: ඒක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටෙල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
4: මෙවර වෙසක් පුර පසළොස්වක පොහෝ දා නේත්‍රා ලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික කෝරගල රාජ මහා විහාරස්ථානයේදී. එෙහිදී ඔබට මෙහිපිට පැවැත්වෙන අසදිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රී යර්ථේ අසමසම සර්වඥතා මහා ඥාන පූජාව දකින්නට ඒ පූජාවෙහි යෙදෙන්නට හැකියාව තිබෙනවා. වෙසක් පුර පසළොස්වක පොහෝ දා රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු මේ දුර්ලභ පින්කමට ඔබට සහභාගී වෙන්නට හැකි. පූජනීය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ විසිනුයි මෙවරත් මේ අසමසම සර්වඥතා මහාඥාන පූජාව පැවැත්වෙන්නේ. සහභාගී වන ඔබට ඉතාම වටිනා ග්‍රන්ථයක් නොමිලේම ලබා ගන්නටත් හැකියාව තිබෙන බව අපි මතක් කරන්න ඕනේ. නෙතෙෆම් රේඩියෝ ඔස්සේ සජීවීව මේ පින්කම ශ්‍රවණය කරන්න පුළුවන් බවත් අපි මතක් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ පින්කම දකින්නටත් පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කෝරගල රාජ මහා විහාරයට.
5: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
6: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
5: නේත්‍රාලෝක වෙසක් නේත්‍රාලෝක වෙසක්
6: වෙසක් පොහෝදා ස්වීත පූජා පින්කම් මාලාව
5: උත්තම ධාතු වන්දනාව
6: වෙසක් තොරණ
5: පහන් කෝඩෝ
6: සැදැහැගී
5: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
6: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
5: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
6: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
7: බැටි බර දායකත්වය
8: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
9: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල් නෙ තමතන්න 0112 863 363 0776 716 3672

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: හවස හයයි විනාඩි 31යි දැන්.

0: තියුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
3: Net News.
4: අයිබෝවන්. දවසේ පුවත් පෙළ ගැස්ම නෙට් නිවුස් සවස 6:30 සමගින් මම තරංග රුක්ෂාන්ච ඇසේකර ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
3: නෙට් නිවුස් සිරස්තල.
4: ලංකාවේ පළමුවරට මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් තිබුණු දේශපාලන බලය බිඳහෙළූ බව ජනපති කියයි. නේත්‍රාලෝක වෙසක් කලාපයට කූරගල සූදානම්. වෙසක් බලන්න කොළඹ එන අයට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්. නාමල්ගේ ක්‍රිෂ් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන්, සාක්ෂි කැඳවීම ගැන තීරණයක්. බස් රථයක් මාර්ගයේ නිවතට පැන 26කට තුවාල.
3: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News. Net News.
4: හෙටට දින විසක්පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් මෙවැනි විට දිවයිනේ සියරු වෙහෙර විහාරස්ථානවල පාහේ ඊට සූදානම් වෙමින් පසුවනවා. මේ අතර විසක්පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් නෙට් FM රේඩියෝව සංවිධානය කරනු ලබන නේත්‍රාලෝක විසක් කලාපයේ හා ශ්වේත පූජා වැඩසටහන හෙට සහ අනිද්දා දෙදින බලංගොඩ කුරුකල රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට මෙවැනි විටත් සියලු කටයුතු සංවිධානය කර අවසන්. යනු හෙට උදෑසන 6ට මෙම විහාරස්ථානයේදී සදහවතුන් අටසිල් සමාදන් කරවීම සිදු කරනවා. ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා නෙට් FM මාණ්ඩලික වාර්තාකරු සමීර බණ්ඩාරවීරකෝන් සමගින්. අයිබෝන් සමීර.
5: අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය හෙට උදෑසන සිට ක්‍රියාත්මක කරන්නට මේ වන විට සියලු කටයුතු සූදානම් කොට තිබෙන මොහොතක්. උතුම් වෛශාඛ මංගල්‍යය නිමිති කර ගනිමින් නෙට් FM රේඩියෝව සංවිධානය කරනු ලබන කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපයේදී හෙට දවස පුරාවටම නෙට් FM ශ්වේත පූජා පුරෝදා පින්කම් මාලාව කූරගල රාජමහා විහාරස්ථාන පින්බිමේදී පවත්වන්නටයි නියමිතව තිබෙන්නේ. ඉතින් හෙට උදෑසන 6ට අෂ්ටාංග සීල සමාදානයේ රාත්‍රී 9 දක්වා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ආදී නේකවිද පින්කම් වගේම රාත්‍රී 10 සිට 31 වෙනිදා උදෑසන 6 දක්වා විශේෂයෙන් ලෝතුරු වර්ණ සනරාම රාත්‍රී විශේෂ ධර්මානුශාසනාව පවත්වනටත් අපි දැන් සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ වගේම 31 වෙනිදා රාත්‍රියේත් අපි විශේෂ ධර්මානුශාසන ආශිර්වාද පූජා පවත්වන්නට කුරගල පොදුබිමේදී සූදානම් කර තියෙන මොහොතක සම්බන්ධ වෙන්නේ නෙට් නිවුස් සමග. ඒ වගේම හොඳ පැහැදිලි කාලගුණ තත්වයක් තියෙනවා කුරගලට. අපි ආරාධනා කරන මේ වන විටත් බැතිමතුන් බොහෝ පිරිසක් කුරගල පොදුබිමට පැමිණෙමින් සිටින ආකාරය අපට දැක බලා ගන්න පුළුවන්කම තියෙන. ඉතින් අපි ඔබටත් ආරාධනා කරනවා හෙට උදෑසන 6ට අෂ්ටාංග සීල සමාදන් වෙලා ඊට පස්සේ දවස පුරාම පිළිවෙත් පුරන්නට, දාන ශීල භාවනාදී මේ පින්කම් දකින්නට, ඒ වගේම වෙසක් තොරණ, දන්සැල්, පහන් කූඩු ආදී ආමිස කලාපයන්හි අසරේ විඳින්නට කුරගල නේත්‍රාලෝක වෙසක් කලාපයේ සමග ඒකාබද්ධ වන්නට කියලා වන්දනීය පූජනීය වතුර කුඹුරේ ධම්මරතන ගෞරවනීය ස්වාමින් වහන්සේගේ උපදෙස් අනුශාසනා පරිදි මේ සියලු පින්කම් අපි පවත්වනු ලබන්නේ. කසාගල සමූහ ව්‍යාපාරය අපිත් එක්ක මේ වැඩේදී ශක්තියක් වෙමින් බවත් මතක් කරන්න ඕනේ. තවතරතුරු සමග හෙට දවසේ හමු වන බලාපොරොත්තු වෙන සමුගන්නේ මම සමීර බණ්ඩාරවීරකෝන් නෙට් නිවුස් වෙනුවෙන්.
4: ස්තුති සමීර. මේ අතර සම්බුදු තෙමගුල සමරන විසක්පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ඔබ විසින් කරනු ලබන නිර්මාණ හෝ පින්කම් පිළිබඳ ලෝකයටම කියන නෙට් නිවුස් සූදානම්. යනුව විහාරස්ථානයේ පාන්සලේ, ආයතනයේ හෝ ගමේ සංවිධාන කරන වෙසක් පින්කම් පිළිබඳවත් නිර්මාණ පිළිබඳවත් අපට දැනුම් දෙන්න. 0777-677-1042 අංකයට ඡායාරූප හෝ වීඩියෝ දර්ශනද සහිතව අදාළ විස්තර WhatsApp පණිවිඩයක් ලෙස යොමු කළ හැකි. මෙන්න මේ දුරකථන අංකය නැවතත් 0777-677-1042. ඔබ විසින් එවනු ලබන ඡායාරූප සහ වීඩියෝ සහිත ඔබේ වෙසක් නිර්මාණ සහ පින්කම් පිළිබඳ Net News YouTube නාලිකාවේ සහ Net News Facebook පිටුවෙහි සුදුසු පරිදි පළ කිරීමට අප කටයුතු කරමු ලබනවා. 2026 වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ පැවැත්වීමට නියමිත වෙසක් කලාප තොරණ සහ පහන් කූඩු ප්‍රදර්ශනය වෙනුවෙන් කොළඹ නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. කොළඹ නගරයේ මූලික කරගනිමින් කොළඹ කොටුව පිටකොටුව කොම්පංජ පිටිය මරදාන කොල්ලපිටිය බම්බලපිටිය කුරුඳුවත්ත දෙමඩකොඩ සහ මෝදර යන පොලිස් වසම් තුල මෙම විසක් කලාප සහ විසක් තොරණ ප්‍රදර්ශනය කරන බවයි පොලිසිය පැවසුවේ. ඒ අනුව එම නගරයේ මූලික කරගෙන මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මකයි. මේ අතර විසක් පොහොය නිමිත්තෙන් හෙට සිට විශේෂ දුම්රිය ගමන් වාරක කිහිපයක්ද ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනුරාධපුරය වෙත ගමන් කරන බැතිමතුන්ගේ සහ මාතර තිහගොඩ මිද්දෙල්වල පුරාණ රජ මහා විහාරස්ථානයේ පැවැත්වෙන රාජ්‍ය විසක් උත්සවයට සහභාගී වන ජනතාවගේ ගමන් පහසු සඳහා මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බවයි. යනුව හෙට සිට ලබන 31 දක්වා මෙම විශේෂ දුම්රිය ගදාවන වාර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පළමු වරට මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් තිබුණු දේශපාලන බලය බිඳ දමා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ නිකවැරටිය ගණේවැව පුරාණ විහාරස්ථානයේ 2026 වෛශාඛ මංගල්‍යයට අධික්‍රමින් මෙම අදහස් පළ කළා.
6: දැන් අපිත් සතුව තියෙන අභියෝගය තමයි මේ විනාශකාරී දොරටුවේ දිශාවට ගමන් කරමින් තියෙන අපේ තරුණ පරම්පරාව කොහොමද අපි උන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ දොරටුව දිශාවට කැඳවාගෙන ඉන්නේ. මා දන්නවා විනාශකාරී දොරටුව පිටුපස විශාල බලයන් තිබෙන බව දන්නවා. ඒ පිටපස දේශපාලන බලය තිබුණු යුගයක් තිබුණා. ඒ පිටපස රාජ්‍ය බලය තිබුණු යුගයක් තිබුණා. ඒ පිටපස මුදල්මය බලය තිබෙන තත්ත්වයක් තිබෙනවා. ඒකත් සුළුපටු දොරටුවක් නෙවෙයි. ඒකත් විශාල වශයෙන් ගත්තොත් විශාල බලයන්ගෙන් අනුග්‍රහය ලැබෙන දොරටුවක් තමයි මේ මත්ද්‍රව්‍ය සඳහා විවෘත වී තිබෙන දොරටුව. එහෙමනම් අපි ඒ දොරටුව වසා තැබීම සඳහා එහා සමානම බලයක් සහ ඊට වඩා වැඩි බලයක් අපි යොදවන්න ඕන. මා අපේ හාමුදුරන් වහන්සේලා අපේ ගිහි පින්වතුන් ඉදිරිපිට මා ඉතාමත් එක පැත්තෙන් ආඩම්බරයෙන් කිව්වත් වැරදිනේ. මා කියන්න කැමතියි ලංකාවේ පළමු වතාවට මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ තිබුණු දේශපාලන බලය අපි බිඳවට්ටවා තිබෙන කිසිසේත්ම ඒ කිසිවකට දේශපාලන අනුග්‍රහය ලැබෙන්නේ නැහැ, ආරක්ෂාව ලැබෙන්නේ නැහැ කියන සහතිකේ මට දෙන්න තිබුණා.
4: වැඩිදුරටත් දස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් තරුණ ජීවිත විනාශයට ලක්වමින් ඇති අතර එය වළක්වා ගැනීමට මේ වන විටත් රජය පියවර ගනිමින් ඇති බවයි.
6: මේ විද්‍යාව හා තාක්ෂණයේ මහා පරිවර්තනයේ විසින් අපේ තරුණ පරම්පරාවන් වෙත මාවත් දෙකක් විවෘත වී තිබේ. එකක් මේ අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණයන්ගේ ප්‍රතිඵල අත්පත් කරගනිමින් ඉදිරියට යාමේ මාව. එහෙම නැත්නම් මේ ව්‍යසනය සඳහා ඇති වී තිබෙන දොරටුවෙන් ප්‍රවිෂ්ඨ වීමේ මාව. ඒවත් අඩුවක්ම නැහැ කියලා මම හිතනවා. ගිය අවුරුද්දේ 10 මාසෙ 30 ඉඳන් අද වෙනකොට හෙරොයින් කිලෝ 1947ක් අත්අඩංගු කරනවා. හෙරොයින් කිලෝ 1947ක් කියලා කියන්නේ අපි දන්නවා ගමේ නම් පොහොර බෑග් එකක් කියන්නේ කිලෝ 50ක්. 1947ක් කියලා කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් යූරියා බෑග් 40කට කීත්වයි 39ක් විතර වෙනවා. ඒතර යූරියා බෑග් 39ක හෙරොයින්. හෙරොයින් එකපාරක් කියලා කියන්නේ කංහෙන්දින් භාගය. ඒතර අපිට හිතා ගන්න පුළුවන් පොහොර මෙටි 39 හෙරෝයින් කංහැන්දින් භාගෙ කොච්චර අවස්ථා ප්‍රමාණයක් ඒ පාවිච්චි කළ හැකිද? ඒ ව්‍යසනයේ දොරටුවේ ප්‍රමාණය. ඒ වගේම අපි අත්අඩංගුවට ගත අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 262. ඒ වගේම කොකේන් කිලෝග්‍රෑම් 289. පොහොර බෑග් 6කට ආසන්න ප්‍රමාණයකින් කොකේන් අත්අඩංගුවට අරන්. ඒතර එවැනි විශාල මහා තොගයන් මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තියෙන අපේ රට තුළ මේ අත්අඩංගුවට ගන්න ලද ප්‍රමාණය. අපි තාමත් විශ්වාස කරන්නේ නැහැ එන ඔක්කොම අපි අත්අඩංගුවට ගත්ත කියලා. එන ඔක්කොම ගත්තනම් අයි ගින්නේ. මේ අපිට අත්අඩංගුවට ගැනීමට හැකි වූ ප්‍රමාණය. ඒතර අපිට තේරුම් ගන්න පුළුවන් අත්අඩංගුවට ගත හැකි මත්ද්‍රව්‍ය තොගේ විශාලත්වය මේ තරම් නම් රට තුළ කොච්චර මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් පැතිරලා තිබෙනවද කියන එක පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන්.
4: මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාබද්ද පරිහරණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ජූලි මාස 7 විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළා. ඒ මෙම නඩුව අද කොළඹ මහාධිකරණයේදී කැඳ වූ අවස්ථාවේදී එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියා. මෙහිදී අධිකරණය කළ විමසීමකදී පැමිණිල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට දාළ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සහ ලේඛන සියල්ල විත්තිය වෙත බාර දී තිබෙන බව පැවසුවා. මෙහිදී මහාධිකරණ විනිසුරුවරිය නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් පැමිණිල්ලේ සාක්ෂි විභාගය සඳහා කොපමණ කාලයක් අවශ්‍යදැයි ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා සඳහන් කළේ නඩුවේ පළමු සාක්ෂිකරුවන් 3 සාක්ෂි සටහන් කර ගැනීම සැලකේතු කාලයක් අවශ්‍ය බවයි. කෙසේ වෙතත් පැමිණිල්ලේ සාක්ෂි විභාගයේ දින 30ක් පමණ අවශ්‍ය වනු ඇති බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා සඳහන් කළා. ඉන්නතුරුව විත්තිය නීතිඥවරු ඇමතු මහාධිකරණ බිනිසුරුවරිය යම් හේකින් විත්තිය සාක්ෂි කැඳවීමට තීරණය කළහොත් ඒ සඳහා කොපමණ කාලයක් අවශ්‍යදැයි විමසුවා. ඊට පිළිතුරු දෙමින් විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සඳහන් කළේ මේ අවස්ථාව වන විට එවැනි සාක්ෂි කැඳවීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බවයි. විත්ති වාචිකය සඳහා දිනයක් හෝ දෙකක් අවශ්‍ය වනු ඇති බවත් ඔහු පැවසුවා. ඉන්නතුරුව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කර සිටින ඉන්දියානු ජාතිකයන් වන රාජේන්ද්‍ර ගුප්තා සහ අමිත් පටෙල් යන මුලින්ම සාක්ෂියට කැඳවන බව පැවසුවා. මෙහිදී මහාධිකරණ බිනිසුරුවරිය ප්‍රකාශ කළේ මෙම සාක්ෂිකරුවන් දෙදෙනා ඉන්දියානු ජාතිකයන් බැවින් ඔවුන්ට සිතාසෙ නිකුත් කිරීමට සිදුවන්නේ විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසෙ නිකුත් කිරීම සඳහා සම්පාදනය කර තිබෙන ක්‍රමවේදයට අනුකූලව බවයි. එම ක්‍රමවේදයටතේ සිතාසෙ නිකුත් කිරීමේදී මාස 4ක පමණ කාලයක් ගත වනු ඇති බවත් බිනිසුරුවරිය සඳහන් කළා. එම අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ මෙම සාක්ෂිකරුවන්ගේ සමාගම් නියෝජිත සමාගම් ශ්‍රී ලංකාවේ පවතින බවත් ඔවුන් මාර්ගයෙන් එම සාක්ෂිකරුවන්ව නඩු විභාගය සඳහා ගෙන්වා ගැනීමට හැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාට දැනුම් දී තිබෙන බවයි. කෙසේ වෙතත් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ එම සාක්ෂිකරුවන්ට සිතාසෙ නිකුත් කරන ලෙස නියම කළ මහාධිකරණ විනිසුරුවරිය නඩු විභාගයේ පැවැත්වෙන දින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් කැඳවීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඉන්නතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ මහාධිකරණ බිනිසුරුවරිය මෙම නඩුවේ සාක්ෂි විභාගයේ ජූලි මාස 7 වනදා ආරම්භ කරන බවත් නියෝග කළා. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අද දිනේ දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළපුණා. වංචා දූෂණ සිදු කරමින් ආණ්ඩුවට හිතවත්කමින් සිටින පුද්ගලින්ට නීතිය ක්‍රියාත්මක නොකරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද පැවති වැඩසටහනක නතුර මාධ්‍යවේදීන් ගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
7: ඔබතුමා අපි දකිනවා හැම වේදිකාවක් වගේ නිකන් මහින් වරු හරි ඍජුවම කියනවා අපි නීතියට යටයි මේ රටේ නීතියට යටින් තමයි රාජපක්ෂ. එතකොට ඇයි බැසිල් රාජපක්ෂ හැංගිලා ඉන්නේ?
8: මම හිතන්නේ නැහැ කිසි කෙනෙක් නීතිය මග අරලා ඉන්නවද. බෑ එයා රට ඉන්නවා. හැබැයි අයගේ නීතිඥවරු අධිකරණ හමුවේ උන්ගේ කරුණු දක්වනවා. ඒකම ඉතින් මේ මට වඩා හොඳට අපේ බාප්පා එක්ක මේ ආණ්ඩුව ඉහළයි කතා කරනවා. නිතරම ඉතින් එයාගේ උපදෙස් මත ඉන්න තු ඉන්නවද කියන මන් දන්නේ නැහැ. ඒක අහන්න ඕනේ එයාගෙනුයි බාප්පා ගෙනුයි. හැබැයි ඉතින් අධිකරණ ක්‍රියාවලිය ඇතුලේ ඔහුගේ නියෝජනය සිද්ධ වෙනවා.
7: මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනල්ලේ ඒ රැල්ල හැමම නැති කරා. මහින්ද රාජපක්ෂ මහත්තයා නොගෙන්න මහින්ද රාජපක්ෂ හොරා කිව්වනම් කඩික දවසක් ලෝක ඇදගෙන යන්න තිබුණා. දැන් ඒ වරද්ද කරගන්න කන් නැති වෙයි කියලා ඔබතුමා ඔය කියන කතාවෙන් තේරෙන්නේ.
8: මේ ඇයට මහින්ද රාජපක්ෂ එක්ක ප්‍රශ්නයක් තියෙනවා. අපි දකින්නවානේ මේ මාසෙ වෙනකොට මහින්ද රාජපක්ෂ හෝ ගොඩබේ රාජපක්ෂ හෝ රාජපක්ෂවරයෙක් අධිකරණයට එන්න වෙනවා. පොලිසිය කටයුතු ක්‍රියාත්මක කරන එක හැම වරද්දම තියෙන දෙයක්. මොකද එක පැත්තකින් ඩයස්පෝරාවට අවශ්‍ය දේත් මේ ආණ්ඩුව කරන්න එපයි. හැබැයි ඉතින් අනිත් පැත්තෙන් මොවුන්ගේ නීතියට අවනත වීම පිළිබඳව අද සමාජයේ දන්නවා. දැන් ගල්ලංගුරු ගෙනාපු අය දැන් අලුතෙන් ගෙනාපු නැවත් බාලයිනේ කන්ටේනර් 323 පන්නපු එක අර කුඩු කන්ටේනර් දෙක අර නූලෙලි අයිස් ෆැක්ටරිය දී ආණ්ඩුවට හිතවත් ආණ්ඩුවට අවශ්‍ය ආණ්ඩුවට පෝෂණය කරන්න ඕනේ සංවිධානාත්මක අපරාධකරුවෝ නිදල්ලේ හැසිරෙනවා. ඒ වගේම තමයි ඔවුන් ආණ්ඩුවට හිතවත් ආණ්ඩුව පෝෂණය කරන සංවිධානාත්මක අපරාධකරුවන්ට විරුද්ධව ඉන්න එක ආණ්ඩුව හැප්පෙනවා. මේකෙන්ම පැහැදිලිනේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව. ඉතින් ආණ්ඩුව එතනෝ නම් දශක ගණනාවක් ආණ්ඩුව ඉන්නවා කියලා මේක මැතිවරණකදී බලාගන්න.
4: ජාත්‍යන්තර මුල් ඇරමුදල් හරහා ලැබෙන සහන ජනතාවට ලබා දීමට ආණ්ඩුව ඉදිරියේදී අපොහොසත් වුවහොත් ආණ්ඩුව සහ ජනතාව අතර ගැටුම් ඇතිවිය හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පැවසුවේ. මන්ත්‍රීවරයා ප්‍රගම ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
9: මේ ජාත්‍යන්තර අරමුදල ලබා දීපු ඒ ණයවාරිකය සමග ආණ්ඩුවට පෙට්‍රල් ඩීසල් සඳහා සහන ලබා දෙන්න රුපියල් බිලියන 57 දක්වා වියදම් කරන්නත් යම් අවසරයක් ලබා දීලා තිබෙනවා. ඒ වගේම විදුලිය සඳහා ලබා දෙන්න පුළුවන් උපරිම සහන ආධාර රුපියල් බිලියන 15 දක්වා ලබා දෙන්න පුළුවන් ආකාරයටත් ඔවුන් ආණ්ඩුවත් එක්ක එකඟතාවයකට ඇවිල්ලා තිබෙනවා. දැන් මේ සහන ආධාර ලබා දෙන්න පුළුවන් කාල සීමාව සැප්තැම්බර් මාසයේ වෙනකොට මේක අවසන් වෙන කාල සීමාවක් හැටියට තමයි මේ එකඟතාවය තුළ අපිට පෙනියන්නේ. ඒ හින්දා ඉදිරි කාලයේදී ආණ්ඩුව ජනතාවත් එක්ක එකඟ වෙච්ච කරුණු කාරණා එක්ක යම් ගැටුම්කාරී තත්ත්වයකට යන්න පුළුවන් තත්ත්වයක් උදා වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මොකද දැන් මේගොල්ලෝ මේ IMF එක දැන් කරේ තියාගෙන යනවානේ. ඒ හින්දා දැන් අපිටත් ඕන වෙලා තියෙන්නේ මේගොල්ලෝ ලව්වම මේව ටික කරව ගන්න ඕනේ. නැත්නම් ඉතින් අපි ආණ්ඩුවක් ආවම මේගොල්ලෝ ආයි විරුද්ධ පක්ෂයට ගිහිල්ලා මේ කරන්න දෙන්නේ නැහැ නේ. කරත්ත කවියක් තියෙනවානේ. පවුකල ගොනෝ ඇදපන් හබුතලේ
10: ගෙවිලා යනවා කියලා. හරි දැන් ඉතින් අදින්න තියෙන්නේ මේක. කපුතලේ කඳ නගිනවා දැන් මේගොල්ලෝ. අපි කරන්නේ වට්ටන එක නෙමෙයි අපි මේගොල්ලන්ට මගදී වතුර ටිකක් දෙනවා, පුන්නක්කු ටිකක් දෙනවා. මේ කාලා මේක අදින්න. ඒ අහුතලේ කඳ ඇද්දට පස්සේ තමයි අපි මේක ලියන්නේ. නැත්නම් මේගොල්ලොන් අපි ආයි විපක්ෂයට දාපු ගම මේගොල්ලෝ අදින්න දෙන්නේ නැහැ එන කට්ටියට.
4: ජනතාවට ඇති ගැටලු හොඳින් තේරුම්ගෙන ආණ්ඩුව නිවැරදිව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා පැවසුවා.
11: ආණ්ඩුවේ කාර්යභාරය ආණ්ඩුව කරනවා හොඳින් තේරුම් අරගෙන සෑහෙන අභියෝගාව මේ ආණ්ඩුවට ඒවා සියල්ලටම හොඳින් මුහුණ දීලා දැන් අපි සමත් වෙලා තියෙන්නේ. ජනතාව දන්නවා අපි සමත්. IMF එකේ වෙන්න පුළුවන් වෙන මොකෙන් හරි කොහෙන් හරි ගොඩනින්න ඕනේ. මොකද IMF එකට ගිහින් අපි නෙමෙයිනේ ඊට කලින් ඒකට හිර වෙලානේ තිබ්බේ. එතන ඉඳන් තමයි වැඩ පටන් ගන්න. ඒක තමයි දක්ෂතාවය කියන්නේ. කලින් බලයට පත් වුණා නම් 80 90 දශකයේ කියන්නේ 2000 ගණන් වල අපි බලය ගත්ත නම් IMF එක තියා පැත්ත පළාත කියන්නේ අපි රට රට හදනවා. රට බාර ගන්නකොට ඒ ඔක්කොම තැන් හිර වෙලා හිටියේ. එතනින් තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. මේ මැජිකාරයෝ නෙමෙයිනේ.
12: දැන් කොහොමද පළාත් සභාව තියෙනවද ඇත්තටම දැන්?
11: පළාත් සභාව තියන්න නීතියක් නැහැ. නැත්තම් තියන්න ඕන. දැන් මේ වෙලාවේ පිට තියෙන කියාව අපිට තියෙන ජනතා කැමැත්ත මත පළාත් සභාවක් තිබ්බනම් අපිට හොඳ මැතිවරණ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. එසා ජනතාව කැමති වෙන ආකාරයේ මැතිවරණ නීතියක් හදලා ඒක පාර්ලිමේන්තුව සම්මත කරාට පස්සේ මැතිවරණ තියන්න පුළුවන් වෙයි. තාමත් ඒ කටයුත්තේ මූලික අවධිය තමයි අපිට ස්ථිරයි. ජනතාව ආපහු වෙන කාටවත් බලය දෙන්නේ නැහැ. ඒක ස්ථිරයි.
4: මොන්රාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ 31 හන්දිය ප්‍රදේශයේදී ලංගම් බස් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. එම අනතුරෙන් තුවාල ලැබූ 26 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා. තුවාලකරුවන් මොන්රාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරන අතර කාන්තාවන් 11ක් පිරිමි පුද්ගලින් 15ක් එයතර වන බවයි වාර්තා වන්නේ. දොඹගහවල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. Net News. Net News නිමාව. මිලඟ Net News හට උදෑසන 6:45ට. එතෙක් නවතම තොරතුරු සඳහා netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. සුබරාත්‍රියක්.
3: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. ඔබ වෙත ගෙන ආවේ.
0: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011-263-363-076-316-3672. උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙත් වෙතට. අමතන්න 011-263-363 අංකයට. ට්‍රැවල්නෙත්. ට්‍රැවල්නෙත්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
13: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
14: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
13: මාරයිනේ.
15: Kills within the known nishpadan sandha atama milak govagram 100 dan rupel 10 anna sigiriya dan rupel 270 iso madhyam pramani gram 100 dan rupel 189 kills neum bavai atama milai
16: hitana wata twada ikmanin selakillen illana wata twada udaw karaneka attatama hitata hari sahanayak lb rannaya gatta kenek aye vena tanakata yanne atte ekay lb rannaya api gana hitana apitama hariyena tana
17: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්
18: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
19: යහතුන වඩන අපේ රස විජේ.
18: වෙළඳ පොලෙන් කුළු බඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
2: අපමණ පිනකට මග පාදන මේ මිහිපිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
16: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
2: මෛත්‍රිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරගල රජ මහා විහාරස්ථානයේදී
16: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සාසම්බන්ධ වේ ඔබත් අපරිමේය සැපයකට මග පාදා ගන්න.
2: මෙහිවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ.
16: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නෙත් FM ඔස්සේ සජීවීව.
2: සමකාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව. තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහැයෙන් සමරන්නට
16: නේත්‍රාලෝක වෙසක්
2: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
16: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
2: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
16: සවස 5දී ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
2: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
16: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
2: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
16: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
2: පිළිවෙත් පුරන්න. දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු. අපි ආයෙත් කූරගෙන යමු.
0: බැතිබරදායකත්වය.
16: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම

ආදරේ කියන්නේම මහ විශාල මතක ගොඩක් එක්කාසු කරලා හිත අසංගුලි කරලා තියෙන යන හැඟීමකටනේ. ඒ හැඟීම මේ භවයෙන් නිමා වෙනවද තවත් භව ගණනාවකට යනවද කියන එක මන් නෙවෙයි දන්නේ, ඔබමයි. හරි, වෙසක් මාසේ නිවියන්නට ළඟයි. වෙසක් පොහොය උදා වෙන්නට ළඟයි. පුරහඳ දිහා ටික වෙලාව බලාගෙන ඉඳලයි මං ආවේ. බලාකුළු මෑත් කරලා කොළඹ හසුරු උදා වෙච්ච පුරහඳම ඔබටත් පේනවා කියලා හිතෙද්දි හරි සතුටුයි. එතකොට හිතනවා ඔබයි මමයි දුර නෑ කියලා. කියන්නක ඉතින් වෙසක් මාසෙට එකමත් එක වෙසක් මාසෙක ඔබට අමතකම නොවන වෙසක් මතකය මොකද්ද කියලා? 0705 95 95 95 නැත්නම් Facebook පිටුවේ මන්දාරම් රැවෝල් පොස්ට් ඔබේ ආදර වෙසක් මතකය තියා යන්න.

0: rấm rẻ,
1: anh ta rấm rẻ.
2: සදා තනික විශ්වාසයක් සදා හරිත විසිතුම් වසරක් සදා නොසැලෙන ශක්තිය සදා ආකර්ශනීය ප්‍රතිලාභ සදා තනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් වටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නෝ.
5: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ නම් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: Sloan Green Caps. Your city, your ride.
7: Himau Arana. Guru Amaradeva. ගීතාවලිය
8: සංකදිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
7: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
8: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
9: හොඳම දේ අඩුම විලට තික ව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
10: මෙවර වෙසක් පුර පසළොස්වක පොහොදා නේත්‍රා ලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක වන්නේ ඓතිහාසික කෝරගල රාජ මහ විහාරස්ථානයේදී. එෙහිදී ඔබට මෙහි පිට පැවැත්වෙන අසදිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රී යර්ථේ අසමසම සර්වඥතා මහා ඥාන පූජාව දකින්නට ඒ පූජාවෙහි යෙදෙන්නට හැකියාව තිබෙනවා. වෙසක් පුර පසළොස්වක පොහොදා රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු මේ දුර්ලභ පින්කමට ඔබට සහභාගී වෙන්නට හැකි පූජනීය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ විසිනුයි. මෙවරත් මේ අසමසම සර්වඥතා මහා ඥාන පූජාව පැවැත්වෙන්නේ. සහභාගී වන ඔබට ඉතාම වටිනා ග්‍රන්ථයක් නොමිලේම ලබා ගන්නටත් හැකියාව තිබෙන බව අපි මතක් කරන්න ඕනේ. නෙත FM රේඩියෝ ඔස්සේ සජීවීව මේ පින්කම ශ්‍රවණය කරන්න පුළුවන් බවත් අපි මතක් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකාව ඔස්සේ ඔබට මේ පින්කම දකින්නටත් පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කෝරගල රාජමහා විහාරයට.

0: மன்னாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர்.
1: வெசக் புற பச හඳයට ඉඳගෙන අතීතේ නොස්ටැල්ජියාන වෙසක් මතක වෙත යමු. ඔබට මතක ලස්සනම වෙසක් මතකය ගැන ඇහුවේ 1795 හසිනියාව හොරණේ ඉඳන්. ලස්සන තොරණක් මැද අතැඟිලි පටලන් හිනාවෙබි අයිස්ක්‍රීම් කන එක තරම් වෙන මතකයක් කොයිද තරංගක්කේ කියලා ඇය කියනවා. අනේ මාත් නැවතුනා එහෙම තොරණක් ළඟ. මගේ අම්මගේ අතින් අල්ලක්, මගේ තාත්තගේ අතින් අල්ලක්, මල්ලිත් එහා පැත්තේ ඉන්න ලස්සන මතකයක් ඒක. ඔහු ඇත්ත තමයි. වෙසක් සඳ නැගෙද්දී මේ මඩල වෙසක් සඳෙන් නෑවීගෙන ආලෝකමත් වෙද්දී එදා වගේ අදත් මතක් වෙන්නේ ඔබේ සිනා පිරුණු මුව මඩලයි. තරු දෙනෙත්වලින් කියවන ඒ ආදරය විඳිමින් ඔබේ දෑති වෙලීගෙන ගිය හැටි තාම මතකයි. වෙසක් සඳ එළියට ඒ ආදරේ විඳ විඳින්න එදා වගේම අදත් ඒ මතක සුවඳ එක්ක දවස් දෙකයි එදයි ඒ මතකය දැනෙන අදයි. කලණි මාතලේ

තරං ගදෝනේ මට නම් මතකම වෙසක් පොය මීට වසර 40කට කලින් මගේ නෝනා වෙසක් බලලා ඉද්දී හොරෙන් මැක්කන් ආපු දවස අද අපි සීයලා ඇච්චිලා වෙලා කාලේ කොච්චර වෙනස් වෙලාද මාව නැල්ලෙන් දෙන්නකෝන් තාත්තා නන්නේ මට ආයෙත් ඒ පණිවිඩය කියවන්න ඕනේ තරංග දෝනි මට නම් මතකම වෙසක් පොය තමයි මීට වසර 40කට කලින් මගේ නෝනා වෙසක් බලලද්දි හොරෙන් මැක්කන් ආපු දවස අද අපි සීයලා ඇච්චිලා වෙලා වාසනාවන් නිවන් පුරයට යන තෙක් මහමුවන ප්‍රේමයක් මාව නැල්ලේ තෙන්න කෝන් පවුලටම ආදරේ

0: மன்னாரம் ரே வித் தரங்கா. மன்னாரம் ரே, மன்னாரம் ரே.
1: ரேடியோ
0: இத்திஹாஸ் பிரதம வதாவட லாங்கேய சுப்பிரி டிஜே தாரு முகுன்னட முகுன கேட்டன டிஜே அட்டாக் ஷோயக்கா.
2: நெட் எஃப்எம் டிஜே நைட் ஃபேஸ் டு ஃபேஸ் அட்டாக் ஷோ. அட்டாக் ஷோ மூனட முகுன தரங்க வதின பலமு டிஜே சங்கிராமய ரத்னபுர டிஸ்ட்ரிக்கய டிஜே அஞ்சு அனுராதபுர டிஸ்ட்ரிக்கய டிஜே ஃபிளாஷ். ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කයේ ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න. Net FM DJ Night Face to Face Attack Show අද රෑ 9ට.
3: Brought to you by
4: ඔබට අවශ්‍ය සීලම කර්ණ රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටදී BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-447-7953.
5: Sloan Green Caps. Your city, your ride.
6: SM පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
7: මිනිස් ජවාරම් කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුවොත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න 011 437 1250.
9: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: නේත්‍රාලෝක වෙසක්.

0: පැසක් සිසිල් සුළඟැක්ක මට දැනෙන්න ඒ සනීප සුළංරැල්ල දෙමේ. ඒ එක්කම පැටලුණු උබේ සුවඳ. උබේ සුවඳ පවාහුල ගත්තැක මෝ වෙලා දැනෙද්දි. සත් අහිතේ තියෙන ආදරේ වැඩි වෙනවා. ඒක කියාගන්න මට වචන නෑ. දස් ගානක් පැකිලීමකින් නැතිවම මගේ වචන රහසෙම ඔබට ආදරේ කියන්න පටන් ගන්නවා. ආදරණීය හැඟුම් ඔක්කොම පපුවේ පැත්තක. හරි ලෝබයි මට මේ ආදරේ රහ බලන්න. මගේ නෙමේ. හිතාස පැලවෙන ආදරය. කොයි තරම් කොනිති ගහනවද ආත්මේ පුරා මොඩු දුවලා. නැතු මාතලෙන්.
1: දුකයි මේ දුරු වගාදේ මැවෙයි රන් විමානේ.

කියාගන්න ඕනුනත් කියාගන්න බැරි දේවල් කොච්චර තියෙනවද මහායෙන් කෑ ගහලා අඬන්න ඕනේ මට ඒ පපුවට තුරුල් වෙලා ඒත් කියලා තේරුමක් නැති නිසා මං පැත්තකට වෙලාම ඉන්නවා නිර්නාමික කතාවක් මතක පිනකට සුවඳ අරගෙන ඈතට විසිරෙනවා කඳුළු ගීතනු නිහඬ සවනට සුමටව මුමුණනවා අඬන නෙතු ළඟ උද්දුල සඳවත සොඳුරු වෙහි නැහෙනවා පෙමක මහිමේ බිඳුනු දිනයක කවියත් රළු වෙනවා සුබ මන්දාරම් රාත්‍රියක් තරංගක්කේ මං නිහඬ ප්‍රේමවන්තී

0: 93.8 Net FM
1: Mon Garam Re with Taranga.

ඉස්සර මට දුක හිතුණු කාල අවුරුද්දට දෙපාරක් ආවා. ඒ අවුරුදු කාලේ වෙසක් කාලේ. වෙසක් එකට හැමෝම ඇවිදින්න යද්දි මට දුක හිතුණා. ඒත් මගේ තාත්තා කවදාවත් මට දුකින් ඉන්න දුන්නේ නැහැ. එයා ත්‍රිවිල් එකක් හයර් කරගෙන හැමපාරම වෙසක් බලන්න එක්කන් ගියා. ඇත්තටම මේ ලියද්දිත් මට අමාරුයි. ඒත් මේ ටික ලියන්නම්. දැන් ඒ වැඩේ මගේ නංගිගේ මහත්තයා කරනවා. කොහොම හරි ඒ වෙසක් සතුට සමරන්න උදව් කරනවා. එහෙම කියන්නේ පබෝ. ඒක තමයි මං කියන්නේ පබෝ. ජීවිතේ ආදරණීය මිනිස්සුන්ට කොහේදී හරි කොහොම හරි තැනක් ඉතුරු වෙනවා. හිනාවරන් යන කවුරු හරි විශ්වය වෙනවා. අමතක කරන්න එපා. එහෙම ලස්සන දවස් තවත් ඉස්සරහට ගොඩක් තියෙයි. ආදරණීය තරංගා, ඔයාට සුබ මන්දාරම් රැයක්. ඔයා හැවට වෙසක් හඳේ ලස්සන මතක ගැන මම කියන්නේ දුක කතාවක්. ආදරය ගනුදෙනුවක් නෙවෙයි. හැම ආදරයක්ම විවාහයකින් කෙලවර වෙන්නෙත් නෑ. එහෙම කිව්වේ ඔහුමයි. තව කිව්ව හැමදාම කතා නොකරත් කමක් නෑ. මං බල කරන්නෙත් නෑ. හැබැයි දුන්න ආදරයත් අපි බෙදාගත්ත මතකත් අමතක කරන්න එපා කියලා. එතකොට මම හිටියේ කොළඹ. එදා වෙසක් පෝය බෝඩිමේ යාළුව එක වෙසක් බලන්න සූදානම් වෙලා මම ඔහුගෙන් ඇහුවම ඔහු කිව්ව පරිස්සමෙන් ගිහින් යන්න කියලා. අපි තොටළඟ තොරුන් ළඟ නැවතුණා. එතන ඔහු හිටියා තරංග. තනියම නෙවෙයි තවත් කෙනෙක් තුරුල් කරා. අපි හැමෝම බලන් හිටිය කල් ගැහිලා. කතා නැතුවම අපි බෝඩිමට ආවා. එයාගේ ජීවිතය ඇතුළේ මම ඉන්න ඕනි කියලා නියමයක් නැහැ. කඳුළු වලට නවතින්න කියලා එයා කැමති තැන සතුටින් ඉන්න දීලා මං ආපහු හැරුණා. අවසානයේ මම රැකියාවෙන් මාරුවක් ගත්තා. අද නෙවෙයි හැම වෙසක් එකකටම මට ඒ සිද්ධවීම මැවෙනවා. ඇහැට කඳුලක් යනවා. මගේ නම කියන්නේ පවස්තුවේ. නෑ මං අනන්නේ තව හැරි කරන්න. හැබැයි ඒ දුක දරාගෙන ඔබ ජීවිතේ බොහෝ දුර ඇවි. ඊට පස්සේ ඔබට ලස්සන ආදරයකුත් හමු වෙලා. ඒ දරා ගැනීමට විශ්වය දුන්න තෑග්ග දන්නවාදේ?

0: மந்தாரம் ரேகாதாய் வினாடி 45.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මං නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
5: Don't stop. Remix, remake. Ekat happen. DJ Blastika.
6: Anga galene. Igna kumariye. Remi
4: alavinde. Radio itihase prathama vatavata. Lankaya superi DJ Taru. Muhunata muhuna gatana. DJ Attack show eka.
5: NetFM DJ Night Face to Face Attack Show Attack Show 3ට මුහුණ තරඟ වදින පළමු DJ සංග්‍රාමය රත්නපුර දිස්ත්‍රික්කය DJ Anju අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න NetFM DJ Night Face to Face Attack Show Adoran Novator
7: Brought to you by
8: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953
9: Sloan Green Caps Your city, your ride.
8: අලුත් තැන කාටම මිල කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාකල ප්ලාන්ටේෂන් 071-892-1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්. සම්දි රෝග සති 4 සෝ කර දෙන දීකායි ජොයින්ට් හීලර් ප්ලස් මෙම අංකයෙන් නැලොම් කර 10% වට්ටමක් දිනා ගන්න. 0710-297-399
10: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
11: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
12: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා
13: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූර ගලින්නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
14: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
13: නේත්‍රාලෝක වෙසක්
14: වෙසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
13: උත්තම ධාතු වන්දනාව
14: වෙසක් තොරණ
13: පහන් කෝඩෝ
14: සදැහැගි
13: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
14: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
13: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
14: කූරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න
15: බැති බරදායකත්වය
8: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
14: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්න තමතන්න 0112-863-363 076-716-3672
0: ආදරණීය තරංග පෙර අවුරුද්දවල වෙසක් සඳේ ලස්සන මතකයක් නැතත් මේ වසරේ මම මේ දෙක කළ යහපත් දේ වෙනුවෙන් විශ්ව මහත් යුක්තිය සාධාරණය ඉටු කරන ඉඟි බිඟි පහළ වෙලා තියෙනවා. දහසක් දුක් කඳුළු අතරින් මගේ ජීවිතයට හඳ එළිය ලැබෙනවා. අං ගොඩක් සතුටු වෙන බයයි. ගොඩක් සතුටු නොත් දුකක් වෙන හින්දා. ස්වභාව ධර්මයේ පරීක්ෂාවට මේ යකඩ ගැහැණිය ලක් කිරීම දැන්වත් නවත්තනවා නම් කොච්චර හොඳද කියලා හිතෙනවා. මනෝජි අලුත් වෙසක් සඳේලිය කියන්නේ පණිවිඩය වෙන්න ඇති. විශ්වාසයෙන් ඉන්නවා.

ప్రియాదర్య, మమ దన్నిన్నే లోకాంత దిక కథర హర్యటమ మెదహిటగన ముఖద్దో మంద హరిత వర్ణ భూమియక శోకాంత్యగ్ద ప్రేమ వృతాంత్యగ్దైకియా పటలవన ముఖద్దో గెటయక్ తియన ఇరితలను పొలవక ఇరిమతిన్ పూదిన పుంచి పుంచి మల్ ఏత్ మట పేన్నె నా ඇස්කිනි ගන්න තරමට නිලංකාර වන ඉරේලියක් ඒත් මට පේන්නේ නෑ පේමුකුත් මට පේන්නේ නෑ හරියට බලාගෙන යනකොට හැමදේම ඇස් පනා පිටම සිද්ධ වෙන්නේ හරියට සිනමා පටයක දිග තීරුවක් වගේ ඔබත් මෙතන සිටියානම් ඉරිතැලුණු පොළවෙන් ආදර මල් කිනිත්තක් මගේ අත තියා සිපගන්න ඉරමලක් වගේ හිනහන්න සමනලෙකුගේ අත පණිවිඩයක් තියන්න ඔබත් මෙතන හිටියානම් මේ ඉරි අතරින් පාරක් අඳින්න මා තනියෙන් නොවන බව කියන්න ඔබේ අතැඟිලි තුඩින් මගේ නළල තෙමන්න ඔබත් මෙතන සිටියානම් හැස් ගිනි ගන්න ඉරේලියකට තිරයක් වන්න නිලංකාරයේ පුපුරුවා රන්වන් පාටක් උපුද්දන්න ඔබේ හිනාවෙන් මේ පොළොවේම ආලෝක කරන්න. හැබැයි ප්‍රියාදරිය ඔබ මෙතන නෑ. ඒ නිසාම මේ හරිත භූමියත් මට පාලුව. ශෝකාන්තයද ප්‍රේම වෘතාන්තයද කියන ගැටය මගේ හදවතේ ගැට ගැහිලා දැනීර වෙලා එකම එක දෙයක් විතරක් මට පේනවා පැහැදිලිව. ඔබ එන මග බලා ඉන්න මගේ සෙවනැල්ල ඉරිතලුන පොළව දිගේ දික්වේවි. ඔබේ පියවර සද්දෙ හොයා විනිහඬව. ඔබ අහොත් විතරයි මේ සිනමා පටය සුබදායක තැනකින් නවතින්නේ. එත්තෙක් මම ඉන්නවා ලෝකාන්ත දෙකක් අතර. ඔබේ නම මගේ හුස්මට අමුණගෙන එන්න ප්‍රියාදරිය මේ මල් නොපෙනෙන පොළවට ඔබේ ආදරයෙන් අත්සන් කරන්න එන්න. Janani Bhavantika.

ආදරණීය තරංගා සුන්දර වෙසක් සඳ රාත්‍රියක් වේවා. එතකොට මට වයස අවුරුදු 12යි. ඒ කාලේ මං යනවා මගේ ආච්චි එක්ක රඹ පොකුණ ආරන්න සේනසනට සිල් ගන්න. ඒ ගියාම තමයි මට අවුරුදු පොඩි හාමුදුරුවෝ එක්ක කරන සෙල්ලම් වල ඉවරයක් නැහැ. එදා වෙසක් පොය දවස පොඩි හාමුදුරුවෝ හැමදාමත්ම සිල් ගන්න දවසට මායික ධර්මශාලාවේ ඉන්නේ. රැටත් අපි කට්ටිය එකට. එදත් අපි දෙන්න පැදුරු වලින් ගහගත්තා. ධර්මශාලාවේ පිටුපස පොකුණ වතුර පෙරලා දෙන්න සිල් ඇඳුම් සිවුරු පැත්තකට දාලා ගස් සතු අග ඉඳලා පැන්න පොකුණට ඉවරයක් නැහැ. ලොකු හාමුදුරුවෝ ඇවිත් එළව ගත්තා. හවස තමයි හොඳම. ලස්සනට වෙස්සක් අඳ පායලා අපි දෙන්නම ධර්මශාලාවෙන් එළියට බැස්සා. හෙමීට ගිහින් නතරුනේ නිකවරටිය නගරේ. පයින්ම ගිහින් යනකොට මහා රෑ වෙලා. ධර්මශාලාව අපි නැතුව ගින්න පත්තු වෙලා. ලොකු හාමුදුරුවන්ගෙන් බැනුන් අහලා අපි දෙන්න එදා රෑ ඉතිරි කාලේ නිදාගත්තේ ලොකු හාමුදුරුවන්ගෙම කුටිය මුල්ලක. ඒක තමයි අපිට ලැබුණු සුන්දර දඬුවම. කොච්චර ලස්සනයිද ඒ වෙසක් මතක. නිකවරටියෙන් චම්පිකා.

0: वितरक नवे मेकर डीजे अटैक कॉक
1: नॉन स्टॉप रीमिक्स रीमेक एक टे हैप्पीनर डीजे ब्लास्टिका
0: रेडियो इतिहास से प्रथम वतावटा ලංකේය සුපිරි ඩීජේ තරු මුහුණට මුහුණ ගැටෙන ඩීජේ අටැක් ෂෝ එක
1: net fm dj night face to face attack show attack show 3ට මුහුණ තරඟ වදින පළමු ඩීජේ සංග්‍රාමය රත්නපුර දිස්ත්‍රික්කය ඩීජේ අංජු අනුරාධපුර දිස්ත්‍රික්කය ඩීජේ ෆ්ලෑෂ් ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කයේ ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න. Net FM DJ Night Face to Face Attack Show අද රෑ 9ට.
2: Brought to you by
3: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත. BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953.
4: Sloan Green Caps. City, your ride.
5: සදාතනික විශ්වාසය, සදා හරිත විසිතුම් වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
6: Yes, Fortune Soy.
7: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
8: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
9: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
10: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
11: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාස සේනාරත්න අමීෂ මිනෝල්
10: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
11: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
12: හොඳම දේ අඩුම විලට තිපව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
11: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූර ගලින්නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
13: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
11: නේත්‍රාලෝක වෙසක්
13: විසක් පොහෝදා ස්වේත පූජා පින් කම්මාලාව
11: උත්තම ධාතු වන්දනාව
13: විසක් තොරණ
11: පහන් කෝඩෝ
13: සදහැගි
11: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
13: කූරගල නේත්‍රාලෝක විසක් කලාපය
11: විසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
13: කලතේ පුතු පුතට එක්වන්න 0777-76-76 අංකය අමතන්න
14: බැතිබර දායකත්වය
12: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
13: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන ට්‍රැවල්ද තමතන්න 0112-863-363 0776-716-3672

මහා දෙයල්ලකුණත් ලස්සනට කඩා හැලනවා තව කෙනෙක් දැක්කත් නොදැක්කත්. ඒ දෙයල්ල ගල්පරවලට හැප්පෙමින් බිදමින් කොච්චර අසීරුවෙන්ද ලස්සනට කඩා හැලෙන්න කියලා දන්නේ ඒ දෙයල්ල විතරයි තරංගක්කේ. කොච්චර නම් ජීවිත මේ මොහොතේ හොරෙන් එකි බිඳිනවා ඇතිද, හූල්ලනව ඇතිද, ආදරේ තව කෙනෙක්ගෙන් අය දිනව ඇතිද, මේ විශ්වයේ පරාජිත ප්‍රේමයන්ගේ සුසුම් වලින් කොච්චර පිරිල ඇතිද, ඒව නිසල්මන්ව දරාගෙනයි හුලං පවා හමන්නේ. එහෙම දරාගෙන හැම ජීවිතයක්ම ඉක්මනින් නිවේවා. ඒක තමයි මගේ වෙසක් පණිවිඩය, නිර්නාමික වෙසක් පණිවිඩයක්. හැබැයි මන් දන්නවා ඒ මිලන් මාලක තමයි එව්වේ කියලා. ප්‍රොෆයිල් පින්තූරයෙන් වෙසක් සඳේ රශ්මිය වැටෙනකොට මට මතක් වෙන්නේ මාතර අකුරැස්ස තියෙන රජුරු බණ්ඩාර දෙවියන් වඳින්න කන්ද නගින්න මගේ නෝනා ගත්ත වෙරවීරිය. මොකද එතකොට චූටි නෝන හම්බෙන්නනේ හිටියේ. සුදු මහත්තයත් පොඩි වැටි වැටි ඇවිදින වයසේ. සුදු නෝනා පළවෙනි පන්තියේ පුංචි කමට අම්මගේ වතුර බෝතලෙත් තරම් ඇය පඩි පෙළ නගින්නේ හරිම සුන්දර විදියට. අනේ ඒ කාලේ මතක් කරද්දිත් ලෝබයි. ඒ විතරක් නෙවෙයි, අපි පස් දෙනා අදටත් කොච්චර ආදරෙන්ද ඉන්නේ කියලා දැනෙද්දි හරි සතුටුයි. ඉන්දික සමරනායක.

ඔයාට මොනවද කියන්න කියලා මං කොච්චර කල්පනා කරනවද. කිසිම භාෂාවක නෑ ඔයාට උපමාවක්. ඒ තරම් ලස්සන හැඟීමක් මගේ හිතේ තියෙන. මොනවා කියන්නද? ආදරේ විතරයි දෙන්නේ.

0: Green Caps, your city, your ride. Siloam Green Caps, your city, your ride.
1: Kaise yadre hangand bag ila tiyena wane me? Kaise da siddale pa kaise syrup ekak biwwama hangand neme nethi kellama danna puluwa.
2: Niyam Ayurveda osu kaise samane karai.
1: Maraini.
3: අද තැන කටුම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොළ ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0716921767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින් ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද පින්දෝය 47 31 33 540 තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
2: නේත්‍රාලෝක වෙසක්
3: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
2: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
3: උදෑසන 8ට ධර්මදේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
2: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
3: රාත්‍රී 7 සිට ධර්මදේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
2: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
3: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
2: කෝරගලදී පුත පුතට එක්වන්න 0.77766 අංකය අමතන්න
3: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහොදා අපි ආයෙත් කූරගෙන යමු
4: බැති බරදායකත්වය
2: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
3: දෙයි නෙන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්

ආදරණීය සහෝදරී, මට නම් වෙසක් සඳේසුන්දරම මතක තියෙන්නේ අම්මයි තාත්තයි අයියලා දෙන්නයි අක්කලා දෙන්නයි එක්ක. ඒ වෙසක් සමරපු අතීත කාලේ දවසක් මමයි පොඩි අයියයි දෙන්න කාමරයට වෙලා ලොකු කුඩුවකුයි පැටව හතර දෙනෙකුයි හැදුවා. කොළත් තැලෙව්වා. වෙසක් දවසේ උදේ පැටව හතර දෙනා එළියට ගත්තට ලොකු කුඩුව දොරෙන් ගන්න බෑ. අපි දැන් අඬනවා. අනෙක් සේරමල හිනා වෙනවා. හැමෝම එකතු වෙලා බකට් පත්තු කරනවා. හැරිලා එද්දි ඒව ගිනි ගන්නවා. ආයෙ දුවනවා. ඒව නිවන්න. තාත්තා මගේ අතින් අල්ලන් අනිත් හැමෝම එක අපි යනවා වෙසක් බලන්න. ඒ මතක කොච්චර සුන්දරයිද තරංග. පාර දිගේ දන්සල් වලින් කාලා අපි ගෙදරෙද්දි මහරෑ. හෙට වෙසක්. ඒ සේරම අද වෙද්දි මතක විතරයි. ආයේ දවස් එනවා නම් කියලා හිතෙනවා. රමණි සුමේද, ඔබේ අතීතය මතක් කරනකොට මාත් ඒ අතීතයට යනවා. බකට් පත්තු කරලා ආපිට හැරිලා ඇති ඒ බකට් ගිනි ගන්නවා. එතකොට තාත්තගෙන් අහනවා ඇයියේ කියලා. හොඳටම අඬනවා. අද තේරෙනවා හැරෙන තැපෑලේ බකට් ගිනි ගනිද්දි හිත හදාගන්න තාත්තා ඒ දවස්වලම පුරුදු කරේයි කියලා. තාත්තලා අමල නැතුව ජීවත් වෙන්න දවසක් එනවා.

ආදරණීය තරංගා ඔව් මං ඇස්ටර් මලක් තදනියංගට ඉවසලා පොද වැස්සට දලුලන ඇස්ටර් මලක් මීට හිතවතියේ

සොයිරේ තරංග ඊයේ දවසට පින් අපේ සංඝ පරපුරට දහම් දැනුම ලබා දෙන ගුරුවරයෙක් ගැනවට කාලෙකින් වෙසක් සඳ බලන්න යනවා. සක්මන් කරමින් බෝමලවේදී බලන්නම් දුව සමග ඔයාලවත් මතක් කරන්න. අපේ මහමෙවන ආසපුවේ කූරගල එන්න ඉඩක් නැති වුණාට වෙසක් හඳ මෙහෙටත් ලස්සනට පෙනේවි. මම සුජා.

0: மந்தாரம் ரே அட்டாய் வினாடி ஹத்தலிஸ் ஹத்தாய்
1: வேலாவ ஒப வெத்த கேனே என்னே
2: சிந்தரெல்லாகே மன்னாங் இன்னே மாவபேல் கண்ண கவருத்தனகாம்
3: அப்பே தருவான் அப்பட்ட வடாம் இதிரேன் இதின் அகே கதாவலியன்ன ஐயட்ட இடாரின்ன கம்மஷுல் கிரிடிட்
4: විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
5: Don't stop remix remake එකට හැපෙන DJ blast එක
6: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
5: Net FM DJ Night Face to Face Attack Show. Attack Show. 3ට මුහුණ තරඟ වදින පළමු DJ සංග්‍රාමය. රත්නපුර දිස්ත්‍රික්කය DJ Anju. අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash. ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කයේ ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න. Net FM DJ Night Face to Face Attack Show. අද රෑ 9ට.
7: Brought to you by.
8: ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත. BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953.
9: Sloan Green Caps. Your city, your ride.
10: Tamilil tel kokum putu sudu handun venivel aroda saha badamal adangu paramparika ayurveda vatturuwak anusaren siddhalepa kakulu baby saban bilinda samata hela osu rakawaranaya
11: obutte yahapatwana yamak tamat kenekute ayahaputak viyahaka ebevin wadat yahapadde pamanak karanna
12: dei nena pahan dalwuma මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
13: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතුමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
14: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
15: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
14: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
15: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී පැක් සහ බ්ලැක් ටී පැක්
14: නොවිනස් වන රසවත්ම රසය
15: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
14: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
16: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
17: ඒ දී පෙන්දාට ඇඟිලි පිටිය උන්නේ අමාරුවක් ආවා බෙහෙත් ගත්තා මට වේදනාව අඩු වෙන්නේ නැහැ මට දැනගන්න ලැබුණා මේ සෝන කළ ආයුධ මා බෙහෙත් කරලා ආවි බෙහෙත් කරනවා කියලා සංස්කෘතිය කියා බිරතරුම් මාත්‍ය මම ගෙන්නේ මම වාර 4ක් වෙනකල් බෙහෙත් ගත්තා මාක්ෂේ තුනක වගේ කාලයක් ගත්තා රෝගී තත්ය සුව වුණා
16: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940
12: අපමණ පිනකට මග පාදන මේ මිහිපිට පැවැත්වෙන අසතිස මහා පුණ්‍ය කර්මය ශ්‍රී අරණ විහාර සනරාම්බර රාත්‍රිය
18: අසම සම සර්වඥතා මහා ඥාන පූජාව
12: මෛතිහ සෙනසුරාදා වෙසක් පුන් පොහෝදා ඓතිහාසික කූරකල රජ මහා විහාරස්ථානයේදී
18: සර්ව රාත්‍රිකව පැවැත්වෙන මෙම පරම දුර්ලභ පින්කමට සාසම්බන්ධ වේ ඔබත් අපරිමේය සැපයකට මඟ පාදා ගන්න.
12: මෙහිවීම පූජ්‍යපාද මාපලකම සුසිල වංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ.
18: දීපව්‍යාප්ත විකාශය එදින රාත්‍රී 10 සිට නෙත්‍යෆෙම් මුස්සේ සජීවීව.
12: සමගාමී විකාශය නේත්‍රාලෝක සහ ලෝතුරු අරණ YouTube නාලිකා ඔස්සේ සජීවීව.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු. මන්දාරම් රෑ.
1: පෝලිමට කියවන්න වන්න මැසේජස් ගොඩත් තියෙනවා. ඉක්මං ඉක්මං වෙන්න ඕන මකද දීජන අයිටකට කටිය ලෑස්ති නැත එෆම් මැදිරිය හරියට තරු පායපු පුංචි අහසක් වගේ මට පේන්නේ. හිතදර තරංගකි මට වෙසක් කියදි මතක් වෙන්නේ අපේ පුංචි කාලය අම්ම තාත්තා එක්ක වෙසක් බලන්න ගියවිදිය. මං විතරක් නෙවෙයි මල්ලිලා තුන් දෙනයි අම්මයි තාත්තයි අපි හය දෙනෙක් කැලණියෙන් පටන් අරගෙන එල්ලි වෙන කැල ඇවිදිනා මුළු ලෝකෙම තිබ්බ සතුට. කෝයේ සතුට සැනසීම වැඩියට වුණාම මොකද වෙන්නේ කියලා ඔබ මගෙන් අහනවා. මටත් හිතෙනවා ඔබෙන් ඒ ප්‍රශ්නෙම අහන්න. සංසාරේ පුරාවටම කොහේරි නිෂ්කලංක තැනක අපි දෙන්නව එකටම ඉන්න ලැබෙන්න ඕනි කියලා විතරයි මට ප්‍රාර්ථනා කරන්න ඕනේ. එතකොටයි මට වෙසක්. කෝ නම් නෑනේ ඉතින් කමක් නෑ. ආදරණීය තරංග වෙසක් සඳේ සිසිලසින් සියලු දෙනාගේම හිත්වල දුක්ගිනි නිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම රත්නපුරෙන් තත්සරණි. තරංගියේ ජීවිතය කියන්නෙම හරියට වෙසක් එකට පත්තු කරන ඉටි පහනක් වගේ. ඉටි තියෙනකල් පත්තු වෙනවා, පත්තු වෙනකල් එළිය තියෙනවා, එළිය තියෙනකල් පිටතට පේනවා. ඒ දෙකම නැති වුණාම මුකුත් නෑ. හරියට අපි වගේ සමන් ඇරගම කෑගල්ලෙන් එහෙම කියනවා. තවත් එක පණිවිඩයක්. ජීවිතේ හොඟාක් ලස්සනට දැනුණා. ඒ දැනුනෙම කුඩා කාලේ අම්මයි තාත්තයි එක වෙසක් සමරපු කාලේ. මේ වෙසක් කුඩු කියලා දෙන ජීවිත දහම ඒක තේරුම් ගන්න ජීවිතෙන් භාගිකටත් වැඩිය ගියා. චමෝදා

හැම ආදර හිනාවකටම වෙසක් සඳේ එළිය දැවටෙන්නවනේ. වෙසක් සුළඟ සිසිලස හැම හිතකම පහනක් වෙලා දැල්වෙන්න ඕනේ. ආදරය කියලා කියන්නේ නිවමින් නිවෙන එකට.

0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
2: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
1: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
1: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasumi and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Net FM DJ Night පටන් ගන්න වෙලාව රෑ 9යි.
4: FM 95 94.8 Net FM Divaina Pura
5: Tarangayak vitarak nevey Meka DJ Attack Ka
6: Non stop remix remake ekata happena DJ Blast Ka
7: Anga galene igna kumari
5: ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
6: Net FM DJ Night Face to Face Attack Show. Attack Show. මුහුණට මුහුණ තරඟ වදින පළමු DJ සංග්‍රාමය රත්නපුර දිස්ත්‍රික්කය DJ Anju. අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash. ඔබේ මනාපයින් ඔබේ දිස්ත්‍රික්කය ඉහළටම ඔසවා තැබීමට සූදානම් වන්න. Net FM DJ Night Face to Face Attack Show. අද රෑ 9ට.
8: Brought to you by.
9: ඔබට අවශ්‍ය සියලුම කර්ටන් රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත. BS Baby Care ඇහැලියකට කුරුවිට 076-447-7953.
10: Sloan Green Caps. Your city, your ride.
6: Net FM DJ Night. Face to Face Attack Show.
3: රයිට් වෙලාව හරියටම 9:02 Net FM DJ Night Face to Face Attack Show එකේ වැඩපටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. කාලෙකට පස්සේ Net FM DJ Night අහගෙන බලාගෙන හිටපු කට්ටියට වෙනස්ම අත්දැකීමක් බලා ගන්න අහන්න තියෙන හොඳම chance එක තමයි Net FM DJ Night Face to Face Attack Show එක කියලා කියන්නේ. ලංකාවේ දිස්ත්‍රික්ක දෙකක් නියෝජනය කරමින් ආපු රියල් වැඩ දෙන්නෙක් තමයි අද මුහුණට මුහුණ තරඟ වදින්න ලෑස්ති වෙලා ඉන්නේ. හරිද? අනුරාධපුර දිස්ත්‍රික්කය, ඒ වගේම තමයි රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තමයි අපේ තරඟකරුවන් දෙදෙනා අද දවසේදී ඇවිල්ලා ඉන්නේ. රත්නපුරේ පැත්තට ගියාම DJ අංජු ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක අද දවසේදී තරඟ වදින්න. ඒ වගේම තමයි අංජුට හොඳ බැටල් එකක් දෙන්න, හොඳ තරඟයක් දෙන්න මේ පැත්තෙන් ඇවිල්ලා ඉන්නවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ Flash. අපි Net FM official Facebook පිටුවෙන් හරියටම 8:45 වෙනකොට දෙන්නගෙන් කවුද මුලින්ම ප්ලේ කරන්නේ කියලා කාසිය වාසිය උරගා බැලුවා. ඒ අනුව අපි සූදානම් වෙලා ඉන්නේ පළවෙනි අවස්ථාව DJ අංජු. එහෙමත් නැත්නම් රත්නපුර දිස්ත්‍රික්කයට ලබා දෙන්න. අහගෙන ඉන්න කට්ටියට සහ බලාගෙන ඉන්න කට්ටියට Net FM official Facebook page එක පැත්තට ආවොත් මේ වැඩේ 100% සජීවීව බලා ගන්න පුළුවන්. දෙන්නත් එක්කම අද ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා ඉතින් බලන්න දේවල් ගොඩයි මේ පැත්තට ආවම. හරිද? දැන් ගොඩාක් කට්ටිය මගෙන් අහන දෙයක් තමයි කොහොමද අසහා මේකට අපි වොට් කරන්නේ, මේ දෙන්නව ජයග්‍රහණය කරවන්නේ, අපේ දිස්ත්‍රික්කේ ජයග්‍රහණය කරවන්නේ කොහොමද කියලා ගොඩාක් කට්ටිය අහගෙන බලාගෙන හිටියනේ නේද? රයිට්. මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. Net FM official Facebook පිටුවේ අපි දැන් Facebook live එක ලබා දෙනවා. ඔයාට තියෙන්නේ ඔයාගේ මනාපය ලබා දෙන්නේ DJ අංජුට නම් රත්නපුර දිස්ත්‍රික්කය DJ අංජු කියලා කමෙන්ට් කරන්න. හරිද? ඊට පස්සේ ඔයාගේ මනාපය ලබා දෙන්නේ අපේ DJ Flash නම් පාඩ පුළුවන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ DJ Flash කියලා කමෙන්ට් කරන්න. වැඩිපුරම කමෙන්ට් සෙක්ෂන් එකේ කියවෙන නම, ඒ කියන්නේ වැඩිපුරම කමෙන්ට්ස් හිමි කරගන්න කෙනා තමයි අද දවසේදී වාසනාවන්ත Net FM DJ Night Face to Face Attack Show ප්‍රථම ජයග්‍රහකයා බවට පත් වෙන්නේ පළමු තරඟ වටේ. හරිද? රයිට්, එහෙනම් වැඩේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි බලමු අද දවසේදී වාසනාවන්ත ජයග්‍රහණය ලබා දෙන්න ඔබේ මනාපය ඔබ ලබා දෙන්නේ කාටද කියලා. ඒ විතරක් නෙවෙයි, වැඩේ පටන් ගන්නකොට මාට කියන්න තියෙන Net FM Facebook Live එක බලාගෙන කමෙන්ට් කරන ඔයාට වටිනා මුදල් තෑගි ලබා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. වැඩිපුරම කමෙන්ට් කරන, ෂෙයා කරන කෙනාට අපි ලෑස්ති වෙලා ඉන්නවා අද දවසේදී රුපියල් 10,000ක වාසනාවන්ත මුදල් තෑගයක් ලබා දෙන්න. රයිට්, එහෙනම් වැඩේ පටන් ගන්න හදන්නේ. මගේ කතාව පැත්තකින් තියලා අපි යන්න හදන්නේ Net FM DJ Night Face to Face Attack Show පළවෙනි තරඟ වටේ. වාසනාවන්ත පළවෙනි තරඟකරුවන් දෙදෙනාට අවස්ථාව ලබා දෙන්න. ඒ අනුව මුලින්ම අවස්ථාව හිමි කරගන්නේ අපිත් එක්ක අද දවසේදී සම්බන්ධ වෙන රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන DJ අංජු. එහෙනම් එයාගෙන් වැඩේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාට මේ පැත්තට ඇවිල්ලා මේ දෙන්නට වොට් කරන්න පුළුවන්. මෙන්න DJ අංජුගෙන් අපි වැඩේ පටන් ගන්නවා.

0: NetFM DJ 9 Face to Face Attack Show.
1: Right, වෙලාව හරියටම 9යි විනාඩි 20යි අපි විනාඩි 10 10 දෙන්නට ලබා දුන්න පළවෙනි ආරම්භය ගන්න. මෙතනින් එහාට තමයි රත්තරනේ වැඩේ තියෙන්නේ. හරිද? මං ඔයාලට කිව්වා වගේම වාසනාවන්ත ජයග්‍රහකයා අද දවසේදී NetFM DJ Night Face to Face Attack Show එකේ පළවෙනි වාසනාවන්ත ජයග්‍රහකයා තෝරා ගැනීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ අහගෙන බලාගෙන ඉන්න ඔයාට. NetFM official Facebook page එකට ගිහිල්ලා අපි වැඩ දෙන්න වඳුන්නලා දුන්න. මෙතනින් එහාට මේ දෙන මාරුවේ මාරුවට session එක අරගෙන යනවා. හරියටම රාය 11 වෙද්දි වැඩිම comments තියෙන කෙනාව අපි වාසනාවන්ත ජයග්‍රහකයා කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේක මංගානේ අමතර වෙන පොඩි මේ challenge එකක්. හරිද? Flash ඊට පස්සේ අපේ DJ Anju මේක ඇවිල්ලා ඔය දෙන්නටම බලාගෙන ඉන්න ආදරය කරන කට්ටිය දෙන challenge එකක්. හරිද? වෙලාව හරියටම 9යි විනාඩි 20යි. රෑ 10 වෙද්දි. හරිද? රෑ 10 වෙද්දි මම පුළුවන් නම් අහගෙන බලාගෙන ඉන්න කට්ටියට challenge කරනවා දෙන්නටම. හරිද? දෙන්නටම comment 1000 ගානේ දීලා පෙන්නන්න. මොකද කියන්නේ ලාස්ටිද කට්ටිය රෑ 10 වෙනකම් වෙලාව තියෙන. ඉතින් ඒ නිසා comment 1000 ගානේ පුළුවන් නම් දීලා පෙන්නන්න. ඊට පස්සේ මම ඔයාලට කිව්වා අද අහගෙන බලාගෙන ඉන්න ඔයාටත් වාසනාවන්ත ජයග්‍රහකෙක් රුපියල් 10000 වාසනාවන්ත මුදල් ත්‍යාගයක් හිමි කරගන්න අවස්ථාව තියෙනවා. අන්නේ chance එක හම්බ වෙන්නේ Facebook live එක share කරන කට්ටියට. හරිද? Facebook live එකට අග්ගාලා share කරා. මට අග්ගාලා screenshot එකක් එවන්න. හරිද? වැඩිපුරම share කළා මට screenshot වැඩිම ප්‍රමාණයක් එවන කෙනාට තමයි රුපියල් 10000 වාසනාවන්ත ජයග්‍රහණ හිමි කරගන්න අවස්ථාව ලැබෙන්නේ. හරිද? Right. එතකොට විශේෂ මතක් කරන්න ඕන අද දවසේදී NetFM DJ Night Face to Face Attack එකේ පළවෙනි show එක වෙනුවෙන් අපිට BS Curtain House පුද්ගලික සමාගම ඇලියගොඩ කුරුවිට පැල්මඩුල්ල කහවත්ත අනුග්‍රහක දායකත්වය ලබා දුන මේ ශාකාව සියල්ලම මේ විදිහ නැත් FM DJ Night එක අහගෙන බලාගෙන ඉන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕන ගියක් ලස්සන්ට හදද්දී, හරිද, DJ Flash, DJ Anju කවදාහරි දවසක ගේ ලස්සන්ට හදනකොට ඔය කර්ටන් ගන්න ඕන නම් ආයි කොහෙවත් යන්න ඕනේ නැහැ. දැන් රත්නපුරේ ඉන්නේ නේ. ඔයාලට පුළුවන් ඔන්න කුරුවිට පැල්මඩුල්ල කහවත්ත ඇහැලියගොඩ මේ ඕනම ශාකාවකට ගිහිල්ලා BS Curtain House පුද්ගලික සමාගමෙන් ඔයාලට අවශ්‍ය කරන කැමති මෝස්තරයකට කර්ටන් නිමවා ගන්න, මසා නිමවා ගන්න, ඒ වගේම ගෙදර ලස්සන කරගන්න අවශ්‍ය කරන හැමදේම ලී බාර්, ඊට පස්සේ සවි කිරීම, ඊට පස්සේ කර්ටන් රෙදි, මේ සියල්ල ලබා ගන්න පුළුවන් ලංකාවේ විශ්වාසවන්ත හොඳම තැන තමයි BS Curtain House පුද්ගලික සමාගම කියලා කියන්නේ. විශේෂම දේ තමයි ඔයාලට අවශ්‍ය කරන කර්ටන් ලී බාර් ඇතුළු සියලුම උපංග නිවසටම ප්‍රවාහනය කරලා දෙන්න මේගොල්ලෝ කටයුතු කරනවා. ඉතින් ඒ නිසා ආයි මොනවාද ගේ හදලා ඉවරනාම ගෙදරට ලස්සන කර්ටන් ටිකක් දාන්නේ කොහෙන්ද කියලා වයිෆ් නිතරම ඔයගෙන් ප්‍රශ්නයක් අහනවා නම් ඔයාලට දින හොඳම තැන තමයි BS Curtain House කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔන්න අපි ගොඩක් ආදරෙන් මතක් කරනවා BS Curtain House 0746 740 79 53 නම්බරයකට කතා කළා. ඔයාලට පුළුවන් BS Curtain House පුද්ගලික සමාගම සම්බන්ධ කරගෙන ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන සියලුම කර්ටන්, ඊට පස්සේ ලී බාර්, මේ සියල්ල මිලදී ගන්න අවස්ථාව තියෙනවා. රයිට්, ඕකේ. මෙන්න දෙවනි අදීරයේ පළවෙනි බැටල් එක මම දෙන්න හදන්නේ DJ Anjuට. ඔල්ල ලෑස්ති වෙලා දින්නේ. රයිට්, ඕකේ. දෙන්නම ලෑස්ති ඉන්නේ. රයිට්, එහෙනම් දැන් මෙන්න රා 10 වෙනකන් දෙන්නට හම්බ වෙන අභියෝගය. එක්කෙනෙක්ට විනාඩි 20ක් හම්බ වෙනවා ප්ලේ කරන්න. එතකොට විනාඩි 20 බැගින් දෙන්නට විනාඩි 80ක් හරියටමනේ 40ක්. හරි. හම්බ වෙනවා. එතකොට විනාඩි 20 පළවෙනි අවස්ථාව හිමි කරගන්නවා අපේ DJ Anju. මෙන්න DJ Anjuට වැඩේ බාර දෙනවා. මෙයාට ආදරේ කට්ටිය කමෙන්ට් කරගෙන කරගෙන යන්න. චැලෙන්ජ් එක මතකයිනේ. කමෙන්ට් 1000 ගානේ දෙන්නට මෙන්න ඕන. අපි බලමු රා 10 වෙද්දි ප්‍රතිඵලය මොන විදිහට තියෙයිද කියලා. “Right, 3, 2, 1” මෙන්න DJ Anju.

වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක කමෙන්ට් 1100යි. අපි බලමු 10 වෙද්දි වැඩිම කමෙන්ට්ස් තියෙන කාටද කියලා. Facebook live එක වැඩිම ෂෙයා කරන කෙනාට අපි tag දෙන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. අතාරින්න බා වැඩේ.

NetFM DJ 9 Face to Face Attack Show. FM DJ Night Face to Face Attack Show එකට අපිත් එක්ක එකතු වෙලා ඉන්න සිලෝන් ග්‍රීන් කැප්ස් කොළඹ ඉඳලා දිවයින පුරාම ව්‍යාප්ත වුණු සිලෝන් ග්‍රීන් කැප් සේවාව ඔයාගේ සෑම ගමනක්ම සුරක්ෂිත කරනවා. හරිද? සුවපහසු විශ්වාසදායි සේවාවක් ලබා ගන්න නම් ඔයාට තියෙන හොඳම තැන තමයි සිලෝන් ග්‍රීන් කැප්ස් කියලා කියන්නේ. හරිද? ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් නේ ළමයින්ව පරිස්සමට ඉස්කෝලේ යවන එක. ඔයා කතා කරලා සිලෝන් ග්‍රීන් කැප් සේවාව ලබා ගන්න ඔයාගේ දරුවව ඇහැක් වගේ පරිස්සමට ඉස්කෝලේට ගිහිල්ලා ඇරලවල ගෙදරටම ගෙනල්ලා දානවා. හරිද? ඊට පස්සේ වයසක දෙමව්පියන්ව හරි අම්මල තාත්තලා වාසනීපයක් වුණාම හදිසියකට හොස්පිටල් එකට අරයි යන්න ඔයා ගෙදර නැත්තම් ඔයා කතා කරන්නේ සිලෝන් ග්‍රීන් කැප් සේවාවට පරිස්සමට ගිහිල්ලා අවශ්‍ය දේවල් හැමදේම කරගන්න පුළුවන්. ඒ වගේම දැන් ට්‍රිප් එකක් එහෙම යනවා නම් දැන් ඉස්සර වගේ මේ අරයට මෙයාට කතා කරලා යන්න වාහනයක් හොයන්න ඕනේ නැහැ. කතරගම අනුරාධපුර මහනුවර වගේ අපේ රටේ අතිවිශිෂ්ට ආගමික සංචාරක ස්ථාන නරඹන්න ඔයා යන්න තෝරගන්න ඕන එකම සේවාව තමයි සිලෝන් ග්‍රීන් කැප්ස් කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි උපන්දින සාදු විවාහ මංගල උත්සව ඊට පස්සේ ඉස්සරහට උත්සව සමයේ ඕනම උත්සව අවස්ථාවක් සඳහා සම්බන්ධ වෙලා නැවත ආරක්ෂිතව ගෙදර එන්න නම් හරිද ගිහිල්ලා කැමති විදියට එන්ජොයි කරලා පරිස්සමට ගෙදර එන්න නම් දැන් ගොඩක් වෙලාවට ප්‍රශ්න වෙන්නේ තමන්ගේ වාහනයක කියලා ගෙදර එන්න අමාරු කමනේ නේද? ආ පරිස්සමට ගෙදරට ගෙනල්ලා දාන එකම තැන තමයි සිලෝන් ග්‍රීන් කැප්ස් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම දැන් ওই රටේ ඉඳලා කවුරු හරි එනකොට අපි හොයනවනේ යාව එක්කන් එන්න අර ගේන බඩු ටික ඔක්කොම චොකලට් ටික ටොපි ටික ඔක්කොම අරගෙන ගෙදරට පරිස්සමට එක්කන් එන්න තැනක් හොයනවනේ නේද? එතකොට වාට කරන්න තියෙන්නේ සිලෝන් ග්‍රීන් කැප්ස් එකට කතා කරන්න විතරමයි. හරිද? ඔයාලට මේ සියල්ල විශේෂ පහසු ඔයාලට දැනෙන්නවත් නැති මිල ගණන් යටතේ මේ සේවාවන් ලබා ගන්න අවස්ථාව තියෙනවා. ආසන 27 37 45 54 බස් රථ, ඒ වගේම ආසන 9 12 14 වෑන් රථ, සුකෝබෝගී ටොයෝටා ප්‍රීස් මෝටර් රථ. ඉතින් ඒ නිසා ඔයාලට මේ සියලු සේවාවන් ලබා ගන්න පුළුවන් සිලෝන් ග්‍රීන් කැප් සේවාව තුලින්. ඔයාලට වැඩි විස්තර දැනගන්න කතා කරන්න ඕනේ නම් ඔයාලට පුළුවන් ඔන්න සිලෝන් ග්‍රීන් කැප් සම්බන්ධ කරගන්න 011-900-800 සිලෝන් ග්‍රීන් කැප්ස්. රයිට්, ඕකේ. ඒක ගැන මතක් කරලා මං කිව්වානේ පළවෙනි සෙෂන් එක විනාඩි 10 ගානේ ලබා දීලා අපි ඊළඟට විනාඩි 20 ගානේ ලබා දුන්නා. දැන් ඔන්න DJ අංජුගේ පළවෙනි සෙෂන් එක විනාඩි 20 සෙෂන් එක ඉවර කරලා අපි යන්න හදන්නේ අමාරු කාර්යයක පැත්තට තමයි යන්න හදන්නේ. අංජුට මේ පැත්තෙන් කමෙන්ට් එනකොට මේ පැත්තෙන් ෆෝන් එක බලාගෙන අනිත් අතට කොහෙන් කමෙන්ට් එවනවද දන්නේ නැහැ, කමෙන්ට් මවනවා. හරිද? අපි යන්න හදන්නේ මෙන්න අනුරාධපුරේ පැත්තට. DJ ෆ්ලෑෂ් ඉන්නවා මෙයාගේ සෙෂන් එක පටන් ගන්න. ෆ්ලෑෂ්ට කමෙන්ට් කරන කට්ටියට චාන්ස් එක තියෙනවා මෙතනින් එහාට ලයිව් එක බලාගෙන ඉන්න ගමන්. දැන් ෆ්ලෑෂ් ගේ අලුත් සෙට් එක මේ වෙලාවේ බලාගෙන ඉන්නේ නේ. සෙට් එකටම ඔන්න අවස්ථාව තියෙනවා කමෙන්ට් කරගෙන ගිහිල්ලා තමන්ගේ යාළුවව අද දවසේදී ජයග්‍රහණය කරවන්න. එවිතරක් නෙමෙයි ලයිව් එක ගැම්මට ෂෙයා කරලා තව කට්ටියගේ සපෝට් එක ගන්නත් පුළුවන්. හරිද? රෑ 11 වෙනකන් ඔයාලා ලයිව් එකේ කමෙන්ට් කරන්න chance එක තියෙනවා. රයිට්, එහෙනම් ෆ්ලෑෂ් ලෑස්තිද වැඩේට? නටන්න රිදෙන්න නටන්න පුළුවන් සෙෂන් එකක් දෙන්න ඕනේ. හරිද? දෙන්නත් එක වැඩේට ready නේද? ඔය ලෑස්තිනේ නේ. ආ, නියමයි. රයිට්, ඕකේ. එහෙනම් ඉතින් ආයි මොකටද අනේ මැද්දෙන් මම ඇඩ් දදා ඉන්නේ. මෙන්න මේ පැත්තේ මම යන්න හදන්නේ DJ ෆ්ලෑෂ් ගේ පැත්තට. අංජුට පොඩි රෙස්ට් එකක් දෙනවා, වතුර එකක් බොන්න. එතනින් එහාට කොල්ල ලෑස්ති වෙලා ඉන්න ඕනේ ඊළඟ සෙෂන් එකට. අමාරුම වැඩේ පටන් ගන්න එතනින් එහාට. මම ඔයාලට ටාගට් එකක් දීලා තිනවා, පුළුවන් නම් කමෙන්ට් සෙක්ෂන් එක මේ දෙන්නගෙම කමෙන්ට් වලින් 2000 සීමාව පහු කරලා පෙන්නන්න රෑ 10ට කලින්. ෂෙයා කරන කට්ටියට තැගි දෙන්නත් අපි ලෑස්ති වෙලා ඉන්න නිසා මෙන්න හරියටම 9යි විනාඩි 40යි අපි රෑ 10 වෙනකන් සෙෂන් එක බාර දෙනවා. DJ ෆ්ලෑෂ්ට 3 2 1 මෙන්න DJ ෆ්ලෑෂ්.

0: dimineață pe DJ Night, face to face attack show with DJ Flash.
1: ඔයාගේ කමෙන්ට් එකෙන් තමයි මේ දෙන්නගේ ජයග්‍රහණය තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා වැඩි වැඩියෙන් කමෙන්ට් කරන්න, ෂෙයා කරලා ඔයාටත් ඇගි දිනන්න පුළුවන්.

NetFM DJ 9 Face to Face Attack Show. राइट हरे डमो बिलाव रन अवे विनाडी फना साया या पी डीजे फ्लैश के सेशन ने के अंतिम हरियाणा तेविल्ला दे यान हदन ने या पी लंगे पुट्टा वैडे विनाश करन हदन ने हर द तम में है माय गैन लमाई देने को थिरिया कोल्ला देन्ना की सपोर्ट करे कोल्ला देन्ना तक कम अवेल हर द वैडे तो कोड दम मम पुट्टा कमार करा दम मर मिच्चर वेला है तो ना पे डीजे फ्लैश पे करने में लंगे इन गैन लमाई अत लासन हंदा बोडिये का तीन वाकिल मर पुट्टा इतना इन सामान गैन लमाई और बेहतर दम हर द अभी वाला ने पैरा हासिल इन गैन लमाई की दिखी लने अनुराधपुरे पे गैन लमाई मिच्चर लासन है किला मंगा देता मई देने का ते हर द राइट ओके रत्नपुरे गैन लमाई अभी वाला ඊළඟට මොනවා geki කියලා නේද මේ වෙද්දී DJ Flash ඊට පස්සේ DJ Anju අපිට ප්‍රතිපලය කමක්‍රමයෙන් ලැබෙමින් පවතිනවා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් මේ වෙද්දී අපේ සෑහෙන කට්ටියක් මේකට සම්බන්ධ වෙලා ඉන්නවා ඕගොල්ලොන්ට කමෙන්ට් කරන කට්ටියව කවුන්ට් කරගන්න. එතකොට මට ලැබුණු නිල ආරංචිය අනුව මේ වෙද්දී අනුරාධපුර සහ රත්නපුර හරිද? ටික වෙලාවකට මෙහෙම වෙනවා එකපාරට අනුරාධපුරේ පැත්ත ඊට පස්සේ ආයි මෙහෙම වෙනවා. ඒ කියන්නේ කරට කර දෙවන්ත සටනක යන්නේ මම වාඩි කිව්වානේ හරියටම රෑ 10 වෙද්දී අපි බලනවා වැඩිපුරම තියෙන්නේ කාගේ කමෙන්ට්ස්ද කියලා. හැබැයි උනට මේ වෙද්දී අපිට ලැබෙන ආරංචිත් එක්ක දෙකම කරට කර. මම හිතන්නේ අනුරාධපුර කොල්ලෝ කෙල්ලෝ සෙට් එකත් වැඩේ අතාරින්නේ රත්නපුර සෙට් එකත් වැඩේ අතාරින්නේ නැහැ. අපි රෑ 11 වෙනකන් ඔයාලට අවස්ථාව දීලා තිනවා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. දැන් වැඩේ අමාරු වෙනකොට අපිත් පොඩ්ඩක් මේ පැත්තෙන් අමාරු කරන්න ඕනනේ නේ. ওই පැත්තෙන් වැඩේ අදගෙන යනකොට අපිත් පොඩ්ඩක් මේ පැත්තෙන් අමාරු කරන්න ඕනේ. හරිද? Right, එතකොට වාසනාවන්ත ජයග්‍රහකයා තෝරගන්නකොට දැන් ඊළඟට අපි වැඩිපුරම බලනවා ෂෙයාස් කොයි පැත්තටද ඇවිල්ලා තියෙන්නේ නේද? කවුද වැඩිපුරම ලයිව් එක ෂෙයා කරවල තියෙන්නේ? ඔය දේවල් අපිට බලා ගන්න පුළුවන්. එතනින් එහාට අපි සූදානම් රෑ 11 වෙද්දී අනුරාධපුරයටද පළවෙනි වාසනාවන්ත ජයග්‍රහකයා යන්නේ? එහෙම නැත්නම් රත්නපුරයටද කියලා. හරිද? Right, කරට කර දෙවන්ත සටනක් යනකොට NetFM Facebook page එකේ අපිව බලාගෙන ඉන්න සෙට් එකකටත් අවස්ථාව තියෙනවා තෑගි දිනන්න. මං කිව්වා වගේම රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක්ව ජයග්‍රහිකාවක් වෙන්න ඔයාලට අවස්ථාව තියෙනවා. Right, ඒක පොතක් කරලා අපි මෙන්න අවස්ථාව අරගෙන දෙන්න හදන්නේ රත්නපුරේ පැත්තට. අංජුවාල ඇස්ති වෙලා දින්නේ මෙහෙමයි. ලස්සන ගෑන් ළමයි දෙන්නෙක්ම ඉන්නවා ළඟ. රජෙක් වගේ වැඩේ ප්ලේ කරන්න තමයි තියෙන්නේ. හරිද? ගෑන් ළමයි දෙන්නත් ලෑස්ති නේද වැඩේට? රයිට් ඕකේ. මෙන්න එහෙනම් ගිනි ගින්දර ටිකට සෙට් එක වැඩේ දෙන්න හදන්නේ. අපි බලමු අභියෝගය කොහොම වෙයිද කියලා. රයිට්, එහෙනම් මෙන්න DJ අංජු රත්නපුරෙන් අපි සූදානම් මීළඟ සෙෂන් එකට අවස්ථාව ලබා ගන්න. අපි ලෑස්ති නේද? Right, okay, Minna, DJ Anju.

පුතේ ලයිව් එක ෂෙයා කරන්න නම් ඕනි රත්තරනේ. අපි බලමු වැඩිපුරම ෂෙයා සෙන්නේ කොහොමද කියලා. පාට 10 මාර වෙනකම් වෙලාව දෙන්නද? චැලෙන්ජ් එකක්. පුළුවන් නම් මේක 500ක් ෂෙයා කරලා පෙන්නමු.

0: ඔෆිසිියල් ෆස්බුක් පිටුවට දැන්ම පිවිසන්න.
1: අනුරාධපුර දිශ්‍රික්කය සහ රත්නපුරේ කරට කර තරඟ එක ඉන්නේ. ඔයාගේ වැඩ අතාරින්න එපා. ඔයාගේ දිස්ත්‍රික්කයේ ජන ජයග්‍රහණය කරවන්න වගකීම තියෙනවාට. ශග්ගාල කමෙන්ට් කරගෙන කරගෙන කරගෙන යන්න. මේ වෙදි කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් සීමාව 5000 සීමාව පහු කරලා තියෙනවා. ආදරේ මෙරිලත් පැක් හරිද? තව කමෙන්ට් කරලා අපේ කොල්ල දෙන්නට සපෝට් එක දෙමු. ශග්ගාලා

0: NetFM DJ 9 Face to Face Attack Show. අනේ වන්දන්නේ නැනේ මමත් කන්ෆියුස් වෙලා ඉන්නේ කවාරට අනම්මනම් වැඩ ගොඩාක් මේ පැත්තේ යනවා හරිද දැන් ඇත්තටම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කොල්ලෝ කමෙන්ට් සෙක්ෂන් එක බලුවා මේ වෙද්දි 7000 සීමාව පහු කරලා තියෙනවා දැන් ඕක දෙකට බෙදලා ගත්තත් 4500 ගානේ තියෙනවා හරිද රයිට් ඕකේ අපි වැඩේට යන්න කලින් මම පොඩ්ඩක් DJ ෆ්ලෑෂ් ඔ පොඩ්ඩක් මේ පැත්තට ගන්නවා හෝමම එන්නකෝ මම නිකන් ඩිස්ටර්බ් කරා වගේද කොල්ලා නිකන් ගේම තමයි හිටියේ රයිට් DJ ෆ්ලෑෂ් අපි චුට්ටක් කතා කරමුනේ අපිට විනාඩි දෙකක් වගේ තියෙනවා DJ ෆ්ලෑෂ් මට කියන්නකෝ බලන්න මුලින්ම දැන් අද තමයි NetFM DJ Night face to face attack show එක first time අපි අරගෙන ආවේ හරිද පළවෙනිම අවස්ථාව හිමිවෙච්ච එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ පොඩ්ඩක් ලං වෙලා කතා කරමු අපි මයික් එකට මොකද හිතෙන්නේ මේ ලැබුණ අවස්ථාව ගැන
1: ඇත්තටම හොඳ අවස්ථාවක් මොකද අපේ පැත්ත ගත්තාම මිනිස්සු ජීවත් වෙන රේඩියෝ එකත් එක්ක මොකද අනුරාධපුර පැත්තේ ගොඩක්ම ඉන්නේ ගවිතං කරන කට්ටිය එතකොට මේ වගේ show එකක් අහගෙන ඉන්නවා කියන එක ඒකට ලොකු දෙයක් ඔව් රේඩියෝ එකත් එක්ක තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ ගොඩාක් කියන්නේ
0: රයිට් ඉතිහාසයේ පළවෙනි වතාවට මේ තරම් ඉක්මනට කමෙන්ට් සෙක්ෂන් එක අනුරාධපුරේ සහ රත්නපුරේ දිස්ත්‍රික්කයේ කියලා කමෙන්ට් කළා 7000 සීමාව පහු කරලා තිනු මේ වෙද්දි 500කට අධික ප්‍රමාණයක් ලයිව් එක ෂෙයා කරලා තිනු මේ ලැබුණු ආදරේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ මේ පැය කමාරක්වත් තාම ගියේ මොකද හිතෙන්නේ මේ ලැබුණු ආදරේ ගැන
1: ඇත්තටම ඒකට ගොඩක් සතුටුයි NetFM එකට මේ වගේ දේවල් කරනට ස්තුතියි මොකද ඇත්තටම අපිට ලංකාව ගත්තාම DJ කියන කෙනාට තැනක් හදලා දෙන්න NetFM ගොඩක් වෙහෙසෙනවා තර මේ වගේ දේවල් කරන එක ගැන NetFM සියලුම කාර්ය මණ්ඩලයට මම ස්තුති කරනවා.
0: කොයි කාලෙද DJ පටන් ගත්තේ?
1: DJ පටන් ගන්න 2019.
0: 2019 දැන් මේ වෙද්දි අවුරුදු 7කට
1: කොරෝනා පටන් ගන්න මුලදී තමයි DJ පටන් ගත්තේ.
0: අයිඩියා එක ආවේ කොහොමද?
1: අයිඩියා එක එන්නේ කිසිම අයිඩියාවක් තිබෙන්නේ නැහැ මේක ගැන. සවුන්ඩ් කරන්න පටන් ගන්නවා සවුන්ඩ් කරන්න පෝස්ට් එකක් ඒ කියන්නේ සවුන්ඩ් කරනවා කියලා පෝස්ට් එකක් හදාගන්න යන තැන ඉන්නේ අනුරාධපුර ප්‍රසිද්ධ DJ කෙනෙක්ගේ හොඳම යාළුවේ.
0: ඔව්.
1: එතකොට එයා තමයි මම යොමු කරන්නේ තෙන්ද.
0: ඉතින්
1: පස්සේ මට ආරම්භ දෙන්න අනුරාධපුර ඔෂී අයියා. ඔෂී අයියෙන් පස්සේ තවත් කට්ටිය උදව් කරා.
0: ඔව් කරා.
1: ඔව් එතනින් තමයි ආරම්භ වෙන්නේ.
0: රයිට්. ඔයාලට දැන් ඊළඟ session එකට යන්න කලින් ආරාධනා කරන්න පුළුවන් ඔයාව අහගෙන බලාගෙන ඉන්න කට්ටියට ඔයාලට වොට් කරන්න කියලා. කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න කියන්න පුළුවන්.
1: ඔව් මගේ යාළුවෝ ගොඩක් බලාගෙන ඉන්නවා.
0: හැමෝම
1: කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අපි අනුරාධපුර දිනමු.
0: අනිවාර්යෙන්ම රයිට් ඕකේ. දැන් DJ අංජුතරහ වෙන්න එපා. ඔයත් එක තාම කතා කරේ නැහැ කියලා. ඔයාට රත්තරනේ මීට වඩා ලොකු එකක් එනවා. හරිද? රයිට් ඕකේ. එහෙනම් අපි DJ ෆ්ලෑෂ් කේ පැත්තට යන්න හදන. හැබැයි යන්න කලින් මතක් කරන්න ඕන අපිට අද දවසේදී අනුග්‍රහක දායකත්වය ලබා දෙන අනුග්‍රහක බවතුන්න මුලින්ම කියන්න ඕන දැන් සාමාන්‍යයෙන් අපිට ගමන බිමනක් යන්න ඕන නම් ගෙදර වාහනයක් නැත්නම් 17 දුවන්න වෙනවනේ. වාහනයක් හොයාගන්න නේද පොඩි එකෙනා විස්කෝල්ට ගිහින් දාන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉන්නවා නම් ඊට පස්සේ අම්මා තාත්තා හදිසි අසනීපයක් වුණාට පස්සේ ඔයා ගෙදර නැත්නම් ඒ කට්ටිය හොස්පිටල් එකට ගිහින් දාන්නේ කොහොමද කියලා කල්පනා කරනවනේ නේද ගෙදර කට්ටියට ට්‍රිප් එකක් යන්න හදිසියකට වාහනයක් හොයාගන්න කොච්චර අමාරුද කියලා මං ආයි අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ නේද මෙන්න මේ සියල්ලටම තියෙන හොඳම උත්තරය තමයි සිලෝන් ග්‍රීන් කැබ්ස් කියලා කියන්නේ කතා කරන පරක්කුවට ඔයාට වාගේ ගමන හරියම පරිස්සමට ගිහින් දාන්න එක්කන් එන්න තියෙන හොඳම සර්විස් එක තමයි සිලෝන් ග්‍රීන් කැබ්ස් කියලා කියන්නේ ඉතින් එන්සා ඔයාගේ සෑම ප්‍රවාහන අවශ්‍යතාවයක් සඳහාම විශ්වාසනීය නාමය තමයි සිලෝන් ග්‍රීන් කැබ්ස් කියලා කියන්නේ කොළඹ ඉඳලා දිවෙනපුරාම ව්‍යාප්ත වුණු මේගොල්ලෝගේ සේවාවත් එක්ක ඔයාගේ හැම ගමනක්ම සුරක්ෂිතව එක්කන් යන්න ගෙනල්ලා දාන්න මේ හැම දෙයකටම තියෙන හොඳම තේරීම තමයි සිලෝන් ග්‍රීන් කැබ්ස් කියලා කියන්නේ මං කිව්වා වගේම ඔයාගේ දරුවව ආරක්ෂිතව පාසලට එක්කන් යන්න ගෙනල්ලා දාන්න ඊට පස්සේ අම්මා තාත්තා අසනීපුනොත් එහෙම ඊට පස්සේ හදිසියකට වෛද්‍ය මධ්‍යස්ථානයකට යනවා වාහනයක් වෙනව නම් ඔයා කතා කරන්න ඕනේ සිලෝන් ග්‍රීන් කැබ්ස් වලට තමයි හරිද කතරගම අනුරාධපුරේ මහනුවර වගේ අපේ රටේ අතිවිශිෂ්ට ආගමික ස්ථානවලට සංචාරක ස්ථානවලට නැරඹීම සඳහා යනවා තෝරගන්න ඕනේ හොඳම සේවාව තමයි සිලෝන් ග්‍රීන් කැබ්ස් කියලා කියන්නේ ඒ විතරක් නෙමෙයි දැන් කවුරු හරි රටේ ඉඳලා හදිසිය එනවා කියලා කියන්නකෝ මේ හදිසිය එනකොට එකපාරට වාහන හොයන්න බෑනේ යාව එක්කන් එන්න යන අර බඩු ගොඩාක් එක්ක යාව ගෙදර එක්කන් එන්න ඕනනේ නේද ඔයා කතා කරන්නනේ සිලෝන් ග්‍රීන් කැබ්ස් එකට හරිද ආසන 27 37 ඊට පස්සේ 45 54 බස් ඒ වගේම තමයි අසර 9 12 14 වෑන් ඒ වගේම සුකෝභෝගී මෝටර් රථ ඔයාලට පුළුවන් මේගොල්ලෝගෙන් අවශ්‍යතාවයන් වෙනුවෙන් ගන්න ඉතින් එතකොට කතා කරනවා නම් මෙන්න නම්බර් එක. හරිද? සාධාරණ මිල ගණන් යටතේ ප්‍රවීණ කළමනාකරණ අධීක්ෂණයේ යටතේ පළ පුරුදු රියදුරන් ඉන්න හොඳම සේවාව තමයි සිලෝන් ග්‍රීන් කැප්ස් කියලා කියන්නේ. ඔයාලට කෝල් එකක් දීලා මේගොල්ලෝගෙන් වැඩි විස්තර දැනගෙන ඔයාගේ අවශ්‍යතාවයට මේගොල්ලෝ සම්බන්ධ කරගන්න පුළුවන්. 0114900800 නම්බර් එක මතක තියාගන්න හරිම ලේසි. 0114900800ට ඔයාලට පුළුවන් අගල කෝල් එකක් දීලා සිලෝන් ග්‍රීන් කැප්ස් ලව සම්බන්ධ කරගන්න. ගෙදරක් හදනකොට ගෙදර ඇතුළ ලස්සනට තියාගන්න ඕන නේද? ඔයා සෑහෙන්න මහන්සියලා හදන ගෙදරට කර්ටන් ටික හරි විදියට දාගන්න ඕනේ නම්, හරිම තැනකට සම්බන්ධ වෙලා මේ දේවල් නිර්මාණය කරගන්න ඕනේ නම්, ලංකාවේ එකට තියෙන හොඳම තැන තමයි BS Curtain House පුද්ගලික සමාගම කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් BS Curtain House පුද්ගලික සමාගම කියලා කිව්වහම මුළු ලංකාවම දන්න තැනක් නේද? ඇහැලියගොඩ, කුරුවිට, ඊට පස්සේ පැල්මඩුල්ල, කහවත්ත ශාඛාවන් ගණනාවක් තියෙනවා. ඔයාට කර්ටන් රෙදි ලබා ගන්න, ඒ වගේම තමයි ඔයාට අවශ්‍ය මෝස්තර වලින් මසා නිම කරවා ගන්න, ඔයාගේ නිවසට ලස්සනක් එක් කරගන්න ඕනේ නම් ඔයා කතා කරන්න BS Curtain House එකට. ඊට පස්සේ කර්ටන් රෙදි, ඊට පස්සේ කර්ටන් ලී බාර් සහ සියලුම සවිකිරීමේ උපාංග පහසු මිලට ලබා ගන්න සහ හොඳම විශ්වාසවන්තම සේවාවක් ලබා ගන්න තියෙන එකම තැන තමයි BS Curtain House කියලා කියන්නේ. හරිද? ඉතින් ඒ නිසා මේ හැමදේම පරිස්සමට ගෙදරට ගෙනල්ලා ඔයාට සවි කරලා දෙන මේ සියලුම සේවාවන් BS Curtain House එකෙන් ඔයාට ලබා ගන්න හැකියාව තියෙනවා. බොහොම ස්තුතියි අද දවසේ දින FM DJ Night Face to Face Attack එකට ලබා දීපු අනුග්‍රහක දායකත්වයට. වැඩි විස්තර දැනගන්න ඔයාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් BS Curtain House එකට කතා කරන්න පුළුවන්. 0776 7953 0776 7943 මං ආයෙ පාරක් නම්බර් එක කියන්න. 0776 7943 කතා කරලා BS Curtain House පුද්ගලික සමාගම සම්බන්ධ කරගෙන ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන සියලුම කර්ටන් උපාංග කර්ටන් රෙදි මිලදී ගන්න පුළුවන්. හා, දැන් මං කතා කරා ඇති කොල්ල සෙට් එකට කෙල්ල සෙට් එකට නටන්න තමයි චාන්ස් එක දෙන්න හදන්නේ. DJ Flash දතකට මැදගෙන ලෑස්ති වෙලා ඉන්නවා අනුරාධපුරේට අරගෙන යන්න ජයග්‍රහණය නේද? රයිට්, ඕකේ. අපි ගෑන් ළමයි දෙන්න කාටද SMS කර කර වොට් කරන්නේ ඔය? හරිද? රයිට්, ඕකේ. කොහොමද මෙන්න වාට තමයි chance එක තියෙන්නේ. කාටවත් නෙමෙයි, වාට තමයි chance එක තියෙන්නේ. ජයග්‍රහණය අරගෙන යන්නේ අනුරාධපුරයටද එහෙමත් නැත්නම් රත්නපුරයටද කියලා තීරණය කරන්න. හරිද? අපි ලෑස්ති වෙන්නේ, අපි ඔයාලට අවස්ථාව දුන්න පළවෙනි පැයේ. හරිද? මේ වීඩියෝ එක ලයිව් එක වැඩිපුරම ෂෙයා කරලා වාසනාවන්ත රුපියල් 10,000 ජයග්‍රාහිකාවක් හෝ ජයග්‍රාහකෙක් වෙන්න ඔයාලට අවස්ථාව තියෙනවා කියලා. එතකොට පළවෙනි පැයේ වාසනාවන්ත ජයග්‍රාහිකාව තෝරාපත් කරගත්තා අපි මෙන්න මේ විදිහට. හරිද? මම පොඩි ඉංගියක් දෙන්නම්. රුපියල් 10,000 ජයග්‍රාහිකාව යන්නේ කොට්ටාව පැත්තට. හරිද? රයිට්, ඕකේ. ඔයා එන්නක පොඩ්ඩ, ඔයා එන්නක මෙහෙට. ඔයාලට තමයි මම chance එක දෙන්නේ කවුද ජයග්‍රහණය කරේ කියලා කියන්න. හරිද? මයික් එකට පොඩ්ඩක් ලඟ වෙන්නකෝ. හරිද? එන්න. වාගේ වාසනාවන්ත. මොකද්ද කියන්නේ වචන වලින් කියන්න ඕනේ. කවුද මේ තියෙන නම? ටග් ගාලා කියන්න. කවුද ඉන්නේ මේ නම කියන්න බලන්න. නැත්තම් මම කියන්නද? රයිට්, ඕකේ. යාට පොඩ්ඩක් දුරපේනව මදිලු. හරිද? කියන්නද? රයිට්. එහෙනම් මෙන්න මම කිව්වා අපි අද දවසේදී පළවෙනි වාසනාවන්ත ජයග්‍රහකව තෝරා ගන්නේ කොට්ටා වෙන්. ආගෙනවද? මමම කියන්නන්නේ කොට්ටාවෙන් තරුෂි තමයි අද දවසේදී පළවෙනි පැය වාසනාවන්ත ජයග්‍රහිකාව බවට පත් වෙන්නේ. අපි ඔයාගේ නමමයිද? ඔයා නෙමෙයිනේ. රයිට්, ඕකේ. කොට්ටාවෙන් තරුෂි, ඔන්න එහෙනම් අපේ උණුසුම් සුබපැතුම් net fm dj night face to face attack එකේ පළවෙනි වාසනාවන්ත ජයග්‍රහිකාව බවට පත් වෙන්නේ අද දවසේදී කොට්ටාවෙන් තරුෂි. හැබැයි බය වෙන්න එපා, වැඩේ ඉවර වෙන්නේ. අපි තවත් රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් හෝ ජයග්‍රහිකාවක් තෝරගන්න ලෑස්ති වෙලා ඉන්නවා. හරියටම වෙලාව රෑ 10යි විනාඩි 30යි. අපි රෑ 11යි 30 වෙනකන් අවස්ථාව දෙනවා ලයිව් එක වැඩිපුරම ෂෙයා කරන කෙනාට තවත් රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහණයක් හිමි කරගන්න පුළුවන්. කොල්ලට වැඩේ බාර දෙන්න හදන්නේ. රයිට්, මෙන්න එහෙනම් අපි වැඩේ පටන් ගන්නවා. ලයිව් එක ෂෙයා කරන්න කමෙන්ට් සෙක්ෂන් එක තාම ඔයාලට විවෘතයි. අපි යනවා අනුරාධපුරේ පැත්තට. මෙන්න DJ Flash.

ප්‍රතිඵලය අනුව නෑ එකතාව විනාඩි දෙකකින් විතර මං කියන්නම්.

මංවාට ටාගට් එක දුන්නා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න 2000 සීමාව නම් පහු කළම පරාද වෙලා ගොඩක් වෙලා ඔයාට දැන් තියෙන්නේ ලයිව් එක ෂෙයා කරන්න 500 සීමාව පහු කරන්න තියෙන ගැම්මටම හරිද රයිට් ඕකේ අපි බලමු කොච්චර වෙලාවක් යයිද කියලා 500 සීමාව පහු කරන්න

0: Met FM official Facebook pituota dan mapibisin na.
1: වැඩේ ෂෙයා කරගෙන කරගෙන යන්න ඕන. තාම ඔයාලට වෙලාව තියෙනවා රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකයා වෙන්න.

MetFM official Facebook පිටුවට දැන් ම පිවිසෙන්න. ඔබේ මනාපය පළ කිරීම සඳහා MetFM official Facebook පිටුවට දැන් ම පිවිසෙන්න.

0: NATFM DJ 9 Face to Face Attack Show. Right, ஹரியடமா வினாவ 10:17 பனசதரை அபி பொட்ட கஞ்சு கொழுவாவ ஹாகினே அண்ண ஹதன்னே மேன்னவலன் ஹரத ரைட் ஓகே அபி மேவேலா வே ரைட் ஓகே ලොකු තරගයක් තියෙන නිසා අපිට මැසේජ් එක ඇවිල්ලා තියෙනවා පොඩ්ඩක් වෙලා යයි කියලා ප්‍රතිඵල ලබා දෙන්න. හරිද අපි 11 වෙනකන් මේ අවස්ථාව දුන්නේ. රයිට් අංජු මට කියන්නකෝ ආගේ විස්තර මොනවද වෙන්නේ කොහෙද ගෙවල් ඊට පස්සේ රත්නපුරේ කොහෙද පවුලේ කවුද ඉන්නේ මොනවද වෙන්නේ මේ හැමෝදේම පොඩ්ඩක් කියන්න බලන්න.
1: මම රත්නපුරේ කිව්වට හැලියොඩ ඉන්නේ.
0: ඉස්සෙල්ල
1: රත්නපුරත් අතර.
0: හා
1: ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි මායි මල්ලී ඉති.
0: Right, එතකොට වයස කියන්න පුළුවන් ද උලන් නැද්ද?
1: වයස 23. Yes.
0: 23. Right, okay. අවුරුදු 23ක කොල්ලෙක්. කොයි කාලෙද තොර DJ වලට සම්බන්ධ වෙන්නේ? පොඩ්ඩක් ලංගල කතා කරමු.
1: A-level වලින් පස්සේ. ඒ කියන්නේ A-level කරන කාලේ DJ කරා. අර ලොකෝටම වැඩ දාලා කරන්න ගත්තා, ඉගෙනගෙන කරන්න ගත්තා A-level වලින් පස්සේ.
0: Dancing වලට මොකක් කරේ නිකන්? කවුරු හරි කියලා දිනනවා නිකන් dancing වලට දක්ෂ නැත්නම් subject එකක් විදිහට ඉගෙනගෙන දිනනවාද?
1: නෑ ඒක ඇඟට වෙනව
0: නේද? අපි බලාගෙන හිටියේ දැන් මෙයා play කරනකොට මේ පැත්තෙන් DJ කරනවා. හරිද? අර ගෑනු ළමයාට වඩා නටනවනේ නේ. මහන්සි නැද්ද?
1: මහන්සි.
0: Right, okay. එතකොට හොඩ DJ වලට එන්න support එක දීපු කට්ටියට thank කරන්න chance එක තියෙනවා.
1: මුලින්ම ගෙදර අම්මයි තාත්තයි මල්ලි හැමෝටම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මට DJ උගන්නපු අපේ DJ නලින් අයියා ඉන්නවා.
0: ආයි
1: DJ සමුදු ඉන්නවා රත්නපුරේ. ඒගොල්ලෝ තමයි ආදරෙන් මතක් කරනවා. ඒගොල්ලෝ හින්දා තමයි මම අඟ ඉන්නව නම් ඉන්නේ. තව අනික මම කමෙන්ට් කරපු අය අද ඒගොල්ලොත් ආදරෙන් මතක් කරනවා. මගේ යාළුවෝ ටික.
0: ඔල්රයිට් ඕකේ. දැන් එතකොට යාළුවෝ සෙට් එක එකතු වෙලා සෑහෙන කමෙන්ට් කරන්න සපෝට් එකක් දුන්නානේ නේ. එතකොට දැන් මම ඔයාලගෙන් මෙහෙම ඇහුවොත් දැන් අද දවසේදී කමෙන්ට් සෙක්ෂන් එක මේ වෙද්දි මට මම අන්තිමට බලද්දි 7000 සීමාවත් පහු කරලා තිබුණා. මේ ලැබුණු ආදරේ පිළිබඳව NATFM DJ Night Face to Face Attack Show එකත් එක්ක පළවෙනිවතාවට සම්බන්ධ වෙලා මේ ලැබුණු ආදරේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ?
1: ඇත්තටම ගොඩක් සතුටුයි ඉතින් මේ ලැබුණු ආදරේ ගැන. ඉතින් ගොඩක් දේවල් ඒ කියන්නේ ගොඩක් අය මාව දැනගන්න ඕනේ අදින් පස්සේ.
0: අනිවාර්යෙන්. දැන් ලංකාවේ කොහෙ ගියත් DJ අංජු රත්නපුරේ කියලා කිව්වහම
1: දන්නවා.
0: රයිට් ඕකේ. අංජු අපි බලමු දැන් අර මං කිව්වා වගේ ප්‍රතිඵල ලබා දෙන්න අපිට තව පොඩි වෙලාවක් යනවා. එතකන් ඔයාගේ ඊළඟ session එක යන්න තමයි ලෑස්ති වෙන්නේ. යන්නකෝ බලන්න අර පැත්තට. රයිට් ඕකේ. කොල්ල වැඩේ පටන් ගන්න හදන ඊළඟ session එකට අපි comment 10000 සීමාව මේ වෙදි පහු කරලා තියෙනවා. 11000යි. හා කොහොමද දෙයනේ මේ අතරින් දැන් අපි වාසනාවන්ත ජයග්‍රහකයව තෝරගන්නේ කොහොමුණත් සාධාරණ විනිශ්චයක් අපි ලබා දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා මෙහෙමනේ අත්තම කතාව ඩාලින් හරිද කොල්ල දෙන්නම රියල් වැඩ් අන්න ඒ නිසා තමයි NATFM DJ Night Face to Face Attack Show එකත් එක්ක පළවෙනි දවසේම අපි සම්බන්ධ කරගන්න මේ දෙන්නව තෝරගත්තා. ඉතින් එතකොට ඔයාලට මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. දැන් ගොඩක් අය අපෙන් අහලා තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකේ යන අතරතුර NATFM DJ Night Face to Face Attack Show එකත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. හරිද? මේ වෙලාවේ ලංකාවේ DJs ලා ගොඩාක් මේ වැඩේ බලාගෙන ඉන්නවනේ නේ. අනේ නිසාම තමයි ඔයාලට කියන්නේ. ඔයා ප්ලේ කරන පැහැදිලි වීඩියෝ එකක්, ඔඩියෝ එක සහ වීඩියෝ එක හොඳටම ක්වලිටි එකේ තියෙන ඔයාගේ වීඩියෝ එකක් අපිට ටග් ගාලා WhatsApp කරන්න 0711 95 95 95ට. Right. එතකොට මේ ලැබුණු comment 11000 අතරින් තමයි අපි අද දවසේදී වාසනාවන්ත ජයග්‍රාහකයා තෝරගන්නේ. ඔයාට ඒත් ආදරයට comment කරගෙන යන්න පුළුවන්. අපි ඔයාට තෑග්ගක් දෙනවන්නේ රුපියල් 10000. හරිද? අන්න ඒක ජයග්‍රහණය කරන්න තමයි ඔයාට මෙතනින් එහාට අවස්ථාව තියෙන්නේ. ඒක ජයග්‍රහණය කරන්න නම් රත්තරනේ ඔයා අර අපේ තරුෂි වගේ ලයිව් එක ෂෙයා කරලා. හරිද? දැන් සාමාන්‍යයෙන් අංජුගේ යාළුවොත් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අපේ ෆ්ලෑෂ් ගේ යාළුවෝ සෙට් එකත් බලාගෙන ඉන්නවා. දැන් comment කරලා ෂෙයා කරලා මහන්සිත් ඇතිනේ. ඔන්න ඒ වටිනාකම දෙන්න තමයි හදන්නේ රුපියල් 10000 වාසනාවන්ත ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව වෙන්න. මෙතනින් එහාට ඔයාට අවස්ථාව තියෙනවා. ඇතිතරම් ලයිව් එක ෂෙයා කරලා ෂෙයා කරලා ෂෙයා කරලා ෂෙයා කරලා ඔයාමට කරන්න තියෙන්නේ 0711 95 95 95ට තග්ගාල ස්ක්‍රීන් ෂොට් එකක් WhatsApp කරන එක. ස්ක්‍රීන් ෂොට් WhatsApp එක උතුරලා යන්න තියෙන්න ඕනේ. හරිද? රයිට් ඕකේ. අපි එහෙනම් යන්න හදන්නේ මෙන්න DJ අංජු ලෑස්ති වෙලා ඉන්නවා ඊළඟ session එකට යන්න. කොල්ලා නටන ගමන් DJ එක දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. අංජු අපේ වාඩි වෙලා ඉන්න කට්ටියව නැගිටවලා ගන්න පුළුවන් සුපිරි session එකක් රත්නපුරේ හෙල්ලිලා යන්න දෙන්න ඕනේ. හරිද? ලෑස්තිද? රයිට් ඕකේ. කොල්ලා ලෑස්ති වෙලා ඉන්නවා මෙන්න DJ අංජු 3 2 1

0: NetFM DJ Night Face to Face Attack Show.
1: රයිට් වෙලාව හරියට මේකලහයි විනාඩි 17යි අපි වැඩේ අන්තිම හරියට ඇවිල්ලා තිනේ හැබැයි උනාට ඉවර නෑ හරිද දෙන්නට එහෙම ලේසියෙන් බේරලා යන්න හම්බෙන්නේ නෑ මොකද අපිට 12 වෙනකම් වෙලාව තියෙනවනේ රයිට් ඕකේ DJ ෆ්ලෑෂ් කේ පැත්තට යන්න හදන්නේ දැන් අංජු වැඩේ ආයි කොහොමද ඒක කියන්නේ අර දොම්බෙන් යන්න දීලා තියෙන්නේ මේ පැත්තෙන් හරිද එතකොට මේ පැත්තෙන් DJ ෆ්ලෑෂ් ඊටන දෙවෙනි සුපිරි ගේමක් දීලා තියෙනවා මට හිතා ගන්න බෑ තාම මොකද මට නිල වශයෙන් තාම ප්‍රතිඵලය අතට ආපු නැති නිසා කමෙන්ට් 12,000කට වැඩි ප්‍රමාණයකින් තමයි අපි බලන්න ඕන කවුද වැඩිම කමෙන්ට්ස් අරගෙන තියෙන්නේ කියලා. හරිද? ඉතින් ඒ නිසා අපේ කණ්ඩායම මේ වෙද්දි එක ගණනය කිරීම සිදු කරන ගමන් ඉන්නේ. කොහොමුණා දෙන්නම දක්ෂයෝ. ඒකයි ඉතින් කතා දෙකක් නැහැ. පර්ෆෝමන්ස් ඊට පස්සේ මික්සින් මේ හැමදේම ලංකාවේ අංක එකේ රියල් වැඩ දෙන්නේ කියලා පෙන්නන්න. ආයිතින් මෙතනින් එහාට අමුතුවෙන් අටුවා ටීකා කියන්න ඕනේ නැහැ. ඒ තරමට රියල් වැඩ දෙන්නේ. ඒ නිසා ඉතින් අන්න ඒ නිසාම තමයි දිස්ත්‍රික්ක දෙකම නියෝජනය කරමින් කමෙන්ට්ස් දවන්ත ප්‍රමාණයක් මේ පැත්තට ආවේ. රයිට් අන්න ඒ නිසාම තමයි අපි තව එක සෙෂන් එකක් ෆ්ලෑෂ් කේ පැත්තට දීලා එතනින් එහාට දෙන්නගෙම අපි අන්තිම සෙෂන් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. රයිට් ඕකේ ෆ්ලෑෂ් අපි වැඩේ පටන් ගමුද? රයිට් කමෙන්ට් කරන එක කට්ටියට දැන් අපි 11න් පස්සේ නතර කරාට මේ දෙන්නට ආදරේ නම් තව කමෙන්ට් කරන්න පුළුවන්. හැබැයි වාඩ රුපියල් 10,000ක් දිනා ගන්න පුළුවන් වාසනාවන්ත අවස්ථාව තියෙන්නේ. ඔයා ලයිව් එක ෂෙයා කළා අපිට ටග් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් එව්වොත් තමයි. ඉතින් ඒ නිසා අද දවසේදී ජයග්‍රහණය කරන්නේ අනුරාධපුරයේද එහෙම නැත්නම් රත්නපුරයේද කියලා අපි කියන්න ලෑස්ති වෙලා ඉන්නවා තව පොඩි වෙලාවකින්. ඒ අතරතුර රුපියල් 10,000 ඊළඟ වාසනාවන්ත ජයග්‍රහකය හෝ ජයග්‍රහිකාව වෙන්නේ කවුද කියලාත් අපි තව පොඩි වෙලාවකින් කියනවා. හරියටම 11යි විනාඩි 20යි වෙලාව 11:40 වෙනකන් අපි DJ ෆ්ලෑෂ් ගේ සෙෂන් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. එතනින් එහාට මේ දෙන්නගෙම ලස්සන වැඩක් බලලා අපි වැඩේ ඉවර කරනවා. රයිට් ඕකේ. එහෙනම් ඉතින් හඩුවෙන් කතා කළා මම ෆ්ලෑෂ්ට වැඩේ බාර දෙන්න හදන්නේ. රයිට් ඕකේ මෙන්න DJ ෆ්ලෑෂ් වැඩේ පටන් ගන්නවා මේ විදිහට.

0: NetFM DJ 9 Face to Face Attack Show.
1: Right, velava hariyadama 11 vinadi 41 hai. Ha, mahansi denna hondatama. Right, okay. Dan ogolo balagene hitapu velawata thamai api me enna hadanne. Harida? හැබැයි එන්න කලින් මම ඔයාලට ඕනනම් තව විනාඩි 3ක් දෙන්නා. ඔයාලට පුළුවන් මම දැන් මේ වෙලාවේ අපේ අනුග්‍රහක බව තුන මතක් කරලා මේ සේරම ඉවර කරනකොට තව විනාඩි 3ක් විතර යනවනේ. කවුද ජයග්‍රහණය කරන්නේ? රත්නපුරයේද එහෙමත් නැත්නම් අනුරාධපුර දිස්ත්‍රික්කයේද කියලා 0711 95 95 95ට ටග් ගාලා මෙසේජ් කරන්න පුළුවන්. හරිද? රයිට්. ඕකේ. ඒ නිසා ඔන්න chance එක තියෙනවා විනාඩි 3ක්. අන්තිම විනාඩි 3. ඔයාලට පුළුවන් ටග් ගාලා ගෙස් කරලා කියන්න 0711 95 95 95ට කවුද අද දවසේ දී ජයග්‍රහණය කරන්නේ? රත්නපුරයේද එහෙමත් නැත්නම් අනුරාධපුරයේද කියලා. හරි. වා ඒකමට එවනකම් මම මේ මතක් කරන්න හදන්නේ අද දවසේ දින FM ඔබ DJ Night face to face attack show එකට අනුග්‍රහක දායකත්වය ලබා දීපු BS Curtain House ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. මොකද ලංකාවේ සාමාන්‍යයෙන් දැන් ගයක් හදනවා කියලා කියන්නේ අපිට තියෙන ලොකු බලාපොරොත්තුවක්. ඒකත් ලස්සන ගයක් හදා ගන්නවා කියලා කියන එක නේද? කොච්චර හිතේ තියෙන ලොකු බලාපොරොත්තුවක්ද? ගෙදරට එතකොට ඇතුළ ලස්සනට තියෙන්න නම් කවුද අනේ මේ curtains ටික දැම්මේ? බලන්නකො මේ design එක මාර ලස්සනයි නේ. කොහෙන්ද අනේ ගත්තේ කියලා අර ගෙදරට කවුරු හරි ආවම අහනකොට තියෙන සතුට නේද? Right, අන්න ඒ නිසා ඉතින් ඒ වගේ සතුටක් ඔයාලට හිමි කරගන්න ඕනේ නම්, ඔයාගේ ලස්සනට තියාගන්න ඕනේ නම්, ගෙදර ලස්සන කර්ටන් වලින් සරස ගන්න ඕනේ නම්, ඔයාට අග්ගල කතා කරන්න ඕනේ එකම තැන තමයි BS Curtain House පුද්ගලික සමාගම කියලා කියන්නේ. හරිද? Branches තියෙන කොහෙද කියලා ඔයා කල්පනා කරනවා නම් ඇහැලියගොඩ, කුරුවිට, ඊට පස්සේ පැල්මඩුල්ල, කහවත්ත, ඊට පස්සේ මෙන්න මේ කියන ශාඛාවන් වලට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය කරන ගෙදරට, අලුතෙන් හදන ගෙදරට, නැත්නම් තියෙන ගෙදර කර්ටන්ස් මාරු කරන්න හිතාගෙන ඉන්නවා නම්, කර්ටන් රෙදි ඔයාට හිතාගන්න බැරි තරම් අඩුම මිලට ඔයාට අද කාලේට ගැලපෙන ඩිසයින් සොලින් මසා නිමවා ගැනීමට යන්න ඕනේ කමතර තමයි BS Curtain House පුද්ගලික සමාගම කියලා කියන්නේ. වාගේ නිවස ලස්සන කරන්න අවශ්‍ය කර්ටන් රෙදි, ඊට පස්සේ කර්ටන් ලී බාර්, සියලුම සවකිරීම උපාංග පහසු මිලට ලබා ගන්න පුළුවන් ලංකාවේ හොඳම සහ විශ්වාසවන්තම තැන තමයි BS Curtain House පුද්ගලික සමාගම. ඔයාට කර්ටන් රෙදි මහාන කෙනෙක් නම් ඔයාට අවශ්‍ය කරන ලී බාර් ඇතුළු සියලුම දේවල් ගෙදරටම ගෙන්න ගන්න අවස්ථාව තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ අපේ BS Curtain House පුද්ගලික සමාගමේ කැමති ශාඛාවකට කතා කරන්න හැලියගොඩ, කුරුවිට, පැල්මඩුල්ල, කහවත්ත මේ ඕනම බ්‍රාන්ච් එකකට කතා කරන්න පුළුවන් 0746 4047953 0746 4047953 නම්බරයකට ඔයාලට පුළුවන් ටග් ගාලා කතා කරලා වැඩි විස්තර දැනගන්න. ඊට පස්සේ මතක් කරන්න ඕන, ගෙදර ඕනම අවශ්‍යතාවයකට ඔයාලට ප්‍රවාහන පහසුකම් සපයා ගන්න ලංකාවේ තියෙන විශ්වාසවන්තම සර්විස් එක තමයි සිලෝන් ග්‍රීන් කැබ්ස් කියලා කියන්නේ. කොළඹ ඉඳලා දිවෙන පුරාම ව්‍යාප්ත වුණු මේගොල්ලෝගේ සේවාවත් එක්ක ඔයාලට අවශ්‍ය කරන සෑම ගමනක්ම සුරක්ෂිතව, සුවපහසු විදියට, විශ්වාසදායි විදියට ලබා ගන්න නම් ඔයා යන්න ඕන එකම තැන තමයි සිලෝන් ග්‍රීන් කැබ්ස් කියලා කියන්නේ. ඔයාගේ බබා විස්කෝලට ගිහින් දාන්න, පරිස්සමට එක්කන් එන්න, අම්මා තාත්තව හොස්පිටල් එකට යවන්න, වාසෑහෙන කාර්ය බහුල නම් ගෙදර ආයෙත් කොහේ හරි යන්න ඕන වෙච්ච එක මං ඔයා කතා කරන්න ඕනේ සිලෝන් ග්‍රීන් කැබ්ස් එකටම තමයි. කවුරු හරි කෙනෙක් පිට රටින් ඉඳලා එනවා නම් වාහන හොයනවා කියන එක හරි අමාරු වැඩක් නේ නේද? වාඩම කියලා වාහනයක් නැත්නම් දැන් ලොකුවට හිතන්න ඕනේ සිලෝන් ග්‍රීන් කැබ්ස් එකට ටග් ගාලා කෝල් එකක් දෙන්න. හරිද? ඔයාට අවශ්‍ය කරන සියලුම සේවාවන් ලබා දෙන්නේ ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා. සාධාරණ මිල ගණන් යටතේ ප්‍රවීණ කළමනාකරණ අධීක්ෂණයත් එක්ක පළපුරුදු රියදුරන් සමගින් ආරක්ෂාකාරී සේවාවක් ලබා ගන්න යන්න ඕන, කතා කරන්න ඕන එකම දෙන තමයි සිලෝන් ග්‍රීන් කැබ්ස් කියලා කියන්නේ. මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දුන්නොත් ඔයාලට පුළුවන් මේගොල්ලන්ගේ සේවාව ලබා ගන්න. 0114 900 800 සිලෝන් ග්‍රීන් කැබ්ස් කියන තමයි ඒ විදිහට මතක් කරේ. රයිට්. ඩක් ඩක් ඩක් ඩක් ගහලා පපුව ගැහෙන වෙලාවට තමයි ඇවිල්ලා තියෙන්නේ. හරිද? රයිට්. මං මේ වෙලාවේ මෙන්න මෙහෙම දෙයක් කියන්නම්. හරිද? ෆ්ලෑෂ්. ඊට පස්සේ අපේ අංජු ඔයාලට කියන්න තියෙන පළවෙනිම සතුටුදායක ආරංචිය තමයි මේ වෙද්දී අපේ ගණනය කිරීම කිහිප පොලක සිද්ධ වෙනවා. එතකොට එතනින් බොහොම සාධාරණ විනිශ්චයක් තමයි ලබා දෙන්නේ. ඉතින් එතකොට අපිට ඊට අමතරව නිල වශයෙන් ලැබුණු ආරංචිය තමයි දැන් මේ වැඩසටහන මෙතනින් එහාට දිගටම ක්‍රියාත්මක වෙනවනේ. තව අට ගණනාවක් තියෙනවා. ඔබ දෙදෙනාම දෙවන වටය සඳහා සුදුසුකම් ලබනවා. හරිද? රයිට්. අපුඩියක් ගහමු කට්ටිය. හරිද? රයිට්. මොකද එකක් තමයි සාමාන්‍ය ලයිව් මික්ස් කරනවා කියලා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමෙයි. හරිද? ඒකත් සජීවීව ලයිව් මික්ස් කරනවා කියලා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමෙයි. ඉතින් ඒ නිසා බොහොම අපූර්වට බලාගෙන ඉන්න කට්ටිය තාමත් බලාගෙන ඉන්නවා. අංජු, ඊට පස්සේ මං කිව්වා වගේම පර්ෆෝමන්ස් නියමයි. අපිට කමෙන්ට්ස් වලින් ආපු කමෙන්ට්ස් බලුවාම ඒක තේරෙනවා. ඊට පස්සේ මේ ආදරයත් එක තමයි සාමාන්‍යයෙන් මේකේ අපි එක්කෙනෙක් තමයි තෝරගන්නේ දෙවනි වටේට. හැබැයි වුණාට ඔබ දෙවලගේම තියෙන දක්ෂතාවයන් එක්ක අපි දෙවන වටේට රත්නපුරය සහ අනුරාධපුරය අරගෙන යනවා. අපි දන්නේ මෙතනින් එහාට හැබැයි යන තරඟකරුවන් තරඟකාරිනියන් එක්ක ලංකාවේ අනිත් ඩිස්ත්‍රික්ක වලින් තියෙන සපෝට් එකත් එක්ක කොහොම වෙයිද කියන්න අපි දන්නේ නැහැ. හරිද? එනිසා දෙන්නටම මම හිතනවා සතුටු ඇති කියලා දෙවන වටේ සඳහා අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් මම දැන් ලෑස්ති වෙන්නේ අද දවසේදී මේ වෙද්දී මගේ අතේ තියෙනවා ජයග්‍රාහී ඩිස්ත්‍රික්කය මොකක්ද කියලා. හරිද? ඔබ දෙවෙනාම සූදානම්ද ප්‍රතිඵලය දැනගන්න? හරිද? ප්‍රතිඵලයට එකඟයි. ලැබෙන මොන ඕන ප්‍රතිඵලයක් බාර ගන්න දෙන්නම ලෑස්ති වෙලා ඉන්න. මොකද මේ වෙද්දී ලංකාවම දන්න DJ ආටිස්ට්ලා දෙන්නෙක් වෙලා හමාරයි. කමෙන්ට් සෙක්ෂන් එක මේ වෙද්දී 15,000 සීමාව ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ෂෙයාස් මේ වෙද්දී 600කට අධික ප්‍රමාණයක් ෂෙයා කරලා තියෙනවා. එතකොට අපි වහගෙන බලාගෙන මේ වෙද්දී දහස් ගාණක් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ හැමෝගේම ආදරය ඔබට ලැබිලා ඉවරයි. ඒ ආදරයත් එක්ක අද දවසේදී මං හිතන්නේ අපේ මේ වෙලාවේ අපේ මෙදිරි ඇතුළේ ඉන්න හැමෝගේම හොඳ අත්පොලොස්සන්නාදයට එක්ක ජයග්‍රහණය හිමි කරගන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash. Right, okay, ඔබට බොහොම උණුසුම් සුභපැතුම්. ඔබට හැකියාව තිබෙනවා විනිශ්චය සම්බන්ධව ඔබට මං හිතන්නේ කමෙන්ට් සෙක්ෂන් එකේ එහෙම තියෙන නිසා ඔයගලන්ට ඕන වෙලාවක චෙක් කරන්න පුළුවන් බය නැතුව අපි මේ වෙද්දී අපේ මං කිව්වා වගේම කිහිප පොලකම මේ වෙද්දී ගණනය කිරීම සිදු කළා. නිල ප්‍රතිඵලය තමයි අපිට ලැබුණේ. හරිද? කොහොම වුණත් ඔබ දෙදෙනාම ඊළඟ වටේ සඳහා සුදුසුකම් ලැබුණා. මං හිතන්නේ ඒක බොහොම හම්බෙන් ඔබට හම්බ වෙන අවස්ථාවක්. Right, okay. දැන් අංජු එන්නකො මේ පැත්තට. අපිට විනාඩියක් තියෙනවා. රයිට්. ඒ අතරතුර අපේ ප්ලාස්ටර් පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. දිනපු කෙනා තමයි අන්තිම සෙෂන් එක ප්ලේ කරන්න ඕනේ. මේක ප්‍රේක්ෂක ඉල්ලීමක්. හරිද? ඔයාට මොකද හිතෙන්නේ අද දවසේදී ලැබුණු මේ අවස්ථාව? ඊට පස්සේ දෙවනි වටේ සඳහා සුදුසුකම් ලබනවා. කරට කර අනුරාධපුරයේ සහ රත්නපුරයේ අතර දැවැන්ත ගැටීමක් තිබුණා. දැවැන්ත තරගයක් තිබුණා. ඒ තරගය අතරින් ඔයාට අද දවසේ ලැබුණු මේ එක්ස්පීරියන්ස් එක ඊට පස්සේ ඊළඟ අවස්ථාව පිළිබඳව මොකද හිතෙන්නේ?
2: මට ඉතින් ඊළඟ අවස්ථාව ලැබීම ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම ඉතින් මගේ යාළුවෝ දුන්න සපෝට් එකට ගොඩක් තැන්ක්යූ. ආදරේ.
1: රයිට්. ඕකේ. ෆ්ලෑෂ්. ඔයත් ඔහොම මෙන්නකෝ මේ පැත්තට. අද දවසේදී වාසනාවන්ත ජයග්‍රාහකයා අනුරාධපුරේ නේ. අනුරාධපුරෙන් ආවේ කීයටද?
3: උදේ
1: 10:00 අමාර.
3: උදේ
1: 10:00 අමාර. 10:30. 10:30. එතකොට ආයි හෙට උදේ මොකද්ද? එහෙමම වෙඩින් එකකට යන්නත් තියෙනවා. එතකොට අද දවසේදී මේ ලැබුණු වාසනාවන්ත ජයග්‍රහණය ගැන ඔයාලට මොකද හිතෙන්නේ?
3: සතුටුයි.
1: අහා. ස්තුති කරන්න කවුද ඉන්නේ?
3: විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනේ FM එකට මේ වගේ දෙයක් කරන එකට. මොකද අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටියට මම ඉන්නේ දඹුල්ල බවුන්ඩරියේ. එතකොට දඹුල්ල සහ කැකිරාව තමයි අපි වැඩ කරන්නේ. FM එකට ස්තුති කරනවා. මොකද මෙහෙම කෙනෙක් ඉන්නවා කියන එක දැනගන්න අවස්ථාව දුන්න එකට.
1: පාව වැඩකට සම්බන්ධ කරගන්නවා නම් වාගේ දුරකථන අංකය Facebook, TikTok, Instagram මතක්
3: මගේ ෆෝන් නම්බර් එක 077 55 2003. Facebook එකේ ඉන්නේ DJ Flash කියලා. අනිත් හැම social media එකම ඉන්නේ DJ Flash කියලා.
1: Right, okay. බොහොම ස්තුතියි. අපේ උණුසුම් සුභපැතුම්. අපි දෙවන වටේදී හම්බ වෙමු. අංජු මෙහෙට එන්න කොටක් ගාලා. Right. අංජු කියලා කියන්නේ ආයිතින් නටන ගමන් ඕනම ඉවෙන්ට් එකක් හැපනින් කරන්න පුළුවන් රියල් කොල්ලෙක්. හරිද? ආයිතින් මුළු ලංකාවම අදරෑ එක දැනගත්තා. ඔයාව සම්බන්ධ කරගන්නවා නම්. හරිද? කොල්ලාවෙත් රත්නපුරේ ඉඳලා. හරිද? රත්නපුරේනුත් සෑහෙන්න දුරක ඉඳලා ආවේ. අතිශය කාර්ය බහුලයි. හැබැයි FM අපේ අවස්ථාව අරගෙන ආද ඇවිල්ලා ලංකාවම අඳුරන තරුවක් බවට පත් වෙලා ඉවරයි මේ වෙද්දි. ඔයාව ඉවෙන්ට් එකකට සම්බන්ධ කරගන්න ඕන නම් ලංකාව වෙන්න පුළුවන්, ලංකාවෙන් පිට වෙන්න පුළුවන්. ඉවෙන්ට් එකකට සම්බන්ධ කරගන්න ඕන නම් මොකද දුරකථන අංකය?
2: 071 695 39.
1: Facebook, WhatsApp, ඊට පස්සේ Instagram.
2: DJ අංජු කියලා ගහුවම එනවා.
1: ඕනම එකක එනවා නේ. Right, okay. බොහොම ස්තුතියි ඔයාලට උණුසුම් සුභපැතුම්. අපි දෙවෙනි වටේදී හම්බ වෙමු. දෙවෙනි වටේ ඔය දෙන්නම උනට මුණ හම්බෙන්නේ නැහැ. ලංකාවේ තවත් ඩිස්ත්‍රික්කයක් එක්ක තමයි හම්බ වෙන්නේ. හරිද? අපි එතකොට වැඩිම ෂෙයා කරපු තවත් වාසනාවන්ත ජයග්‍රාහකයෙක් හෝ ජයග්‍රාහිකාවක් තෝරගන්නවා කියලා කිව්වා. හැබැයි ආව දැනගන්න වෙන්නේ හෙට. Net FM hello hello සතියන්තේ. අපි last වෙන්නේ විනාඩි අපි සූදානම් වෙන්නේ හෙට නෙමෙයි, හෙට පෝය. අපි ඉරිදා දවසේදී අපේ ජනියාගේ ප්‍රෝග්‍රෑම් එක ටයිම් එකේදී හරියටම කියන කවුද ජයග්‍රහණය කරේ කියලා. Right, okay. අපි එහෙනම් යන්න හදන්නේ අදට. අපි ලබන සතියේ තවත් අලුත් වැඩක් අරගෙන එනවා. මේ වගේම දැවැන්ත වැඩ දෙන්නෙක් අරගෙන තමයි එන්නේ. යන්න කලින් ස්තුති කරන්න ඕනේ Net FM ඉහළ කළමනාකාරීත්වයේ ප්‍රධාන අපේ ප්‍රෝග්‍රෑමින් ටීම් එක. ඊට පස්සේ මේ වෙලාවේ ඉංජිනේරු වංශය, ඊට පස්සේ අපේ ෆයිනෑන්ස්, ඊට පස්සේ මාකටින්, ඊට පස්සේ අපේ ලයිබ්‍රරි එක, ඊට පස්සේ අපේ ප්‍රොඩක්ෂන් එකේ එකීම එකී නොකී සෙට් එකම එකතු කරගන්න ඕනේ අපේ කුමාරයියා. ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ මිලින්ද අයියා. ඊට පස්සේ අපේ ජනියා ඉන්නවා මේ වෙලාවේ කැමරාවෙන් පිටිපස්සේ ලොකු සපෝට් එකක් දෙනවා. ඊට පස්සේ අපේ දිල්ෂාන්, හර්ෂ මේ සෙට් එක වගේම ගොඩක් ආදරේ මතක් කරන්න ඕන. අපේ යාළුවෝ දෙන්නෙකුත් ඇවිල්ලා ඉන්නවා. අපිට ඒ දෙන්නව මතක් කරන්න බැරි වුණා. හරිද? DJ අංජුට සපෝට් එක දෙන්න. ඊට පස්සේ අපේ ෆ්ලෑෂ්ට සපෝට් එක දෙන්න. ඊට පස්සේ අපේ ලස්සන ගෑනු ළමයි දෙන්න. පොඩ්ඩක් කැමරාවට අල්ලගන්න. මෙහෙටෙන් චුට්ටක්. හරිද? වැඩේ මේ දෙන්නත් එක්කම වැඩේ අරගෙන ගිය ලොකු සපෝට් එකක් දීපු දෙන්නෙක්. ආයි දවසක අපි හම්බ වෙන නිසා එදාට නම් දෙක කියන්නම්. හරිද? මේගොල්ලෝගේ සෝෂල් මීඩියා අද කිව්වොත් එහෙමනේ හෙට වෙද්දි ෆලෝවර්ස්ලා හිතාගන්න බැරි ප්‍රමාණයක් වැඩි වෙලා තියේ. හරි. ඓකේ. අපි එහෙනම් අදට යන්න හදන්නේ. අපි ආයි දවසක හම්බ වෙනවා මේ වගේම ලබන සිකුරාදා වේ. හිතාගන්න බැරි රියල් වැඩක් අරගෙන මෙච්චර වෙලා අපි වහගෙන බලාගෙන හිටපු හැමෝටම ජය වේවා. එහෙනම් මෙන්න අද දවසේදී වාසනාවන්ත ජයග්‍රහකයාගේ අවසන් සෙෂන් එකකින් අපි ඉවර කරනවා. DJ අංජු ඔයාට බාරයි මෙතනින් එහාට වැඩේ. ගිහිල්ලා නම් ජය වේවා. මම අපේ DJ ෆ්ලෑෂ්. හරිද? DJ ෆ්ලෑෂ් ඔයාට බාරයි මෙතනින් එහාට වැඩේ. ගිහිල්ලා නම් අපි ආයෙ දවසක හම්බ වෙමු. මම DJ අසා. Good night.

තව පොඩ්ඩෙන් අපේ සබායියව මතක් කරන්න අමතක වෙනවනේ. සබායියා thank you අද දවසේදී අපේ live එක stream කරන්න අපිට දීපු support එකට. ආයි අනිවාර්යෙන් දවසක හම්බෙමු. ජය වේවා.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වේ. ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත් ශ්‍රවණය කරමු.

ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

95 Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nettefem Ferit Mandepil.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ චලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.